0: Money. මාෂ්‍ය අපේ පොඩ්ඩන්ට හීනයක් තියෙනවා. ලොකු වුණහම මං කවුද වෙන්නේ? එක පාරක් ඉන්දියාවේ එහෙම පොඩ්ඩ ගොඩක් ඉන්න තැනක ඉල්ලහුව ඕගොල්ලෝ ලොකු වුණහම කවුරු වෙන්නද බලාගෙන ඉන්නේ කියලා. මොනවද ඒ අය දීපු උත්තරේ මොකක්ද කියලා. හැමෝම එකපාරටම නැගිටලා කිව්වා මම ශ්‍රේෂ්ඨ ඉන්දියානු පුරවැසියෙක් වෙන එක තමයි ලොකු වුණහම බලාපොරොත්තු ඉන්නේ කියලා. දැන් අපිත් එක්ක ඉන්න හසිනි දොඉන්නේ තිස්ස මහරාමේ. ලොකු වුණහම ඩ්‍රාමා ටීචර් කෙනෙක් වෙන්න තමයි කල්පනාව. ගුඩ් මෝර්නින්.
1: ගුඩ් මෝර්නින්.
0: ඉතින් කොහොමද ඔයාට?
1: හොඳයි.
0: ලෑස්ටි ප්‍රශ්න හතරටම උත්තර දීලා පොකට් මනි දිනන්න.
1: ඔව්.
2: හරි, ඉතින් ඔන්න ප්‍රශ්න හතර අපි අරන් ඇවිල්ලා තියෙනවා. රුපියල් 5000කුත් ඔන්න පැත්තක තියෙනවා. මේ 5004 ගන්න නම් අපි අහන ප්‍රශ්න හතරට තප්පර 5ක් ඇතුළට හරියට උත්තර තෝරන්න ඕන. අපි උත්තර දෙකක් දෙනවා හෂිනි. ඒ වගේම ඔයා උත්තර දෙන හැම ප්‍රශ්නකදීම ඔයාට පුළුවන් ඔයාගේ පොකට් මනි ගාන දෙගුණයක් කරගන්න. රුපියල් 250න් තමයි අපි වැඩේ පටන් ගන්නෙ. මේ තමයි අපි ඔයාට දෙන පළවෙනි ප්‍රශ්නය.
0: ලෝකයේ සීනි නිෂ්පාදනය සඳහා බහුලවම යොදාගන්නේ උක් ශාකයයි. උණුසුම් දේශගුණේ හොඳින් වැඩෙන යෝධ තෘණ විශේෂයක් තමයි උක්. අපි අහන්නේ උක් ශාකයේ යුෂෙහි දියවී ඇති සීනි වර්ගය වන්නේ 1 ග්ලූකෝස් 2 සුක්‍රෝස්.
2: හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් ඔන්න පොකට් මනි දිනා ගන්නවා. සුක්‍රෝස් කියන්නේ අපි දිනපත ආහාරයට ගන්න පිරිසිදු සීනි වල අඩංගු වන ප්‍රධානම සංයෝගය. එහෙනම් අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: භූගෝලීය විද්‍යාව පාඩමින් තමයි මේ ප්‍රශ්නය සැකසෙන්නේ. මහද්වීපයක් යනු සාගර හෝ මුහුදුමකින් එකිනෙකට වෙනස් වී පවතින පෘථුවිය මත ඇති දැවැන්ත භූමි ස්කන්ධයක්. පෘථුවේ පෘෂ්ඨයෙන් විශාලතම කොටස ජලයෙන් වැසී ඇති අතර ඉතිරි ගොඩබිම ප්‍රධාන මහද්වීප 7කට බෙදා වෙන් කර ඇත. අපි අහන්නේ මහද්වීපයක් වුණත් තනි රටක් වශයෙන් පවතී. 1 අප්‍රිකාව, 2 ඕස්ට්‍රේලියාව.
2: ප්‍රශ්න දෙකකට උත්තර තෝරලා මේ වෙනකොට අතේ තියෙන රුපියල් 500ක්, තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: මේ ප්‍රශ්නය පුතා සැකසෙන්නේ සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයෙන්. ගඟට ඉනි කැපුවා වාගේ යන ප්‍රස්තාව පිරුල වඩාත් ගැළපෙන පිළිතුර වන්නේ 1 නිෂ්ඵල දෙයක් කිරීම, 2 නුවණකාර වැඩක් කිරීම.
2: ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න විෂයන් වලින් අපි අහන්නේ ප්‍රශ්න තුනයි. ඒ ප්‍රශ්න තුනටම උත්තර තෝරලා මේ වෙද්දි රුපියල් 1000ක් පොකට් මනි අතේ තියෙනවා හෂිනි. දැන් පුළුවන් බෝනස් ප්‍රශ්න තෝරගෙන ඔය රුපියල් 1000 පස්කුණේකින් වැඩි කරගන්න. බෝනස් ප්‍රශ්න තෝරගන්න.

0: ගොඩක් සතුටුයි. රයිට්. දැන් ගෙදර කවුද මේ වෙලාවේ අපි වහගෙන ඉන්නේ?
1: අම්මයි අක්කයි තාත්තයි නංගි.
0: ඔක්කොම උදව් කරා උත්තරු දෙන්න නේද? ඉස්කෝලේ ගිහලා යා. අක්කා උදව් කරාද? හරි. ඉස්කෝලේ ගිහලා යාළුවන්ටත් කියන්න ඕනේ පොකට් මනි ගැන. හරිද?
1: හා.
2: ජය වේවා. හරි හෂිනි පොකට් මනි දිනා ගන්නවා රුපියල් 5000ම අද දවසේ අපේ පළවෙනි තරගකාරිනිය. ඉතින් මේ වෙලාව ඉස්කෝලේ යන ලෑස්ත වෙන පොඩ්ඩු බලනවා ඇති අපිටත් පුළුවන් ද මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කියලා. අනිවාර්යෙන්ම පුළුවන්. එවන්න මැසේජ් එකක් 0714151 මැසේජ් කරොත් අපි දෙනවා මේ පැත්තෙන් පොකට් මනි. අම්මලාටත් ඒ විදිහටම පොකට් මනි දෙන්න අපි ලෑස්ති.
0: පොඩි කාලේ කරවාගේ සෙල්ලම කරමුද මාෂි?
2: හා.
0: අතුරු මිතුරු දඹදිවතුරු රජ කපුරු සෙට්ටියෝ අලුතගෙන මනමාලිට
2: අල්පතක් ගරාලා.
0: දැන් ඔහොම කියලා මොකද කරන්නේ? මෙහෙම මෙහෙම ටක් ටික් ටුක් කියලා අපි අතක් ගනින් සෙට්ටියෝ කියලා අතක් ගන්නවා නේද? ඕනම වෙලාවක ඕනම කෙනෙක්ට chance එකක් හම් වෙනවා. හැබැයි ඒ chance එක වෙනස් වෙනවා. අපිට අවස්ථාව ලැබෙන්නේ හරිම සීමිතව ජීවිතේ. ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ඉහළට ගියොත් තමයි දවසක අපේ අරමුණු වලට එහෙම නැත්නම් හීන වලට යන්න පහසු වෙන්නේ. ඉතින් ඔබටත් ලැබෙන ලොකු chance එකක් මේ දවස්වල ස්ථාවර තැන්පතු වල පොලිය සැහැන්න වැඩි කරලා තියෙන්නේ. ඔන සර්වෝදය development finance එකට ගියොත් එහෙම ඔයාට වාර්ෂික සඵල පොලිය 11.84ක් දක්වා ඉහළම ඉහළ ගාණක් ලබා ගන්න පුළුවන්. ඒකවල අපේ ජේෂ්ඨ පුරවැසියන්ට මේ දවස්වල 15%ක පොලියක් ලබා දෙන්නත් කටයුතු කරලා තියෙනවා අවුරුදු 5ක ස්ථාවර තැන්පතුවක් සඳහා. ඉතින් දරුවන්ගේ අධ්‍යාපන කටයුත්තක් වෙන්න පුළුවන්, ගෙදර දොරේ වැඩක් කරගන්න මොනා හරි දෙයකට අනාගත සැලසුමක් ඇති. එහෙම නැත්නම් ඉතින් අපේ ජේෂ්ඨ පුරවැසියෝ වගේ අපේ ආචිල සීයලා වගේ ඒගොල්ලෝ එකතු කරගත්ත සල්ලි ටික පරිස්සමෙන් තියලා තියලා ඒ ලැබෙන පොලියෙන් ජීවත් වෙන්න පුළුවන්, කාටවත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව. හා කගේවත් ඉල්ලනෝන වෙන්නෙත් නැහැනේ. ඉතින් එන්න සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් එකට 13:19 අතම කෝල් එකක් අරගෙන විස්තර අහලා ඔබත් ඔබේ ආයෝජනය පටන් ගන්න.
2: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි.
3: සියත පොකට් මනි. අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ. Blanca Rating Agency BBB- Stable Outlook.

0: ඔයා උයන් දන්නවද?
1: ඕ මම Facebook එකේ උයන වීඩියෝ දානවා.
0: උයන හැටි මිනිස්සුන්ට කියලා දීලා දානවා. දැන් මේ මිනිස්සු ඒව බලාගෙන හදනවද කෑම ගන්න?
1: මම Facebook එකේ බලන්න ගොඩාක් ප්‍රතිචාර තියෙනවා කෑමට.
0: අපෝ බෑ මං Facebook කරන්නේ නැහැ. Facebook එකේ ඉන්න පොඩි.
2: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
4: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
5: මම හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලා මේ වගේ අලුත් ඉන්නවද?
6: මොකද මේ වගේ කියන්නේ?
4: සමතන ඇති, සමත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
7: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
3: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
8: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

0: Money.
1: හය වෙන්න තව හරියටම විනාඩි කොච්චරක් තියෙනවද 10කට අඩු කාලයක් තියෙනවා 9යි තියෙන්නේ හරියටම මාෂී දන්නවද පහුගිය කාලේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වැඩිම ක්‍රීඩකයන් පිරිසක් දායාද කරපු පාසල මොකක්ද ගල් රිච්මන් විද්‍යාලය අපි ගල් රිච්මන් විද්‍යාලයේ 7 වසර ඉගෙන ගන්න රුසිදු පුතා එක්ක තමයි දැන් කතා කරන්නේ ගුඩ් මෝර්නින් පුතේ ඉස්කෝලේ යන ලෑස්ට් වෙලා ඉන්නේ නේද? ගෙවල් තියෙන ඉස්කෝලට ගොඩක් ළඟින් කිලෝමීටර් එකහමාරක් විතර වගේ. හ්ම්. එනිසා පොඩි වෙලාවකින් ඉස්කෝලේ යන්න පුළුවන්. හතර තමයි පුතා ඉස්කෝලේ යන්නේ. ඉතින් ඊට කලින් අද දවසේ ඔන්න ගාල්ලි කලර්ස් පෙන්වන්නයි ලෑස්තිය.
2: එහෙනම් ප්‍රශ්න හතරටම උත්තර දෙමු නේද රසින්දු? හරි එහෙනම් මම තනගේ කොන්දේසි ටික ඉක්මනට මතක් කරන්නම්. පළවෙනි ප්‍රශ්නෙට ඔයා හරියට උත්තරේ තෝරනකොට රුපියල් 250ක් අපි ඔයාට දෙනවා. ඊට පස්සේ උත්තර දෙන හැම ප්‍රශ්නකදීම අපි ඔයාගේ අතේ තියෙන පොකට් මනී ගාන දෙගුණයක් කරලා දෙනවා. බෝනස් ප්‍රශ්න තෝරගත්තොත් අතේ තියෙන පොකට් මනී ගාන 5 ගුණයක් කරගෙන රුපියල් 5000ක් වෙනකන් දිනා ගන්න පුළුවන්. මේ තමයි අපි ඔයාට දෙන පළවෙනි ප්‍රශ්නය.
1: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂයෙන් තමයි මේ ප්‍රශ්නය සැකසෙන්නේ. ශරීර ස්කන්ධ දර්ශකයා යනු පුද්ගලයෙක්ගේ උසට සරිලන බරක් පවතී දැයි පරීක්ෂා කරන මිනුමක්. පුද්ගලයාගෙන් පුද්ගලයාට බර හා උස පදනම් කරගෙන මේ මිනුම් ලබා ගනී. ප්‍රශ්නය. ශරීර ස්කන්ධ දර්ශකයට අනුව නිසි බර දැක්වීම සඳහා ප්‍රස්ථාරය යොදා ඇති වර්ණය වන්නේ. 1 කොළ පාට 2 නිල් පාට.
3: කොළ පාට.
2: හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් ඔන්න දිනා ගන්නව රසින්දු අපි යමු දෙවනි ප්‍රශ්නෙට.
1: ඉතිහාසයේ විශේෂයෙන් තමයි මේ ප්‍රශ්නය ඔන්න සැකසෙන්නේ. දළදා වහන්සේගේ ඉතිහාසය සහ උන්වහන්සේ උදෙසා පැවැත්විය යුතු චාරිත්‍ර වාරිත්‍ර ගැන ලියවුණු පැරණි සිංහල ග්‍රන්ථයකි දළදා සිරිත. හතරවන පඬිත පරාක්‍රමබාහු රජ සමයේ මේ ග්‍රන්ථය රචනා වුණා. ප්‍රශ්නය. දළදා සිරිත කෘතිය රචනා කළ යුගය මොකක්ද? 1. දමදෙනි යුගය 2. කුරුණෑගල යුගය.
3: දමදෙනි යුගය.
2: දළදා සිරිත කෘතිය රචනා කරපු යුගය වන්නේ කුරුණෑගල යුගය. කමක් නැහැ තව එක ප්‍රශ්නයක් ඉතිර වෙලා තියෙනවා අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: රණින කුලේ ශාක යනු කඳේ හටගන්නා විශේෂිත කරල් බකින් බීජ නිපදවන ශාක කාණ්ඩයකි. බෝංචි මෑ රණින කුලේ ශාකවලට අයත් වේ. අපි අහන්නේ රණින කුලේ ශාකවල මූල ගැටිති තුල සිටින බැක්ටීරියාව කුමක්ද? 1. ඇසිටෝබැක්ටර් 2. රයිසෝම්බියම්.
3: රයිසෝම්බියම් බැක්ටීරියා.
2: ප්‍රශ්න දෙකකට උත්තර තෝරලා මේ වෙනකොට රුපියල් 500ක් පොකට් මනී අතේ තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්න තෝරගෙන ඔය රුපියල් 500 රුපියල් 2500ක් කරගන්නවට අවස්ථාව තියෙනවා. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
1: සිංහල සාහිත්‍ය සිංහල සාහිත්‍ය හා භාෂාව පෝෂණය කරන්න විශාල පිරිසක් දායක වුණා. මේ විශිෂ්ට ගත්කතුවරුන් විසින් විශිෂ්ට කෘති ගණනාවක් නිර්මාණය කළා. අපි අහන්නේ කොග්ගල ප්‍රඥා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නේ කවුද? 1. මාටින් වික්‍රමසිංහ 2. මහගම සේකර.
3: මාටින් වික්‍රමසිංහ.
2: අතේ තිබ රුපියල් 500ක් පොකට් මනී 5 ගුණයකින් වැඩි වෙලා රුපියල් 2500ක් දිනා ගන්න රසින්දුට ඔන්න පුළුවන් වුණා.
1: එහෙනම් ඉතින් ස්කෝල් ගිහිලා යහළුවන්ටත් පොකට් මනී ගැන කියන්න ඕනේ රසින්දු. හරිද?
2: බොහොම ස්තුතියි රසින්දු අපිත් එක්ක සම්බන්ධ වුණාට. ජය වේවා. ඒ විදිහට තමයි අපි ආට පොකට් මනී දුන්නේ. ඔන්න නම්බෙක මං ආයෙමත් සැරයක් මතක් කරනවා. මේ විදිහට 0714 151 151 තමයි අපේ WhatsApp නම්බෙක.
4: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0711 982 984 දැන්ම WhatsApp කරන්න.
5: සියත පොකට් මනි.
0: අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: සේතහගෙන ඉන්න දැන් වෙලාව දැස්සන 6යි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු.
1: බන්ධනාගාර ප්‍රධානියාට මානව හිමිකම් කොමිසමෙන් උපදෙස්. බෝගම්බර යළි බන්ධනාගාරයක්. බුලත් සිංහල පොලිස් ස්ථානාධිපති රිමාන්ඩ්.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

0: Money.
1: ෂෝන පොඩ්ඩ දෙන්නෙක්ට අපි මේ වෙනකොට පොකට් මනේ දීලා ඉවරයි.
2: අපි දැන් දෙන්න හදන අපේ තුන්වෙනි තරඟකාරණියට පොකට් මනි. ලෑස්ති නේද තුන්වෙනි තරඟකාරණිය? ගුඩ් මෝනින්.
3: ගුඩ් මෝනින්.
2: හිරුන්දි.
1: හිරුන්දි දැන් ඉස්කෝලේ යන මේ වෙනකොට ලෑස්තිද? අද ඉස්කෝලේ යන්න නැති දවසක්ද?
2: හිරුන්දි. මං හිතන්නේ ටිකක් නිදිමතේ ඉන්නේ. එහෙම නේද?
1: රයිට් අපි සනීප නැද්ද? හරි එනයි ඉක්මනට සනීප වෙන්න ඕනේ. බෙහෙත් අරගෙන හරිද? ප්‍රශ්න හතරක් තියෙනවා. අපි වැඩි වෙලා ගන්නතු ප්‍රශ්න ටික අහමු එනන්නේ.
2: ඔව් ඉතින් ප්‍රශ්න හතරට උත්තර දෙන්න ඔයාලට අපි තප්පර 5ක් දෙන. ඒ වගේම උත්තර දෙකක් දෙනවා. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ හරියට තෝරන ඔයාට අපි රුපියල් 250ක් දෙනවා. ඊට පස්සේ ඔයා දෙන හැම උත්තරයකදීම අපි ඔයාට පොකට් මනි දෙගුණයක් කරලා දෙනවා. බෝනස් ප්‍රශ්නයක් තියෙනවා. බෝනස් ප්‍රශ්නේදී අතේ තියෙන පොකට් මනි ගන්නවට 5 ගුණයක් කරගන්න පුළුවන්. මේ තමයි අපි ඔයාට දෙන පළවෙනි ප්‍රශ්නය.
1: ඉතිහාසය පාඩමින් තමයි මේ ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. අතීතයේ ජීවත් වූ මානවයන්ගේ ක්‍රියාකාරකම් සංස්කෘතිය ගැන දැනගන්න මූලාශ්‍ර වැදගත් වෙනවා. ප්‍රධාන මූලාශ්‍ර වශයෙන් කොටස් දෙකයි. ඉතිහාසය ඉගෙන ගැනීමට ප්‍රයෝජනවත් මූලාශ්‍ර දෙවර්ගය වන්නේ කුමක්ද? 1. පැරණි නටබුන් සහ දීපවංශය. 2. සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර.
2: පළවෙනි ප්‍රශ්නයට හරි උත්තරේ තෝරලා මේ වෙනකොට රුපියල් 250ක් අතේ තියෙනවා. අපි යමු එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට.
1: හිරුන්දි, සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි ඔන්න මේ ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. පාසල් ගමන නවතා දැමූ සිරිමල් ඉබාගාතේ ඇවිද ගියේය. ඉබාගාතේ යන්නෙන් අදහස් කරන්නේ 1. අරමුණකින් තොරව. 2. යමක් සොයමින්.
2: රුපියල් 500ක් මේ වෙනකොට දිනාගෙන තියෙන පොකට් මනි. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: මේ විද්‍යාව විශේෂයෙන් සැකසෙන ප්‍රශ්නය, පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර 1000ක් පමණ ඉහළට විහිදී ඇති වායු ස්තරය වායු ගෝලයයි. නයිට්‍රජන්, ඔක්සිජන්, ආගන්, කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයේ අඩංගු වෙනවා. අපි අහන්නේ කාලගුණ විපර්යාස සිදුවන්නේ වායු ගෝලයේ කුමන ස්තරයේද? 1. පරිවර්තීය ගෝලයේ. 2. තාප ගෝලයේ.
3: 1.
1: හිරුන්දි, අසනීපෙන් හිටියත් ටිකක් අසනීප ගතියෙන් හිටියත් ප්‍රශ්න තුනකට මේ වෙනකොට හරි උත්තර දීලා පුතා රුපියල් 1000ක් දිනාගෙන තියෙන්නේ පොකට් මනි.
2: ඔව්, තව එක ප්‍රශ්නයයි තියෙන්නේ. මේ 1000 5 ගුණයකින් වැඩි කරගෙන රුපියල් 5000ක් කරගන්න දැන් චාන්ස් එක තියෙනවා. බෝනස් ප්‍රශ්නේ තෝරගමු නේද?
1: එදිනෙදා ජීවිතයේදී භාණ්ඩ හා සේවා ලබා ගන්න අපි නිතර මුදල් නෝට්ටු භාවිතා කරනවා. ශ්‍රී ලංකාවේ භාවිතා වන මුදල් නෝට්ටු නිකුත් කරන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවයි. අපි අහන්නේ නොරොච්චෝලේ ගල්ලඟලු බලාගාරයේ දැකිය හැකි මුදල් නෝට්ටුව මොකක්ද? එක රුපියල් 100ය. 2. රුපියල් 20.
3: 1.
2: රුපියල් 5000.
1: හරි උත්තර දුන්නා මාෂි. ඉතින්
2: ටිකක් අස්සනීපෙන් හිටියට හොඳට පාඩම් කරලා තියෙන එහෙම නේද? හිරුන්දි.
3: ඔව්.
1: හිරුන්දි පුතා ඉස්කෝලේ යන්නේ කොහෙද?
3: කියන්නේ.
1: හරි. එහෙනම් මේ යාළුවන්ටත් කියන්න ඕනේ ඉස්කෝලේ ගියහම සනීප වෙලා. හරිද?
2: ජය වේවා.
4: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි, ගමයි, වසරයි 0711 98 2 98 4 ට දැන්ම WhatsApp කරන්න.
0: සියත පොකට් මනි. අනුග්‍රහය
5: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර පහක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: පැත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: රජයේ වගකීමක් තමයි ජනතාව ආරක්ෂා කිරීම.
2: විසින් ඕඩිනන්ස් එකේ තියෙන බලතල පාවිච්චි කරලා ආත්ම ආරක්ෂාවේ අයිතිය සහ සිටුේෂන් එක පාලනය කරන්න වෙඩි තබලා තියෙනවා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
3: වරප්‍රසාද තියෙනවා මේ
4: වරප්‍රසාද ඔක්කොටම තියෙනවා.
5: කවුද ඒක කළ තියන්නේ? එහෙම
4: මතක තියාන්නේ එක වාචිකාර පස්සේකට තියෙන්නේ පිළිතුරු දෙන්නත් විනාඩි 6යි.
6: හයිමන්ගේ තව එක විනාඩියක්
4: තියෙන්නේ. ඒ විනාඩිය දෙන්න. මේ ජෝක් එකක් කරගන්න
6: එපා කරු. කිසිම ජෝක් එකක් නැහැ ගරුකතා නායකතුමා.
5: මොකද්ද මේ විකාරය?
0: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල් ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකී අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718312777. Global University Partners, No. 221 Dharmapala Mavata, Colombo 7.

0: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000 NIB the City University, the place to be. Theater, Tele Depeya. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
1: මාව දැකලා හැංගුණානේ.
2: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
0: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
3: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්න නෑනි.
0: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
4: සියත ටීවී තුලින්
5: 98.2 98.4

0: Siapa Pocket Money?
1: හයි, විනාඩි 22යි. අද පොකට් මනී අපේ අවසාන පොඩ්ඩ නේද මේ ඉන්නේ?
2: ඔව්, අපේ අවසාන තරඟකාරිනිය තමයි මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. කෞමිනි චන්ද්‍රප්‍රභා, ගුඩ් මෝර්නින්.
1: ගුඩ් මෝර්නින් පුතා.
3: ගුඩ් මෝර්නින්.
1: ප්‍රශ්න හතරක් අපි අහනවා. ලෑස්තිද උත්තර දෙන්න?
2: අපි ප්‍රශ්න හතරට උත්තර දුන්නොත් රුපියල් 5000ක් වාට පොකට් මනී දෙනවා. රුපියල් 250න් තමයි වැඩේ පටන් ගන්නෙ. පළවෙනි ප්‍රශ්නේ රුපියල් 250ක් හම්බ වෙනවා. ඊට පස්සේ ඔයා උත්තර දෙන හැම ප්‍රශ්නකදීම අපි ඔයාට පොකට් මනී දෙගුණයක් කරලා දෙනවා. ඊට පස්සේ බෝනස් ප්‍රශ්නෙත් ඔයාට තියෙනවා. බෝනස් ප්‍රශ්නේ තෝරගෙන අතේ තියෙන පොකට් මනී ගන්න 5 ගුණයක් කරගන්නත් ඔයාට පුළුවන්. එහෙනම් කෞමිනි, මේ තමයි අපි ඔයාට දෙන පළවෙනි ප්‍රශ්නය.
1: පළවෙනි ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂයෙන්. ශරීරයේ ඔක්සිජන් ගෙන යන හිමොග්ලොබින් සෑදීමට උදව් වන අත්‍යවශ්‍ය ඛනිජයක යකඩ. ශරීරයට ප්‍රමාණවත් යකඩ නොමැතිවීම යකඩ ඌනතාවයයි. අපි අහන්නේ යකඩ ඌනතාවය නිසා ඇතිවන රෝගී තත්ත්වයක් වන්නේ 1. ගලගණ්ඩය, 2. රක්තහීනතාවය.
2: හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් ඔන්න පොකට් මනී දිනා ගන්නවා. අපි අමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: ඉතිහාසයේ විශ්වෙන් තමයි දෙවෙනි ප්‍රශ්නේ සැකසෙන්නේ. මහා වංශය ක්‍රිස්තු වර්ෂ 500 වසේදී පාලි භාෂාවෙන් රචනා කරන ලදී. විජය රජතුමාගේ පැමිණීමේ ඉඳලා මහසෙන් රජුගේ රාජ්‍ය සමය දක්වා විස්තර මහා වංශයේ සඳහන් වනවා. අපි අහන්නේ මහා වංශය රචනා කරන ලද හිමියන් වන්නේ 1. මහානාම හිමියන්, 2. වැත්තෑවේ හිමියන්.
2: ප්‍රශ්න දෙකකට උත්තර තෝරලා තියෙන මේ වෙනකොට රුපියල් 500ක් පොකට් මනී අතේ තියෙන අපි අමු එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට.
1: භූගෝලීය විද්‍යාව පාඩමෙන් තමයි මේ ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ. නිරිත දිග මෝසම් කාලයේදී තමයි ලංකාවට වැඩිම වර්ෂාපතනයක් ලැබෙන්නේ. ඉන්දියන් සාගරයේ දලා හමා එන තද සුළන් මධ්‍යම කඳුකරයේ ගැටි මේ කාලයේදී තද වැසි ඇති වෙනවා. අපි අහන්නේ නිරිත දිග මෝසම් වර්ෂාව ක්‍රියාත්මක වන්නේ නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි මාසවල. උත්තරේ හරි 1, 2 වැරදි. 2. අපිට පැහැදිලි වුණේ නැහැ උත්තරේ 1ද 2ද.
3: 1 හරි.
1: ඒ ප්‍රකාශය වැරදි.
2: නිරිත දිග මෝසම් කාලය ආරම්භ වෙන්නේ මැයි මාසයේ ඉඳලා සැප්තැම්බර් මාසය වෙනකම්. හරි, අතේ රුපියල් 500ක් පොකට් මනී තියෙනවා. දැන් පුළුවන් බෝනස් ප්‍රශ්න තෝරගෙන පොකට් මනී ගන්න 5 ගුණයකින් වැඩි කර ගන්න. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
3: හා, තෝරගමු.
1: මිනිසාගේ ශරීරයට ස්ථීර හැඩයක්, ව්‍යුහයක් සහ ආධාරකයක් ලබා දෙන්නේ අස්ථි පද්ධතියයි. පුද්ගලයෙක්ගේ සම්පූර්ණ දේහබරින් 14%ක් පමණ අස්ථි වලින් සමන්විත වේ. අපි අහන්නේ මිනිස් සිරුරේ ඇති අස්ථි ගණන කීයද? 1. 132, 2. 206.
2: මිනිස් සිරුරේ ඇති අස්ථි ගණන තමයි 206ක්. දැන් අතේ රුපියල් 500ක් පොකට් මනී තිබ්බා. බෝනස් ප්‍රශ්නට හරියට උත්තරේ දෙන්න බැරි වුණ නිසා පොකට් මනී ගාන භාගයක් වෙනකන් අඩු වුණා. කමක් නැහැ, අපි ආයෙම දවසක උත්සාහ කරලා රුපියල් 5000ම දිනාගමු. ජය වේවා.
4: දැනුමින් පොකට් මනී දිනා ගන්න. දරුවගේ නමයි, ගමයි, වසරයි 0711 982 984 ට දැන්ම WhatsApp කරන්න.
0: සියතා පොකට් මනී අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 10%ක පොලියක් 11.84ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: නිවසහන්නත් තියෙනවා තවත් විනාඩි 4ක වගේ කාලයක් තියෙන්නේ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ගැන දන්නවද? සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් මේ දවස්වල 10%ක පොලියක් ලබා දෙනවා ස්ථාවර තැන්පතුවලට. අවුරුදු 5ක කාලයක් ජේෂ්ඨ පුරවැසියන්ට පුළුවන් තමන්ගේ මුදල් ටික සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක තැන්පත් කරලා 10%ක පොලියක් ලබා ගන්න. ඒ වගේම 11.84ක වාර්ෂික සපල පොලියක් ලබා ගන්නත් පුළුවන් සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ඔබ FD එකක් පටන් ගත්තොත්. ඉතින් අදම කෝල් එකක් ගන්න 13.19ට. ජීවිතේ විවිධ අවශ්‍යතා තියෙනවනේ. දරුවෙක්ගේ අධ්‍යාපන කටයුතු වෙන්න පුළුවන්, ගෙදර දොර වැඩක් වෙන්න පුළුවන්, විදේශගත වෙන්න මොනවා හරි අවස්ථාවක් එළඹෙනවා ඉස්සරහට, ඒකට ලෑස්ති වෙන්න ඕනේ. ඉතින් අදම පුංචි මුදලකින් පටන් ගන්න. ඔබවත් දන්නේ නැහැ ඒ මුදල ඔබටත් හිතා ගන්න බැරි ගානකට ලොකු මුදලක් බවට පත් වෙනවා අන්තිමට මේ විදිහට ආයෝජනය කළොත්. 13.19 කතා කරන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට.
4: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි.
0: සියත පොකට් මනි. අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 10%ක පොලියක්, 11.84ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
2: දැන් වෙලා 6:29.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: බන්ධනාගාර ප්‍රධානියාට මානව හිමිකම් කොමිසමෙන් උපදෙස්. බෝගම්බර යළි බන්ධනාගාරයක්. යලකන්නේ වීමලිදී ගැනීම 15 සිට. ඇමරිකාවෙන් ඉරානයට තවදුරටත් ප්‍රහාර.
0: දේශීය සියත. Local news on Seattle. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මේකමුව බන්ධනාගාරයෙන් මාරු කළ රඳවියන් ඇතුළු සෙසු රඳවියන්ට වදහිංසා කිරීමෙන් වළකින ලෙස සියලු බන්ධනාගාර නිලධාරීන්ට ලිඛිත නියෝගයක් නිකුත් කරන ලෙස වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට දරම් දී තිබෙනවා. ඒ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් එම කොමිෂන් සභාව මේ බව දැනුම් දී ඇත්තේ වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින්. මේ ගමුව බන්ධනාගාරයේ සිට අඟුණුකොළ පැලැස්ස, බූස, මඩකලපුව, දුම්බර, යාපනය සහ වැලිකඩ බන්ධනාගාර වෙත රඳවියන් මාරු කර තිබුණා. එම රඳවියන් කිහිප දෙනෙකුට වදහිංසා කිරීම සහ වෙනත් ආකාරයේ අයුතු සැලකිලිවලට ලක්ව තිබූ බවයි කොමිසම පැවසුවේ. පසුගිය 7:00 රාත්‍රියේ 8:30 මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ වෙතයි. එහිදී බන්ධනාගාරයේ ප්‍රධාන ජයලවරයා නිලධාරීන් කණ්ඩායමට බන්ධනාගාරය තුළට පිවිසීමට නොහැකි බව සඳහන් කළ බවයි මානව හිමිකම් කොමිෂන් සභාව කියා සිටියේ. මානව හිමිකම් කොමිසමේ නිලධාරීන්ට බන්ධනාගාර තුළට ඕනෑම අවස්ථාවක ඇතුළුවීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙස නිලධාරීන්ට ලිඛිතව දන්වන ලෙස කොමසාරිස් ජෙනරාල්වරයාට දැනුම් දුන්නා. රඳවියන්ට වදහිසා කිරීම සම්බන්ධයෙන් චෝදනා එළවන නිලධාරීන්ට එරෙහිව වහාම විනය පියවර ගන්නා ලෙසද ඒ පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙසද දැනුම් දී ඇත්තේ මානව හිමිකම් කොමිෂන් සභාව විසින්. මේකමුව බන්ධනාගාරයේ සිදිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට පූර්ණ සහය ලබා දෙන ලෙසද කොමිෂන් සභාව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට දැනුම් දුන්නා. පවතින ඇතැම් නීතිද සංශෝධනය කළ යුතු බවයි මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නිමල් පුංචිහේවා සඳහන් කළේ.
3: මේ අධිකරණ ක්‍රියාවලියත් එක්ක තියෙන නීති රීතිත් යම් ආකාරයෙන් සංශෝධනය විය යුතු තියෙනවා. දඩ මුදලක් ගෙවලා බැරිය කියලා තිරබාර දන්වා කියන්නේ දඩ මුදල ගෙවන්න බැරිය කියන්නේ දුප්පත්කම නිසා. ඒතකොට දුප්පත්කම නිසා බන්ධනාගාරගත වෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේවා ගැන කොහොමද අපි බලන්නේ? මේවා වාරික වශයෙන් ගෙවන ක්‍රමවේද අපේ නීතියට ඇතුළත් කරගන්න පුළුවන්ද? නැත්නම් ඒ සම්බන්ධයෙන් වෙනත් දැන් ඉස්සලා තිබුණ ප්‍රජා සේවාවල යෙදවීමේ සම්බන්ධ. දැන් මේ වගේ ක්‍රමවේද කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියලා මේ පවතින නීතිය වෙනස් කර භාජනය කරන්න වෙනවා මේ රඳවියන් සම්බන්ධයෙන් ක්‍රියා කරනකොට.
1: මේකමුව බන්ධනාගාරය ඇති වූ සිද්ධියත් සමග ජීවිතාරක්ෂාවට සහ බන්ධනාගාර නීත්‍යානුකූලව කළමනාකරණය කරන බවට සහතික කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා. ඒ නිවේදනයක් නිකුත් කරමින් මේකමුව බන්ධනාගාරයේ සිදු වූ සිද්ධියෙන් පිළිබිඹුවන්නේ බන්ධනාගාර තුළ පවතින තතපතය අපරාධ නඩු විභාග ප්‍රමාද වීම සහ බන්ධනාගාර නිලධාරීන්ට ප්‍රමාණවත් සම්පත් නොමැතිකම යන කරුණුයි. රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ ක්‍රමවේද සමාලෝචනය ඇතුළු ප්‍රතිසංස්කරණ සිදු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලීමක් කළා. මේකමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන පවත්වා අවශ්‍ය පියවර නොගතහොත් යළි අර්බුදයක් ඇතිවිය හැකි බවයි සිරකරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානයේ සභාපති නීතිඥ සේනක පෙරේරා පැවසුවේ.
4: පරීක්ෂණ වාර්තා කඩිනම් කළා. ඒ මරණයන්ට හේතුව මොකද්ද කියලා හොයාගෙන ඒවාට යම් කිසි බන්ධනාගාර නිලධාරි සම්බන්ධ නම් වහාම ඒගොල්ලන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරයි කියලා අපි විශ්වාස කරනවා. එහෙම නැත්නම් බන්ධනාගාර බාර ප්‍රධානී බලධාරීන් මේ සිද්ධිය දිහා තවදුරටත් නිසල්මන්ව බලා ඉන්නවා. කියන්නේ මේ තත්ත්වය දිගින් දිගටම දෙගුණ තෙගුණ වෙලා විශාල විනාශයකට තමයි මේ යමින් පිරින්නේ කියන එක තමයි අපේ නිරීක්ෂණය.
1: බෝගම්බර පැරණි බන්ධනාගාරයේ බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අධිකරණ මාධ්‍ය හර්ෂණ නානායක් කර විසින්. මේකමුව බන්ධනාගාරයේ ගැටුමින් තුවාල ලබා සිටි තවත් බන්ධනාගාර නිලධාරියෙකු ඊයේ මිය ගියා. ඒ සමග ගැටුමින් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ 29 දෙනෙකු දක්වායි. ඉන් 8 දෙනෙකු බන්ධනාගාර නිලධාරීන්. මෙවන විට මේකමුව බන්ධනාගාරයේ සිටි රඳවියන් දහසකට අධික පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවා තිබෙනවා. තවත් 700කට ආසන්න පිරිසක් තවදුරටත් බන්ධනාගාරයේ රඳවා සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක එසී ගජනායක පැවසුවේ. මේ ගමෝ බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධ ගැටලු සහගත තත්ව කිහිපයක් පවතින බවයි හිටපු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් චන්ද්‍ර රත්න පල්ලේගම කියා සිටියේ.
5: මීගමු ගැටලුවේදී නම් විශේෂයෙන්ම කරන් දෙන්නේ මීගමුට අනෙක් වෙලා ඉන්න බන්ධනාගාරයෙන් ක්ලියර් කරාට පස්සේ තමයි බන්ධනාගාර පොලිසියට යන්න තිබෙන්නේ අතුරට. නමුත් මේගොල්ලෝ ක්ලියර් කරාම ඉස්සෙල්ලා අතුරට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒකත් එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. හැම දේ ගන්න විදියක් නැතිලා තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තමයි වෙලා තියෙන්නේ. හෙල්මට් සහ අනිකුත් දේවල් බන්ධනාගාර නිලධාරීන් දීලා තියෙනවා. රයිට් එකක් අවුත් වෙන මේගොල්ලෝ කොහොමද මේ මුණ දෙන්නේ කියන එක ඒගොල්ලන්ට හොඳට ප්‍රගුණ කරලා තියෙනවා. පුහුණු කරලා තියෙනවා. විදා අවසන් වෙනවා කියලා කිව්ව එක සහෝදා නැතුනේ ඇයි කියන එක ලොකු ගැටලුව හේතුව මොකද මේ දේ හැම දෙන්න කිව්වම මේක ඇතුණා කියලා කියන්නේ මේගොල්ලෝ එක්කෙනෙක්වත් අතුරට ගන්න දැක්ලා තියෙනවා මේගොල්ලෝ ලොක් කරලා තියෙනවා හැම හිත කිදරකම ලොක් කරලා අගුණ විරුද්ධ කරලා තමයි මේවා කරන්නේ. මේ වෙලාවේ එකක්වත් පහා ගන්න බැරිලා තියෙනවා මේගොල්ලෝ. මෙයා ඉඳලා තියෙන්නේ විරුද්ධව ඉඳලා තියෙන මේ ඇඬුවිය.
1: සෞඛ්‍ය අංශ දෙවරක් පරීක්ෂා කළ ස්ථානවල මදුරන් භෝවන ස්ථාන තවදුරටත් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි වෙන බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නාගර සඳහන් කළේ මදුර මර්දනය සඳහා ජනතා සහය අවශ්‍ය බවයි.
6: තාම අපිට ලැබෙන වාර්තාවල අනුව සමහර විට සැරයක් දෙසරයක් ගිය පරිශ්‍රවල තවමත් මදුරන් භෝවන ස්ථාන සහ කීටයන් සහිත ස්ථාන හමු වෙලා තිබෙනවා. සියලු දෙනාම තම තමන්ගේ පරිශ්‍රම පිරිසිදු කරගෙන ඒ උසාවියන එක නතර කරගන්න නෙවෙයි, නමුත් මේ ඩෙංගු රෝගය අවම කරගෙන
1: වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තාවෝ ඩෙංගු මරණ ගණන 42ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 63,835ක් බවයි. ඩෙංගු රෝගය පැතිර යාම හේතුවෙන් ජනතාව ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති වෛද්‍ය උපුල් කොන්දසිංහ සඳහන් කළේ.
7: ශක්තිය වර්ධනය කිරීම සඳහා විශේෂයෙන්ම මේ දවස්වල වැඩි වෙහෙසෙන් නැතුව මානසික පීඩනයට මානසික ආතතියෙන් ලක් වෙන්නේ නැතුව නිදිමරන් නැතුව අවම වශයෙන් පැය 6ක් නිින්දක් ගන්න ඕන. ඒ වගේම

0: එලිනෝ තත්ත්වය හමුවේ පානීය ජලසපයුම පවත්වා ගැනීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරමින් පවතින බව ජලසම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
1: ඇතිවෙන්න පුළුවන් නරකම තත්ත්වය සඳහා සූදානම් වෙමින් ඉන්නවා. අපි සුබවාදී දේ අපේක්ෂා කරනවා. නරකම තත්ත්වයක් අවුත් ඒ සඳහා අපි සූදානම් වෙමින් ඉන්නවා. නමුත් දැනට තියෙන පුරවකතනය අනුව දැනට ඇතිවෙමින් තියෙන තත්ත්වය අනුව තාම අපිට මම හිතන්නේ නරක විදිහට මේ එළිනෝ තත්ත්වය බලපාන බවක් පේන නැහැ. නමුත් ඉදිරියේදීක තත්ත්වය වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි සති දෙකෙන් තුනෙන් මේක සමාලෝචනය කරමින් ඒ තත්ත්වය අඳුනා ගනිමින් ඒ සඳහා සූදානම් වෙමින් ඉන්නවා.
0: මේ අතර යලකන්නේ ගොයම් කැපීම මෙවර විට ආරම්භ වී ඇති බැවින් වී මිලදී ගැනීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සරත්කුමාර නායක කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ යලකන්නේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී දැනට වී තොග පවතින ගබඩාවල වී තොග හිස්කර නව වී මිලට ගැනීමට සූදානම් කිරීමේ කටයුතු සතස සමග එක්ව සිදු කරන ලෙසද උපදෙස් ලබා දෙනු ලැබුවා. වී අලෙවි මණ්ඩලයේ ලබන 15 වනදා සිට වී මිලදී ගැනීම ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ. වී කිලෝවක් සඳහා රුපියල් 140ක මිලක් ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ පව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ විවාදයට එක් වෙමින්.
2: ඉල්ලීමක් කරන ආණ්ඩුවේ කරුණා කරලා වී වලට සාධාරණ සහතික මිල අඩුම ගානේ ඒ නිෂ්පාදන මිල ආවරණය වන ආකාරي මිල අඩුම ගානේ 140ක්වත් ලබා දෙන්න කටයුතු කරන්න.
3: උපසේ අවසන්යි.
2: මුලසන රෝඩ මන්ත්‍රීතුමනේ මට ගන්න පුළුවන් වෙලාව ප්‍රශ්නයක් නැහැ. අපේ පැත්තෙන් ගන්න වෙන කාගෙන්වත් නෙවෙයි.
3: වෙන කෙනෙක් නැහැ කතා කරන්න.
2: සමා වෙන්න. එහෙනම් මං ඉතාමත් කෙටියෙන් අවසන් කරන්න.
3: එහෙනම් තත්පර 30ක් දෙන්නම්.
2: බොහොම ස්තුතියි. කරුණා කරලා ගොවි ජනතාව සුරක්ෂිත කරන්නට මේ රජයේ වහාම කටයුතු කරන්න.
0: ගොවි ගැටලු සඳහා ක්‍රමානුකූලව විසඳුම් ලබා දෙන බවයි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කළේ.
4: අපි අහන්න කැමති විශේෂයෙන්ම මේ විපක්ෂෙන් මේ අය රුපියල් 150ක් වී කිලෝ එකට ඉල්ලනවා. තමුන් නාන්සලාගේ ආණ්ඩුවක් ආවටම වී කිලෝ එකක් රුපියල් 150ක් කරනවාද? 150 කරලා හාල් කිලෝ එකක් කීර දෙන්නේ. මෙන්න මේකටත් උත්තර දෙන්න. කලබල වෙන්න එපා. ගොවි ජනතාවගේ මේ ගැටලු එකින් එකට අපි ක්‍රමානුකූලව බේරනවයි විසඳනවයි කියන කාරණේ මේ වෙලාවේ අපි අවධානය කරන්න කැමති.
0: දේශීය අර්ථාපල් ගොවීන් අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා පියවරගෙන ඇති බවයි වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කළේ.
5: අපේ දේශීයාලයක රුපියල් 280ට 290ට අද 310යි දඹුල්ලේ. යම් ප්‍රමාණයකට මිලදී ගත්තාම ගරු නියෝජ්‍ය කතානායකතුම අලවල මිල මේ විදිහට රඳවා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි ගොඩක් අලගත්තේ නැහැ.
0: ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමරසම්පත් දසනායක ප්‍රතිචාර දක්වුවා.
6: ඔයා 300ට අල වික්කෝ මං වැලිමඩ ටවුමේ සමන්ත විද්‍යාරත්නත් අර නියෝජ්‍ය ඇමති එක්කනම් ගිහලා මම වඳිනවා මේ ඇමතුමාට.
0: බුලත් සිංහල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් සැකකරු ඊයේ අධිකරණයට ඉදිරිපත් වී ඇති බවයි පොලිස් මාධ්‍ය කොටසේ සඳහන් කළේ. පසුගිය මාර්තු මාස 26 වනදා පොලිස් නිලධාරියෙකුට අතවර කිරීමක් සම්බන්ධයෙන් සැකකරුට චෝදනා එල වුණා. ඊට අදාළව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොටසේ සඳහන් කළේ. ඇමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර තවදුරටත් දැඩි කර තිබෙනවා. එක්සත් ජනපද මධ්‍යම විධානය නිවේදනය කළේ ඉරානයේ ඉලක්ක 80කට වැඩි සංඛ්‍යාවකට ප්‍රහාර එල්ල කර විනාශ කළ බවයි. එම ඉලක්ක අතර ඉරානයේ ගුවන්ආරක්ෂක පද්ධති, හමුදා අනහා පාලන මධ්‍යස්ථාන, වෙරළබඩ රේඩාර් පද්ධති, නෞකා නාශක මිසයිල පහසුකම් සහ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායට අයත් කුඩා යාත්‍රා 60ක් ද ඇතුළත්. ඇමරිකාව විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර තවදුරටත් පුළුල් කර ඇත්තේ ඉරානය සමග පවතින සටන් විරාමය අවසන් බවට තමන් විශ්වාස කරන්නේ යැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ ප්‍රකාශ කිරීමත් සමගයි. ඉරානය හොමුස් සමුද්‍ර සන්ධියේ වාණිජ නෞකා ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඇමරිකාව ඉරානයට එරෙහිව ප්‍රහාර මාලාවක් ආරම්භ කළා. එක්සත් ජනපද මධ්‍යම විධානය නිවේදනය කළේ හොමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට තර්ජනයක් එල්ල කිරීම සඳහා ඉරානයට ඇති හැකියාව තවදුරටත් දුර්වල කිරීමේ අරමුණින් මෙම ප්‍රහාර ආරම්භ කළ බවයි. එමෙන්ම ජාත්‍යන්තර මුහුදු මාර්ගයක ගමන් කළ වාණිජ නෞකා සහ සිවිල් නාවික කාර්ය මණ්ඩලයට එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් ඉරානය වගකිව යුතු බවද ඇමෙරිකාව අවධාරණය කළා. මේ අතර නේටෝ සමුළුව අවසන් කර ඇමෙරිකාව බලා ගමන් කරමින් සිටි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය වෙත පැවසුවේ ඉරානයෙන් තමන්ට දුරකථන ඇමතුමක් ලැබුණු බවයි. ගිවිසුමකට පැමිණි

0: මට අවශ්‍යයි ඉරානය ප්‍රකාශ කළ බවත් එවැනි ගිවිසුමකට ඔවුන් සුදුසුද යන්න පිළිබඳ තමන්ට අවිශ්වාස බවත් ට්‍රම්ප් පැවසුවා. ඉරානය නැවතත් හෝමු සමුද්‍ර සන්ධියේ නෞකා ඉලක්ක කළහොත් ඇමරිකාවේ ප්‍රතිප්‍රහාර වඩා දරුණු වනු ඇති බවයි ට්‍රම්ප් සිය ට්‍රුත් සෝෂල් ගිඩුමෙහි සඳහන් කළේ. මෙ අතර ඉරානය අවබෝධතා ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කරන බවට ඇමරිකානු උපජනාධිපති ජේඩී වැන්ස් ද චෝදනා කළා. ඔහු පැවසුවේ හෝමු සමුද්‍ර සන්ධිය විවෘතව තබා ගැනීම ඇමරිකාවේ ප්‍රධාන අරමුණ බවයි. ඉරානය එම සමුද්‍ර සන්ධිය වසා දැමීමට උත්සාහ කළහොත් ඇමරිකානු හමුදාව ඊට වහාම ප්‍රතිචාර දක්වන බවද වැන්ස් පැවසුවා. මෙවන විට බොරතෙල් මිල පිළිබඳ බ්‍රෙන්ට් දර්ශකයට අනුව බොරතෙල් බැරලයක මිල පවතින්නේ ඇමරිකානු ඩොලර් 78.76 ලෙසයි. බොරතෙල් මිල පිළිබඳ WTI දර්ශකයට අනුව බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 74.18 ලෙස සටහන් වුණා. යලි සිරස්තල. බන්ධනාගාර ප්‍රධානියාට මානව හිමිකම් කොමිසමෙන් උපදෙස්. බෝගම්බර යලි බන්ධනාගාරයක්. යලකන්නේ වී මිලදී ගැනීම 15 සිට. ඇමරිකාවෙන් ඉරානයට තවදුරටත් ප්‍රහාර. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්තිනිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එද ක්‍රදි සිටින්න පැන් පැපුවත් සමක.
1: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: talk of the town.
1: අපේම සංස්කෘතිය ලෝකෙටම අරන් යන අපිට ඉන්න ටැලන්ටඩ් ආටිස් කෙනෙක් තමයි අමන්දයා උත්පලි.
2: ඔන්න යා මේ පාර රජිනට ඇඳ වෙනම ස්ටේජ් එකකට අරන් යන ලෑස්ති.
3: රජිනට ඇඳා රජකුමරිට ඇඳා
4: රජිනට ඇඳා ලයිව් ඔන් ස්ටේජ් මගේ කොන්සර්ට් එක සෑහෙන නිහඬතාවයකින් පස්සේ වුණ මේ අවුරුදු 2026 කලින් වතාවන් තුනටම වඩා දැවැන්ත විදිහට තමයි මේ වතාවේ කරන්න ලෑස්ති වෙලා ඉන්නේ.
1: තව රහසකුත් තියෙනව නේද?
5: රහස තමයි තාත්තගේ මගේ ගීතය එදා දවසට එළිදක්වන්න ලෑස්ති වෙලා තමයි ඉන්නේ කොන්සර්ට් එක වෙලාවට.
2: එදාට තව කවුද පර්ෆෝම් කරන්නේ?
5: මුලින්දම මාතකේ හිටපු දෙන්න තමයි රොඩ්නි මාමයි උදේෂින්දල අයියයි. මේ අවුරුද්දේ දැවැන්ත වැඩක් නිසාම තවත් දැවැන්තය දෙන්නෙක් සම්බන්ධ කරගන්නා එක්කෙනෙක් මගේ තාත්තා. අනිත් එක්කෙනා තමයි විමල් අයියා.
1: කවද්ද කීයටද වැඩේ තියෙන්නේ?
5: නිව්සියස් කොලෙජ් ඔඩිටෝරියම් එකේ සැප්තැම්බර් 12 වෙනිදා හවස 7ට. වෙනත් සුසංයෝග බලන්නත් කැමති හැමෝටම ආරාධනා කරනවා.
2: තැන්කියු අමන්දයා සීතත් එක්ක එකතුනාට.
5: බොහොම ස්තුතියි මෙහෙම කතා කරලා මගේ ප්‍රසංගය ගැන කියන්න ඉඩක් මට ලැබලා දුන්නට.
0: Talk of the town.
1: DJ Khaled album එකක් release කරනවා කිව්වොත් fans ලහන ඊළඟ ප්‍රශ්න තමයි මේ පාර කවුද feature කරන්නේ කියන එක.
2: මොකද Khaled ගේ album එකක් කියන්නේ ගොඩක් singers ලා එකට sing කරන වැඩක් නේ.
1: මේ album එක release වෙන්නේ මේ මාසේ 17 වෙනිදා. ඒකේ නම Alarm of God.
2: album එක announce කරපු ගමන්ම release කරපු one of them song එකක් මේ විදිහට ලෝකෙ පුරාම viral වෙලා තියෙනවා.
0: Talk of the town.
6: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.

ಅಗಲಕವರ್ಧನ ಟೆಕ್ಸ್ಟೈಲ್ಸ್ අපොස සාමාන්‍ය පෙළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න අමතන්න 0111 544 5000 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.

0: ඔයා උයන්න දන්නවද?
1: ඕ මම Facebook එකේ උයන වීඩියෝ දානවා.
0: උයන හැටි මිනිස්සුන්ට කියලා දීලා දානවා. දැන් මේ මිනිස්සු ඒව බලාගෙන හදනවද කෑම ගන්න?
1: මම Facebook එකේ බලන්න ගොඩාක් ප්‍රතිචාර තියෙනවා කෑම.
0: අපෝ බෑ මං Facebook එකක් නැහැ. Facebook එකේ බොඩි.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
4: 98.2 98.4 දිව

0: Rocieta.
1: Mami's Pocket Money.
2: දෙයක් දිනන්න නම් මාෂි කැපවීම උත්සාහය උනන්දුව තියෙන්න ඕන. ලොකු හීන තිබුණට ඒ හීනම විතරක් තිබිලා මදි. එවෙනුවෙන් වැඩ කරන්න ඕනේ. පොඩ්ඩු හතර දෙනෙක් පොකට් මනි දෙන්න. දැන් අම්මලගේ චාන්ස් එක.
3: අද දවසේ මමීස් පොකට් මනි සෙග්මන්ට් එකට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා නිරෝෂා. සූර්ය වැවේ ඉඳලා ගුඩ් මෝර්නින් නිරෝෂා.
4: ගුඩ් මෝර්නින්.
3: නිරෝෂා ප්‍රශ්න හතරක් තියෙනවා, රුපියල් 5000කුත් තියෙනවා.
2: පළවෙනි ප්‍රශ්නට හරි උත්තරේ දුන්නොත් රුපියල් 250ක් ලැබෙනවා නිරෝෂා. හරි උත්තරේ දෙන හැම ප්‍රශ්නකෙදිම අතේ තියෙන පොකට් මනි ගාන ඩබල් වෙනවා.
3: ඊට පස්සේ අපි ඔයාලට බෝනස් ප්‍රශ්නයක් දෙනවා. බෝනස් ප්‍රශ්නේදී අතේ තියෙන පොකට් මනි ගාන 5 ගුණයකින් වැඩි කරගන්නත් ඔයාලට චාන්ස් එක තියෙනවා. මේ තමයි නිරෝෂා අපි ඔයාලට දෙන පළවෙනි ප්‍රශ්නය.
2: නිරෝෂා, අවුරුදු කාලෙටනේ අපි ජන ක්‍රීඩා ගැන කතා වෙන්නේ. පංචේම දාලා ඇති නේද? හැබැයි පැරැන්නු ඉඩක් ලැබෙන හැම වෙලාවකම අපේ ජන ක්‍රීඩා ක්‍රීඩා කළා. එලිමහන්, ගෘහස්ථ, ආගමික ලෙස ජන ක්‍රීඩා කොටස් තුනයි. කාන්තා හා පිරිමි ලෙස වෙන වෙනමත් දෙපිරිස එකටත් ජන ක්‍රීඩාවල නිරත වෙනවා. අපි අහන්නේ අතීතයේ කාන්තාවන් සහභාගී නොවූ ජන ක්‍රීඩාව. 1. පොරපොල් ගැසීම, 2. ඔලිද කෙලිය.
3: නිරෝෂා, පළවෙනි ප්‍රශ්නෙට ඔයා හරි උත්තරේ තෝරලා තියෙනවා. පොරපොල් ගැසීම තමයි හරි උත්තරේ. පොරපොල් ගැසීම, අංකෙලිය, ගුඩු පැනීම, පිරිමින්ගේ ශක්තිය හා වේගේ උරගා බලන්න තියෙන ජන ක්‍රීඩා. අපි එනම් යමු දෙවෙනි ප්‍රශ්නෙට.
2: දන්නවද නිරෝෂා, අපේ ශරීරය දවස පුරාම උණුසුම පාලනය කරනවා. මිනිස් සිරුරේ සාමාන්‍ය උෂ්ණත්වය දවසේ වේලාව අනුව සුළු වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. ශරීර උෂ්ණත්වය පාලනය කිරීමේ ප්‍රධාන වගකීම දරන්නේ මොළයේ හයිපොතැලමසයි. අපි අහන්නේ නිරෝගී පුද්ගලයෙක්ගේ සාමාන්‍ය ශරීර උෂ්ණත්වය කීයද? 1. සෙල්සියස් අංශක 37යි, 2. සෙල්සියස් අංශක 39යි.
3: නිරෝෂා, දෙවනි ප්‍රශ්නටත් හරි උත්තරේ තෝරලා අතේ තිබ පොකට් මනි ගාන දෙගුණයක් කරගෙන රුපියල් 500ක් දිනා ගන්නවා. සාමාන්‍ය ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.5 ඉඳලා සෙල්සියස් අංශක 37.5 අතර තමයි පවතින ඕන. ඒ වගේම නිරෝෂා, සෙල්සියස් අංශක 38ට වැඩි නම් උණ කියලා තමයි අපි සලකන්නේ. හරි නිරෝෂා, අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
2: ටිකිරි ටිකිරි ටිකිරි ලියා, ඒ වගේම අම්බලමේ පිනා, මේ කවි අදටත් ලොකු පොඩි ඕනම කෙනෙක් දන්නවා නිරෝෂා. මේවා ලිව්වේ කවුද කියලා මතකද?
4: මතක නැහැ.
2: මේ කවි ලිව්වේ ආනන්ද රාජකරුණා මහතා. ආනන්ද රාජකරුණා මහතා වයස අවුරුදු 16 දී කාව්‍ය රචනා ආරම්භ කළා. කවි රසඳුන, රජසිරිත් මාලය වගේ කෘති ලියූ එතුමා ළමාගී රචකයෙක් ලෙසත් ප්‍රසිද්ධයි. අපි අහන්නේ මේ අතරින් ආනන්ද රාජකරුණා මහතාගේ කාව්‍ය රචනයක් වන්නේ 1. සිරිමත් මාගේ සකි, 2. රෝසමලේ නටුවේ කටු.
3: තුන්වෙනි ප්‍රශ්නයටත් ඔයා හරි උත්තරේ තෝරලා තියෙනවා. දැන් අතේ රුපියල් 1000ක් තියෙන නිසා ඔයාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගෙන ඔය රුපියල් 1005 ගුණයකින් වැඩි කරගන්න. මොකද කියන්නේ බෝනස් ප්‍රශ්න තෝරගමුද?
4: තෝරගන්නවා.
3: හැබැයි බෝනස් ප්‍රශ්නට හරියට උත්තරේ තෝරන්න බැරි වුණොත් අතේ තියෙන පොකට් මනි ගාන 50%කින් අඩු වෙනවා. මේ තමයි අපි ඔයාට දෙන බෝනස් ප්‍රශ්නය.
2: ලෝකේ පුරාම සංචාරකයන්ගේ ආදරය දිනාගත් තැනක් තමයි ගාලුකොටුව. ගිහින් තියෙනවද ගාලුකොටුවට? ගාලුකොටුව වසර 400කට අධික ඉතිහාසයක් තියෙන තැනක්. එය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවටත් ඇතුළත්. අපි අහන්නේ ගාලුකොටුව නිර්මාණය කළේ කුමන ජාතිකයන් විසින්ද? 1. ලන්දේසි, 2. පෘතුගීසි.
3: බෝනස් ප්‍රශ්නට හරි උත්තරේ තෝරලා නිරෝෂා අතේ තිබ පොකට් මනි ගාන 5 ගුණයකින් වැඩි කරගෙන රුපියල් 5000ක් දිනා ගන්නවා.
4: ගොඩාක් සතුටුයි. මම ගොඩාක් ආසකින් බලන්නේ මට මේ අවස්ථාව ලැබෙනකන්. මම දවස් පටන් ගන්න ඉතින් හතරටම ඒ වෙලාවෙන් මම 100% ගෙනින් ගොඩාක් කැණුම විනෝදිය ලැබලා දෙන යාල දෙන්න සක්සන් ප්‍රෝග්‍රෑම් එක කරනවා.
3: බොහොම ස්තුතියි නිරෝෂා. ජය වේවා.
4: ජය වේවා.
2: මාෂි චෙස් අදින්න දන්නවද?
3: ඔව්.
2: දැන් චෙස් බෝඩ් එකේ එක එක ಜಾති ඉත්තෝ ඉන්නවනේ. ෆෝන් තමයි පොඩිබ ඉත්තා. එයා මුරබටෙක් විදිහට තමයි මේ ක්‍රීඩාව ඇතුලේ සැලකෙන්නේ. හැබැයි අනිත් පැත්තේ කෙළවරට ෆෝන් කෙනෙක්ව අරගෙන ගියොත් එයාව ක්වීන් කෙනෙක් කරගන්න පුළුවන්.
3: හැබැයි නිශාන් එක අමාරු වැඩක් නේද?
2: අමාරු වැඩනි කරන්න ඕනේ. අමාරුවේ දේවල් එකතු කරගත්තහම තමයි දවසක ලොකු දේවල් හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අතේ තියෙන පුංචි මුදල දවසක ලොකු මුදලක් කරගන්න ආයෝජනයකට ඒක යොදවන්න හොඳ වෙලාව තමයි මේ. මොකද දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ඔබේ ගෙවල් දොරවල් හදාගන්න, එතකොට කොහොම යුතුකන් ටික ඉටු කරලා පාඩුවේ කාටවත් බරක් වෙන්නේ නැතුව සැනසිලිදායක විශ්‍රාම ජීවිතයක් ගත කරන්න හැමෝම බලාපොරොත්තු වෙනවා මාෂි. ඔන්න ජේෂ්ඨ පුරවැසියන්ට සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතුවක ආයෝජනය කළොත් වසර පහක තැන්පතුවකට 15%ක පොලියක් දෙනවා. ඒ වගේම 11.84%ක වාර්ෂික සඵල පොලියකුත් ලබා ගන්න පුළුවන්. ඉතින් අදම කතා කරලා විස්තර දැනගන්න 13:19 සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්.
3: හෙටත් උදේ 5යි කාලට අපි පොකට් මනි අරන් එනකන් අදට අපි ගිහින් එන්න. මම ආශි.
2: එහෙනම් රටම දන්න රේඩියෝ ඩබලත් එක්ක මෝනින් ෂෝ එක අහන්න. මම නිශාන්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: Good morning දැන් වෙලා උදේ 7:00

හයි, ගුඩ් මෝනින්. දැන් සාමාන්‍යයෙන් මට ඔෆිස් එන්න උදේ ලෑස්ති වෙනකොට ගොඩක් තරහ යනවා. ඉතින් ඒ වෙලාවට ගෙදර කට්ටිය හරි බයයි, ඔෆිස් එකේ ඉන්න ඔක්කොමලා මාස්ක් කරයි, මම මේවා කරයි එහෙම කියලා ගොඩක් බයයි ඒගොල්ලෝ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ පුළුවන් තරම් බලන්නේ මාව සංසුන් කරලා ගෙදරින් එළියට පිටත් කරලා යවන්න. ඔබටත් ඒ වගේ උදේට හොඳටම කේන්ති යන කෙනෙක් නම් මෙන්න මේ වාක්‍ය මතක තියාගන්න. මේක මට මගේ තාත්ති කියලා දුන්න වාක්‍යයක්. හරිද? කුණාටුව සංසුන් කිරීමට උත්සාහ නොකරන්න. ඔබම සංසුන් වෙන්න. මොකද කුණාටුව පහව යනු ඇත. ඒක එච්චර ගැලපෙන්නේ නැහැ නේද? ඒක උදේට නෙමෙයි, ඕන වෙලාවකට පාවිච්චි කරන්න පුළුවන්. කිසි වෙලාවක කුණාටුව සංසුන් කිරීමට උත්සාහ නොකරන්න. ඔබ සංසුන් වෙන්න. කුණාටුව ඉබේම පහව යනු ඇත. Good morning. හතයි විනාඩි 1යි.

0: ලේවාර්තා බලලා තනීම ලෙඩේ තීරණය කරගන්න එපා.
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
0: මේ දවසර රටේ පවතින ඩෙංගු රෝගී තත්ත්වයත් ඒ වගේම වෙනත් වෛරස් ආසාදනත් නිසා වෛද්‍යවරු විදිහට අපිට නිතර නිතර කියන්න වෙනවා රෝගීන්ට රුධිර පරීක්ෂණ වාර්තා කරගන්න කියලා. සමහරු කරන වැරදි දෙයක් තමයි මෙවැනි වාර්තාවක් ගත්තට පස්සේ අන්තර්ජාලය මගින් හරි එහෙම නැතිනම් වෛද්‍යරෙක් නොවන වෙනත් කෙනෙකුගෙන් හරි දැනගෙන මෙම වාර්තා තනියම විශ්ලේෂණය කරන්න යෑම. මෙවැනි දේවල් කිරීම මගින් ඔබට භයානක ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. රුධිර පරීක්ෂණ වාර්තාවක් කියන්නේ වෛද්‍යරෙකුට රෝගියෙක්ට තියෙන රෝගය හරියටම දැනගන්න තියෙන එක මෙවලමක් පමණයි. නිශ්චිත විනිශ්චයක් සඳහා තවත් කරුණු කාරණා කීපයක් වෛද්‍යවරයෙකු විසින් සලකා බලනවා. මේ අතර ඉතාම වැදගත් කාරණාවක් තමයි වෛද්‍යවරයා විසින් ඔබව පරීක්ෂා කරලා බලලා ඔහු සොයාගෙන රෝග ලක්ෂණ. ඩෙංගු රෝගය වැනි වෛරස් ආසාදනවලදීත් වෛද්‍යවරයාට රුධිර පරීක්ෂණ වාර්තාව කියන්නේ එක මෙවලමක් පමණයි. ඒ නිසා සෑම විටම රුධිර පරීක්ෂණ වාර්තාවක් ලබාගත් පසු ඒ වෛද්‍යවරයාට පෙන්වා අදාළ වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සිය තහන්න.
1: ඔබේ නොදන්න මෙඩිසින්. මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: හරිගියේ හරිම තැනට ගියහින්ද. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555
3: අමරණ. 100 ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. DRL හෙඩ්ලයිට්, anti-skid braking system සහ electronic fuel injection තාක්ෂණය සමගින්. Platina 100 හැඩ වැඩ කාර්යා. David Peters Motor Company Private Limited.
4: Fry RBD Poltel 60 වසරකට වැඩි විශ්වාසයෙන්
5: මුළු පවුලටම මගේ ගානටම
4: Coco Fry සතුට රසය ගෙනෙන කුණ
6: ඔනර් සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම් දැන්ම සිංහ හෝ බලේලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා
7: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
8: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
5: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLB හනහඩ බලාගන්න.
9: මාසෙම කරන වියදම් Combank Debit Card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank Debit Card Challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා TV, Fridge, Washing Machine මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්න ජයග්‍රාහකින් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් Side by Side Fridge, Laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ Shopping, Bill Payments, ඕනම දෙයකට Cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank Debit Cards.
10: විශාලතම රූෆ්ටොප් ගාඩන් එක සහ ලයිෆ්ස්ටයිල් ෆැසිලිටීස් රසක් සමග 2 and 3 බෙඩ්රූම් අපාර්ට්මන්ට් එකක් මිලියන 35 සිට ඉහළට පහසු ගෙවීමේ ක්‍රම රසක් සමග වැඩි විස්තර සඳහා 0701 347777 ප්‍රයිම් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ භූමි රියල්ටි හෝල්ඩින් සමතන්න
11: සිරි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගාවට්ටම් කොලෝ පිටිකල පොල්කිරි ඉතිරි රුපියල් 250යි වටවලතේ ඉතිරි රුපියල් 310යි මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 240යි රැන්ඩා බේබි රත්මල් සබන් පහේ පැක් එක ඉතිරි රුපියල් 200යි කාගිල්ස් වර්සිටි
12: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාන සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 0768233444 සීතා හදවත් දිනු හිතවත්කම
13: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක් හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක් CDB run එක light water phone bilata sahana menna
14: CDB එක run ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට run සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න අද මම තන්න 0111 7383 CDB run අය රත්තරන් අය විතර ඉස්තර

බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 ICIC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: ස්ටයිලිෂ් පෙනුමයි මයිලෙජ් එකයි දෙකම එකම රයිඩ්එකෙන් ඉලෙක්ට්‍රොනික් ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා David Peters Motor Company Private Limited with him.
1: Samata atadun gamanata javayadun ratata panadun 30 wasaraka visishtatwe abhimanaya People's Leasing Vishwasay Pramukhaya. ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-732-1000 NIBM The City University The place to be.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන Majestica Lanka Tiles.

0: Did the hospice powers SLIC life GV direction up in the Miruna? Devant the bonus Pratilabe Agaya. Rupel could take Das Harse at Ikmavai. Sri Lanka Insurance Life. Piakumin, Mavakumin.
1: Api Tavasaparama, Aramunu and Windu and a Miniso. Habai Angata Viveke Kilalabin name. Ninding. ජීවිතය විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. Ward Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: සියයට සියක් ඉස්තරම්. ලොවක් පිළිගත් අපේ දේ.
5: කොකෝ ෆ්‍රයි, RBD පොල් තෙල්. 60 වසරකට වැඩි විශ්වාසයෙන්.
6: මුළු පවුලටම, මගේ ගානටම.
5: කොකෝ ෆ්‍රයි, සතුටු රසය, ගෙනෙන ගුණය.
7: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
8: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
9: ගන්නවා ලයිසන් එක.
10: දැන් හරිනේ අමාරු.
8: වයිෆ් ගේ කටත් පොඩ්ඩක් වැඩි.
7: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
8: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
7: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
8: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු 5ට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය.
7: 13.19ට කෝල් එකක් ගන්නකෝ.
8: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැද්දා නීති නේද?
11: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම්කේ

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයි නපුරා.
1: Hi, good morning.
2: Good morning, good morning.
1: හරිම ලෙඩ පාටයි නේ.
2: ඒක තමයි ඉතින් පහුගිය දවස්වල කියපු කතාවලට සමාව ඉල්ලලා වැඩ පටන් ගන්නවා නම්
1: අනේ මම නරකක් කිව්වා.
2: මේක තමයි ඉතින් වෙලාව.
1: මම නරකක් කිව්වේ නෑ. ඊයේ මමනි ඔයාව නැගිට්ටුවේ ඔයාට මතක නැද්ද අරවින්ද? ඔයා පන ගැහි ගැහි ඔයා හැලෝ හොල්මනක්වත් නැතුව ඉන්නකොට මං ඔයා ළඟට ඇවිල්ලා ඔයාට මතක සින්දුවක් මම කිව්වා. ඒ සින්දුවේ අවසන් වාක්‍ය යනකොට තමයි ඔයා නැගිට්ටේ. මං කිව්වා
2: මොකද අවසන් ලියුමයි ඔබට
1: ලියන්නේ? පැල්වත්ත නාමය අපේ කිනුඩ ඔයා එකපාර කිරිසන් නාමයයි කියලා ඔයා නැගිට්ට අරවින්ද. ඔයාට මතක නැද්ද?
2: මං වෙන්න බෑ වෙන
1: අර උපන් දිමේ ජීවනාලියයි කියනකොට ඇඟිලි මෙහෙම හෙලවෙන්න ගත්තා.
2: بس
1: ගෝවි බිම්සවි පුබුදු වාලයි ඇස් දෙක ඇරුණා.
2: දාති මාම කැංගීම ඇවිල්ලාමට.
1: මුළු රටේම
2: අර මැරෙන්න වෙట్లా ඉන්නවා.
1: කියනකොට ඔළුව චුට්ටක් මෙහෙම
2: වැනවා. ඔව් මොකරේ අවසිහින් වගේ මොකරේ එහෙම මතකෙකුත් තියෙනවා.
1: පිබි දෙයි කියනකොට පොඩ්ඩක් නේ ඔහුගේ හුස්ම වැටෙන්න ගත්තා. පැල්වත්ත නාමය අපේ කො කියනකොට කිරිසන් නාමයයි කියලා ඔයා නැගිට්ටා. I'm so happy Arvind ආව ගොඩ දාන්න මට පුළුවන් වුණේ එක ගැන.
2: මම මේ ඔයාව ගොඩ දාන්නා.
1: ඇයි මාව ගොඩ දාන්නේ? මමන් නිවාඩුවක් ගන්නවනේ. අයියෝ.
2: මම මේ ඔයාව ගොඩ දාගන්න කියලා මේ ආවේ.
1: ඇයි අවුල්ද?
2: තේ ලයින් එක පාරේ. ඇඳ ගේන්න බැලුවා උඩට.
1: හරි.
2: පඩි පෙළ පළලමදින්.
1: අයියෝ මං
2: ඇඳ පල්ලෙහා තක්කුවේ තියලා. ඉතින්
1: හරි.
2: මීට වඩා වැටලි තියනවා කියලාත් මට මතක් වුණා.
1: ඔව්.
2: කටානගෙන තරම් හිතන්න එපා. මොකද මේ ආවේ නැත්තම් මැරෙන්න හදින්න තමයි මේ ආවේ.
1: ඔව් ඔව් ඔව්. කටාලේ හැබැයි අවුලක් නෑ එච්චර. පෙනුම තමයි.
2: අවුල් නතුනද මට අවුල්.
1: පෙනුම අවුල් පෙනුම.
2: ජූලි මාසේ 6 වෙනිදා තිබුණානේ මේ FIFA මැච් එකක්.
1: හ්ම්.
2: ඒ තමයි FIFA වල 16 වෙනි වටේ. මැච් එකක් නෙමෙයි මැච් 8ක් තිබ්බා.
1: හරි.
2: ඒකෙන් එක මැච් එකක් තමයි පෘතුගාලය සහ ස්පාඤ්ඤ අතර තිබිච්ච තරගේ.
1: Yes.
2: ඒ තරගේ මිනිස්සුන්ට අමතක වෙච්ච නැති මැච් එකක්. මං හිතනවා තවත් අවුරුදු ගානකට අමතක වෙන එකක් නැති වෙයි කියලා.
1: හරි.
2: මොකද අවුරුදු 20කට වඩා වැඩි කාලයක් පාපන්දු ලෝලියොන්ගේ ආදරය ෆුට්බෝල් බූට් එකත් එක්ක තියාගෙන සෙල්ලම් කරපු ක්‍රීඩකෙක් ලෝක කුසලානින් සමගන්න මැච් එක එදා තිබුණා.
1: Yes.
2: ඒ තමයි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ අවසන් ලෝක කුසලාන තරඟය.
1: හරි.
2: ඒගොල්ල ස්පාඤ්ඤයට ගෝල 0.1කට පරාද වෙන්නේ තරඟේ පළවෙනි විනාඩි 90 එක ගෝලයක්වත් පිල් දෙකම ගන්න නැති වෙලාවක වැඩිපුර හම්බෙන මිනිත්තුවේදී හදිසියෙම ස්පාඤ්ඤය ගහන ගෝලෙකින්.
1: හරි.
2: පෘතුගාලයට බැරි වෙනවා අවසාන තරඟ වලට ඇතුල් වෙන්න.
1: හා.
2: රොනාල්ඩෝට ඇඬිනවා. රොනාල්ඩෝට ඇඬෙනවා. රොනාල්ඩෝට මේ මූණ හංග ගන්න බැරි වෙනවා. ප්‍රතිවාදී පිලේ කණ්ඩායම් නායකයා ඇවිල්ලා ජයග්‍රහණය සමරන එක පැත්තක තියලා රොනාල්ඩෝ සුබපතල යනවා. ඒත් රොනාල්ඩෝට ඒව ගැන වගක් නැහැ. ක්‍රිස්ටියානු රොනාල්ඩෝට තිබුණ එක හීනයයි ජීවිත කාලෙම. ඒ තමයි තමන් ඉපදිච්ච රටට පෘතුගාලයට තමන් ෆුට්බෝල් ජීවිතෙන් සමුගන්න කලින් එක ලෝක කුසලානයක් කරේ අරගෙන එන එක. ඒකට අවුරුදු 20ක් මහන්සි වුණා.
1: හරි.
2: තරගේ පරාදය ලැබෙලා තිබිච්ච මාධ්‍ය සාකච්ඡාවේදී රොනාල්ඩෝ කියනවා මගේ ජීවිතයේ ලොකු මෙහිණිය උනේ පෘතුගාලයට ලොකු කුසලානයක් ගෙනත් දෙන එක. ඒ වෙනුවෙන් මම්මගේ ජීවිතයම කැප කළා. අවුරුදු 20 ගාණක් පුරා මේ ජර්සියට ගෞරවයක් ගෙන්න මගේ ජීවිතෙන් දෙන්න පුළුවන් හැමදේම දුන්නා. නමුත් ඒ හීනය මගේ අතින් ගිලිහිලා ගියා. මට සමා වෙන්න. ඒ අවසාන ඉලක්කයට යන්න බැරි වුණාට. ඒ වුණාට පෘතුගාලය ගැන මම හැමදාමත් ආඩම්බර වෙනවා කියලා. ක්‍රිස්ටියානු රොනාල්ඩෝ ෆුට්බෝල් ලෙජන්ඩ් කෙනෙක් විතරක් නෙමෙයි. ක්‍රිස්ටියානෝගේ ජීවිත කතාව පිටිපස්සේ මහා විශාල සාහිත්‍යයක් ඇදලා තියෙනවානේ. එයා සම්බන්ධ ඇත්ත කතා, එයා සම්බන්ධ ගිතුණු කතා හැම ජාතියම ඔයාට ගියොත් එහෙම බලාගන්න පුළුවන් සෝෂල් මීඩියා වලදී.
1: yes.
2: ඒ කතා වලින් බාගෙට බාගයක් බොරු.
1: එහෙමද?
2: ඔව්. එහෙමත් කතාවක් විතරයි රොනාල්ඩෝ සම්බන්ධ ඇත්ත.
1: ඔකේ.
2: එහෙම තමයි. මිනිස්සු ඉස්සර දෙවිවරු ගැන කතා හදලා ලියනවා වගේම මිනිස්සු දෙවියො මට්ටමේ තියාගෙන අදහන මිනිස් චරිත ගැන පස්සේ කාලෙක කතා ලියනවා.
1: හරි.
2: රොනාල්ඩෝ කියන්නේ ඒ විදිහට ක්‍රීඩා ලෝලීන් අතර දෙවියෙක් වගේ මිනිස්සෙක්. පෘතුගාලේ මැඩේයිරා කියන පොඩි දූපතේ තමයි රොනාල්ඩෝ උපදින්නේ. අන්තිම දුප්පත් පවුල.
1: හරි.
2: තාත්තා වැඩ කරේ නගර සභාවේ පිරිසුදු කරන මිනිස්සෙක් වෙදියේද? අම්මා කෝකියෙක්. ෆුට්බෝලයක් ගන්න සල්ලි තිබ්බේ නෑ.
1: හරි.
2: ගෙදර තිබිච්ච පරණ රෙදි කෑලි, රෙදි පටි එකතු කරලා රෙදි බෝලයක් හදලා තමයි කොල්ල පාර පුරා සෙල්ලම්
1: කළේ.
2: එහෙම ගමන ආපු කොල්ලගේ අවසාන පාපන්ත කුසලානේ සඳහා වෙච්ච තරඟෙන් සමුගන්න වෙලාවේ නිල වශයෙන් වාර්තා වෙලා තියෙන වත්කම ඩොලර් බිලියන 2යි. සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 300ක 400ක විතර සල්ලියක්. ඩොලර් මිලියන 3400ක සල්ලියක් අවුරුද්දකට හොයනවා.
1: ඒව
2: ඩොලර්. ඒව රුපියල් නෙවෙයි. රොනාල්ඩෝ අඬලා වැළපිලා සමුගන්න තියා දැක්කා මට හිතුණා. ඒ වගේ වීරියොත් වැටෙනවනะ. අපි කොහොම වැටුණාම මොකද
1: කියන්නේ? ඒකනේ නේද?
2: අපි කොහොම වැටුණාම මොකද? වීරියෝ දිනනවට වඩා හරිම ලස්සනයි වීරියෝ පෙරදුනහම හැසිරෙන විදිහ. ඒව තමයි බලන්න
1: ඕනේ. ඒවද බයි වෛරල් වෙන්නේ.
2: වීරියෝ දිනනකොට ඉතරම් හොඳට වෛරල් වෙන්නේ.
1: හරි.
2: වීරියෝ දිනන එක ඉතරම් ලොකු අරුමයක්ුත් නෙමෙයි. බැට්මෑන් සුපර්මෑන් වුණොත් ගුටි කෑවොත් තමයි ඒක වෙනසක් මිනිස්සුන්ට දැනෙන්නේ.
1: ඔව් නේ.
2: මිනිස්සුන්ට රිදෙන්නේ මේ වගේ තැන්වල. රොනාල්ඩෝ ගෝල් ගැහුවට වඩා රොනාල්ඩෝ අඬන එක මිනිස්සුන්ට වෛරල් වෙන සිද්ධියක්. රොනාල්ඩෝ ජීවිත කාලේ පුරාම ලෝක ප්‍රසිද්ධ ෆුට්බෝල් ක්ලබ්ස් 5කට විතර සෙල්ලම් කළා
1: තියෙනවා. හරි.
2: හැබැයි යා ඒ ෆුට්බෝල් ක්ලබ්ස් වලින් මොන තරම් සල්ලි හෙව්වත් එයාට හැමදාම ඕනකම තිබුණේ පෘතුගාලයේ ලෝකයේ අංකයකට ගේන ෆුට්බෝල් වලින්.
1: වර්ල්ඩ් කප් එකක් ගන්නනේ.
2: ඒක තමයි රොනාල්ඩෝට බැරි වුණේ.
1: ඒකනේ නේද?
2: රොනාල්ඩෝ සල්ලි හැම්බ කරයි. CR7 කියන නම තවත් දශක ගණනාවක් ලෝකෙ ඇතුලේ තියෙයි.
1: හැබැයි නම ඉස්සරහා එයා වර්ල්ඩ් කප් එකක් ගත්තා කියන කෑල්ල ඒක නෑනේ.
2: නැති කෑල්ලට වඩා තියෙන කෑල්ල ටික දිහා බලන්න.
1: ඒයි මට දුකයි.
2: නෑ වේදන් බන්.
1: ෆුට්බෝල් වල දන්නේ නම් දෙක තුනයි. දැන් ඉතින් රොනාල්ඩෝත් ගියා. දැන් දන්නේ එක නමයි.
2: මෙසි ගියොත් ෆුට්බෝල් ගැන කතා වෙයි.
1: සීරියස්ලි.

0: ඔය රොනාල්ඩෝගේ කතාවක තියෙන රොනාල්ඩෝ කොණ්ඩෙ කපන්නේ නැන බාබර් ගැන.
1: හරි.
0: එදා ඉඳලා අදටත් ඒ බාබර් චාර්ජ් කරන්නේ යුරෝ 50යි. රොනාල්ඩෝගේ කොණ්ඩෙ කපන්න. හැමදාම රොනාල්ඩෝ දන්න කාලේ ඉඳලා කොණ්ඩෙ කපන්නේ බාබර්.
1: හරි.
0: දවසක් රොනාල්ඩෝ අහනවා. ඇයිවා ඔයාගේ ගාන වැඩි කරන්නේ නැත්තේ? මට පුළුවන් ඔයා ඉල්ලන ඕන ගානක් දෙන්න. ඔයා දන්නවා මට කරන්න පුළුවන් කියලා.
1: හරි.
0: බාබර් කියනවා, රොනාල්ඩෝ ඔයා මට තාම පරණ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝමයි. ඔයාගේ ආදායම වෙනස් වුණාට මට තාමත් ඔයා පරණ යාළුවමයි.
1: හරි.
0: කාට ගාන වැඩි කරත් මං ඔයාට ගාන වැඩි කරන්නේ. රොනාල්ඩෝක තැනක කියනවා, මම ලෝකේ ප්‍රසිද්ධ වෙනකොට ලෝකේ හුඟක් අය මං දිහා බලන විදිය වෙනස් කරා.
1: හරි.
0: පොඩි කාලේ මට රෙස්පෙක්ට් කරපු නැති මිනිස්සු මට ලෝකේ රෙස්පෙක්ට් කරන්න පටන් ගත්තා. හැබැයි මං පොඩි කාලේ ඉඳලා දන්න මගේ යාළුවා මේ බාබර් එදා ඉඳලා මට තිබිච්ච ගෞරවය වෙනස් කළා නෑ. මට මේ බාබර් කියපු කතාව දවසක් දෙකක් නෙමෙයි, සෑහෙන කාලයක් යනකම් අමතක කරගන්න බැරි වුණා. අන්තිමට දවසක් මම එයාට ලෝකෙ තියෙන වටිනම කාර් එකක යතුර ගිහින් දීලා කිව්වා,
1: හරි
0: මේක ඔයාට.

0: නා ෂුවර්ක රොනාල්ඩෝ දවස් දෙකකට අතාරින්නවා. දවස් දෙකකට අතාරින්න. ආන්න දෙයක් නැහැ පුතා.
1: අනේ කියනකෝ බාබර් ප්‍රතික්ෂේප කරා වාහනේ.
0: ඒ බාබර් කියනවා බෑ රොනාල්ඩෝ. මට වාගේ මේ තැග්ග බාර ගන්න බෑ. රොනාල්ඩෝ කියන්නේ ඔයා මේක බාර ගන්න මොනේ. ඔයා මට තියපු රෙස්පෙක්ට් එක වෙනස් කරේ නෑ වගේම මං ඔයාට තියෙන රෙස්පෙක්ට් එකත් වෙනස් කරන්නේ නෑ කියන එකට සාධකයක් මේක. මේක තියාගන්න.
1: හරි. බලෙන් දුන්නා.
0: බලෙන් දුන්නේ. කොහොමත් කාර් එක ගත්ත එක තමයි උනේ.
1: ඒකනේ තිබ්බක.
0: එහෙම පැනපු ගමන් අපතයා වගේ ගන්න නෑ. වචනයක් දෙකක් දාලා ගන්න.
1: අරගෙන ගියොත්. ආ කමන්නේ කමන්නේ.
0: ආ එහෙම දෙපා දෙ.
1: මට බයයි එහෙම වෙයි කියලා. හිතන්න සනත් ජයසූරිය මගේ පොඩි කාලේ යාළුවෙක්. හරිද? මට කාය එකක් ගෙනත් දෙනවා සනත් අයියා. එහෙනම් එන්න කියලා. එතකොට මම පළවෙනි පාරේ පා කියලා කිව්වොත් ඒක අරන් කියොත් මට එහෙම බයයි. එතන රන් කියන හා
0: දෙන්නේ. ඔයත් ඉතර නරකම නාඩි නෙමෙයි අල්ලන්නේ නේද?
1: නෑ මං කියන්නේ ක්‍රීඩකෙක්.
0: නෑ නෑ මම නරකම නාඩි නෙමෙයි අල්ලන්නේ අල්ලනකොට නේද? එමිලියා දැන් කොහේ හරි නම් මේක අහගෙන ඉන්න බව දන්නේ හින්දා තනත් ජයසූරිය මගේ පොඩි කාලේ ඉඳලා යාළුවෙක් නම් කොහොමද? කාර් එකක් ගෙනත් දුන්නොත් ඉතින් මම මොකද කරන්නේ? පා කියලා අරන් ගියොත් මම මොකද කරන්නේ?
1: ඉතින් මං අර මේව කරා බැලුවා. හරි හරි. හරි. පැටලෙන්න නම් උන නෑනේ
0: මෙතන. තනත් ජයසූරියට ක්‍රිකට් ගැන නම් පිස්සුවක් ඇති. මේ ගානට නම් පිස්සු නැති වෙගල මං හොඳටම දන්නවා. මටත් ඔය ඉඳ හිට හම්බෙනවනේ.
1: හරි හරි හරි.
0: මේ කොහෙවත් යන අටමගල වලට කාර් වල යතුරු ගෙනද්ද?
1: ඒකයි මමගේ පොඩි කාලේ නම් අඳුරනවනේ.
0: පොඩි කාලේ නම් අඳුරනවනะ. ඒක තමයි ඒ වගේ මිනිස්සු පොඩි කාලේ ඉඳලා ඔය අඳුරන්නේ නැත්තේ. ඔය පේනවනේ අඳුරන සෙට් එක. මේ වන්දන්නේ නියම සෙට් එක. ඔයාගේ ඔයත්තරම ඔය වගේ යාළුවෝ සෙට් එකක නැද්ද නිකන්? කාර් එකේ යතුරක් නෙමෙයි කාර් එකේ යතුරකට දාන කී ටැග් එකක් වගේ නෙද්ද පුළුවන් මිනිහෙන්නේ. ඉන්නා
1: ඉන්නා දෙතුන් දෙනෙක්. බලමු බලමු.
0: කී ටැග්
1: කීචේන්
0: කීචේන් නංගෝ පිටකොටේ බෝගහයටත් තියෙන රුපියල් 15ට විස්තර.
1: ඒ වන්දන්නේ. ඒක ක්‍රිස්තියානෝ රොනාල්ඩෝගේ ඇත්ත කතාවක්ද? ක්‍රිස්තියානෝ රොනාල්ඩෝගේ ඇත්ත කතාවක්ද?
0: නෑ ඒක බොරු කතාවක්.
1: මොකද්ද නේ?
0: කවුද වන් යුරෝප 50ට කොණ්ඩේ කරලා මිනන කාර් එකක් ගිහින්.
1: ඔයාගෙන මාර කතා තෝගයක් තියනවනේ. දැන් හිතනවා ඒ ඔක්කොම බොරු කතාද කියලා.
0: නෑ එහෙම තමයි. මිනිස්සෙක් ලෙජන්ඩ් කෙනෙක් වෙනකොට ඒ මිනිස්සු පිටිපස්සේ මහ විශාල සාහිත්‍යයක්ත් හැදෙනවා.
1: යා යා යා.
0: ඒ මිනිස්සු ආදරේ හින්දා මේ වගේව කරන්නේ.
1: යස්.
0: ඒව තව ජනප්‍රිය කරන්න මිනිස්සු එක එක විදිය කතා ලියනවා. ඉතින් අපි ඉතිහාස කතා ඇවිල්ලා තින්නේත් එහෙම නිකන් පොඩි සාහිත්‍ය කෑලි ගොඩක් එක තමයි.
1: ඔව් මොකද ගිහිලා අහන්නද නේ රොනාල්ඩෝගෙන් මෙහෙම වුණාද කියලා.
0: ඔය ඉතින් ලොකුවට මහන්න ඔළුවේ දියාගත්තොත් දවසක රොනාල්ඩෝ හම්බෙලා ආගන්න බැරි කමකුත් නෑ. එකම දේ ඉතින් ඔයා ඒ භාෂාව දැනගන්න ඕනේ. ඔයා දන්නවද මේ පුතුගාල භාෂාව?
1: Don't worry Aravind. Then social media, then internet, then AI ගොඩාක් ශක්තිමත්. ඒ නිසා අපිට ඕන
0: කෙනෙක් ශක්තිමත් කියලා ඉතින් ඔයාට මොකක්ද කියලා හිතන්නේ?
1: ඕන කෙනෙක් එක්ක අපිට කතා කරන්න පුළුවන් ලැන්ග්වේජ් එක ගැන ලොකුවට හිතන්න දෙයක් නෑ. නේද? දැන් හිතන්නකෝ අපි හච් එකේ හච් 15 පැකේජ් එක දාගත්තා කියලා. ඒකේ හම්බ වෙනවා වැඩිපුර 35GB. ඩූලිංගෝ වගේ ඇප් එකක් දාගත්තා නම් අපිට ටග් ගාලා මොන හරි ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න පුළුවන්. ඇයි වැඩිපුර
0: මොකද?
1: ඩූලිංගෝ.
0: ඇයි? කියන්න බෑ මොකද කියලා ඇප් එක.
1: ඩූලිංගෝ. ඔව් ඒක තමයි. හරි හරි මම මගේ තියෙන ෆෝන් එක.
0: අනේ වවනේ. මගේ මනයි මගේ මගයි කියලා.
1: හරි ඔය කියලා තියෙනවා. ඇප් එක වගේ නෙමෙයිනේ.
0: ඇප් එක මගේ නෙමෙයි.
1: ඉතින් ඒ
0: නෑ. ඇප් එක මගේ නෙමෙයි ඇප් එක ගැන කිව්වේ මන්නේ.
1: Yes. ඉතින් එහෙම දාගෙන අපිට ඕන ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම හච් 15 පැකේජ් එක ගැන මෙච්චර කියන්න හේතුව තමයි ඒ පැකේජ් එකට යන ගාන මාසයකට රුපියල් 1199යි. කවුද දෙන්නේ ඉච්චර පොඩි ගානකට අච්චර ඩේටා තෝගයක් නේද?
0: අනිවාර්යයෙන්.
1: ඇප්ස් පහල. මේ
0: මාව වැඩි කතා කරවන්න එපා.
1: හරි.
0: මම නිකන් කනවල අල්ලගෙන වගේ යන සීන් එකේ ඉන්නේ. මේක ඇවිල්ලා දෙකක් කියලා මන් දිහා බලන්නේ.
1: ඉතින් ඔයා ඕකේ වගේ පේනවනි මට. මං ඊට වඩා ලෙඩෙක් වගේ මම.
0: කියලා දන්නේ. වචන දෙකක් කියලා බලන් ඉන්නවා ඉතින් ඉතුරු ටික කියලා දෙනකම්.

0: ඉතින් ඉතුරුටිකත් කිව්වන මට බැරියා ඌද නැද්ද කියලා බලලා කියන්න. ඔයා මෙහෙම කරන්න. ඔයා මේ තියෙන ඒවා කියාගෙන යන්න. මම අද ඒවා ඔව්ද?
1: ඒවා
0: නැද්ද?
1: හරි.
0: ඒවා ගැළපෙනවද?
1: ඒවා
0: හරිද? ඒවා එළද? එළ කිරිද?
1: මරුද?
0: මරුද? මාරයිද?
1: පට්ටද
0: කියලා මං කියන්නේ.
1: රයිට්. එහෙනම් මං දැන් තනියෙන් කතා කරන්න ඕනේ නේ H15 ගැන. මම බැලුවා ඇප්ස් ටික කොච්චර කොහෙද තියෙන කියලා. රයිට් අපි
0: H15 කියන්නේ ඇප් කීයද කියලා බලන්න.
1: 15.
0: කියන 15.
1: ඔගොල්ලෝ chat කරන්න පාවිච්චි කරන apps, AI tool එකක් විදිහට පාවිච්චි කරන ChatGPT, Gemini, ඊට පස්සේ තව ඒගොල්ලෝ ගාව තියෙනවා social life එකට ඕන කරන දේවල්, LinkedIn, X වගේ apps, ඒ හැම එකකටම unlimited data හම්බ වෙන ඕනම වෙලාවක data තියෙනවා. හරිද? රැට විතරයි, දවල්ට විතරයි, උදේට විතරයි. පැය 24 ඕන වෙලාවක unlimited data හම්බ වෙනවා. මාසෙකට රුපියල් 1199ක් දීලා ඔබේ පැකේජ් එක වෙන් කරගන්න. එච්චරයි ඔබ කරන්න ඕනේ. ඒකට හච් නියෝජිතෙක් හම්බ වෙන්න නැත්නම් ඔන්ලයින් කරගන්නත් පුළුවන් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා. අපි මොකද කරන්නේ? අපි
0: දැන් ඔයා කියන්නකෝ බලන්න. ඔයා නේද කතානායක?
1: හරි, ඔකේ.
0: ඔයා කතානායක. මං එළ නියෝජ්‍ය කතානායක.
1: හරි, ඔකේ.
0: වැඩිය දකින්න ඇත්තෙම නැහැ.
1: මේ අතර නියෝජ්‍ය කතානායක කොහෙද ඉන්නේ?
0: පොඩ බල්ලා කියන්නද? ආ
1: නෑ.
0: ඕන නෑ.
1: දැන් කොහෙද ඉන්නේ කියලා නෙමෙයි.
0: එහෙනම්
1: පාර්ලිමේන්තුවේ කොහේ හරි ඉන්නේ කියලා.
0: පොඩ බල්ලා කියන්නද?
1: නෑ, ඕන නෑ.
0: ඔයාට මොකද දැනෙන්නේ නියෝජ්‍ය කතානායක කොහේ හිටියහම?
1: හරි යනවා.
0: ඔයාටත් මේ අදාළ මාතෘකාවක් නැතුව ගෑනු කියන්නේ අන්න ඒ වගේ තමයි.
1: හරි.
0: මොන මාතෘකාව කතා කර කර හිටියත් අදාළ නැති කෑල්ලක් කොහෙන් හරි ඇහෙනව නේද? ඒක තමයි මාතෘකාව.
1: මේ මට හිතෙනවා ඔයාට මේ වෙලාවේ රෝසා කහට එකක් හදලා දුන්නා නම් හරියට හරි කියලා. හැබැයි අරවින්ද සෝරි මට ඒක ටග් ගාලා හදාගෙන එන්න නම් බෑ. මට ඒකට පොඩ්ඩක් වෙලාව ඕනේ, ටයිම් එක ඕනේ. මට එහෙම ටයිම් එක දෙන්න පුළුවන් නම් මම ඔයාට රසම රස රෝසා කහට එකක් හදාගෙන එනවා. මට හිතෙනවා ඉඟුරු කෑල්ලකුත් චුට්ටක් චොක් චොක් චොක් ගාලා තලලා ඒකට දාලා අරගෙන එන්න. එතකොට ආගේ ඔය උගුරේ තියෙන මේක නිකන් අර ඒ වොයිස් එක එන්නේ නැහැ නේ හරියට. ඒ ගතිය ඔක්කොම ගිහිල්ලා ආව නියම් රිෆ්‍රෙෂ් වෙලා එයි කියලා මට පොඩි අයිඩියා එකක් තියෙනවා.
0: ඒකල්ල මට ඉතුරු ටික කියන්න ආරද නේ. රෝසා කහට එක අපි ෂෝ එක ඉවරලා ආවොත්.
1: ආයෙත් කමන්න. ලේඩීස් ඇන්ඩ් ජෙන්ටල්මන්. මට කියන්න ඔබ හරිම රහට තේ එකක් බීලා තියනවාද කියලා. මං කියන්නේ සීනි වැඩිපුර දාලා සීනි රසට තේ එකක් බීලා නෙමෙයි. හොඳ තේ කොළ රසට තේ එකක් බීලා තියනවාද? එහෙම නැත්නම් අද ට්‍රයි කරන්න රෝසා කහට. හදාගන්න විදිය ගැන අපි කියලා තියෙනවා. රෝසා කහට හදාගන්න චුට්ටක් වෙලා වෝනි. විනාඩි දෙකක් ඔබට වැය කරන්න පුළුවන් නම් තේ එක හදාගන්න රසම රස තේ එකක් බොන්න පුළුවන්. මුලින්ම ගත්තා රෝසා කහට. හැන්දක් හරි හැන්දි දෙකක් හරි දාගත්තා කප් එකට. ඊට පස්සේ හොඳට නටන උණු වතුර එක අරගෙන දැම්ම අර කෝප්පෙට විනාඩි දෙකක් 2 minutes ඒක වහලා තියන්න. ඊට පස්සේ ඒක හොඳට තැම්බෙනවා.
0: රංගපාලත්
1: එන්නේ. ඒක හොඳට තැම්බෙනවා. තැම්බුණාට පස්සේ
0: අද නිවි හැනෙන්න මම බලනවා. වැඩිය කතා කරන්න යන නරක.
1: මේ තේ එහෙම
0: නේද? තව සතියකටත් කතා කරන්න හම්බෙන්නේ නැහැ මට.
1: ඊට පස්සේ බැරි හැම මට නිවාඩුවක් ගන්න. අන්න මූණ සවුත්තුන. අන්න මූණ සවුත්තුන.
0: ගන්නකෝ ගන්නකෝ නිවාඩුව.
1: අන්න ඉතින්.
0: ඔයා ගන්න පොඩි නිවාඩුව නෙමෙයිනේ. ඔයා ගන්න මාස 3, මාස 2.
1: ඇයි මම
0: කොරෝනා වලට මැඩ්‍රිඩ් ලීව් ගත්ත ගෑණියෙක් නෙදින්නේ?
1: 2 weeks only ගත්තේ. ඒක සති දෙකක්.
0: කොරෝනා වලට මැඩ්‍රිඩ් ලීව් ගත්ත ගෑණියෙක් තමයි මේ.
1: මේ රෝසා කහට ඒගොල්ලෝ කාගේද රෝසා කහට?
0: මේ අපේනේ.
1: අපේද?
0: ඕ. අපි ගෙදරනේ පැකට් කරන්නේ.
1: නෑ නෑ.
0: එහෙනම් මට වෙන්නේ කාගෙද කියලා දන්නේ නෑ
1: මම. ජෝර්ජ් ස්ටුවර්ට්. අම දන්නේ
0: නැද ඒක? කතා නොකර ඉන්න දෙන්නෙම නෑ මේ යෝගී. අත්තනයක් හරි කතා කරන්න.

0: හොඳමදේ අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීපව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ගණේමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක් හොඳමදේ අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක් පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
1: TB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 011514411 නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
1: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
2: SLT Mobitel Pure TV නිලවිකාශක.
3: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසමනස Spicy Crispy Chicken Burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. Delivery කරගන්න අමතන්න. 01121123123.
4: අර ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 01115 715 555 අමතන්න.
6: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
7: හොඳ ළමයා. 100% පිරිසිදු කකෝ ෆ්‍රයි RPD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
8: කකෝ ෆ්‍රයි RPD පොතෙල් 60 වසරකට වැඩි විශ්වාසයි.
9: 20 upgrade 20 upgrade.
10: අලුත් සොන් එකක්ද?
11: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000 විතරයි. So 20 and upgrade.
12: Upgrade වෙන laptops ගන්න Singer එකට අදම එන්න.
13: අපොස සාමාන්‍ය පිළිපසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
14: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 747 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: සියත හතයි විනාඩි පනස අටයි දැන් වෙලා අපි ලංකා ටයිල්ස් ගැන කතා කරන ඒගොල්ලන්ගේ අලුත්ම ප්‍රඩක්ට් එක ගැන ටයිල් එක ගැන අපි විස්තර කියන්නම්. ඒ වගේම ඉසුසු ලොරි ගැන කතා කරන්න ඕනේ. ඉසුසු ලොරි ඔබ වෙත අරගෙන එන්නේ සතුසු මෝටර්ස්. ඒගොල්ලන්ගේ තව අලුත් ආරංචි ටිකක් තියෙනවා, ඔබත් එක්ක ෂෙයා කරගන්න. ඒ විස්තර කියන්න. ඊළඟට හච් 15 පැකේජ් එක ගැන අද උදේම කතා කරා. බජාජ් ත්‍රීවිල් එකේ අලුත්ම එක, අලුත්ම වර්ෂන් එක ඇවිල්ලා තියෙනවා. 236 cc එන්ජින් එකක් තියෙන සුපිරි ත්‍රීවිල් එක. ඊට පස්සේ අපි කතා කරන්න ඕනි රයිනෝ රූෆින්, ඔබට හඳුනලා දෙන රයිනෝ ප්‍රීමියර් ගැනත් අද දවසේ අපි වැඩි විස්තර කියන ලෑස්ති. සහ පොල්තෙල් කතාව, පොල්තෙල් කතාව ගත්තොතින් අපි මෙච්චර කල් සමහරක් වැරදි මත උඩ ඉඳලා තියෙනවා, වැරදි විශ්වාස උඩ ඉඳලා තියෙනවා. ඉතින් ඒක නිවැරදි කරගෙන තමයි අපි යන්නේ දැන් මේ පොල්තෙල් කතන්දරේදී. ඉතින් ඒ ගැන නිවැරදි කරගෙන යනකොට ඔබට අවසානයේදී හම්බ වෙනවා හොඳම පොල්තෙල් එකක්. ඒක තමයි කොකෝ ෆ්‍රයි. අපි ඒ ගැනත් වැඩි විස්තර කියන්නම්. LOLC ෆයිනන්ස් මතක් කරනවා, මොකක් හරි නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන්, ඉඩමක් ගන්න එකක් ගැන, මොකක් හරි සල්ලි පිළිබඳ ගැටලුවක් ඔබට තියෙනවා නම් එන්න. ඒ වගේම ඔබේ ව්‍යාපාර දියුණුව සම්බන්ධයෙන් මොකක් හරි ව්‍යාපාරය අලුතින් පටන් ගන්න, තව අලුතින් කෑල්ලක් ව්‍යාපාරයට එකතු කරගන්න මොකක් හරි වැඩක් තියෙනවා නම් ඒ තැන LOLC ෆයිනන්ස්. එහෙම නැත්නම් රට රස්සාවකට යන්න ඔබ බලාපොරොත්තු වෙලා ඉන්නවා නම් ඒ වැඩේ ගොඩදා ගන්නත්, ඒ රස්සාවට යන්න ඕන කරන තියෙනවනේ සල්ලි ටිකක් එකතු කරගෙන යන්න ඕනේ. ඉතින් ඒ වැඩ සටහනටත් ඕන කරන සල්ලි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබ එන්න ඕනේ තැන තමයි LOLC ෆයිනන්ස් කියලා කියන්නේ. අපි වැඩි විස්තර කියන්නම්. හරිම තැනට එන්න, එතකොට වැඩේ ලේසියෙන් කරගන්න පුළුවන්. රෝස කාට ගැන උදේම අපි කතා කරා. වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් ගැනත් මතක් කරන්න ඕනි. ඒ වගේම ප්‍රයිම් ගරුප් එකේ ඒගොල්ලන්ගේ තියෙනවනි අනුබද්ධිත තවත් සමාගමක්, ඒකට අපි කියන්නේ භූමි කියලා. ඉතින් ඒගොල්ලන්ගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක ගැන අපි මේ දවස්වල කතා කරනවා. ඕසි කියන ප්‍රොජෙක්ට් එක ගැන කඩුවල තියෙන, ඒ ගැන වැඩි විස්තර කියන්නම් තව පොඩි වෙලාවකින්. සහ බජාජ් ප්ලැටිනා ගැනත් මතක් කරන්න ඕනි. හැඩකාර වැඩකාරයා ගැන, එක ලීටරෙන් කිලෝමීටර් 107කට වඩා දුවන්න පුළුවන් සුපිරිම සුපිරි බයික් එකක් තමයි බජාජ් ප්ලැටිනා කියලා කියන්නේ. කලර් අප් ස්ට්‍රිප් සීලින් ගැනත් මතක් කරන්න ඕනේ. ලී වලින් ස්ට්‍රිප් සීලින් එක දාලා ප්‍රශ්නවලට මුහුණ දෙනවට වඩා ඕගලන්ට හොඳම ක්‍රමය හඳුන්වලා දීලා තිනවා. ලී පෙනුම තියෙන ලී ආදේශකයක්, ඒ තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින්. සිංගයකට ගියෝ තින්න ඕගලන්ට අර 50%ක් විදුලිය ඉතිරි කරන සුපිරිම ෆ්‍රිජ් එක ගන්න පුළුවන්. ඒ වගේම සිංගයකට ගියාම ලැප්ටොප්ස් පිළිබඳත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න. රුපියල් 20,000ක් මාසිකට වියදම් කරන්න පුළුවන් නම්, මාසිකව ගෙවන්න පුළුවන් නම් සුපිරි ලැප්ටොප් එකකට ඕගලන්ට යන්න පුළුවන් සිංගයකේදී. ඒ ගැනත් අපි වැඩි විස්තර කියන්නම්. ඊට පස්සේ NLB ජයග්‍රාහකයෝ ගැන විස්තරයක් තියෙනවා ෂෙයා කරගන්න. ජයග්‍රාහකයෝ ගැන කියලා අපි ඔබව ඉන්ස්පයර් කරනවා. එතකොට තමයි හිතෙන්නේ අරයටත් ගන්න පුළුවන් නම් ඇයි අපිට බැරි කියලා. අපිව කොහොමුණත් ඉන්ස්පයර් කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඒක. තව කවුරු හරි කරන දෙයක් පෙන්නුවොත් මේ බලන්නකෝ මේ මනුස්සයා කෝටිපතියෙක් වෙලා ඔන්න ඉන්න බෑ. ඉතින් එහෙම හරි ගමන්නේ අපිට ඕනි ඔබව කෝටිපතියෝ කරන්න. NLB ලොතරැයි ගැන අපි කතා කරමු. පැල්වත්ත අපි චුට්ටක් උදේ මතක් කරා, තව විස්තර ටිකක් තියෙනවා ඒ ගැන කියන්නම්. කාගිල්ස් ෆුඩ් සිටි වල අපි මේ දවස්වල ඒගොල්ලන්ගේ මෙගා ඩීල්ස් ගැන තමයි කතා කරන්නේ, මෙගා වට්ටම් ගැන. සහ බර්ග කින් විශේෂෙන්ම කියන්නනි, බර්ග කින් එකේ බර්ගස් දෙකක් ඕගලන්ට ගන්න පුළුවන් රුපියල් 1,450කට. ඒක ඇවිල්ලා ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් ගැන තමයි අපි ඒ කියන්නේ. ඒ බර්ගස් දෙකක් සැරට දෙකක් දෙනවා බර්ග කින් එකේ. ඒ ගැනත් තව තියෙනවානේ ඒ බර්ගස් ගැන. සහ ඒ බර්ගස් ඕගලන් දැන් හිතන්නක බර්ග කින් එකට ගිහිල්ලා කනවා කියලා. එතකොට ඒක බිල්ඩ් කරගන්න පුළුවන් තව එක එක ජාති චීස් දානවා, තව චිකන් තයි එකක් දානවා, ඊට පස්සේ තව ෆ්‍රයිස් දානවා. ඔය විදිහට එක එක ජාති එකතු කරලා බර්ග එක ලොකු කරගන්නත් ඕගලන්ට පුළුවන්, බිල්ඩ් කරගන්න පුළුවන්. අර සාමාන්‍ය ඒ කියන්නේ 1,450 හම්බෙන බර්ග එක කෑවත් හොඳට බඩ පිරෙනවා. හරිද, හොඳ ලොකු චිකන් කෑල්ලක්නේ තියෙන්නේ. ඊළඟට ඇලුමෙක්ස් මතක් කරන්න ඕනේ. ඇලුමිනියම් සම්බන්ධ වැඩක් කරනවා නම් ඇලුමෙක්ස් එකට අන්න. කමර්ෂල් බැංක එකේ අපි මේ දවස්වල කතා කරන්නේ ඒගොල්ලන්ගේ ගිග් ප්ලස් එක ගැන. ඉතින් ඔගොලෝ ඔන්ලයින් වැඩ කරන කෙනෙක් නම් ඔන්ලයින් පිටරටත් එක්ක හැමතිස්සෙම පිටරට සල්ලි ලංකාවට ගෙන්න ගන්න ඔගොලෝ වැඩ කරන අය නම් ඕගලන්ට මේක ගොඩාක් වටින ආරංචියක්. ඉතින් අපි ඒ ගැනත් වැඩි විස්තර කියන්නම් තව පොඩි වෙලාවකට. ඕනි දැන් හොඳම වෙලාව නෙමෙයි, දැන් පරක්කු වෙලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම පත්තරේ බලන්න, අපි බලමු පත්තරේ.
1: හතර වටේම පත්තර අප්පරේට සියතට
2: සියත පත්තරේ විත් හසා. අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
4: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්.
0: Hi Hasa, good morning.
5: Good morning ආශ්චර්යා පත්‍ර ටික අරන් ආවා. ඉක්මන් කරමු නේද?
0: හරි.
5: රත්තරන් ආයතන ඉස්තරම්ම තැනගෙන මතක් කරලා ඉන්නම්. ඒ තමයි CDB රන් අය. අඩුම පොලියට ඉහෙළම අධිකාරමක් පිරිනමන ගමන් ඔබේ ජලවිදුලි දුරකථන බිල්පත් වලට රන් සහනයක් දෙන්නත් දැන් කටයුතු ලෑස්ති කරලායි තියෙන්නේ. මේ දිනුම් මැදීමට ඔබට ඇතුළත් වෙන්න පුළුවන්. ඇතුළත් වෙන හැටි දැනගන්න ළඟම CDB ශාඛාවට එන්න. නැත්නම් අදම 0111738388 කෝල් එකක් දීලා අහන්න මොකද්ද මේ වැඩේ, කොහොමද මේකට ඇතුළත් වෙන්නේ කියලා. CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. ස්විස්ටෙක් ඇලුමිනියම් ප්‍රමෝ එක ගැනත් මං කියන්නම්. ඔබ මේ දවස්වල කරගෙන යන ඕනෑම ඉදිකිරීමකට ඔබට අවශ්‍ය වෙලා තියෙනවා නම් මොකක් හරි විදිහක ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් එකක්, ඒක ස්ලයිඩින් ඩෝස් වෙන්න පුළුවන්, ස්විං ඩෝස් වෙන්න පුළුවන්, ෆෝල්ඩින් ඩෝස්, වින්ඩෝස්, පැන්ට්‍රි කබඩ්ස්, බාත්රූම් ඩෝස්, එන්ට්‍රන්ස් ඩෝස්, මේ ඕනම විදිහක ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් වැඩක් තියෙනවා නම් ඔයාගේ ෆැබ්‍රිකේටගෙන් ඉල්ලන්න කොටේෂන් එකක් මේක ස්විස්ටෙක් එක්ක කරන්න යන ගණන් මිනුම් කොහොමද කියලා. ඊට පස්සේ කොටේෂන් එක 0776 780 7000 වට්සැප් කරන්න. වට්සැප් කරලා ඔයාගේ වැඩේ කරගෙන යන්න. වැඩේ ඉවර වෙනකොට ස්විස්ටෙක් එකෙන් ඉන්ස්පෙක්ෂන් ටීම් එකක් ඇවිල්ලා ඔයාගේ වැඩේ බලලා ඒ වැඩේ තරම 90 රුපියල් මිලියන 2.5ක් දක්වා කෑෂ් බැක් එකක් දෙන්න කටයුතු ලෑස්ති කරලා. ඉතින් මේක තරඟයක් නෙවෙයි, රැෆල් එකක් නෙවෙයි, ඔබ දිනුම් මැදීමකට නෙවෙයි ඇතුළත් වෙන්නේ. ඔයා වැඩේ කරගෙන යනවා නම් ඔයාට අනිවාර්යයෙන් මේ වැඩේට සරිලන මට්ටමේ කෑෂ් බැක් එකක් හම්බෙනවාමයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් අපි එක්ක ඉන්නවාද දවසේ අවුරුදු 64ක කාලයක් තිස්සේ ජනතාවගේ විශ්වාසය දිනාගෙන රුපියල් බිලියන 247ක මෙරට විශාලතම ජීවිත රක්ෂණ අරමුදලට හිමිකම් කියමින් රුපියල් බිලියන 275ක දැවැන්ත වත්කම් සම්භාරයකට හිමිකම් කියමින් මාසෙකට රුපියල් බිලියන 1 ඉක්ම වූ ජීවිත රක්ෂණ හිමිකම් ගෙවන්නට සමත්කම් දක්වන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ඔබ රකිමින් රට රකින්නට හැමදාමත් කැප වෙලා ඉන්නවා. ඉතින් නැවත වතාවක් වසරේ දැවැන්තම බෝනස් අරමුදල ඔබට පිරිනමමින් 2025 අවුරුද්දේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට රුපියල් කෝටි 1460 ඉක්ම වූ බෝනස් අරමුදලක් පිරිනමන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සමත් වෙලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සමග ඔබ සුරක්ෂිතයි. ඒ මොකද ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන් ඔබව රැකගන්න හින්දා. දැන් අපි ලෑස්ති පත්‍ර බලන්න. මං එනවා දිවයින පත්‍රයට. වැලිකඩම වියෝගී, කාකි ඇඳුමට යටින් දුක දෝරේ ගලයි. අපිට ඕඩර් එක දුන්නේ නැහැ, නියපොත්තෙන් කඩන්න තිබුණ දෙයක් දුරදිග ගියේ ඒ නිසයි සර්. නිලධාරියා වෙඩි තිබ්බේ නැතිනම් තවත් ගොඩක් අය මැරෙනවා. ඒ නිලධාරියා ආරක්ෂා කර දෙන්න. සිරකරුවොත් මනුෂ්‍යයෝ සර්, ඒ අතර අමනුෂ්‍යයොත් ඉන්නවා. දේහයන්ට ගෞරව දක්වන්න ගිය අධිකරණ ඇමතිට නිලධාරීහු දුක කිව්ව හැටි තමයි අද දිවයින පුවත්පත තමන්ගේ හෙඩ්ලයින් නිවුස් එකෙන් වාර්තා කරලා තියෙන්නේ. හිරකාරයෝ අතර මනුෂ්‍යයෝ ඉන්නවා සර්, මනුෂ්‍යයෝ අතර තිරිසන්නුත් ඉන්නවා. හැම කෙනාම තිරිසන්නු නෙවෙයි සර්. අපි වෙඩි තිබ්බේ නැහැ සර්, අපි ඇහුවා වෙඩි තියන්නද කියලා. යැයි බන්ධනාගාර නිලධාරීහු පිරිසක් ඊයේ අධිකරණ මාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා හමුවේ පැවසුව කියලා ඡායාරූප සහිතව අද මේ දිවයින පත්‍රයේ විතරන්නේ හැම පුවත්පතකම පාහේ මේ ප්‍රවෘත්තිය පළ කරලා තියෙනවා. මේ මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ අවමගුල් උත්සවයට අදාළ ඡායාරූපත් සමගින් ඒ දිවයින පත්‍රය මම ඊළඟට ගන්නවා අතට. දින මින පුවත්පත මීගමුවේදී දිවිදුන් බන්ධනාගාර නිලධාරීන්ට වැලිකඩ දී අවසන් ගෞරව කෙලේ ඡායාරූප සහිත සටහනක් දිනමින තියලා තියෙනවා. ප්‍රසන්නගේ කප්පම් නඩුව ලක්ෂ සීයේ දඩය ගෙවන්න දින දෙයි කියලා පුවතක් තියෙනවා. මං ඒ පොතේ විස්තරයට යන්නම්. බස්නාහිර පළාතේ මහමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ ඉඩමක් ගොඩ කිරීම සඳහා අවසර ලබා දීමට අල්ලස් ගැනීමේ සිද්ධියකට වරදකරු වූ හිටපු ඇමති ප්‍රසන්න රණතුංග මහතාට නියම කළ රුපියල් ලක්ෂ සීයක වන්දි මුදල 2027 වසරේ ජූලි 6 වැනිදාට පෙර ගෙවා නිම කළ යුතු බව කොළඹ මහාධිකරණය දැනුම් දුන්නේය. එම නියෝගය පැහැර හැරියහොත් අභියාචනාධිකරණ නියෝගය කඩකිරීමේ වරදට විත්තිකරුට වසර 9ක සිරදඬුවමක් නියම කරන බව කොළඹ මහාධිකරණ විනිසුරුවරයා දැනුම් දීලා තියෙනවා. හිටපු ඇමති ප්‍රසන්න රණතුංගට එරෙහිව මෙම නඩුව පවරා තිබුණේ 2015 වසරේ අප්‍රේල් 10 වැනිදා ඉඩමක් ගොඩ කිරීමට අවසර දීම සඳහා එස් ක්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස් නැමති මොරටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 140,000 මුදලක් ඉල්ලා ඉන් රුපියල් 150,000 මුදලක් ලබා ගැනීමේ චෝදනාව මත 140,000 ඉල්ලලා 150,000 අරගෙන තියෙනවා. ඒක තමයි මේ අල්ලස් සිදුවීම. ඒ වගේම අල්ලස් සිද්ධියකට ලක්ෂ්මන් යාපාට නඩු. ලක්ෂ්මන් යාපා බෙගුණවර්ධන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික්කයේ නායකයා හැටියට කටයුතු කළ හිටපු ඇමතිවරයා ලක්ෂ්මන් යාපා අබේවර්ධන. එයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම ඊයේ කොළඹ මහාධිකරණයේ ඉදිරියේ අල්ලස් චෝදනා යටතේ නඩු පවරලා තියෙනවා. ඔහු ආයෝජන ප්‍රවර්ධන ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේ ආයෝජන මණ්ඩලයේ කටයුත්තක් ඉටු කරවා ගැනීම සඳහා ව්‍යාපාරිකයෙකු වන ඩිල්ෂාන් නීරියස් රොජර් ප්‍රනාන්දු යන අයගෙන් රුපියල් 110,000 අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව යටතේ තමයි මේ නඩුව පැවරලා තියෙන්නේ. එක්කම රජයේ මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් හිටපු ඇමති ජගත් පුෂ්පකුමාරව අත්අඩංගුවට අරගෙන ඔහුව අපමත නිදහස් කරපු බවත් පුවත්පත වාර්තා කරනවා. පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු කැබිනට් අමාත්‍ය ජගත් පුෂ්පකුමාර දූෂණ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 150,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්න කියලා ඊයේ අධිකරණය නියම කරලා තියෙනවා. එක්කම දිනමිනේ අංජනගේ කාටුන් එක මං ගන්නවා. කාටුන් එක දයාසිරි කියනවා ෆේස්බුක් එකේ ඉන්නේ මෝඩයලු කියලා කිව්වහම අනිත් හාදයා කියනවා ඔව් ඔව් ඔය දයාසිරි තින්නේ කියලා කියලා තියෙනවා. හීනියට හිනාවෙන්න ඕන එකක් තමයි නේද ඔය ඔය එයා තින්නේ. ලංකාදීප පත්‍රයට මං එනවා.
6: හරි.
5: හිරේ කැරල්ල ඇවිල වූ සුරේෂ්ඨ හොඳටම තඩි බාලා ඇවිදින්නත් බැහැ. මේ බන්ධනාගාරය තුළ ඇති වූ තත්ත්වය, මේ තත්ත්වය ඇවුලුවේ එක පුද්ගලයෙක් කියලා එහෙම කියවෙනවා. මීගමු බන්ධනාගාරයේ ඇති වූ කැරල්ල බෙහෙව බව කියන පාතාල කල්ලි සමාජික කටුඇල්ලේ ගම සුරේෂ් නැමැත්තා කිසියම් පිරිසකගේ පහරකෑමට ලක්ව බරපතල තුවාල ලබා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. පහරකෑමෙන් ඔහුගේ කොන්ද ප්‍රදේශයට බරපතල තුවාල සිදුවී ඇවිදීමටද නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි කියලා කියන ආරංචි මාර්ග. ඉතින් මේ කියන විදිහට මේ සුරේෂ් කටුඇල්ලේ ගම සුරේෂ් නැමැත්ත ඇතුළු පිරිසක් බූස්සට යවල තියෙනවා. තව පිරිසක් දිවයිනේ විවිධ බන්ධනාගාර වෙත මාරු කරලා යවල තියෙනවා. එතකොට බූස්සට මාරු කරපු අය අතර මද්‍රව්‍ය ජාවාරමට විරුද්ධ රැඳවියන්ද සිටි බව එම ආරංචි මාර්ග සඳහන් කරයි. ඉතින් මේ මද්‍රව්‍ය ජාවාරමට විරුද්ධ පිරිස තමයි මේ පහර දීම කරලා තියෙනවා කියලා ඉතින් වාර්තා වෙන්නේ. කොමහරිද එහෙම ඒගොල්ලෝ වෙන්න ඇති ගහලා තියෙන්නේ කියලා තමයි කියන්නේ. හැබැයි හරියටම හැබැයි දන්නේ නැහැ කවුද ගහලා තියෙන්නේ කියලා. ඉතින් නැවතත් ඒ බන්ධනාගාරය තුල තමයි මේ පහර දීම සිද්ධ වෙලා තියෙන්නේ. එයාගේ පහර කැමෙන් ඔහුගේ කොන්ද ප්‍රදේශයට බරපතල තුවාල සිදුවී ඇවිදීමටද නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව තමයි වාර්තා වෙන්නේ. තාම මේක එහෙන් මෙහෙන් යනවා කියන එක තමයි ඒ අනුව පේන්න තියෙන්නේ. ජීවිත ගණනාවක් අහිමි වුණාට පස්සෙත් තාමත් හරියටම මේක පාලනය කරන්න පුළුවන් වෙලා නැති බව තමයි දැනට පේන්න තියෙන්නේ. හෝමුස්වලදී නැව් තුනකට ගහලා මැද පෙරදිග යලි ඇවිලේ. ඒක අරිනවා වහනවා ඉවරයක් නෑ. සටන් විරාමයේ අවසන් ට්‍රම්ප් දන්වයි බොරතෙල් මිලත් යලි නගී. අපි බොරතෙල් මිල අඩුවෙලා දැන් තව මාසකින් දෙකකින් අඩු කරන්න පුළුවන් කිකි එහෙම කතාවකට අපි හිටියේ නේද? දැන් වැඩේ ආය අනිත් පැත්ත හැරලා තියෙනවා. සමහරුන්ට සතුටුත් ඇති. ආ දැන් ඉතින් තව පෙට්‍රල් අඩු කරන්න වෙන්නේ, අපිට තව බස් ගාස්තු වැඩි කරන්න පුළුවන් කියලා හිතන අයත් සමහර විට මේ නිවුස් බලාගෙන ඇති. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරමින් තිබූ වෙළඳ නෞකා තුනකට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඉරානය සමග තවදුරටත් සාකච්ඡා කිරීමෙන් පළක් නැතැයි ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ පැවසීය. ට්‍රම්ප්ගේ එම ප්‍රකාශයත් සමග ඇමරිකාවත් ඉරානයත් අතරේ යලිත්වරක් යුද උණුසුමක් හටගත් අතර ලෝක බොරතෙල් මිලද ඉහළ ගියේ. දැන් මේ දෙකල්ල අවබෝධතා ගිවිසුමකට අත්සන් කරලා ඉන්නේ. දවස් 60ක් ඇතුළත ස්ථිරසාර සාමයක් කරා මේ සාකච්ඡා මෙහෙවන්න තමයි බලාපොරොත්තු තිබුණේ. ඒ අතරමැද්දෙ තමයි මේ යම් යම් සිදුවීම් මතුවෙලා නැවත යුද උණුසුමක් ඇති වෙමින් පවතින්නේ. ඉතින් අපි බලමු වැඩේ කොයි අතටද යන්නේ කියලා, හොඳ අතකට යන්න කියලා තමයි ඉතින් අපේ ප්‍රාර්ථනාව. අරුණ පත්‍රයට මං එනවා. 1997 දී කාන්තාවක් මැරුවයි 8 දෙනෙකුට මරණ දඬුවම කියලා, ඒක තමයි අද අරුණ පත්‍රයේ හෙඩ්ලයින් නිවුස් එක බවට පත් වෙලා තියෙන්නේ. මෙය නියපොත්තෙන් කඩන්න තිබූ දෙයක් බන්ධනාගාර නිලධාරීහු ඇමතිට කියති. මීගමු බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මැඩලීමට වෙඩි තැබීමේ නියෝගය ඉල්ලුවද ඊට අදාළ නියෝගයක් උසස් නිලධාරීන්ගෙන් නොලැබුණු බවත් ඒ හේතුවෙන් මේ වළක්වාගත නොහැකි විශාල විනාශයක් බවට පත් වූ බවත් බන්ධනාගාර නිලධාරීහු අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර හමුවේ ඊයේ සඳහන් කළා කියලා අරුණ වාර්තා කරලා තියෙනවා. ඒත් එක්කම මීගමුවෙන් මාරු කර යවූ රැඳ වූවන් දෙදෙනෙකු අසනීප තත්ත්වයන් හේතුවෙන් රෝහල් ගත කරලා මිය ගිය බවත් පුවත්පත්වල වාර්තා කරලා තිබුණා. ඔය අතරින් මම අරුණ පත්‍රයේ කාටුන් එකක් ගන්නවා. මේ අරුණ පත්‍රයේ හසන්ත විජේනායක ඇඳලා තියෙන කාටුන් එක රජපුටුවක් වගේ එකක් තියෙනවා. ඒකේ මම හිතන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා වගේ කෙනෙක් ඉඳගෙන ඉන්නවා. එයාගේ පැත්තකින් අර කෙටි කතානායක වරයා හැටියට කටයුතු කරපු රන්වල මහත්මයා සහ බලශක්තිය ඇමති හැටියට ඉඳලා ඉල්ලා ස්වෙච්ච ඉංජිනේරු කුමාර මහත්මයා වගේ දෙන්නෙක් ඉන්නවා කෝට් වලට අඬ දාලා. අර හිමේ ඒගොල්ලෝ පොඩ අමාරුවෙන් ඇවිල්ලිනවා. අනිත් පැත්තේ සස්පෙන්ඩර්ස් දෙකක් දාපු නිකන් දැන් ඉන්න අධිකරණ ඇමතිවරයා වගේ කෙනෙකුයි දැන් ඉන්න මුදල් අමාත්‍යවරයා වගේ කෙනෙකුයි අනිත් පැත්තේ ඉන්නවා. ඉතින් අර රන්වල වගේ කෙනයි ඉංජිනේරු කුමාර අමාත්‍යවරයා වැනි කෙනයි අර දෙන්නව පෙන්නලා කියනවා. දැන් අපි විතරද ඉල්ලා අස්සෙන්න ඕනේ? අරගොල්ලෝ ඉල්ලා අස්සෙන්න ඕනේ නැද්ද කියලා. මොකද භාණ්ඩාගාර මං කොල්ලේ කියලා බෝඩ් එකක් තියෙනවා. බන්ධනාගාර මරණ කියලා බෝඩ් එකක් ඒ දෙන්න ගැඟේ එල්ලලා තියෙනවා. අපි විතරක් ඉල්ලා අස්සුරාම හරිද? අර දෙන්න ඉල්ලා අස්සෙන්න ඕනේ නැද්ද කියලා ඉල්ලා අස්සෙච්ච දෙන්න ඇවිල්ලා අහනවා වගේ තමයි මට ඒ කාටුන් එක පේන්නේ.
0: හරි,
5: ගිහිල්ලා එන්න. සුබ දවසක්.
0: සුබ දවසක්.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
6: සියත පත්තරේ විත්හසා.
2: අනුග්‍රහය CDB එක රොන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක්. දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
4: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ්. බියකමින් මවකමින්.
0: වෙලාව උදේ 8:18.

0: यह था टॉप स्टोरी।
1: බන්ධනාගාර ගැටුමින් තුවාල ලැබූ 31ක් තවදුරටත් රෝහලේ. මේගමෝ බන්ධනාගාරයේ ගැටුමින් තුවාල ලැබූ 31 දෙනෙකු තවදුරටත් මේගමෝ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ගැටුමින් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ 29ක් දක්වායි. ඉන්නට දෙනෙකු බන්ධනාගාර නිලධාරීන්. මේ වන විට මේගමෝ බන්ධනාගාරයේ සිටි රඳවියන් දහසකට අධික පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරයවා තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක එසී ගජනායක පැවසුවේ මේගමෝ බන්ධනාගාරයේ සියලුම රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කරයවා බන්ධනාගාරය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට නියමිත බවයි. දැන් තවත් දේශීය පොතක්. මද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්න ලද මුදලින් කාන්තාවක් විසින් මිලදීගෙන ඇති රුපියල් කෝටි 5කට අධික දෙහිපළ භාවිතය දින 7ක කාලයකට අත්හිටුවීමට පියවරගෙන තිබෙනවා. උසවටකේ යව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් මද්‍රව්‍ය ජාවාරම් සිදු කර වත්කම් උපයාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත අදාළ විමර්ශනය ක්‍රියාත්මක කරනු ලැබුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසය මගින්. සැකකාරිය විසින් උස්වැටකේ යාවේ ඉඩමක ඉදිකරන ලද රුපියල් කෝටි 5ක වටිනාකමකින් යුත් දෙමහල් නිවස මෙන්ම වත්තල ප්‍රදේශයේ ඉඩමක ඉදිකළ රුපියල් ලක්ෂ 70ක් පමණ වූ නිවස හා කඩකාමරය භාවිතය මෙලෙස අත්හිටවනු ලැබුවා. සැකකාරිය ප්‍රදේශයේ හැර ගොස් ඇති අතර එය අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිතර විමර්ශන ක්‍රියාත්මකයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.2 98.4

0: පුළුවන් විදිහට යන්නත් පුළුවන්.
1: යා මං ආසයි ෆුට්බෝල් වලින් යනට. කොහොමනත් මේ ඔක්කොම තරඟ ඇස්සේ මෙසි එයාගේ ටැලන්ට් එක පෙන්නලා අයගලන්ගේ ටීම් එක
0: කොහොමද කියන්නේ මෙසි ඉන්න මොන ටීම් එකේද කියලා?
1: ඒ යාමාරු කළ අර්ජන්ටිනානේ.
0: ඔව් හරි. ඉතින් බය වෙන්න එපා. ඉතින් අර්ජන්ටිනා තමයි.
1: මට මොකද මේ මෙසිව දන්නේ නැද්ද කියලා මම. අනික පාට මේ
0: රොනාල්ඩෝ
1: පෘතුගාලය පෘතුගෝලය අතකට
0: එතකොට
1: හාලන්ඩ්
0: කිලියන් එම්බාපේ
1: හාලන්ඩ්
0: හාලන්ඩ්
1: බුරුමේ
0: බුරුමේ වඩු වඩු
1: අනේ මං ක්‍රිකට් තරම් ඉති ෆුට්බෝල් දන්නේ නැහැ.
0: ඔය හාලන්ඩ් පොඩ්ඩක් කැමතිනේ.
1: එයානේ දැන් වැඩ කාරයා.
0: ඔය මූණ හතරස් මිනිස්සුන් ඩා පොඩ්ඩක් කැමතිනේ නේද? ඔයාගේ මූණත් හතපා වගේ.
1: මේ මාර ලුක් එක. මූණ
0: දෙක තුනක් මරුනේ. ඔයාගේ මූණයි හාලන්ඩ්ගේ මූණ හතපායි හතපායි 7 10යි.
1: අක්කයි මල්ලි වගේ.
0: අනේ හරි ආසතියි. අක්කයි මල්ලි වගේ.
1: මේ මෑන්නේ. මේ මූණ එළියට දාන්න.
0: හාලන්ඩ් වගේ මූණ හතරස් කියලා කම හරි ආඩම්බරයක් ආව නේද? ඈ
1: වෙනදර කිව්වොත් තලහ යනවා.
0: තලහ එලක තලානනේ පොලිකියානේ තලාන්නේ මට. අනේ මේ කටපියාම ඉන්න පල්ලා ෆුට්බෝලයක් අරගෙනවා මේ තරම් දෙන්නේ රෙදි බෝලයක් කරා. අදින් පටන් ගන්නවා.
1: සුපිරි අට දෙනා
0: පටන් ගන්නවා ක්වාටර් ෆයිනල්ස් 4යි.
1: හරි
0: සුපිරි අට දෙනෙක් ඉතින් මෙතන ඉතින් දැන්
1: හරි
0: අද ක්වාටර් ෆයිනල්ස් 4 පටන් ගන්නවා. අද හෙට අනිද්දා කියන දවස් ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ සෙමි ෆයිනල්ස් පටන් ගන්නවා ජූලි 14.
1: හරි.
0: ජූලි 15. ෆයිනල්ස්
1: කවදද?
0: ජූලි 18. හાર્ඩ් රොක් ස්ටේඩියම්.
1: හાર્ඩ් රොක් එකේ තියෙන්නේ.
0: අනේනේ. අයි 3rd ප්ලේස් එකේ ප්ලේ අවුට් එන්නේ.
1: හරි.
0: 3rd ප්ලේස් ප්ලේ අවුට් එකේ ජූලි 18. ජූලි 19 වෝල් කප් ෆයිනල්ස්. අනේ දාට අපි ආයි වැලට එන්නේ.
1: දැනට අවසන් 8 දෙනාගේ වටේට සුදුසුකම් ලැබලා තියෙනවා. මොරොක්කෝව, ප්‍රංශය, නෝර්වේ, එංගලන්තය, ස්පාඤ්ඤය, බෙල්ජියම්, ආජන්ටිනාව, ස්විට්සර්ලන්තය. රයිට්?
0: හාල නෝර්වේ නේද?
1: නෝර්වේ. එයා තමයි නේද පොඩ්ඩක් දැන්. ඔයා කාටද ඇත්තට ආස මොන ටීම් එකද ඔයා?
0: මම CR7 නේ.
1: ඕකේ. මම ආජන්ටිනා කැමති.
0: මෙසි හොඳයි. එනවා මෙසිට කැමති නේ. මෙසි හොඳයි.
1: හරි.
0: ලක්ෂ ක්‍රීඩේ කියන කැමති නේ. CR7 හොඳයි කැමති.
1: කැමති ඔය කැත යාට පොඩි එකක් තියනවා නේ.
0: හොඳයි. ලක්ෂ ක්‍රීඩේක මං කැමති ක්‍රීඩක. එතකොට මෙසි හොඳයි කැමති නේ. හාලන්
1: තාම අලුත් වෙලින් තාම කැමති වෙන්න නේ.
0: හාලන් මං දැක්ක දවසකට මේ ඔන කැලරි 6000ක විතර වගේ. අස්සෙක් වගේ කනවබනවා කියලා. පුදුම කුලප්පුවන්නේ තියෙන්නේ. හැසිරීම යක්ෂයෙක් වගේ.
1: හරි අමුතුයි යානේ.
0: හරි අමුතුයි. එයා ඉතින් අර ඉස්සර වයිකින්ග් ලගේ පෙනුම තියෙන එන උස මහත අඩි 6 ගානක් උස ක්‍රීඩකයෙක්. එයාගේ තියෙනවා මහා නරුම වැඩ හැබැයි පිට්ටනියේදී. එයා සමහරවිට ගෝල් එකක් ගන්න උනාම බෝලෙන් ගහන්නේ ගෝල් එක පැත්තට නෙමෙයි ළඟ ඉන්න එකාගේ මූණට ගහන්නේ. ඒ මූණේ වැදිලා තමයි ගෝල් එක යන්නේ. තමයි හාලන්. එතකොට අපි හාලන්ට කැමති වෙන්න ඕනද?
1: මගෙත් එක්ක එච්චර කැමැත්තක් නැහැ.
0: ඒනොට සතපහා වගේ මූණ දෙකම කොහොමද නිකන්? මෝ ප්‍රසිද්ධ මාන්දම හැදිලා දෙන්නේ මන් දන්නේ නැහැ මිස්ටර්නි. ප්‍රසිද්ධ මාන්දම.
1: මොකද අනේ වෙලා තියෙන්නේ?
0: අනිත් කොහොමද සෙලිබ්‍රිටි කෙනෙක් කියලා වාට ප්‍රසිද්ධ මාන්දම ආවේ කොහොමද?
1: එහෙම විශේෂත්වයක් නැහැ හාලන්ට ඉතින්. ඔයා නෝමල් හාලන්. මම දිස්නා. ඉතින් අපි ඉන්නවා මෙහෙම.
0: දිස්නා කියන්නේ කවුද?
1: රාජා දා
0: ඔය දිගන් කාටද කියලා කියන මන් දිස්ට. ඔව් ඉතින්. ඔව් ඉතින් මොකද කියන්නේ? මම දාගත්තා ඉතින්. ඔය දිස්ට මන් දාගත්තා මොකද ප්‍රශ්නේ? ඒ මන් දන්නේ අප්පා. ඒක නෙමෙයි මේ. අපි ආයෙ රෙකෝඩ් එකක් තියයි දන්නේ නැහැ මෙහෙම ගිහලා දැන් දවසකට ඩෙංගු රෝගිය 1000 පයින්වලුනේ. මන් දැක්ක ඊයේ හරි පෙරේද හරි 68000ක්ද කොහෙද? කොහමාර රෙකෝඩ් එකක් තියන්න ඕනේ.
1: seriously
0: කොහොම හරි රෙකෝඩ් එකක් තියන්න ඕනේ. බැරිම නම් දාන නඩු ගානෙන් හරි රෙකෝඩ් එකක් තියන්න ඕනේ. ඩෙන්ගු වලට අස් කළා නෑ. මම කියන්නම් මේ ලොක්කන්ට මට දැනෙනදේ.
1: හරි.
0: මිනිස්සු එදා වෙලා ටුවර් එක ගහගන්න සඳගේම ගෙන්නේ. එදා වෙලා ටුවර් එක ගහගන්න. තාම නෑනේ අර මහ විශාල ඇල මාර්ග ජපන් ජබර වැවිලා මුළු වතු පිටි වටේම තියෙන කුණු හොදගෙන වෙලා හිර වෙච්ච මහ විශාල ජල කඳන්. ඒක සුද්ධ පවිත්‍ර කරන වැඩසටහනක් නෑ. අපිට මේක උදැල්ල කුයි ඔය මේ තම උපකරණ ටිකකුයි ගෙනත් දෙන්නු අපි ඔය නිකන් ඉන්න ගමන් සෙනසුරාදා දිරට ඒ ටිකත් ක්ලීන් කරලා දාන්න.
1: ඔව් ඒකනේ නේද?
0: ඕගොල්ලෝ කරන්න එපා. ඕගොල්ලන්ට හරි වැඩනේ අප්පා. ඕක කරන්න කොහේ තියෙන වෙලාවල්ලෝද නේද?
1: නිත කොහොම තිබිච්චාවේ ඉන්නේ.
0: පාරම් බබා ඉන්නේ නේද? අරෙන් ඉති වෙන වැඩක් කරන්න වෙලාවක් තියෙනවා. දවසකට ඩෙංගු රෝගය 1000 පැනලා. දැන් අපි මේ ඩෙංගු මේ කාලේට එනවා කියලා දන්නේ මේ පෙරේදද? නෑ මං අහන්නේ.
1: නෑ කොච්චර කල් නම් දන්නවද ඉතින් සමහර.
0: ඉතින් මේ ඩෙංගු වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්න හැම වෙලාවෙම හැකියාවක් තියෙනවා කියලා අපි දැන් පෙරේදද දැනගත්තා. තේ ගිය අවුරුද්දේ දැනගත්ත එකක්ද? ඉතින් මේකට මේ හරිම ස්ථීර වැඩපිළිවෙලක් යොදන්න පුළුවන්.
1: ඒකනේ අනේ නේ.
0: අර මන් දැක්ක ඊයේ පෙරේද වීඩියෝ එකක් දාලා තිනවා මෙතන මේ බේරවැව වටේ වෝකින් පාත් එක. වෝකින් පාත් එකක් නෑ. ඒ මිනිස්සයාම කියනවා මේක මිනිහෙකුට නෙමෙයි මේකේ බල්ලෙකුටවත් ඇවිදගෙන යන්න බෑ කියලා. ඔය උතන වාහන නතර කරගෙන ඉන්න ඕනේ බේරවැව වටේට.
1: හරි.
0: දවස පුරා. කාල බීල් ඉතුරු වෙච්ච වලම් පිකන් හට්ටි මුට්ටි ඇතිලි පවා එතන පෙරලලා ගිහිල්ලා.
1: සීරියස්ලි?
0: තනකොළ වැවිලා, ෂොපින් බෑග් පිරිලා, ඒවේ වතුර කඩිති කඩිති තැන් තැන් වල හැදිලා. ඒ මාසෙ ලස්සන වීඩියෝ එකක් දාලා තියෙනවා.
1: ඒ
0: මාසෙ ලස්සන හින්ට් එකක් උද්ගානවා. මෙතනලා කොල්ලුපිටිය පොලිසියට මීටර් 500යි අරලියගා මන්දිරයට මීටර් 200ක් 300ක්වත් නැහැ කියලා. එච්චරයි. මම දන්න විදිහට ක්ලීන් ශ්‍රී ලංකා තියෙන්නේ එතන වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ අරලියගා මන්දිරයත් එක්කමයි.
1: එතනින්ම පටන් ගමුකෝ නේද ඉතින්.
0: මේ වයිතින්.
1: හරි.
0: කවුරු හරි කොහොම හරි ගුවාම ඇහෙන්නේ. ඉතින් ඔන්න මං කිව්වා. ගිහින් බලන්නකො බොරුද කියලා. ගිහින් බලන්න බොරුද කියලා. ඉතින් මේ ඩෙංගු වෙන බව අපි දැනගත්තේ මේ පෙරේද නෙවෙයි. ඩෙංගු වෙන බව දැනගත්තේ මේ අවුරුද්දෙදිත් නෙවෙයි. ඉතින් මම හිතන්නේ වෙන ලොකු ජයග්‍රහණ ඕන්නේ නැහැ. ලංකාවේ ඩෙංගු නැහැ. මින් පනතට. අන්න වැඩක් කරලා පෙන්නන්න පුළුවන් නම්.
1: ඒක
0: කරන්න කිසිම අමාරුවක් තියනවා කියලා මට හිතෙන්නෙත් නැහැ. නොපසු බස්නා වීරසා වැඩසටහනක් විතරයි ඕනේ. මේ වැඩේ කරලා මිසක් නැගිටින්නේ
1: නැහැ.
0: ඒකට දානවා කාර්ය සාධක බලකායක් දාලා ඉවරයක්ම කරනවා. ඉවරයක් කරනකම් ඒක තමයි කරන්නේ. යුද්ධයක් ඉවර කරා නම් රටකට ඩෙංගු උදුරක් පාලනය කරන එක මහ ලොකු කඩක් වෙන්න බෑනේ.
1: ඒකනේ නේද?
0: මෙලෝ රටක සංසාරික ඉවර කරගන්න බැරි. ත්‍රස්තවාදී යුද්ධයක් අපි නතර කරගත්තා නම් මේ ඩෙංගු වැරි වෙන්න කිසිම හේතුවක් නැහැ.
1: ඒකනේ නේද?
0: මොකද ඩෙංගු වලට අලුත් ටැක්ටික්ස් නැහනේ. ඩෙංගු ඇවිල්ලා ඩ්‍රෝන් වලින් ඇවිල්ලා කාලා යනවා. එහෙම නේද?
1: එහෙම නැහනේ.
0: ඩෙංගු මදුරුවා ලේසර් වලින් ඇවිල්ලා විදිනවා.
1: සබ්මරින් වලින් එනවා.
0: සබ්මරින වලින් එනවා. ඔහයෝ ක්ලාස් සබ්මරින් වලින් එනවා.
1: එහෙම නැහැ. මිසයිල්.
0: සර්ෆස් රේඩාර් හයි කරගෙන එනවා.
1: මේ නිකන් ගාලේ නිකානේ නේ.
0: ඌ එදා ඉඳලා මෙන්නේ.
1: මදුරයකුටවත් හරියට ගහගන්න බැරි අපිනේ. හරි අහිංසකයි අපි ඇත්තටම. අපුව කන්න එපා ඩෙංගු මදුරුවා. පව්.
0: ඩෙංගු මදුරුවාට තේරෙනවා නම් අපි මෙච්චර පදාත වෙලා කුජීත වෙලා ඉන්නේ කියලා. ඕක වැඩි කාලයක් ජීවත් වෙන සතෙකුත් නෙවෙයිනේ. දවස් ගානනේ ජීවත් වෙන්නේ. ඉතින් උන්ට ඕක කතා කරගන්නව වෙලාවක් නැහැ නේ. උඹත් කෑවද? අපරාධ මිනි අමාත් කෑවනේ. බලහංග දැන් ඔය මිනිහ ඩෙංගු වෙනවනේ කියලා. උන්ට කතා කරගන්න වෙලාවක් නැහැ. උන් මේ සංවිධානාත්මකව කරනව නෙමෙයිනේ.
1: ආ ඒකනේ.
0: උන් පුළු බම් දෙන අතරින් කාලෙ මෙතනින් කාලෙ යනවා. එක මිනිහෙකුට ඩෙංගු හැදුනහම මේ මිනිහව කාලේ මදුරුවා තව මිනිහෙක්ව කාවම මේ මිනිහරත් හැදෙනවා. එකම දේ වෙලා තියෙන සාමාන්‍ය මදුරුවෝ ඒ ඩෙංගු වාහක වෛරසය ගෙනියන්නේ නැහැ. ඒ ඩෙංගු වාහක වෛරසය බඩතුල පැසවල ප්‍රචාරණය කරන්න පුළුවන් තවත් ඩෙංගු තවත් ඒඩීස් මදුරුවෙකුට විතරයි.
1: හරි.
0: එච්චරයි. ඉතින් හරිම සරලයිනේ. උන්ගේ වෙපන්ස් අලුත් වෙලත් නැහැ.
1: උන්ගේ
0: මෙතඩ් අලුත් වෙලත් නැහැ.
1: හැදෙන තැන් අලුත් වෙලත්
0: නැහැ. හැදෙන තැන් අලුත් වෙලත් නැහැ. උන්ගේ ව්‍යාප්ත වෙන කාලය අලුත් වෙලත් නැහැ. ඔක්කොම මේ විදිහට තියෙනවානේ. ඒ වුණා අපිට මෙලෝඩියක් කරගන්න බෑ. කයියකට වඩා නැහැ නේ.
1: අයියෝ හෙයි.
0: ඔන්න ඔය ප්‍රශ්නේ.
1: ඒ අතර අපිට ඩෙංගු
0: සම්බන්ධ කරන්න පුළුවන් නම් රටම එකතු වෙලා ගහන්න පුළුවන් නම් ගේමක් මං කියන යුද්ධයක් නැහැ නේ ආයෙ නවත්තන්න. යුද්ධයක් නෑ නයි නවත්ත ලංකාල පටන්ගත්තොත් තර
1: අපිට නවත්තන්න බෑන
0: ති අපට තියෙන යුද්ධ මේකන ඉතිගේ යුද්ධයක්ත්තිල මැරන හොඳයින මේ තිනල මදරෝකාල මැරනට වැඩ නැද්ද
1: චටි මදරුව විචර වෙනවා
0: ඉති යුද්ධ මැරන හොඳයින යුද්ධයක් නෙමන වුණ
1: නම්බූ එහෙම බැල
0: මිසාගිලයක් පැටලා රොකට් ප්‍රහාරයක් කෙල්ල මේක මදුරු එක්කාලා මර දැනීමක් කානකෝද අපි ඉතින් මේ වගෙන කතා කර කරඳල නම් වැඩන්නේ කාට හරි හිතල පටන්ගත්තොත්
1: හරි
0: අප්‍රතිහත ධෛරයෙන් මේ කාර්ය සාධක බලකාය දාලා මේ රටම සුද්ද කරලා මනරම් පිවිතුරු භූමියක් කල්ල මිසක් ආපස්සට හැරෙන් නෑ කියලා අන්න එදාට කලක්කයයි
1: මිනිස්සුත් සීට සීයක් සපෝට් කරයි වැඩයට
0: බැහැල පේෙන් යමක් කරන්න මං අරපාරෙන් පෙරේදත් ඔය වෙලිට මරගාති කියා බේට්ටියක් ගන්න එන ගම
1: ආර
0: මොකක්ද මංකිව මේ කැප්ටන් සුමුදුරාජ පක්ෂ මාවතේ ඔව මගින් තනක
1: මාවත
0: යාෆෝස් එක ශාලාවක් තියන් උත්සව ශාලාවක් ඊගල්ස් ලේක් සයි ඒ ඉස්සරාතිී නෑල ඇහකන පේන කෙනෙක් කියල බලන්නකෝ
1: ඒක හදල සුද්ද කල
0: අනි ඔ සුද්ද කල
1: ආන
0: ලස්සන සුද්ද කෙල්ලා මං මෙච්චර කාල ඇද්ද කල තිබුන්නේ ඔයා මමයි දාලා වහන්න පුළුවන් සයිස්සක රිජිෆෝම් පෙට්ටි පවයක තියෙනවා දැක් ලස්සනයි ඉතින් ඩෙංගු මදුරුව බෝ වෙන්නේ
1: දුකයි තින්නේ
0: ඒක නඩු දාන්න ඕන කාර්තිකල මම මේ කල්පනා කරන්න අපිට පුළුවන්ද දන්න ඔ සුද්ද කරන්න උන්න බාරගත් උන්ට විරුද්ධ නඩු දාන්න නේද
1: පුළුවන් කමක් ඇතිනේ නේද නීතිය කාට
0: මුන්ද ලපේකවලට ඇවිල්ලා නඩු දාලා නෝ නැත්ත ඕල්කටට වතුරු පීරිසියට මේ වැව්වලට ඇලමාර්ගවලට ඔය තියෙන කාණුවලට කාටද දාන්නේ
1: ඒ අපි හොයලා බලමු කොනේ
0: එහෙම නඩු දාන එහෙම නඩු දාන වැඩසටහනක් මේ රටේ තියෙන්න ඕනේ නේද
1: ඇත්ත ඇත්ත
0: වග කිව්වොත් මිනිස්සු තෝරලා නඩු දාන්න තාල පිළිවෙලක් කරලා ගන්න නැත්තම් මේක හැමදාම මේ බේරි සුද්ද කරන වැඩසටහන් එහෙම පොඩිපොඩි දේවල්
1: තියෙනවා දැකලා තිබ්බා කාලෙකට කලින්
0: ඒවා ඒවට මොනුනේ මොනවද කියලා මේ විශ්වන්නන් දන්නේ නැහැ මගෙන් අහන්න එපා ඒවට මොනවා වුණාද අන්තිමට මොකක්ද මේ උනේ කියලා කියන්න මන් නම් දන්නේ නැහැ ඉතින් බොරු කියන්න ඕනේ නැහැ නේ
1: මොනවා කරන්න දෙතින්නේ
0: නේද අන්න ඒකයි නේ ඉතින්
1: මේ අසනීප නැත්තම් ගිහිල්ලා මොනා හරි කරන්න තිබ්බනේ අරවින්ද
0: කොහොමත් මේ අසනීප බහුල කාලයක් අපි මේ යන්න වහිනවා පායනවා වහිනෝ පායනවා කියන එක මදුරු ප්‍රතිඵල වගේම අනිත් ප්‍රතිඵලත් තියෙනවා දැන් ඔයා ඔය පටන් අරන් තියෙන්නෙත් මම මේ ගෙවල ඉවර කරගෙන යමින් තියෙන්නෙත් අන්න ඒ වගේ ඒ සීසන් එකට අදාළ අසනීප කෑලි ටිකක් තමයි
1: ඉතින් සුබ පැතුම්
0: වරත් සුබ පැතුම්
1: නෑ නෑ මම නම් ගාන්ට වමනාද කොත්ත මල්ලි බොනවාර වබනවා මේ වබනවා මං ගාන්ට මගේ ප්‍රතිශක්තිය දැන් වැඩි කරගෙන යන්නේ මට නිවාඩු ඕනේ නෑ මට ඕනි මේ රටට සේවයක්
0: කරන්න අයියනකට එයා පොත්තකට යන්න නිවාඩු ගන්න ඕනේ දාට රටට වැඩිය සේවයක් කරන්න තුවල කමන්න නෑ නේ

0: මං හිතන්නේ මම කොට්ටාවේ උසම තැන තමයි අපේ ගෙදර පිහිටලා තියෙන්නේ අරින්ද. ඉතින් මේ වගේ කඩුවෙල උසම තැන තෝරගත්තා අපේ මේ ප්‍රයිම් ගෲප් එකේ ඒගොල්ලන්ගේ අනුබද්ධ ආයතනයක් වන භූමි රියලිටි හෝල්ඩින්ග්ස්. ඒගොල්ලෝ හොයාගත්ත කඩුවෙල තියෙන උසම තැන. එතන තමයි ඕසි අපාර්ට්මන්ට්ස් ඉදි වෙලා තියෙන්නේ. ඉදි වෙන්න නියමිතව තියෙන්නේ නේද?
1: දැන් වැඩේ පටන් අරගෙන යනවා.
0: හා හා. ඒ කියන්නේ ළඟදීම ඔබ සතු වෙන්නයි යන්නේ.
1: සෑහෙන ඉක්මනට.
0: හරි, ඔකේ.
1: මේක වැඩේ තියෙන්නේ මේ වගේ තැනක් ලේසියෙන් හම්බෙන්නේ නැහැ කඩුවෙල දිහා. දැන් කාලයක් වන්න මතකද උන්න බත්තර මුල්ල හෝම් පැලවත්.
0: හරි.
1: හරිද? ඊට පස්සේ
0: පළවතු ගොඩ.
1: පළවතු ගොඩ. එතකොට
0: අර පැත්තේ හෝමගම
1: හෝමගම. අර පැත්තෙන් පානදුර කළුතර.
0: අනිත් පැත්තෙන් කඩවත.
1: කඩවත. අර පැත්තෙන් වත්තල ජායල හෝමගම යනවනේ.
0: හරි.
1: දැන් ওই ලෝ ලෙවල් එකේ කඩුවෙල.
0: කඩුවෙල. යස්.
1: දැන් ඒ පැත්තට තමයි කොළඹ ඇදෙන්නේ. කොළඹ ප්‍රසාරණය වෙමින් යන්නේ.
0: හරි.
1: මිනිස්සු මුලදී කැමති වුණත් කොළඹ තියෙන කලබල ගතියට පස්සේ හිතනවා කලබල ගතිය ටිකකුත් එක්ක නිෂ්කලංකකම ගොඩකුත් තිබ්බනම් හොඳයි කියලා හිතනවා නේද?
0: යස්.
1: ඉතින් අපිට එක ටික දවසක් යනකොට හිතන එහෙම ඉතින් තැන් නෑ ඉතින්. මවන්න බෑනේ. දැන් වහලා තියෙනවා නේද භූමිය මවන්න බෑ. එහෙම තමයි දැන් නම් භූමිය මවනවා මිනිස්සු.
0: පෝට් සිටි එහෙම මවලා තියෙන.
1: භූමිය මවනවා නේ ඉස්සර.
0: යා.
1: දැන් ඉස්සර එහෙම කරන්න බෑ. ඒ දැන් තියෙන තාක්ෂණ.
0: හරි.
1: නමුත් ඉතින් පෝට් සිටි බින්ගංගලක් කීයද කියලා දන්නේ නැතිනේ නේද? ඉතින් ඒ ගානට මැව්වහම ගන්න බෑ මිනිස්සුන් සාමාන්‍ය. ඒතකොට ස්වභාවික තැනකින් ස්වභාවික උසකින්.
0: හරි.
1: අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් අපිට ස්වභාවික ස්වභාවික කම්පන ගොඩක් අඩු රටක් අතර. අපිට ඔය එල්නිනෝ කෑල්ලක පොඩි කෑල්ලක් බලපෑවොත්.
0: හරි.
1: ඔය හෑස් සෝස් ගාලා වැහලා යට වෙලා ගියොත් ඇරෙන්න. ඔය පායනවා ගං වතුර එනවා ඇරෙන්න. ඉතින් වෙන මුකුත් හෙනයක් නෑ අවංකොම. ඉතින් ගං වතුරත් අපිට පොඩි ප්‍රශ්නයක්නේ. එතකොට දැන් විශේෂයෙන්ම ප්‍රයිම් පුරුදු වෙලා ඉන්නෝ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ
0: භූමි
1: හෝල්ඩින්ග්ස් අපි කොහොමද ඒකට කියන්නේ? භූමි රියලිටි හෝල්ඩින්ග්ස්. ඒකත් ප්‍රයිම් එකේ අනුබද්ධ ආයතනයක්. ටිකක් තව ටිකක් වෙනස් විදිහට හිතනවා.
0: හරි.
1: තව පොඩ්ඩක් වෙනස් විදිහට ඒගොල්ලෝ හිතනවා. දැන් ඒගොල්ලන්ගේ අපාර්ට්මන්ට්ස් ගත්තත් ඒගොල්ලෝ තැන් හොයනකොටත් ඒවට විශේෂිත හේතු තියෙනවා.
0: හා ඔකේ.
1: දැන් මේ කඩුවෙලෙන් ප්‍රොජෙක්ට් එකට ස්වභාවිකව නිකන් සාමාන්‍යයෙන් පාරක් තිබුණේ නැහැ. දැන් මේගොල්ලෝ මොකද කරේ? ප්‍රධාන මාර්ග දෙකක් හරහට යා කළා. ඒ මාර්ග දෙකෙන් ඕන එකකින් ඇතුල් වෙන්න පිට වෙන්න පුළුවන් විදිහට අඩි ගානක්
0: අඩි 30ක
1: පළල පාරක් හැදුවා.
0: කෙලින්ම යන්නේ අපාර්ට්මන්ට් එකට.
1: ඒ අපාර්ට්මන්ට් එකට. මේ පාරෙන් ගියා අර පාරෙන් එළියට.
0: අර
1: පාරෙන් ආවා මේ පාරෙන් එළියට. එහෙම පුළුවන්
0: කරන්නේ.
1: දැල කඩුවෙල තියෙන උසම තැන. එතන තමයි මේකට තෝරගත්තේ.
0: හරි, ඔකේ.
1: හේතු ඇහුවාම ස්වාභාවික හේතු. මහ ලොකු ඈතක් නැහැ. කැලණි ගඟට.
0: ඔකේ.
1: ඔය කිට්ටු පාතින් යන්නේ. කැලණි ගඟ ওই තරම් උසකට එන්න හිතන්නේවත්. කැලණි ගඟ ඒ තරම් උසට ආපු දවසට අපිත් යට වෙනවා.
0: ආ, ඒක ඇත්ත.
1: ඉතර උසට ආවොත්. ඉතින් ඒ වගේ ස්වභාවික අනුතුරු කියන එක නැහැ කියලා හිතන තැනකින් තමයි මේක තෝරගෙන තියෙන්නේ. මේවා මිනිස්සු දන්නවා.
0: හරි.
1: අපිට ආරංචි වුණාට පහු වෙලා පළවෙනි පස්පිඩල්ල කපන්න ලෑස්ති වෙනකොට ආරංචියගේ මිනිස්සු යුනිට් 100කට වැඩි අරගෙන ඉවර වෙලා තිබුණා. දැනුත් සෑහෙන ප්‍රමාණයක් ඉවර වෙලා ඇති.
0: ඔව්, 100 ගානක් විතර ගිහිල්ලා ඇති. 351ක් තියෙනවා සම්පූර්ණයෙන්ම ගත්තොත්. ඒකෙන් තමයි 100 ගානක් දැනට ගිහිල්ලා තියෙන්නේ.
1: මිලියන 35 ඉඳලා උඩට ගෙවාගෙන යන ප්ලෑන්ස් ගොඩාක් තියෙනවා.
0: හරි.
1: තැන ලස්සනයි වටිනවා. තට්ටු 16ක් උසයි 16 වෙනි තට්ටුව ලෝකේ කියලා කියන්නේ නැතුමු. දකුණු ආසියාවේ තියෙන ලොකුම රූෆ් ටොප් ගාඩන් එක.
0: වව්, සුපිරි.
1: ඔක තමයි ටයිටල් එක.
0: හ්ම් හ්ම්.
1: ඕසී එකට එන්නේ දකුණු ආසියාවේ තියෙන ලොකුම රූෆ් ටොප් ගාඩන් එක. ඒ රූෆ් ටොප් ගාඩන් එකේම තමයි නයිෆ් එජ් පූල් එක එන්නේ. රෙස්ටෝරන්ට්ස් එන්නේ.
0: බාර් එන්නේ.
1: එහෙම කතා කරන්නේ මම. එහෙම කතා කරන්නේ. ජමතරව
0: තව ලස්සන view එකක් ඔබට තියෙනවා.
1: කියන එකත් කියන්නේ බාර් එන්නේ.
0: ඇයි? මේක තියෙන්නේ.

0: එහෙම අත්තෙන් යන යාව ලාවන්න මේවා ආරෙන්නේ මේවා ආරෙන්නේ
1: කාරෙන්නේ වගේ
0: කමන්නේ කාරරි මොනාරි අපිට කාරෙන්නේ ආරෙන්නේ එහෙම කියන
1: ඊට පස්සේ කොලඹෝ සිටි ලයින් එක ලස්සනට පේනම හරියාස ඒ view එකට මට මැවිලා පේනවා අරින්ද ඒ view එක නේ
0: මම ප්‍රාර්ථනා කරන දවසක ඔයාට එතනට යන්න ලැබෙන්න නම් ඈ
1: කිය ඉවර කරන්න එපා
0: එපා කියලා
1: මොකද අනේ හැබැයි මටත් යන්න බැරි කමක් නැහැ මොකද මිලියන 35 ඉඳලා අපිට ගන්න පුළුවන්කම තියෙනවා මේක විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ දැන් අපි 2 bedrooms ගත්තත් වර්ග අඩි 828 ක ලොකු ස්පේස් එකක් එක තමයි ඔබට
0: සාමාන්‍යයෙන් 2 bedroom apartment එකකට එච්චර ලොකු ස්පේස් එකක් හම්බෙන්නේ
1: නැහැ නෑ yes
0: එච්චර ලොකු floor එකක් හම්බෙන්නේ 3 bedroom එක ඊට එහා 3 bedroom එකට ඒගොල්ලෝ dedicate කරලා තියෙන floor area එක සාමාන්‍යයෙන් 3 bedroom එකකට ජීවිතේට හම්බෙන්නේ
1: right ලොකුම ලොකුයි නියමයි.
0: ඉතින් මේක ගැන හොයලා බලන්න.
1: අපි කන්ටැක්ට් කරන නම්බර් එකකුත් දෙන්නම්. එතකොට කතා කරලා විස්තර දැනගන්න 0701 34 77 77 0701 34 77 77.
0: අපිට තියෙන ගොඩක් දේවල් ගැන කතා කරගන්න. අපි පෞගේ දවස් ටිකේම ඔයත් මොන මොන හරි කියන්න තියෙන නේද මේ
1: මොනා ගැනද?
0: පොල්තෙල් ගැන ටිකක් තවර සැරට කතා කර තදින් හිටියද?
1: මම තදින් හිටියා අරවින්ද. මොකද පොල්තෙල් සම්බන්ධ කාරණාවෙදී අපිව කොච්චර මිනිස්සු මුලා කරලා තියනවද?
0: මුලා.
1: රවට්ටලා තියනවා. මට ඒ තරහ මගේ හිතේ තියෙනවා. මිනිස්සු කියලා තියනවා මේ මේ බූලියෙන් ගන්න එක වාසි. බූලියෙන් ගන්න ඔය කොයි පොල්තෙල් එකත් එකයි. බූලිය තිබ්බ
0: කියලා. පොල්තෙල් නම්
1: තෙල්. ඔය RBD කරා. RBD කරපුවේම ගන්න හොඳ නැහැ. අපේ ඔළුවට වැරදි පුරෝල
0: තියෙනවා. තෙල් එන්නේ පොල්. පොල් වලින් තමයි එන්නේ තෙල්. තෙල් දානවා කඩේට. ඒව දානවා බූලියට. බූලියෙන් දෙන ඕගොල්ලන්ට. එහෙමනේ දීලා ඇත්තේ.
1: ඒ කියන්නේ අපි පොල් කියලා දෙල් දෙනවද? නෑනේ පොල් කිව්වොත් පොල් නී දෙන්නේ. එහෙම කියලා අපිව රවට්ටලා තියෙනවා. මං ඒ හිඳ මට පොඩ්ඩක් ඒ ගැන පොඩි තරහක් තියෙනවා.
0: මේකයි. ඔය වත්තෙන් පිටින් එකතු කරගන්න තෙල් වල පිරිපාදු කිරීමේ වැඩසටහන නෑ. ඇයි නැත්තේ? පිරිපාදු කිරීමේ හරිම ක්‍රමයක් ගන්න සෑහෙන ලොකු මුදලක් ආයෝජනය කරන්න ඕනේ. ඒක නිකන් මේ ජෙනරේටරයක් පොඩි නිකන් පෙට්‍රෝල් ජෙනරේටරයක් ගන්නවා වගේ. මේ පොඩි ගානක් දීලා ගෙදර ගෙන යන්න පුළුවන් මැෂිමක් නෙමෙයි.
1: හරි ඔකේ.
0: ඒව සද්දන්ත මැෂින් සංකීර්ණ. RBD කරන මැෂින් එක සද්දන්ත මැෂින් සංකීර්ණයක් ඒක. ඉතින් ඒක නිසා මේ ඔයාටයි මටයි පයින් යන ගම අද මේ RBD මේකක් අරන් යන්න ගෙදර නේද කියලා අරන් යන්න පුළුවන් භාණ්ඩයක් නෙමෙයි. ඕක අවුරුදු ගණනාවකට කලින් ඔය වගේ මැෂින් එකක් ෆස්ට් ටයිම් පර්චේස් කරලා ගත්තෙත් ආදර්ශයක් විදිහට ලංකාවට.
1: හරි.
0: සේන මිල්ස් එක.
1: ඔකේ.
0: ඒ නිසා තමයි එදා පටන්ම ලෝකය පාවිච්චි කරන්නේ රිෆයින් කරපු, බ්ලීච් කරපු, ඩීඕඩරයිස් කරපු පොල් තෙල් විතරයි.
1: හරි.
0: මොකද මේ මිනිස්සු දන්නවා රිෆයින් කරන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් කොප්පරා වනේ දාලා කොටලා අරම මේව ජරමර ගල්ලා ගන්නකොට ඔව සුද්ධ කරන හරි ක්‍රමයක් පාවිච්චි කරේ නැත්නම් ඕවැ අපද්‍රව්‍ය විෂ සහිත දේවල් අම්බානක තියෙනවා.
1: හරි.
0: ඊළඟට බ්ලීච් කරේ නැත්නම් ඕන නැති පාටවල් මේකේ තියෙනවා. පාටවල් කියන්නේ කිමිකල්ස් තමයි.
1: එක එක
0: එක එක දේවල් වලින් තමයි කිමිකල්ස් වලින් තමයි පාටවල් හැදෙන්නේ. වැරදි ක්‍රම, වැරදි මැෂින්, වැරදි උෂ්ණත්වයේ ඒ වයින්ුත් පාට වෙනස් වෙනවා. ඊට පස්සේ ඩීඕඩරයිස් කරන එක. පොල් තෙල් වලට විශේෂ ගඳක් සුවඳක් තියෙන්න බෑ කියලා පිටරට මිනිස්සු විශ්වාස කරන හොඳ තෙල් පාවිච්චි කරන මිනිස්සු.
1: ආ ඔකේ.
0: ඔය අපිට තමයි ලෙඩක් තියෙන්නේ පොල් තෙල් වල හොඳ පොල් තෙල් සුවඳක් තියෙන්න ඕනේ.
1: පාට තදට තියෙන්න ඕනේ. එහෙම කියලා හිතනවා නේ.
0: ඉතින් ඔය පොල් තෙල් වල තියෙනවා කියලා අපි ඔය හිතාගෙන ඉන්න සුවඳ නිසාම තමයි පොල් තෙල් මුඩු වෙන්නේ.
1: ආ ඔකේ.
0: ඒ පොල් තෙල් වල නොතිබෙන්න ඕන දේවල් නිසා තමයි පොල් තෙල් සුවඳ ගහන්නේ. ඉතින් අපි එක තියෙන්න ඕනේ කියලා හිතාගෙන ඉන්න જાතියන්නේ. ඉතින් කියන්නක අපි කොහොමද හදන්නේ කියලා? අපිව හදන්න බෑ. ඒ
1: කියන්නේ පටන් ගත්ත තැන ඉඳන්ම අපි වැරදි.
0: අපිට මුල ඉඳලම වැරදිලා නේද?
1: ඔව් ඒකනේ.
0: ඉතින් කොහොම හරි දවසක මේ RBD කියන එක ගැන පොඩි විශේෂයක් කියන්න ඕනේ. RBD වලට මිනිස්සු මුලදීම පොඩි මතයක් හඳුනන RBD හොඳ නැහැ කියලා. මොකද RBD ගණන් අඩුවෙන් වියදම් අඩුවෙන් මැෂින් පාවිච්චි කරන්න නැතුව කිමිකල් වලින් කරන මිනිසෙකුත් හිටියා.
1: යා ඔකේ.
0: අන්න ඒ නිසා තමයි RBD හොඳ නැහැ කියලා කිව්වේ. නමුත් සේන මිල්ස් එක පාවිච්චි කරන්නේ ඒගොල්ලන්ගේ මැෂින්ස් වලින් ෆිසිකල් ක්‍රම පමණයි. ඒගොල්ලෝ කිමිකල්ස් පාවිච්චි කරන්නේ නැහැ.
1: ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එක තමයි කොකෝ ෆ්‍රයි කියලා කියන්නේ. ඔබ මාකට් එකට ගියොත් ඔබට ගන්න පුළුවන් බ්‍රෑන්ඩ් එක කොකෝ ෆ්‍රයි.
0: ඉතින් දැන් අපි ඔබට කියලා තියෙනවා හරිම හිතේ මනාපෙන් කියලා තියෙනවා.
1: හරි.
0: ඔන්න හොඳ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා පොල් තෙල් හොඳ පොල් තෙල් එකක් හොයන ඔබට. ඉතින් ඔයිට හිටිය විස්තර කියන්න ඕනේ නෑ නේද? සුට තේරවාන
1: ඒකන අපේ ගෙදර ඉන්නවාන එකයි දෙකයි තුනයි හතරයි හතර දනෙක් කින්න
0: වැඩි නෙම
1: දැම දවසට චුටක් වැඩීම් දැන් අපේ ගෙදර ෆ්‍රිජ් එක ඔයාට හිතන විදිට ලීටර් දෙසිය හැත්ත හයක ෆ්‍රිජ්ජක ඇතිවේ ධරවෙද ම මේ දවසල පොඩක් බලන
0: ඉන්න මිනිස්සු ගාන්ට නෙමේ නේද මේ ෆ්‍රිජ් ගන්න මොක තුල ෆ්‍රිජ් එක තුළ පැදුරු දාන්න දියන්න මේන ගන්න ෆ්‍රිජ්ජගේ දාන්න පුළුවන් කෑම ප්‍රමාණ ගැන පොඩ හිතන්නක මංහිතන්නේ ඕකේ දොරවල් දෙකක් එන ඔය ෆ්‍රිජ් එකේ මංහිතන්න ඕගලන්ට එක දොරක් පාවිච්චි කරලා නෝන වෙන්නෙම නෑ ඒකෙත් ලොකු දොර වහලා දාලා පොඩි දොර එන්නේ මහින්න පටන් ගත්තා නම් හරි
1: එහෙම නෑ අපි හොඳට ෆ්‍රිජ් යූස් කරන මිනිස්සු අපි පාවිච්චි කරලා නැද්ද ෆ්‍රිජ්
0: හා තියනෝ තියනෝ කරපිංච නැටිත් ඉතින් ඔච්චර කොහෙ දාන්නේ
1: අදටත් අපි වැඩිම විදුලි බිලක් ගෙවන්නේ ෆ්‍රිජ් එකට අපි එහෙම જાතියක් හරිද මට ඕනේ මේක අඩු
0: කරන්න ඕනම ගෙදරක එහෙම තමයි ගෙදරක හැම වෙලාවෙම විදුලිය පාවිච්චි කරන උපකරණය වෙලා ශීතකරණය රෙෆ්‍රිජරේටර එක. ඉතින් ඒක පාවිච්චි කරන විදුලිය අඩු වෙනවා කියන්නේ ඔබේ ලයිට් බිල කොහොමද බහිනව?
1: යා ඔකේ.
0: හරිම සිම්පල් මැතමැටික් එකක් මෙතන තියෙන්නේ. හැම සියල්ලම ගණිතය. දැන් සිංගරගෙන් අලුතෙන් අඳුරන දීප මේ ලීටර 276ක ෆ්‍රිජ් එක තියෙනවා නේ?
1: Yes.
0: 150ක් විදුලිය ඉතුරු කරනවා.
1: කොච්චර ෂෝක්ද කියන්නකෝනේ.
0: 150. ඉතින් වැරදිලා හරි ඔබේ ගෙදර වැඩියෙන්ම කරන්ට් පාවිච්චි කරන එක ෆ්‍රිජ් එක වුණා නම් මේ ෆ්‍රිජ් එක දාගත්ත ගමන් ලයිට් බිල් ඩස් ගාලා අඩු වෙන්නේ ඩලස් ගාලා ලයිට් බිල් එනවා බලන්න
1: අනිත් එක අවුරුදු 20ක වොරන්ටි එකකුත් හම්බ වෙනවා කම්ප්‍රෙසර් එකට රුපියල් 142,999යි ෆ්‍රිජ් එක ඔබ ගන්න ගෙවන්න 5950 ගානේ මාසිකව ගෙවුවා නම් ෆ්‍රිජ් එක ගෙදර අරගෙන යන්න පුළුවන් ඊට පස්සේ සිංග එකට ගියාම මේ දවස්වල පොඩ්ඩක් බලන්න ලැප්ටොප්ස් ගැන මට ආරංචි විදියට මාසිකට රුපියල් 20000ක් ගෙවලා ලැප්ටොප්ස් ගෙදර අරගෙන යන්න පුළුවන් අපි මේ කතා කරන්නේ ජෙනුයින් ලැප්ටොප්ස් ගැන එතන MSI ASUS Dell Acer ලෝකෙම දන්න සුපිරිම බ්‍රෑන්ඩ්ස් ටික තියනවා නේද?
0: MSI යන මම්මි මෑතක තමයි හරියටම දැනගත්තේ. පිස්සු හැදෙනා මැෂින් නේ.
1: ඒ කියන්නේ ගේමින් වලට ආයෙත් සුපිරිම මැෂින් එක තමයි නේ.
0: ඔය එක එක බ්‍රෑන්ඩ් නේම්ස් හදලා තියෙන එක එක ටාස්ක් එක වෙනුවෙන්. එක එක වැඩ වෙනුවෙන්. ඒ නිසා රටේ පඬිත් කමඩ ගිහලා එක වාට්ටමණි ගන්න. ආ මේක දාන්න මේක මේ පහක් දාන්න මේකෙන් 10ක් දාන්න. අරගෙන 3ක් දාන්න. ආ නෑ ඒකෙන් 10ක් දාන්න. එහෙම ගන්න එපා.
1: හරි ඔකේ.
0: පොඩක් ආඩම්බර වෙන්නේ නැතුව පොඩක් සිංගරේක ඉන්න මහත්තුරුන්ට කියන්න මට මෙන්න මෙහෙම අවශ්‍යතාවයක් තියෙන්නේ. මම කැම්පස් යන ළමෙක්. මට නෝට්ස් එක ගන්න මට ඉන්ටර්නෙට් යන වගේ පොඩි පොඩි වැඩ ටිකක් ලියුම් ටික ගහ ගන්න ලෙක්චර්ස් ටික ටයිප් කර ගන්න ඔය වගේ වැඩ ටිකක් තමයි තියෙන්නේ. ඒකට හරියන මොන වගේ එකක්ද? ආම් පෙන්නයි.
1: හරි ඔකේ.
0: නැත්තම් කියලා කියන්නේ මට පුදුම පිස්සුවක් තියෙන්නේ. මම මේ දනුත් එන ගමන් ෆෝන් එකේ ගේම් එකක් ගහගෙන ආවේ. මම වාහනේ ලෝණ ගමනොත් ගේම්ස් ගැන හිත හිත යන මිනිස්සු.
1: හරි.
0: ගෙදර ගිහලා බහපු ගමන් ගහන්නේත් ගේම්ස්. මට ගේමින් පිස්සුවක් තියෙනවා. මම මේක හොඳ කරගන්න ඕනේ.
1: මට මොකද්ද ගැලපෙන?
0: මට ගැලපෙන ලැප්ටොප් එක මොකක්ද?
1: පෙන්නන්න.
0: ඒගොල්ලෝ කියයි.
1: හරි.
0: ඒක නම් ගේමක් නෑ. මට MSI එකක් පෙන්වන්න ඕනේ.
1: යා.
0: ඉතින් ඔය වගේ මේ එක එක වැඩේට ඕන කරන එක එක ලැප්ටොප්ස් තියෙනවා. එක එක වැඩේට. වැඩින් වැඩේට වෙනස්.
1: යස්.
0: කවදා හරි කරන වැඩකට ටාගට් කරලා අවුරුදු 10ක් එහා පැත්තේ කරන්න හිතාගෙන ඉන්න වැඩකට දැන් ලැප්ටොප් එකක් ගන්න නෑ මිනිස්සු. ඒක මංගිනන සහ සුද්දෙන් මේක අපරාධයක්.
1: ඕ ඒක ඇත්ත ඒක ඇත්ත.
0: කවදා හරි මම ලොකු වෙලා ලොකු ග්‍රැෆික් කාඩ්ස් කෙනෙක් වෙලා ස්පිල්බර්ග් වගේ ෆිල්ම් හදලා ඒ කාලෙත් ගත්තා මේක.
1: දැන් නෑනේ දැන් කරන්නේ නෑනේ. දැන් කරන වැඩේට ගැලපෙන ලැප්ටොප් එක ගන්න යන්න සිංග එකට.
0: හරියට හරි.
1: ගිහිලා කියන්න බය නැතුව ප්‍රකාශ කරන්න මට ඕනි මෙන්න මේ වගේ වැඩකට කියලා.
0: මොකද සිංගරකට ඕනේ ඔබේ දත ගලවලා ලැප්ටොප් එකක් හේත්තු කරලා සල්ලි ටිකක් සාක්කුවේ දාගන්න.
1: Yes.
0: ඒලන්ට තෝනේ රෙගියුලර් කස්ටමර් කෙනෙක්.
1: අනිවාර්යෙන්.
0: නේද? ට්‍රස්ට් කරන කස්ටමර් කෙනෙක්. ඒගොල්ලන්ව විශ්වාස කරන ඒගොල්ලොත් එක්ක විශ්වාසයෙන් ගනුදෙනු කරන මිනිස්සෙක්. එහෙම තමයි අපේ ව්‍යාපාරිකෙක් පාරිභෝගිකෙක් අතර සම්බන්ධතාවය හැදෙන්න ඕනේ. එහෙම නැතුව දත ගලවන ගාන ගලවන මිනිස්සු නම් ඔය ඕන් තරම් ඉන්නේ.
1: ඒකනේ.
0: අපි සිංගරකට යන්න කියන්නේ ඒකනේ.
1: Definitely.
0: සිංගරකෙන් මේ ප්‍රයෝජනේ ගන්න ඕනේ. කෘත කතා කරන්න ඕනේ.
1: හරි.
0: හොඳ මිනිස්සු ඉන්න මම කතා කරලා තියෙනවා. මේ හරි හොඳ මිනිස්සු.
1: ඔව් හරි ෂෝක්. ගතිගුණ හරි හොඳයි නේ.
0: ගතිගුණ ගැන වැඩි හිතන්න යන්න එපා. බිස්නස් එක මිනිත්තු පාඩුව කරගන්න පුළුවන්. කසාද බෙදලා ගෙදර එක්කන් යන්න නෙමෙයි මේ සාදා ලැප්ටොප් එකක් ගන්න නේ යන්නේ.
1: මේ දවස්වල දැන් බර්ගර් කින් එකට කෝල් කරලා අපේ ගෙදර කියලා කියන්නේ දැන් ඒගොල්ලෝ දැනගන්නවනේ අපේ කොට්ටාවේ තියෙන ෂෝරූම් එකේ කට්ටිය දැනගන්නවනේ අවුට්ලට් එකේ කට්ටිය දැනගන්නවනේ මෙහෙට එන්න කියලා. ඒගොල්ලන්ට පාරවත් නිකන් අමුතුවෙන් මෙන්ෂන් කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ දඩස් ගාලා අපේ ගෙදරට එනවා. මොකද ඒ තරම් බර්ගර් කින් එකෙන් අපි ඕඩර්ස් දානවා. ෆුට්බෝල් මැචස් අපි බලනවා අපේ ගෙදර පිස්සුවක් වගේ ආරෙන්න. ඕකේ මේ ෆුට්බෝල් සීරීස් එක ඔක්කොම එක. ඒවෙලාට අපි කරන්න බර්ග කින් එකින් ආඩ එකක්
0: දාන්න මැචස් මේ වෙන කොට කීයක් විතර තිබ්බද කවදද මේක පටන් ගත්තේ ෆුට්බෝල් ගහන්න මිගොල්ලු
1: ඈත
0: අතීතේ 2026 FIFA එක ඈත අතීතේ පටන් ගත්ත එක
1: ඒ පළවෙනි මැච් එකේ නම් බැලුවේ නෑ
0: දෙත්තු පූර්වවල පටන් ගත්ත කන්නේ නේද FIFA එක
1: කොහොමද මේ දවස්වල ෆුට්බෝල් මැචස් බලනකොට උගලන්ට මොන හරි හපන්න ඕනි නේද මොන හරි කන්න ඕනි නේද ඒකට කරන්න තියෙන්නේ බර්ගර් කින් එකට කෝල් එකක් දෙන්න ඒගොල්ලන්ගේ
0: අර ඉතින්ද ෆුට්බෝල් ජර්සි එකක් ඇඳගෙන ඇවිල්ලා මෙතන රැඟුවේ නැත්තම් මේ කන කපලා මේ කන උඩින් තියාගන්නවා මම ඒතකොට මේ කනින් තමයි දෙකම ඇහෙන්නේ මට
1: හෙඩ්ෆෝන් එක එකම පැත්තට සෙට් කර තැහැගෙන
0: කියලා වැඩක් නෑ ක්‍රිකට් ගහන ගෑන්ඩ දේවල ක්‍රිකට් වල තැනක් නැහැ. අත්ත ගහන ගහන ගේම් එක අතෑරනවානේ අප්පා. අපි දැන් දන්නේ නැහැ මේ වෙලාවට ලංකාවේ කණ්ඩායම වෙන රටකද ඉන්නේ කියලා.
1: මගක් නැහැ නේ.
0: කියපල්ලක බලන්න මොන රටේද ඉන්නේ කියලා දැන්.
1: එහෙම ගානක්
0: නැහැ. මේ වයනේ. ක්‍රිකට් වල අපි හැමදාම කියේ පොඩි කතාවයි. ඕඩියන්ස් එක නැති කරගන්න එපා කිව්වා. කියන දේ ඇහුවද?
1: නැහනේ.
0: කාට කාට කියන්න තියෙනත් ඒකයි. ඕඩියන්ස් එක නැති කරගන්න එපා. ඕඩියන්ස් එක හරි අමුතුයි. වැඩි කාලයක් ඕනම නාටකමක් දිහා බලාගෙන ඉන්නේ නැහැ.
1: යස්.
0: මොකද මම හුඟක් කල් මේ ඕඩියන්ස් එක දිහා බලන් ඉඳලා තියෙනවා.
1: හරි ඔකේ. තග්ගල ස්විච් වෙනවා.
0: අපිට උනත් එච්චරයි. කාලේ ආවොත් බඩටික බැක් කරගත්තා. ජන්නල ඇත්තිලා ඉන්න ඕනේ. ආන්න එහෙමයි මේ ඕඩියන්ස් එක. නැවතෙන්න ෆුට්බෝල් වලට.
1: නැවතෙනවා බර්ගර් කින්.
0: දැන් අපි ක්‍රිකට් බලනකොට බර්ගර් කින් කන්නේ. යා. ක්‍රිකට් ඕෆ් කළා දාලා අපි
1: යනවා.
0: ඕ. වගේ මල්ලියා දසුන් මල්ලියා තන්ඩියා තනත් අයියා තන්ඩියා මා චන්ඩියා තවත් කවුද මන් දන්නේ පැටලයිට චන්ඩියා දැන් අහනවා ක්‍රිකට් කියන්නේ මොනවද ඔහා යෝක්ලා සම්මිනීවත් ක්‍රිකට් කියලා කියන්නේ
1: ඕකේ
0: කුඩසයි තමයි
1: ඉතින් දැන් ෆුට්බෝල් මැචස් බලනකොට ඔයගලන්ට බර්ගර් කින් එකෙන් ඕඩර් කරන්න පුළුවන් හොඳම ඩීල් එක කියන්නද සැරට දෙකක් දෙනවා ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට ගන්න පුළුවන්
0: ඔකට ඉස්සර එකක් ආවා එකට එකක් කියලා ඔය ඩීල් එකම කලින්
1: ආ ඕකේ
0: දැන් මෙදා පාර දෙන්නේ සැරට දෙකක් මිනිස්සු කොහොමද සැරට ගන්න අපේ මිනිස්සු ආසයි නේ අනිත් එක අසනීප වෙලා ඉන්න දවස් තියෙනව නේද
1: හරි
0: හැම ලටපටේම කන්න බෑනේ.
1: ඔව් ඔව්.
0: සැර දෙයෙන්ද මොනේ? දෙහි මිරිස්සාවෙන් මේ දවස් හරි කොමන් නේ.
1: යා ඔකේ.
0: ඉන්ෆ්ලුවන්සර් ඒ කියන දත්තේ නะ කොමන් දත්තයා.
1: හරි.
0: ඔන්න ස්පයිසි බර්ගර් දෙයක් බස්සලා දාන්න. දුන්න නැකි රඹ යන්න මොනව කන්න බෑ කොත් ඕකේ වේ. හැම තිස්සෙම ඉඳනවානේ කන්න බෑ කියලා.
1: ඔව් ඔව්.
0: ගෙන්න ගන්නකෝ ඔය බර්ගර් කින් එකෙන් ඔය ඩීල් එක. රුපියල් 1450ට බර්ගර් දෙකක්ම හම්බ වෙනවනේ. කන්න නම් බෑ මෙලෝ පුතේකට දෙකක්.
1: හරි.
0: හැබැයි කන්න පුළුවන් පොරවල් ඉන්නවෑ
1: අනිවාර්යෙන් ඔව් එකක් නම් ෆුල් ගානට
0: ඕ එකක් මෙහෙම ගාතෙන් අල්ලගෙන අනිත් එක කාගෙන ගන්න අපි ගනින් එහෙම බඩු ඉන්නවා එතනට ගිහිල්ලා කෑවොත් අනිවාර්යෙන්ම පොලි වැලි වැලි වැඩ පාරක් දාගෙන චීස් පෙත්තක් හරි මේ තියාගෙන තක්කල් ටයක් කපලා දාගෙන මැච්චක් ගන්න තව පොඩ්ඩක් තව චිකන් තයි එකක් හරි මොන හරි කරලා තව පැටි එකක් තියාගෙන
1: ෆ්‍රයිස් දාගෙන නේද
0: ටිකට් ෆ්‍රයිස් පාරක් දාලා හොට් බෙවරේජ් එකක් මොන හරි අරගෙන එහෙම දුන්නකි එතකොට පොඩි පොඩි ගණන් වෙනස් වෙනවා ඉතින් මේ ඩීල් එක 1450 ගිහිල්ලා කෑවත් ගෙන්නලා කෑවත් මේ ගානම
1: තමයි කෝල් කරන
0: නම්බර් එකක් කිං
1: නම්බර් එකක්
0: කියමු 0112 123 123

0: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7383 88 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්
1: Fry RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
2: මුළු පවුලටම මගේ ගානටම
1: Coco Fry සතුටු රසය ගෙනෙන කුණේ
3: කඩුවෙල නගරයේ මැද New Bypass Road එකේ ඉදවන tallest and safest apartment experience එක OZ නිවාස ඒකක 352ක් ශ්‍රී ලංකාවේ විශාලතම rooftop garden එක සහ lifestyle facilities රසක් සමග 2 and 3 bedroom apartment එකක් මිලියන 35 සිට ඉහළට පහසු ගෙවීමේ ක්‍රම රසක් සමග වැඩි විස්තර සඳහා 0701 347777 ප්‍රයිම් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ භූමි රියල්ටි හෝල්ඩින්ග් සමතන්න
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
5: Platina 100 stylish penumai mileage ekai dekama ekama ride eken DRL headlight anti skid braking system saha electronic fuel injection taakshane samagin Platina 100 hada weda karya David Peters Motor Company Private Limited
2: with Banku Nube Stavara Tampatuwata 13.75% dakwa superi poliyak amathanna 011 5411 411 nathoth langama athi STB banku shakawata paminenna kondesi saithai
6: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB in the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011 7332000 NIB in the City University The place to be.
9: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5715 555 අමතන්න.
11: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8333-444 සීත හදවත් දිනු හිතවත්කම
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
13: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
14: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 011 2200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකී

0: හරිගියේ හරිම තැනට ගිහින්දා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: ඇලුමිනියම්නේ.
4: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
5: ඇලුමිනියම් ඕන තරම්. Alumex නම් ස්ථාන.
6: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
7: 20 an upgrade
8: අලුත් සොංග එකක්ද
7: නෑ දැන් සිංගර් කිං අසුස් HP Dell Acer MSI ලැප්ටොප්ස් ගන්න monthly installment එක 20,000ක් විතරයි so 20 an upgrade
9: වෙන ලැප්ටොප්ස් ගන්න සිංගේකට

0: ලැබේ. ස්වභාවිකයි, ආරක්ෂිතයි.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: අපොස සාමාන්‍ය පිළිම පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.

පිස්ථාව තැන්පත් වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාරමකි.

0: Theater.
1: හරිගේ හරිම තැනට ගියහින්ද එල්ෝල්සයකෙන් නෙලෝන්න එක් ගත්ත
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: එල්ෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමකාලින්
4: එකට එකක් දැන් සැරට දෙකක් බර්ගකින් වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති බර්ගකින් එකට ඩෙලිවරි කරගන්න අමතන්න 0112 123 123.
5: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් බියෝටි.
6: මේක තමයි විස්තරේ. දන්න ඕන පත්තරේ.

0: සියයට සියක් ප්‍රසිදු කොකෝ ෆ්‍රයි ආර්.පී.ටී. පොල්තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
1: කොකෝ ෆ්‍රයි ආර්.පී.ටී. පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.

0: පිළිකු වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
2: අයියා මට මල් ගොඩක් දීලා.
1: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
3: වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ හෝ බලේලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
4: ඔබගේ මංගල දිනේ රණින් සරසන්න නවතම මෝස්තර හා විලාසිතාවලින් නිමු මංගලාභරණ ආකර්ෂණීය වට්ටම් සහ වරප්‍රසාද රසක් සමග මිලදී ගැනීමට ජූනි මාස 10, 11 සහ 12 DMICH පරිශ්‍රයේ පැවැත්වෙන ද වෙඩි ෂෝ ප්‍රදර්ශනයේ ස්වර්ණ මහල් කුටිය වෙත පැමිණෙන්න. මංගලාභරණ මිලදී ගැනීමේදී පාරිභෝගිකින්ට විශේෂ ජීවිත රක්ෂණාවලණයක් සමග සුවිශේෂී වාසි රසක් හිමිවේ. ස්වර්ණ මහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.

ස්ථාවර තැන්පත් වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්.

0: किया था टॉप स्टोरी
1: ईरान इन प्रतिप्रहार කුවේට් සහ බහරේනේ පිහිටි ඇමරිකානු හමුදා කඳුරු ඉලක්ක කර ඉරානය විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ ඇමරිකාව විසින් ඉරානයට එරෙහිව එල්ල කළ නවතම ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන්. ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායට අයත් නාවික සහ ගුවන් හමුදාවෙක්ව මෙම ප්‍රහාර එල්ල කළා. එම බලකාය පැවසුවේ ඉරානයේ දකුණු වෙරළබඩ ප්‍රදේශවලට සහ පාලම් දෙකකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරවලින් පසු මෙම මෙහෙයුම සිදු කළ බවයි. ප්‍රහාරයේ ඉලක්ක අතරට බහරේනේ පිහිටි ජෆයා නාවික හමුදා කඳවුරද ඇතුළත්. පර්සියානු බොක්කේ පිහිටි ඇමරිකානු නාවික හමුදාවේ ප්‍රධාන කඳවුර වන ජෆයා කඳවුරෙහි ඇමරිකානු පස්වන නාවික බලෑණිය ස්ථානගත කර තිබෙනවා. ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය අනතුරු අඟවා ඇත්තේ ඇමරිකාව නැවතත් ප්‍රතිප්‍රහාර එල්ල කළහොත් කලාපයේ පිහිටි අනෙකුත් ඇමරිකානු හමුදා කඳවුරද ඉලක්ක කරන බවටයි. ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහමඩ් බාගර්ගාලි බාෆ්ත ඇමරිකාවට අනතුරු අඟවා සිටිනවා. සිය එක්ස් කිනු මොසේ සටහනක් තබමින් ඔහු පැවසුවේ ඇමරිකාව පහර දුනහොත් ඔවුන්ටද ප්‍රතිප්‍රහාර ලැබෙන බවයි. හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව තබන්නේ ඇමරිකාවේ තර්ජනවලින් නොව ඉරානයේ එකඟතාවය මත යනුවෙන්ද ඔහු ප්‍රකාශ කළා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: හැම දේටම තැනත් තියෙනවා.
1: හරි.
0: ඒක හැමදාම තියෙන්න ඕනේ එතන. හොඳ පාඩමක් ඔයා මේක ඉගෙන ගන්න. දැන් ඊයේ රෑ මට හොඳටම අමාරු වෙලා මේ හොඳටම අමාරු නෑ මැරෙන්න තරම් අමාරු නෑ.
1: මට එහෙම කියද්දී දුකයි අරවින්ද. කියන්නකෝ හොඳටම අමාරු.
0: හොඳටම අමාරු වෙලා කියන්නේ මැරෙන්න වැටලා නෙමෙයි. ඉන්ෆ්ලුවෙන්සර්.
1: හරි ඕකේ.
0: මැරෙන්න වැටලා නෙමෙයි.
1: අනේ මේ මොහොතේ මට ඔයාගාව ඉන්න තිබ්බා නම්.
0: ඇයි මොනවා කරන්නද?
1: ඇයි එතකොට මං
0: ඔය ඉන්ෆ්ලුවෙන්සර් දාගන්න.
1: නෑ එතන උදව් කරත හැකිනේ.
0: බල
1: තැහැකි ඔයාව.
0: සමහර බෙහෙත් වලට අම්ල පිත්තය
1: අම්ලානකට
0: අම්ල පිත්තය මල් ගහේ නගින පුවක් ගහේ දෙබල වෙනකම්ම නගින. ඒ වගේ මොහොතක පාවිච්චි කරන මෙඩිකේෂන් එකක් තියෙනවා පොඩි ටැබ්ලට්.
1: හරි.
0: දැන් ඒක හොයනවා.
1: කීයද වෙලාව නිකන්
0: සා? අන්දර 3ට විතර වගේ.
1: හා එහෙමනේ.
0: දැන් ඒක හොයනවා මම.
1: ඕකේ.
0: දැන් මට පේනවා ඒක වෙනද තියෙන තැන නෑ. ඒක වෙනද තියෙන තැන අනිත් දේවල් ටික තියෙනවා.
1: හරි.
0: ඒක නෑ.
1: ඒක නෑ.
0: ඔව්. ඉතින් වෙන ප්‍රතිකර්මයක් මේව ගල්ලා ඒ ප්‍රතිකර්මයේ තරහට හිටියා. ඉතින් දුක විඳන් හිටියා. ඉතින් අපේ මායියා පාන්දර 5ට විතර නැගිටලා
1: හරි.
0: ඉතින් මේ ඔයා මේ අහවල් පෙත්තක් බොන්නේ පැයි?
1: හරි.
0: මේ තියන්නේ පෙත්ත.
1: හා.
0: කියලා මැජික් යස්ටියෙන් ගත්තා වාගේ.
1: හරි.
0: කොහෙදෝ මන් දන්නේ අටමංගල්ලේක හංගලා තිබිච්ච පෙට්ටියක් කරලා මේ තියන්නේ කියලා මා වෙත දිග හැර පෑවා.
1: ඒ කියනවා මෙච්චලා හොයපු පෙත්ත.
0: ඔව්. දැන් ඒක තිබුණේ වෙනද තියෙන තැනද?
1: නෙමෙයි.
0: ඉතින් ඒකයි කියන්නේ gedara පොඩි පුරුද්දක් තියාගන්න ඕනම දෙයකට තැනක් තියෙනවා. ඒක තියෙන්න ඕනේ එතන කියලා. මිටිය තියෙන්නේ කුස්සියේ දෙවෙනි ලාච්චුවේ නං.
1: හරි.
0: ඒ මිටිය හැමදාම කුස්සියේ දෙවෙනි ලාච්චුවේ තියන්න. මොකා ගත්තත් ඒ මිටිය දෙවෙනි ලාච්චුවට යන්න ඕනේ.
1: Definitely.
0: හරිම සරලයි. මේක නිකන් නාකි වෙලා හොට බිම ඇරුණත් ඒක ඒ විදිහට තියෙන්න ඕනේ. ඒක තමයි විදිය. ඒකට වෙන විකල්ප නැහැ. විකල්ප හොයන්න යන්නත් එපා.
1: රයිට්.
0: ඔන්න ඔය වගේ පුරුදු දෙක තුනක් තියාගන්න ලයිෆ් එක ලේසි වෙනව කොහොමද දන්නවද? හිතාගන්න බැරි ලෙවල් එක.
1: ඔව් ඇත්ත ඇත්ත.
0: ඇත් දෙක අරින්න නැතුව අතගාලා ගන්න පුළුවන් තැනක දේවල් තියලා තියන්න ඕන. Taman දන්නවා කතුර හෙව්වොත් කතුර තියෙන මැෂින් එකේ වම් පැත්තේ ලාච්චුවේ නම් කතුර තියෙන්න ඕනේ මැෂින් එකේ වම් පැත්තේ ලාච්චුවේම තමයි.
1: හරි.
0: කොටින්ම දකුණු පැත්තේ ලාච්චුවත් නෙමෙයි. ඉස්සර මැෂින් වලට නෝ
1: ලාච්චු දෙකක් තියනවා නේ. ෂෝකේක තමයි ඔක්කොම තියෙන්නේ. මැහුම් බඩු නෙමෙයි අනිත් හැමදේම තියෙන්නේ ලාච්චු වල.
0: පොඩි බොත්තම් දෙයක් වගේ පොඩි අල්ලන කෑලි දෙකක් දාලා. බිබන්, රොබින්, බැබුන් ඔක්කොම ටික තියෙන්නේ ඒක තමයි. බිබුන්, බුබුන් මොනවද තිබුණේ? බොබින්.
1: බොබින් නේ.
0: රිබන්.
1: බූල්. ඉන්දිකාටු.
0: Right? ඒක හොඳ පාඩමක් නෙවෙයි.
1: හොඳ පාඩමක්. ඒක හොඳම පාඩම.
0: හැම දෙයකටම තැනක් තියෙනවා. ඒක තියෙන්න ඕනේ එතන.
1: දැන් අපි ගත්තොත් ස්ට්‍රිප් සීලින් එක ගත්තොත් ඒකට තැනක් තියෙනවා. ඒක තියෙන්න ඕනේ.
0: ස්ට්‍රිප් සීලෙම? ඒක තියෙන්න කොහෙද? බිමද?
1: නෑ, ඒක තියෙන්න වාහලේ. ස්ට්‍රිප් සීලින් එක. ඒක
0: වැරදි ප්‍රොඩක්ට් එකක ගහුවොත් ඒක තියෙන්නේ බිම තමයි.
1: Definitely. ඔබ ඇවිදගෙන යනකොට ඔබට වෙන්නේ බිම නිකන් කුඩු జాතියක් තියෙනවා. මොකද්ද මේ කියලා හොයලා බලනකොට තේරෙයි වහල දිහා බැලුවම.
0: සිසිලිම පටන් අරන් බිත්තර දාන. හරි චූටි බිත්තර ගන්න වැටෙන්නේ නේද?
1: චූටි කුඩු.
0: අර පරණ පුරුද්දට ලී එක්ක ඔට්ටු වෙන්න යන්න එපා.
1: හරි.
0: අපේ වෙදර් පැටර්න්ස් එහෙම හරි වෙනස්. ඔය ඕනාට වඩා වහින පායන කාලවල ආපුවම පොළොව යට තියෙන සත්තු ඉන්නව නේද ඔය වේයෝ වගේ උන්? උන් ගෙවල් ගානේ වහලවල් ගානේ තමයි රින්ගන්නේ.
1: හරි.
0: මොකද උන්ට දැන් අපි මේ කොටලා කපලා කොටලා වතු පිටි හදලා ගෙවල් දොරවල් හදලා තියෙන නිසා උන්ට පොළවේ ඉන්න තැනක් නැහැ නේ. උන් දැන් ඒ වෙනුවට හොයාගෙන තියෙන්නේ ලේසියෙන්ම කෑම බීම ටික ඔක්කොම හම්බ වෙන.
1: හරි.
0: අපේ වහලවල් ආශ්‍රිතව තමයි උන් ජීවත් වෙන්නේ. ඇත්තටම වේයා කියන්නේ හුඹස් ආශ්‍රිතව නෙමෙයි. වේයා කියලා කියන්නේ ගෙවල් ආශ්‍රිතව ජීවත් වෙන
1: පක්ෂියෙක්.
0: පක්ෂියෙක්.
1: හරි. පක්ෂි
0: සමහර මිනිස් පක්ෂියෙක් කියලත් කවදාවත් තේනවනේ.
1: ඕ ඒක ඇත්ත ඒක ඇත්ත.
0: ඉතින් මේ ස්ට්‍රිප් සීලින් ලීවලින් ගහලා වේයන්ට පුද පූජා පවත්වන්න එපා.
1: බාරයක් උනේ නෑනි. හරි.
0: ස්ට්‍රිප් සීලම වෙනුවට ලී නොවන සබ්ස්ටිටියුට් එකක් ඇවිල්ලා තියෙනවා කියලා අපි පහුගිය කාලෙම කිව්වා.
1: ඒකට අපි කියන්නේ කලර් අප් කියලා. ඔබට නිකමට වගේ ගිහිලා බලන්න පුළුවන් නම් colorup.lk.com සයිට් එකට ඔබට බලා ගන්න පුළුවන් කොස් මහෝගනි තේක්ක බුරුම තේක්ක. මේව කොයි වගේද? මේක ලී වගේමද? ඔබට බලා ගන්න පුළුවන්.
0: ඒවයි ඔය නම් නෙමෙයි. ඒවයි පෙනුම ගැනයි ඔය නම් වලින් කියන්නේ.
1: Yes, definitely.
0: කොස් කොස්ලිය ඉරුව වගේ තමයි. තේක්කලිය තේක්කලිය ඉරුව වාගේ තමයි.
1: මහෝගනි
0: ඒක හොඳ තේක්කලියක් ඉරලා.
1: හා.
0: මැදලා 3400 වැලකඩ 1000න් දෙපාරක් විතර අල්ලලා පොලිස් පාරක් ගාපහම තියෙන පෙනුම තියෙනව නේද?
1: සලාම්.
0: ඒ පෙනුමම මේ ප්‍රොඩක්ට් එකේ තියෙනවා. එච්චරයි නේ ඕනි. ආයි මේ සත්තු කන්නේ මෙව්වා. මෙව්වට වතුර වටන මේව දිරන්නේ නැහැ, පුස් බැඳින්නේ නැහැ.
1: ඇද ගහන්නේ නැහැ,
0: ඇද ගහන්නේ නැහැ, ඇඹරෙන්නේ නැහැ. මේව හොදන්න පුළුවන්. අවුරුද්දකට හමාරකට සැරයක් අලුත් අවුරුදු කාලේට දවස් 3-4කට කලින්.
1: හරි.
0: ටිකක් උස ඉනිමකක් ගෙනහැරලා කොල්ලෙත් දෙන්නෙත් දම්මලා. ඔක හොද්දට හොදලා නැත්නම් තෙතරදි කැලලකින් ලස්සනට පිහදලා දාන්න. ඊය හයි කරපු සීලිමක් වගේ ආයතියි. ඔන්නෝකයි තත්ත්වය. ඔන්නෝ අපස්
1: 0145748738 ට කෝල් එකක් දුන්නොත් ඒ ගැන ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන්. අරවින්ද මං හිතනවා අර පහුගිය දවස්වල කාගීල්ස් ෆුඩ් සිටි යන්න බැරි වෙන්නේ නැති ඔය ගැසනීප තත්වයත් එක්ක.
0: මම වැඩිම ගිහින් ස්පිරිතාලෙට මිස්.
1: ඒකනේ.
0: ගෙදර යන ගමන් එන ගමන් හැම වෙලාවෙම ස්පිරිතාලෙම ගෑරෙන්න මට කොහොත් යන්න කතර මොන්නේ.
1: ආට කියන්න මේ දවස්වල මෙගා වට්ටම් දෙනවා කාගීල්ස් ෆුඩ් සිටි වල. ඔබ ගන්න ගියොත් තේකොළ ගන්න ගියත් සොසේජස් වර්ග, සබන් වර්ග, නූඩල්ස්, ඊට පස්සේ අයිස්ක්‍රීම්, toothpaste, biscuits, මේ හැම ජාතියකටම වගේ ලොකු දැනෙන තඩි ඩිස්කවුන්ට් දෙනවා කාගීල්ස් ෆුඩ් සිටි. ඉතින් ඒ නිසා
0: එකක් කියනම නිකන් එකක් පොඩි අදහසක් ගන්න.
1: දැන් අපි ගත්තොත් සොසේජස් ගත්තොත් සොසේජස් ගත්තොත් රුපියල් 320ක විතර ඉතිරියක්. මම මේ ඉතිරිය ගැන කියන්නේ රුපියල් 320ක විතර ඉතිරියක්.
0: 320ක කියන්නේ
1: 320ක ඉතිරියක් ගන්න පුළුවන්.
0: ඕ මොන පැක්කකින්ද? ග්‍රෑම් 500ක්ද? කිලෝ එකක් දෙකක් තුනක්.
1: කිලෝ එකේ පැක් එක තියෙන්නේ.
0: ඔව්.
1: ඒකෙන් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තියෙනවා වාසි ගොඩක්. හරිද? ඉතින් මෙගා වට්ටම් ගන්න ඕගොල්ලෝ විශේෂ සුදුසුකමක් ඕනේ නැහැ. يعني රිවෝඩ් සමාජිකත්වය එහෙම මුකුත් කතාවක් නැහැ. ඔබට ගිහිල්ලා
0: ශිෂ්‍යත්ව පාස්සලා තියෙන්න ඕනේ නැද්ද?
1: ඕ ලෙවල් ඒ ලෙවල් ඕනිද දන්නේ.
0: වැඩට ඕනේද කියලා බලන්න.
1: පුරුදු විදියට යන්නකෝ කාගීල්ස් ෆුඩ් සිටි. ඊට පස්සේ ඔබට මේ වාසි ගන්න පුළුවන්. හරිද?
0: ඔයා දන්නවද හරියමං ලොරි බොඩියක් ගහන්න කොච්චර සල්ලියක් වේදම් කරන්න වෙනවද කියලා? ඔරිජිනල් බොඩියක් ගන්න. ඔරිජිනල් බොඩි ලස්සනයිනේ.
1: හරි.
0: ඔය ජපානින් සහ තවත් ඔය මොනවාන් රටවලින් ගෙන්නලා ඉන්නවා.
1: හරි.
0: ඒව ඉතින් අමර සිරි ගණන් ඒවට කියන්නේ.
1: ආ ඕකේ.
0: අමර බන්දු රූපසිංහ ගණන්. ඒ තරම් ගණන්. හ්ම් හ්ම්. හැබැයි ඒ ප්‍රමිතියටම ඒ සැම්පලේටම අද වෙනකොට සතස මෝටර්ස් එක ඒගොල්ලන්ගෙන්ම ගන්න ඉසුසු ලොරියට ඔබේ ඉල්ලීම මත ඔබේ අවශ්‍යතාවය මත
1: හරි
0: ඉල්ලීම හරි අවශ්‍යතාවය. සමහර මිනිස්සු මේවයි හાર્ඩ්වෙයාර් බඩුව දිනවා. සමහර ඒවා මේවයි හාල්ලා දිනවා. සමහර ඒවා තියෙනවා
1: එලවලු
0: එලවලු જાති. එතකොට සමහර ඒවා තියෙනවා
1: ලුණු අරගෙන
0: ඌවෙන් වැස්සෙන් ආරක්ෂා කරගෙන යන්න ඕන බඩු බුට්ටු. ඒ ඒ දේවල් ඒ ඒ ඒවට හරියන විදිහට තමයි ලොරි බොඩිස් හදන්නේ.
1: හරයි.
0: හරිද? මේගොල්ලෝ වෝටර් ජෙට්ස් ගහලා මේ වැතුන වතුර එනවද කියලා චෙක් කරලා
1: දෙන්නේ.
0: හයි ප්‍රෙෂර් වෝටර් ජෙට්ස් ගහනවා මේවට. වතුර බිඳක් කරේනවනම් ඒක දෙන්නේ නැහැ ඔබට.
1: ආ මරු මරු මරු.
0: මෙහෙමයි ඕපන් ලොරි තට්ටුවක් හදලා මේ මේ ඒකට ජෙට් ගහලා ආවනේ වතුර ගියානේ කියලා නේ මම කියන්නේ.
1: හරි.
0: ෆුල් සීල් බොඩි එනවනේ.
1: ඔව් ඔව්.
0: ෆුල් සීල් බොඩිය. ඒගොල්ලෝ වෝටර් ජෙට්ස් වලින් චෙක් කරනවා. චෙක් කරලා ගිය බලලා ඒ සහතිකේ ඇතුව තමයි දෙන්නේ. ආයේ ඉතින් ඔරිජිනල් එකම තමයි. දැන් අපිට මෙහි තාක්ෂණයේ තියෙනවා සතස මෝටර්ස් එකට. ඒ පිටරට එක විදිහටම මෙහි එක හදලා දෙන්නේ. හොඳයි නේ?
1: මරු මරු මරු.
0: සෑහෙන සල්ලියක් ඉතුරුත් වෙනවා.
1: හරි ඔකේ.
0: අන්තික බ්‍රෑන්ඩ් නිව් බඩු. මම දැකලා තනවා සමහර වෙලාවෙ මේ අර පාවිච්චි කරපු බොඩි සුත් ගෙන්නනවා.
1: ආ මේවා බ්‍රෑන්ඩ් නිව්
0: වෙයි. ආ ඉතින් වාට ඕන දිර දිගපලලු උසර හදලා නේ දෙන්නේ.
1: මටත් ආසයි. ලොරි බොඩි එක.
0: ඔයා කවදාද ලොරියක් ගත්තොත් අනිවාර්යයෙන්ම වාද ලොරි ටෝක් දෙනේකේ ලොරියක් ගත්තර ගමන්නේ.
1: නෑ මට ඊළඟට යන්න තියෙන වාහනේ අනිවාර්යෙන්ම මට ඉසුසු ලොරියකට තමයි.
0: ඔයා ලොරියකට තමයි යන්න ඕනේ.
1: මගේ ටෝක්ස් වලට මගේ වැඩවලට මගේ තියෙනවනේ පොඩි නිකන් නේ. ෆැෂන් එකක් තියෙනවනේ මගේ.
0: පොඩි ලොරි ෆැෂන් යනදී
1: එකට ගැලපෙන්නේ කැලින්ම ඉසුසු ලොරි ලස්සනයි නේ ඉසුසු
0: ලොරි වෙන ලොරියක් නම් ඉතින් වෙනේව නැහැ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක තියෙන ලොරි කියලා නිකන් අහන්නකො නිකන් ලොරි මුදලාලි කෙනෙක්ගෙන්
1: හරි
0: අහන්න දෙයක් නැහැ ලොරි ගැන දන්න ඕන මිනිහෙක් කියන ඉසුසු ලොරියක් ගන්න ඕනේ කියලා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක එන්ජිම හොඳයිනේ එන්ජිම හොඳම හොඳයි ලක්ෂ 4-5 දුවනවා ඉතින් ඒ විතරක් නෙමෙයි නිකන් ජපානයේ දැම්මා වගේ ලොරිය හදාගන්න දැන් ඉසුසු ජපානයේ ලොරියනේ
1: හරි
0: ජපානයේ බාර දුන්නා වගේ ජපානයේ ඉසුසු ලොරි හදන කම්පැනිටම බාර දීලා ලොරිය හදාගන්න තිබුණා නම් ඔබ එතනට යනවනේ
1: යස්
0: ඉතින් සතස මෝටර්ස් එකට යන්න සතස මෝටර්ස් එකේ ඒ ඔය සියලුම උපකරණ ටික තියෙනවා වාහනේක එන්නේක් මුරිච්චක් ගානේ ගලවන්න ඉසුසු මෝටර්ස් එකෙන් රෙකමන්ඩ් කරපු ඒ සමහර එන જાති සමහර නට්ස් වර්ග සමහර පොඩි පොඩි ගැජමැටික්ස් තියෙනවා ඒව ගලවන්න කොමන් මාකට්ස් වල ටූල්ස් නැහැ.
1: හරි. හැබැයි සතෝස මෝටර්ස් වල ඒ සියලුම ටූල්ස් තියෙනවා.
0: ඔය ඉස්සර මතකයි මට යුරෝපියන් කාර් වල එහෙම චෙක් නට් එක කියලා එකක් ආව රෝදවලට. නට්ස් හතරක් නෝමල් එක නට් එකක් චෙක් නට් එකක්.
1: ඒක මේව
0: ඒක ගලවන්න වෙන පොඩි ගැජට් එකක් දීලා තියෙනවා වීල් බ්‍රෙස් එකට සෙට් කරනවා. අන්න ඒ වගේ ගැජමැටික්ස් වගේක් තියෙනවා.
1: හරි ඔකේ.
0: ඉතින් ඔබට මේ ගල්ලිනි පාරවල් ගහලා කටුමිටි පාරවල් වල ඉන්නේ මොකද මේ මූර්ති කොටනව නෙමෙයිනේ වාහනේ. රිපයර් එකද නේද?
1: ඉසුරුමුණි FMU වල මේව කරන්නේ.
0: කොටනව නෙමෙයිනේ වාහනේ. ඉතින් ඒ නිසා වාහනේ දරුවෙක් වගේ ඉන්නේ නේ හම්බ කරන් කන වාහන. ඉතින් ඒකට මේ කුළුගෙඩි පාරවල් ගහලා ඒව රිපයර් කරන්නට ඔබ කැමති නැතුව ඇති මං හිතන්නේ. එහෙමනම් සතස මෝටර්ස් එකට දාන්න. ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ බ්‍රාන්චස් 4ක් තියෙනවා දැනට ඔක 10ක් කරනවා. කොළඹ වල වන්දනේ කොළඹ තියෙනවා
1: පෑලියගොඩ තියෙනවා
0: අනුරාධපුර තියෙනවා
1: කුරුණෑගල තියෙනවා
0: ආ
1: කුරුණෑගල අපි ඒක
0: මාතරක් තියෙනවනේ මිස්
1: ආ එහෙනම් ඔයා හරි ඔයා හරි ඔයා හරි මට බ්‍රාන්චස් හතර ගැන චුට්ටක් මට ඒක නෑ පෑලියගොඩ එකයි කොළඹ එකයි තමයි මට මතක
0: හ්ම් නැදනේ කුරුණෑගල
1: අපි ඒක
0: කවන්න අපිට ඒක හොයා ගන්න පුළුවන්
1: ඔයාලගේ තියෙන නැත්නම් ඉතින් කෝල් එකක් දෙන්නකෝ අපි දෙන්නම් මේ සතුස මෝටර්ස් වල නම්බර් එක 0725 225 225 225 225 225 225 කියලා නම්බර් එකට
0: කුරුණෑගල මාතර පෑලියගොඩ කොළඹ
1: හා රයිට් ඕකේ
0: හ්ම් ඉතින් තමයි එනවා ඉතින් අනුරාධපුරයටත් එනවා ඔක්කොම බොහොම ඉක්මනට 10ක් වෙනවා
1: වාව් සුපිරි
0: ඒකට මේ හෙදුවන් එන්න ඕනේ හ්ම් හ්ම් එහේ හරි තැනකට දාගන්න මොකද සතස මෝටර්ස් එකට දැන් ඕනේ නැහැ ලොරි විකුණන්න. ඒගොල්ලන්ට ඕනේ ඒගොල්ලෝ විකුණපු ලොරි 50,000ක් විතර ලංකාව පුරා තියෙනවා.
1: හ්ම්
0: හ්ම්. ඉතින් ඒවට හොඳම සර්විස් එක දීලා ඒවාගේ ආයු කාලය වැඩි කරලා දෙන්න.
1: හ්ම්.
0: නඩත්තුව හරියට කළා ආයු කාලය වැඩි කරලා දෙන්න.
1: හ්ම්.
0: කාටද අපිටද මේ? නෑ. ලොරිය පාවිච්චි කරන ඔබට.
1: යස්. ඒ වගේම අරවින්ද ආ කිව්වනාට මේ දවස්වල නිකන් කැම කනකොට චුට්ටක් එහෙම මෙහෙමයි අරමයි කියලා අපි හොඳ රෝස් පාන් ගෙනල්ලා උණුවට රෝස් පාන් ගෙනල්ලා අපි ඒකට පැල්වත්ත බටර් ගාලා ගම්මිරිස් චුට්ටක් සැරට දාලා එහෙම මම ඔයාලට හදලා දෙන්නද
0: ආ දා දෙන්නකෝ
1: හොඳ පැල්වත්ත කිරි තේකකුත් එක්ක
0: දැක්කනේ මම නිකන් දැමුණා ඔයා ඉස්සරහා මම නිකන්
1: දැක්කේරුණා
0: නිකන් මේ දිය වුණා
1: ඔයා
0: දමණය වුණා. ආ දිය වෙලා ගියා
1: මගේ
0: ඉස්සරහ. මම නිකන් දමණය වෙලා ගියා. ඈ උණු රෝස් පාන් පැල්වත්ත
1: බටර්
0: ගම්මිරිස් කුඩු.
1: ඕන යකෙක් දමණය කරන්න.
0: ඕන යකෙක්. ඕන යක්ෂයෙක් දමණය කරන්න පුළුවන් ඒ බෙහෙතින්.
1: අනිවාර්යෙන්.
0: පුතා. අනුභව කරම. ජර මරගාලා ගන්න.
1: මේ මාර රසයි පැල්වත්ත බටර් එක මාර කිරි රසයි. මගේ කනවා වගේ මට ඒක ෆීල් වෙනවා ඒක වාට. හරි ඒක මාර කිරි රසක් තියෙන්නේ. අනිත් එක තමයි ගාන. දැන් සාමාන්‍යයෙන් බටර් ගන්න ගියාම ඔබ දන්නවා ගෘහණියෝ විදියට ගාන ගැන බලනවා බටර් නම් මට චුට්ටක් ගණන් නේද කියලා එකක් තියෙනවනේ ඔලිව් අයිඩියා එකක්. හැබැයි ඔබ පැල්වත්ත බටර් අරගෙන බලන්න ඒක හරිම සාධාරණ ගානට මාකට් එකේ තියෙනවා. අපේ රට ඇතුළේනේ ඔක්කොම වැඩේ
0: යන්නේ. ඔව් ලංකාවේ හදන එකේ වාසිය ලංකාවේ මිනිසුන්ට දෙන්න ඕන. නැත්නම් දේශීය බඩු ගන්න ඉතින් මොන තියෙන පිස්සුකට දේශීය බඩු ගන්න නේද?
1: ඒකනේ.
0: දේශීය බඩු හොඳ වෙන්න ඕන දේශීය බඩු මිල අඩු වෙන්න ඕන නැත්නම් මිනිස්සුන්ට තේරුම් ගන්න නෑනේ ඕවා ගන්න
1: නේ අන්න ඒක නිකන් ඕකේ ඊළඟට මනාද
0: දැන් ඔයා මේ මොකද්ද මේ මම නැති අල්ල බලන්නේවා මේ තව මොක්කර එක පැටලිලා කියලා මට පේනවා. ඔය තමයි ඉතින් ඔයා මොනවා මොනවා හරි හොයාගෙනවත් නිකන් මොකද්ද මේ රයිනෝ ප්‍රීමියර් කියලා මොකද්ද මට දැන් මේ කියන්නේ මොකද්ද කරන්න
1: කියන්නේ? يعني ඔතන තව වාසියක් තියෙනවා. දැන් අපි උදේ කතා කරන්නේ ඩෙන්ගු ගැන. මම දැකලා තිනවා සමහරක් වහලවල්
0: මොකද්ද මේ රයිනෝ ප්‍රීමියර් කියලා මට කියලා දෙන්නකෝ ඉතින් මොකද්ද ඔය වාසිය? ඔව් තව වාසිය කලින් මේකේ වාසිය
1: මට කියන්න. රයිනෝ ප්‍රීමියර් ගැන කියන්නේ රයිනෝ ප්‍රීමියර් කියලා කියන්නේ මේක අලුත්ම රයිනෝ ෂීට් එකක්. මේකේ විශේෂත්වය තමයි ෂීට් එකේ යටි පැත්තේ
0: ස්වභාවික මම ගහලා තියෙනවා රයිනෝ ප්‍රීමියර් කියලා.
1: ඒක කොහොමද තියෙනන්නේ? ස්වභාවික මැටි ආලේපනයක් දාලා තමයි එවන්නේ. දැන් ඔබ දැන් ඒක අරගෙන ආ මේ
0: මේකයි මේ සතුට.
1: මේකේ මේ මැටි ආලේපනයක් නේ අයින් කරන්න එහෙම කරන්න එපා. ඒක තමයි ප්‍රොඩක්ට් එක. මොකද එහෙම මැටි ආලේපනයක් තියෙනකොට රස්නේ දැන් සාමාන්‍යයෙන් මේ දවස්වල අවුව සැරයි උෂ්ණත්වය වැඩි රස්නේ ගේ ඇතුළට එනකොට දැනෙන අපහසුතාවය ඔබ දන්නවනේ ඒක අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ මේ මැටි ආලේපනය නිසා රස්නේ එච්චර තදට ඔගලගේ ගේ ඇතුළට දැනෙන්නේ නැහැ අන්න ඒකයි මේකේ තියෙන විශේෂත්වය
0: ඔය ටිකක් ඈත පළාත්වල රස්නේ වැඩි
1: හරි
0: ඔය සුෂ්ක පරිසරයක් තියෙන ගෙවල්
1: හාහා
0: ඒව නිකන් අර මැට්ටෙන් හදලා තියෙන හිතාමතාම කියලායි මම හිතන්නේ.
1: සමරකටි ගියේ
0: ඒක මැතිබරි කමටත් නෙවෙයි. මම දැකලා තියෙනවා සමහර හෝටල් වල.
1: හරි.
0: සමහර හෝටල් වල සමහර විලාස් වල පිටින් ඔය මැට්ට ගාලා තියෙනවා.
1: හරියට හරි.
0: පොඩි ලස්සනකට ගාලා තියෙනවා.
1: ඔව් ඔව්. ඩිසයින් එකකට ලස්සනට ගාලා
0: තියෙනවා. ඩිසයින් එකකට බොහොම ලස්සනට ගාලා තියෙනවා. අපරාධ කියන්න බෑ ඒවයි රස්නේ ඉතාම අඩුයි. ඉතාම අඩුයි. ඉතින් මේක නම් මං හිතන්නේ විශේෂිත මිශ්‍රණයක්. ඉතින් කාලයක් ගියාම මේ මැට්ට මොන හරි වුණාම අලුතෙන් ආපහු මැටි ගහලා ආයේ තත්තර ගේනවා. ඉතින් එහෙම කරන්න බෑනේ වහලෙකට.
1: හරි ඔකේ.
0: මේක ඊට වඩා අතිශය දීර්ඝ කාලයක් පවතින තමයි මේ රයිනෝ ප්‍රීමියර් එකේ මේ මැටි ලේ එක
1: හදලා තියෙන්නේ.
0: හදලා තියෙන්නේ. මේක ෆැක්ටරි එකේදීම
1: හරි
0: ෂීට් එකට ඉන්ටග්‍රේට් වෙන විදිහට තමයි හදලා එවලා තියෙන්නේ.
1: ඒ කියන්නේ ලස්සනට පේනවා ඒක. හරිම ලස්සනයි.
0: ඉතින් හිතන්නකෝ වහලෙට ඩිරෙක්ට් වැටෙනවා එළිය.
1: අවුව වැටෙනවා කියලා
0: තනක කෙලිම අවුව වැටෙනවා ඉතින් අර මැට්ටෙන් මේක සමනය කරනවා
1: ඕකේ
0: ඉතින් පහල ඉන්න අපිට
1: අපි দমনය වෙනවා
0: අපි দমনය වෙනවා අපි দমনය වෙලා ඉන්නේ මොකද අපිට රස්නේ අපි දැන් රස්නේ තියකොට দমন වෙනවා නැත්නම් අපි විසකුරු වෙනවා
1: ඔව් අපි යක්කු වෙනවානේ
0: ඔව් ඇත්තටම රස්නේ වෙනකොට මිනිස්සු විසකුරු වෙනවා ඔව් මිනිස්සුන්ගේ විස අදින ඔළුවට රස්නේ වෙනකොට
1: ඔය අවුව එහෙම ඉන්න වෙලාවට මාත් ඒවා එහෙම කතා කරන්න එන්න බාර නේද මොනවා කියයිද දන්නේ නැහැ මමට හොත්තටම ගේන්ති ගිහිල්ලා නින්නේ
0: අවු වෙන වෙලාවට
1: අවු වෙන වෙලාවට ඕ තකට මොනවා කරයිද දන්නේ
0: මම එහෙම අවු වෙන වෙලාවට නේ මම කොයි වෙලාවෙත් බලාගෙන මේ මම මොනවා කරයිද අවුවේ හිටියා නෑ ඒව නෑ මම
1: අනිත් එක මේකේ තව විශේෂත්වයක් තියෙනවා මේකේ මේ උඩ තියෙන දැන් රයිනෝ ෂීට් එකේ උඩ කැල්ල තියෙන්නේ ඒක තනිකරම හදලා තියෙන්නේ ජලය විකර්ෂණය වෙන විදිහට හරියට අර නෙළුම් කොලේ ඉෆෙක්ට් එක තමයි එතන තියෙන්නේ එතකොට ඔය ගොඩක් වෙලාවට
0: අපි කියන හයිඩ්‍රොෆෝබික් කෝටින් කියලා අපි කියන්නේ
1: හයිඩ්‍රොෆෝබික් කෝටින්
0: හයිඩ්‍රොෆෝබික් කෝටින් එක නෙළුම් කොලේකට වතුර වැටෙනවා වගේ සාමාන්‍ය ෂීට් එකකට වගේ මේකට ජලය උරා ගන්නේ නැහැ.
1: හරි ඔකේ.
0: සාමාන්‍ය ෂීට් එකකින් ජලය මෙහෙම අපි වහලයක් ඇන්ගල් කරලා ගහන්නේ.
1: බහැල යන්නනේ. ඔව්.
0: සාමාන්‍ය ෂීට් එකකට වතුර වැටෙනවට වඩා වතුර වැටලා ගලාගෙන යනවට වඩා තුන් ගුණයක් මේක වතුර ගලාගෙන යාම වේගවත්.
1: Yes.
0: හිතන්නකෝ. ෂීට් එකකට වතුර වැටුනාම ඒක පොඩි ඝර්ෂණයක් එක්ක යන්නේ. ඒ ඝර්ෂණය තුන් ගුණයකින් අඩු කරලා තියෙනවා. ඒ නිසා වතුර උරන්න වෙලාවක් නැහැ ෂීට් එකට ඉන්න ෂීට් එකේ කල්පයත්ම වැඩි දියසෙවල බැඳෙනවා අඩුයි උස් ජාති හැදෙන්න තියෙන චාන්ස් එක
1: අඩුයි
0: ඉතාම අඩුයි ඒ නිසා වහල් රිපෙයා කරන්න ඔබට නිකන් සෑහෙන කාලයකට ඔබට වහල් රිපෙයා කරන්න ඕනේ වහලයක් කාලයක් ගියාම ඕන කෙනෙකුට වහලයක් රිපෙයා කරන්න නම් යූෂුවලි මොකද හෙන්න කැතයි ඒ වහලේ අතර දකිද්දි අනිවාර්යයෙන්ම මොන පාට ගාලා තිබුණත් ෂීට් එක අවුල් නම් වහලේ තන තන කළු පාට පැචස් එන්න පටන් ගන්නවා අපි කියන්නේ බොරුයි කියලා හිතනවා නම් අස්චරලෑ ගෙදර බෝගාවිල පාර ගෙදර වහලේ ඈතින් ඉඳලා බලන්න ඒක වහලයක්ද කහල ගොඩක්ද කියලා හිතා ගන්න බෑ එන්නේ නේද
1: අස්චරලෑ හැමදැනම පැච් නිකන් අපායක් වගේ එක
0: ඔව් අපායට වහලේ ගහලා වගේ
1: ඒ කියන්නේ ගෙදර දිව්‍ය ලෝකෙ වගේ වහලේ අපාය වගේ ඒක ඉතින් වෙනස් කරගන්න නම් රයිනෝ
0: ප්‍රීමියර් 13.96 න් ඔබට පුළුවන් වැඩි විස්තර දැනගන්න. දැන් අපි හැම එකේම දකිනවා මේ කොට නොම්බර නේද?
1: මරු ඒක.
0: ඒකත් හොඳයි අත්‍තරම හොඳයි. ඒ වගේ ෂෝට් කෝඩ්ස් වගේ ඒවා තියෙන එක හොඳයි. මිනිස්සුන්ගේ මේ සද්දන්ත නොම්බර මතක තියාගන්න අමාරුයි.
1: ඔයාට උණ හැදුනේ ඉරිදා නේද? ඔයාට Sunday bonus එක. ඉරිදා හම්බුණානේ. රයිට්. දැන් ඒ සන්ඩේ බෝනස් ගැන නෙමෙයි අපි කියන්නේ. අපි කියන්නේ NLB ජය ලොටරි එකේ තියෙන සන්ඩේ බෝනස් කියලා සීන් එකක්. හරිද? මේක ඉරිදා දවසට කරන විශේෂ දිනු මැදීමක්. රුපියල් 10,000ක අමතර ජයග්‍රාහකෙක් තෝරන්න NLB එක ලෑස්ති කරලා දීලා තියෙනවා. NLB ජය ලොටරි එක ගන්න. අපි දැන් පුරුද්දක් විදිහට දන්නවනේ එක ලොතරැයියක් අරගෙන අපි නතර වෙන්නේ නැහැ. NLB ජය ගන්නවා නම් අපි ලොතරැයි 5ක් ගන්නවා. නැත්නම් ලොතරැයි 100ක් ගන්නවා. ඒක තමයි අපේ ට්‍රික් එක. අපි ඉතින් කොහොම හරි මේ සල්ලි ටික ගන්න ඕනේ නේද අරවින්ද? මේකේ තියෙන සල්ලි ටික ඔක්කොම අපි ගන්න ඕනේ. ඒක තමයි අපේ ඌමනාව.
0: ඔක්කොම නේතුනේ එකක් හරි ගන්නකෝ. ඕක ලොතරැයි එකක් අරගෙන මොනාරි ගල්ල මැච්චක් ගන්න. කීයක් හරි ගන්න තරට මොනාරි වැඩක් සෙට් කරගන්න.
1: නැත්නම් තව කවුරු හරි දින්න කියලා කිව්වත් හිතට අමාරු.
0: මටත් මේ ලොතරැයි ඇදෙන මිනිස්සු ගැන පැලි පැලි ඉඳලා එපා වෙලා තියෙනවා. මම අපිත් දැනගෙන යන්න ඕන ලොතරැයි අද්දයක් කරගෙන.
1: ඒකනේ.
0: අපි දෙන්න සල්ලි දාලා හරි ගමු.
1: ඔයා 20යි මම 20යි දාලා ගමු. ලොතරැයි.
0: මේ පාටිතන්. හා
1: හා.
0: එතනිය. ඔයා 30යි මම 10යි දා.

0: මේ දස්සල තියෙන රස්නට මේ මොනවා දාරවත් අනේ මන් දන්නේ මේ තියෙන ඔක්කොම දාන්න ඕනේ දැන් නම් හරියන්නේ නැත්තම් නම් මේකන
1: තව සොලියුෂන් තියෙනවා රවින්ද ඔහොම කලබල වෙන්න එපා
0: මේ මට හැමදාම රූෆ් ටොප් එකක් දාගන්න හැම උමනාවක් තිබුණා
1: හරි
0: මම කල්පනා කරා මේ රූෆ් ටොප් එක දාගත්තාම මේ වහලයක් ගැහුවාගෙන මේ රස්නේ වැඩිනේ
1: දැන් අපේ රූෆ් ටොප් එකක් තියෙනවා ඇත්තටම රස්නේ වැඩි රූෆ් ටොප් එක ඒ කියන්නේ එක කෙලින් මේ කොන්ක්‍රීට් එක නිරාවරණය වෙලානේ තියෙන්නේ මේ එළිය මේ මට ඉතින් කෙලිම අවුව පතිනවා
0: කොලෙන් රූෆ් ටොප් එක කොහෙ තියෙන වහලට ඇටින්ද
1: රූෆ් ටොප් එක අපේ තියෙන්නේ 14th ෆ්ලෝ එකේ තමයි රූෆ් ටොප් එක තියෙන්නේ ඇත්තටම ඔයා හරි ඔයා සමරකිට ඔයා හොඳ තීරණයක් අරගෙන තිනාද මාර රස්නයක් can't live okay
0: 14th floor එකේ ඉඳන් පහළටම ගහන වාස්තු නෑ
1: 13th එකේනි මගේ මේවා තියෙන්නේ ඔක්කොම මේවා
0: වගේ මොනක් තියෙන්නේ
1: TikTok මේ කරන තැනනි මගේ
0: TikTok office එක
1: තියෙන 13th floor එකේනි
0: ඒක Google වගේ හදලා ඇති නේද
1: hot
0: ඒකට තින් Google එක වගේ නැත නේද
1: ළඟට එච්චරම ගොඩක් නෑ ළඟට හදලා තියෙනවා
0: 14th floor එකෙන් ගහගත්ත එක ඒක කරගන්න අමාරු නේද සල්ලි ඉවර වෙන්න තියෙන්නේ
1: ඉරිසියා කරන්න එපා සල්ලි කාරෙක් දැක්කම අරවින්ද
0: ඒ ඉරිසියාවක් නෑ ඉතින් අපි කියන විස්තරහන් අපිට මේ බලලා හැදෙන්න 14th floor
1: ගොඩක් එහෙම මම පෞද්ගලික කිව කියන්න කැමති
0: නෑ මගයන්න පරණ තු හිටියේ මේ මාස දෙක තුනකට කලින් දැන් තට්ටු 14න් 15න් කතා කරන්නේ
1: කොහෙන්ද සල්ලි
0: රූෆ් ටොප්
1: ඒ රූෆ් ටොප්
0: ගහන වෙලාවේ තට්ටු දෙකට ගියහද අත්තරම
1: මයි ගාෂ් ඒ කතාව නම් ඇත්ත අපිට මේකට සොලියුෂන් එකක් නැත්ද
0: නෑ
1: තියනවා
0: මොකද ඔයා මාරුවට කිසිම සොලියුෂන් එකක් හරියන්නේ නෑ මිස් මං නම් කියන්න
1: ඔබටත් ඇත්තටම රූෆ් ටොප් එකක් තියෙනවද නැත්නම් රූෆ් ටොප් එකක් අර අරවින්දර වගේ එයා අර උෂ්ණත්වය වැඩි වෙයි
0: කියලා රූෆ් ටොප් එකක් ගහන එක මගහරින්න ලෑස්ති කරලා තියෙන
1: ප්ලෑන් එකේ
0: මොකද නැතෝ රූෆ් ටොප් එකට යන්න ටෙරස් බැල්කනි නැතෝ ගහන්න
1: හරි
0: අපි ගාව තියෙන රියල් ප්‍රොඩක්ට් එකක් කූල් රූෆ් ටොප් ටයිල් එකක් තියෙනවා දන්නවනේ ඉතින් ඔය වගේ වැඩක් කරොත් කවුද කරලා ඇත්තේ
1: ලංකා ටයිල්ස්
0: හරියට හරි එන්න විවෘත අවුරුද්ද කෙලින්ම නිර්ආවරණය වෙන සද්දන්ත කොන්ක්‍රීට් එක මේවා තියනා නේද උඩ දාලා
1: හරි
0: ප්‍රශ්නේ එක්ක ෆිනිෂ් කරලා නොතිබුණාම ඔක්කොම වැඩි ප්‍රශ්න ෆිනිෂ් කරලා නැති රූෆ් ටොප් වල තියෙන ප්‍රශ්න වතුර ඉරනවා පුස් බැඳෙනවා දියසෙවල හැදෙනවා
1: yes
0: හරිද මේන්ටේන් කරන්න ඕල්මෝස්ට් අමාරුයි
1: හරි ඔකේ
0: අමාරුයි දැන් ඒ ඔක්කොම ප්‍රශ්නේ වෙරයි ඔබ දාගන්න කූල් රූෆ් ටොප් ටයිල් එකක් දාගන්න
1: ලංකා ටයිල්ස් යන්න කියලා බලන්න මේ මොකද්ද මේ අලුත් ප්‍රොඩක්ට් එක කියලා නේද
0: මේක කාර්යක්ෂමතාවයෙන් ගුණාත්මකභාවයෙන්
1: හරි
0: ඉතාම ඉහළින් තියෙන ප්‍රොඩක්ට් එකක් බව මේවා පාවිච්චි කරපු අයගේ අත්දැකීම් එක්ක ඒගොල්ලන්ගේ ටෙස්ටිමෝනියල්ස් එක්ක අපිට තේරිලා තියෙනවා
1: අනිත් එක කොහෙන්ද එන්නේ කියලා බැලුවම අපිට ඒ අයිඩියා එක එනවනේ නේ ලංකා ටයිල්ස් කියලා කියන්නේ හැමදාම ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට්ස් ක්වොලිටි විදිහට මාකට් එකට හඳුන්වලා දෙන කට්ටිය. ඉතින් ඒ ගැන ඩවුට් එකක් නැහැ.
0: මේක මෙකනිසම් එක තමයි.
1: හරි.
0: හිරු එළිය ආපහු හරවා යවීම. තාපය විසුරුවා හැරීම. ඒක තමයි මේ ටයිල් එකෙන් කරන්නේ.
1: අපිට ඕනේ ඕවාම තියාගන්න කියලා යවනවා කෙලින්ම ඉර එළිය.
0: එළිය නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ විකිරණවලනේ තියෙන්නේ.
1: Yeah, okay.
0: අපි නිකන් sunlight කියන එකේ යවුලක් නේ. මේකේ තියෙන තාපයට අදාළ විකිරණනේ අපිට තියෙන ප්‍රශ්නේ. ඒව හරවල යවන මෙකනිසම් එක තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ලංකා ටයිල් එකෙන් ඒගොල්ලන්ගේ cool rooftop tile එක. තාක්ෂණයේ ලකුවට ඉගෙන ගන්න දඟලන්න ඕනේ නෑ. ඔබට තියෙන්නේ මේක use කරලා මේකෙන් වැඩක් ගන්න.
1: මේ ඔයා කෙනෙකුට ස්තුති කරේ නෑ අරවින්ද මම අද ෂෝ එක දිගටම අහගෙන හිටියා බලාගෙන හිටියා ස්තුති කරයිද කියලා ඔයාට අසනීප වෙලා අමාරු වුණ ගමන් අක්කි මට කෝල් කරා මම ටග්ගාල සුනිල් අයියට කතා කරා සුනිල් අයියා ටග්ගාල යන්න අරවින්දව හොස්පිටල් අරගෙන යන්න කියලා

0: බජාජ් ත්‍රීවිලගේ ඔයා වැවිල හොස්පිටල් අරගෙන ගියා. මම මෙච්චරලා බලන් හිටියා සුනිල්
1: අයියට. මම දන්නේ නැහැ මේ එක්කුණා කියලා.
0: ආ එහෙනම් කල්නන්තෙන් සිහිය
1: නැතුව. මම මැරිලා ඉන්නේ නැත්තේ වෙලාවේ.
0: අනේ මොනවද මේ කියන නරක කතා? මොනවද මේ කියන නරක කතා?
1: මගේ බොඩියෙන් දන්නේ අරන්. අදට මම මැරිලා හිටියත් දන්නේ
0: නැහැ. ඔයාට නෑ ඔයාට මේකක් නෑ. ඔයා නිකන් කියවනවා තනියම කියනවා. සියත සියත සියත
1: යනගමන ජිංගල් කී කියන්නේ
0: දානවා ඉතින් අපිට හිතා ගන්නත් බෑ
1: වට වීල් එකේ ගියත් රේඩියෝ එක දාගෙනම යන
0: ඉතින් ඇත්තට ඔය අක්කී එක පාර හනේ නංගියේ ඉවරයි අයියායි ගලම් කෑ ගැවුවරද මම බය වුණානේ මං කෝ අනේ නංගියේ අපි ඉවරයි කිව්වා හරිද මං ඊට පස්සේ මං කෝ
1: අක්කී
0: මම ඉතින් අපි ඔක්කොම නිකන් ඔය කනවට හරි ආදරේනේ අපි පස්සේ මං කෝ අක්කී
1: අක්කා නෙමෙයි ඔයා ඉවරයි මේ ඉන්න ක්ලයන්ට්ස් එක දවස් පහක් ප්‍රොමෝට් කරා නම් මෙතන
0: මලගයක්
1: ඩයරෙක්ට් එකක් බාර ගන්න නෑ පොඩි.
0: ඊට පස්සේ මං කෝ අක්කී අක්කී calm down මොකක්ද උනේ මොකද්ද? පස්සේ දැන් මට ඔවා කියන්නේ මගේ කකුල් දෙකේ ඉඳන් වෙවුලනවා මට මාර දුකයි දැන් ඉවරයි කිව්වම ඊට පස්සේ මං කෝ අක්කී අක්කී ඊට පස්සේ කෝ නෑ මෙහෙම අයියට මෙහෙම වුණ වැඩි වෙලා මෙයා විකාර වෙලා දැන් මෙහෙම කියවනවා කියවනවා නංගි මට වාහනේ drive කරගෙනවත් මට යන්න බෑ මගේ අත පය වෙවුලනවා නංගි මට හරි මං කෝ හරි අක්කා හොඳ හුස්මක් ගන්න උස්මක් කරගෙන ඉන්නේ නැහැ ඒක පිට කරන්නේත් නැහැ මම කක්ක පිට කරා කියලා යව්වා නැත යාව ඊට පස්සේ මං ඊට
1: පස්සේ පොලිස් දෙකක්
0: මම ඊට පස්සේ අග්ගල් සුනිල් අයියට ගත්තා හලෝ සුනිල් අයියා ඕනංගි මොකද්ද කේස් එක මං එන්න ඕනිද කියලා ඒ වෙලාවේ ඒ මනුස්සයා එහෙම ඇහුවා මම මාරසත් මං කෝ අයියාවට අග්ගල් යන්න
1: අර ඒක කෑ ගහලා කතා කරන්න එයා ෆෝන් එකේ නෙමෙයි කතා කරන්නේ
0: ෆෝන් එකේ තමයි ඉතින් සුනිල් අයියානේ මං ගායෙ මෙහෙම ඒ දණ්ඩෙන් ගිහිල්ලා මෙහෙම මෙහෙම යන්න අර
1: කුඩු කන ඇහෙනවද
0: ගිහිල්ලා යන්න අරවින්දලා ගෙදරට ගිහිල්ලා අයියා මෙන්න මෙහෙම මෙයාව ටක් ගාලා
1: ඒ දණ්ඩෙන්
0: හොස්පිටල් එකට ගිහිල්ලා අර
1: ඉස්සර ආරෝදෙන් එන්න තියන්නේ පස්සරොද්ද ගොස්තකෙන ඒ දණ්ඩෙන්
2: මොන කතාවද කියන්නේ පෙක් ගන්න බුණා පස්සේ
0: මඩේක මැවිලා පේනවා හරි ඊට පස්සේ ආවට ටක් ගාලා අරන්ගිලා ඔයාගේ ජීවිතේ බේරගත්තා
1: දීවිතේ මේර ගත්තනේ මෙහෙත්තියක් ගත්තා.
0: ඔව් ඉතින් හරි. ඔබ කවුද ඉතින් ගිනිච්ච හොස්පිටල්? බජාජ් ත්‍රිවිල් එක. සුනිල් අයියාගේ බජාජ් ත්‍රිවිල් එක. ඉතින් කොච්චර ඔහොම කී දෙනෙකුට උදව් කරලා ඇතිද බජාජ් ත්‍රිවිල් නේ? හදිස්සියකට අපි යන්නේ නේ.
1: අනේ නංගී අපි ඉවරයි. අවස්ථා කීයක්ද නේ?
0: අනේ දවනම් බය වුණා නෙවෙන්ද?
1: බය නැතුවද මේ?
0: මට මේ ෂෝ නෙමෙයි මට ඔයා ගන්න.
1: ෂෝ ඉවරයි ෂෝ කරන්නම් මෙන්න. ඔය තියෙන බලුඩකින් අදින් දවස් 5ක්. උප්පරිමදී 5ක්. ඊට පස්සේ ඉතින් මම නැටුම දන්නේ.
0: මම ඊට පස්සේ මං හිතුවා අනේ ඉතින් මට දැන් TikTok
1: කර කර නේද. අනේ අයියේ එන්න උතු අයියේ ත්‍රිවිල් එක නැගලා එන්න සුනිල් අයියත් එක්ක එන්න එන්න එන්න එන්න. සුනිල් අයියා හරි කවන්නේ එන්න ෂෝ එක කර.
0: මට හැබැයි ඉතින් මේ ඔය අපේ බජාජ් ත්‍රිවිල් එක සෑහෙන කල් ඉඳන් පාවිච්චි කරන කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලන්ට පොඩි මතක් කිරීමක් කරන්න ඕනි. ඔගොල්ලෝ ආසයි නම් අලුත් බජාජ් ත්‍රිවිල් එකට යන්න හිත හිත ඉන්න එපා. වැඩේට එන්ට වෙන්න 236 cc හොඳ ලොකු එන්ජින් එකක් තියෙන සුපිරි ත්‍රිවිල් එකක් තමයි අලුත් එක. හොඳට තෙල් කරනවා, සද්දේ අඩුයි. ඊට පස්සේ රිවර්ස් කරන්න අර මෙහෙම කැල්ල මෙහෙම මෙහෙම කර කර ඉන්න ඕනේ නැහැ. එක ස්විච් එකෙන් බටන් එකෙන් ඔගලන්ට රිවර්ස් කරන්න පුළුවන්. ඊට පස්සේ මේකට රේඩියෝ එකක් ෆික්ස් කරලා එනවා. හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් එනවා. ඩිජිටල් මීටරයක් එනවා. ඉන්ටීරියර් ෆුල් ලස්සනට හදලා එන්නේ. ඔබට තියෙන අර කැන්වස් එක ගහගන්න වැඩේ විතරයි. හැමදේම ලස්සනට කම්ප්ලීට් ආර දොරවල් දෙක ඒකත් දාලා එන්නේ ඉතින් ඒ නිසා ගිහිල්ලා බලන්න ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ ඒගොල්ලන්ගේ තියෙනනේ අවුට්ලට්ස් ඒ තැන්වලට ගිහිල්ලා බලන්න බජාජ් අලුත්ම ත්‍රිවිල් එක එනං හරිනේ අපි අලුත් එකකට යමු
1: මේ දවස් ඇහෙන මේ සෝෂල් මීඩියා එන වැඩ කරුණේවා
0: ඔව් අය මොකද වෙලා තියෙන
1: දැන් වාර නිකන් හරි හමං account එකක්වත් තියෙනද නිකන් ආව නිකන් දැන් මිනිස්සු
0: වැඩක්
1: බාර දෙන්නේ හෝ මොනාරි තර අවිදේක ප්‍රොෆයිල් එකක් තියෙන මිනිස්සෙකුටනේ.
0: හරි.
1: ඒකක්. දැන් රටකට තොටකට එමේ යනකොට වාගේ අනිවාර්යෙන්ම ඔයා මෙහෙ මොන කෙලිකාරයා වුණත් ඔයාගෙන් ඉල්ලන ඩීටේල්ස් ටිකක්
0: තියෙනවා. යප්.
1: බැංක් account ඉල්ලනවා. ගනුදෙනු පිළිබඳ විස්තර ඉල්ලනවා. ඒ ටික නැතුව ඔයා කවුද කියලා ඔප්පු කරන්න බෑ. මොකද ඔයාගේ ඇම්බසඩර් ගෙදර ගිහිල්ලා නටලා පෙන්නන්නේ. එන්නේ. දැන් මේ හයි ඇම්බසඩර් ගෙදර නටලා පෙන්නන විදිහ ඉදී. ආයි කොරියාවට
0: මම
1: සීරියස් ඉන්නේ කොරියාවට පුතේ ඇම්බසඩර් ගෙදර ගිහලා නැටුවා යවන්නේ මේ පාර ඇම්බසඩර් කතා
0: කරලා ඒවට සෝල් යන්න දෙනවා
1: සෝල්
0: සෝල්
1: සෝල් එක මෙහෙතිව තමයි යන්නේ
0: හරි
1: සෝල් සෝල් යන්න කතාව තමයි සෝල් නෙමෙයි ගෙදර යන්න විදියක් බලාගන්න ගෙදර යන්න විදියක් ඕල්ලන් කොහෙල යන්න මෙලද
0: හරි ඊට පස්සේ
1: ඉතින් මේ ඔයා හොයලා බලනද මේ කොම්බෑන් ගිග් ප්ලස් කියන account එක ගැන හොයලා බලුවා
0: yes මම හොයලා බලුවා
1: ආ ඉතින් මොකද්ද
0: මට හිතෙනවා අරවින්ද මම පිටරටේ ඉන්න ගොඩක් ලෝකයේත් එක්ක සම්බන්ධයි clients ලත් එක්ක වැඩ කරනවා ඇත්තටම මට ගිග් ප්ලස් account එකක් ඕනි නැත්තම් කොහොමද මං ගනුදෙනු ටික
1: කරන්නේ ලෝකෙත් එක්ක මොකද්ද වා කරන්න ඔය ටිකද මොකද හැක් ගෑවෙන්නේ ලෝකයේත් එක්ක තමුන් කරන දේ කුමක්
0: ආ ඇයි මගේ TikTok එකට මගේ Facebook එකට මම අන්තර්ජාලව මං ඒක සම්බන්ධ වෙලා තියෙන්නේ
1: අන්තර්ජාලව
0: අන්තර්ජාලයට එහෙන් යම් කිසි දෙයක් මට ලැබෙනවනේ එතකොට ඒවා එන සිස්ටම් ඒවත් හදාගන්න පුළන්නේ නේද මේකේ
1: පුළුවන්
0: හා ඒක නිකේ
1: දැන් මෙච්චර ගාල අපිට PayPal වලින් ගෙවන්න විතරනේ පුළුවන්
0: පුළුවන්නේ ඔව්
1: දැන් PayPal වලින් සල්ලි අරගෙන PayPal withdrawals කරන්න පුළුවන්.
0: යා.
1: credit card privileges සම් වෙනවා. loan එකක් ගන්න multi currency access වාසි ගොඩාක් හම්බ වෙනවා. ඔබ freelancer කෙනෙක්ද? content creator කෙනෙක්. නියමයි. කාට වටින්නේ නැතුණත් Combank එකට ඔබ වටනවා. ඒ නිසා තමයි Combank Gig Plus account එක ගැන ඔබට මේ විස්තර දැනගන්න සිද්ධ වෙලා තියෙන්නේ. හරිද?
0: ඔබට කරන්න තියෙන්නේ commercial bank එකේ website එකට යන්න.
1: combank.lk site එක.
0: right.
1: එතනට ගිහලා Combank Gig Plus account එක ගැන වැඩි විස්තර දැනගන්න. ඒක freelance journey එකක් යන මිනිස්සුයෙකුට superior account එකක්. ජීවිතේම boost වෙනවා කියලා මතක තියාගන්න. ජීවිතේම boost වෙන්න.
0: okay. නම්මගේ life
1: එකට දෙයක් කරගන්න පුළුවන් මේගොල්ලන් විතර නෙමෙයි. මේගොල්ලන් මේ මොනවද මේ පොත්ත සුදර දෙන ඔබට මෙයාට මෙහෙම් පුනා නම් ඔබට කොච්චර කොහොම කරන්න බැරිද ඔබට උනන්දු වෙන්න උනන්දු වෙන්න උනන්දු වෙන්න නැත්තම් ඒ මේ මේ මේ බිස්නස් ටිකත් මේගොල්ලෝ නැහැ ගනි
0: ඔයා දුන්නෙන් විදපු ඊතලයක් වගේ ආ මගේ හදවතට ඔයා මේව කරේනේ ඔයා හරිනම් කරන්න ඕනි දුන්නෙන් විදපු ඊතලයක් වගේ ආ යන්නුනේ LOLC finance එකට හැබැයි ඔයා මට කරේ ඔයා මගේ හදවතට මේව කරානේ හදවත පසාරු කරගෙන ගියා
1: ඔව් ඔව්
0: Oh. All right, it's okay,
1: Arvind.
0: Hari, come on.
1: Do you want to go? No, it's okay. What are you doing? Dunnen Vidapu. Hell luck. Eat a lap, man. Hey, man.
0: Hey, man. Hey, man. Hey, man. What? Hey,
1: man.
0: Hell,
1: man.
0: Ramesh, man.
1: Hey, man. Hell, man. What are you doing? Yeah,
0: I'm going to go to free. I'm going to go to the office. I'm going to go.
1: දැන් ඉතින් මොකද කරන්නේ? මොකක් කරේ කරලා දාමු නේද?
0: ඔව් නේ.
1: එල්ල මල්ලි.
0: රයිට් අපි LOLC finance ගැන මතක් කරන්න ඕනි. දැන් සාමාන්‍යයෙන් ගෙයක් දොරක් හදනවා නම්, business එකක් පටන් ගන්නවා නම්, විශේෂයෙන්ම ඔය පිටරට රස්සාවලට යනවා ගොඩක් කට්ටිය. ඒ අනකොට ඒගොල්ලන්ට දැන් job එක හොඳයි, salary එක හොඳයි. හැබැයි මෙහි නම් අනකොට ලෑස්ති කරගන්න දේවල් ටිකක් තියෙනවානේ. ඒ ටිකට සල්ලි යනවා. ඔන්න ඔය සල්ලි ටික නැතුව සමහර කට්ටිය ලැබිලා තියෙන හොඳ jobs අතරපු අවස්ථාත් අපි දැකලා තියෙනවා. හැබැයි එහෙම වෙන්න අවශ්‍ය නැහැ. LOLC finance එකට ඔත් ඔබට පුළුවන් ඒ සඳහා අවශ්‍ය කරන මූල්‍ය පහසුකම් ලබා ගන්න. හැබැයි ඔබට පොඩි ලියකියවිල්ලක් ඕනි කරනවා. ඒ තමයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශෙන් දෙනවා. ඒ තමන්ට හම්බ වෙනවා කිව්ව රස්සාව සම්බන්ධයෙන් ලිපියක්. අන්න ඒ ලියුමත් අරගෙන යන්න LOLC finance එකට. හරි හරි ඉන්න එපා. කෙලින්ම යන්න LOLC finance එකට. ඊට පස්සේ ඒගොල්ලෝ කතා කරයි. මොකද්ද මේක? විස්තර කතා කරලා.
1: ගෙදරට එනවනේ කට්ටිය.
0: ගෙදරට එනවනේ. ආ ඒක ලේසියිනේ.
1: ලේසින තුවත් ඉතින් ගිහිල්ලා මේ මේ එහෙම රස්තියාදු කරන්න LOLC LOLC එකට තියෙන සුවිශේෂී හැකියාව මොකක්ද දන්නවද? කස්ටම හඳුනා ගැනීම.
0: ආ yes okay.
1: මොකක්ද තියෙන්නේ?
0: කස්ටම හඳුනා ගැනීම.
1: කස්ටමර්ගේ පොටෙන්ෂල් එක තේරුම් ගැනීම.
0: කස්ටමර්ගේ පොටෙන්ෂල් එක තේරුම් ගැනීම.
1: කස්ටමර් යන්නේ හරි පාරද? කස්ටමර් යන්නේ වැරදි පාරද කියන එක පිළිබඳව සෙනිකව නිකම සෙනිකව
0: සෙනික
1: නිගමනය කිරීම හැකියාව.
0: හා රයිට්.
1: ඉතින් ඒගොල්ලෝ රිස්ක් එක ගන්න ඕන තැන ගන්න ඕන නැති තැන කියන දෙකම දන්නවා. එහෙම තමයි LOLC මිනිසුන් උදව් කරන්නේ. රිස්ක් එක ගන්න ඕන තැනක් මේක ගමු කියලා ගත්තොත් ගත්තා තමයි. එහෙම රිස්ක් එක බය නැතුව අරගෙන උදව් කරපු මිනිස්සු අද ඉන්නවා තැන්වල. අඩේ අප්පා. මාර තැන්වල ඉන්නවා.
0: ආ ඇත්ත.
1: කවුරුත් ඔබට බෑ කියන වෙලාවේ LOLC බොහෝ විට ඔබට හා කියනවා.
0: ඒනිසයි අපි
1: අහන්නේ. කවුරුත් බෑ කියන.
0: ඕ.
1: වෙන කවුරු බෑගුවත් ඔබ ප්‍රොජෙක්ට් වුණා කියලා ඔබ හිතන්න එපා. මොකද LOLC බොහෝ විට ඔබට හා කියනවා. කොහොමද ගැම්මට කියනම ලස්සනයි නේ එහෙම කියනවා.
0: ලස්සනයි ලස්සනයි.
1: හිතර නිකන් ඒකනේ ඒකනේ වගේ එකක් එනවා නේද? ඒකනේ ඒකනේ ඒකනේ මොනව වුණත් ඉතින් අපිට ඉන්නවනේ බලන මිනිස්සු. ඉතින් ඔබ දුන්නෙන් විදුපු ඊතලයක් වගේ. නැත්තම් මම දුන්නක් අරන් විදලා එනවා ඊතලයක්. ඔබ කෙලින්ම LOLC ළඟම ශාඛාවට යන්න.
0: Right okay.
1: තේරුණානේ?
0: තේරුණා, පැහැදිලි. හරි. හා, ඔයාගේ පොඩක් පිටත උෂ්ණත්වය චුට්ටක් වැඩි වගේ. මං හිතන්නේ ඔයාට කූල මැට්‍රස් එකක් හරියයි. ඔයා යන්න අරවින්ද ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ්, ඒගොල්ලන්ගේ වෝඩ් ප්ලේස් වල තියෙනවා ඒගොල්ලන්ගේ අවුට්ලට් එකක්. එතනට ගියෝතින් ඔයාට වැලන්ටිනෝ ඉටලි මැට්‍රස් වල පහස විඳ ගන්න පුළුවන්.
1: පහස විඳලා ඇවිල්ලා තියෙනවා.
0: එතකොට ඇයි ඔයා තාම මේ ඔයාගේ නිින්ද, ඇයි ඔයා නිින්දට නිින්ද ගන්න
1: කැමති? තත්ත පාගන මායින් කරන්නේ නැහැ මම නිින්ද.
0: ඒකයි ඔයාව නිතර නිතර ලෙඩ වෙන්නේ අරවින්ද. ඔයාගේ
1: ප්‍රතිශක්ති නිතර නිතර ලෙඩ වෙන්නේ. මල්ලි මේ කවුද මල්ලි මේ?
0: ඇහුවොත් ලෙඩ. ඇහුවොත් ලෙඩ. සනීප නැහැ. අනේ නංගි සනීප. අයියෝ නංගි මට ඉඳ බෑ. ගැස් රැඩිස් ඇතුන. අම්මෝ නංගි මට ඉන්න බෑ. උණ හැදුනා. මට හෙම්බිරිස් අවසෙම මේ කැලත් වෙන. දැන් ඉවලන් වගේ පපු එසම.
1: රඟපෑම. සුමති සම්මාන දෙන්න ඕන මට්ටමටම ගියා. රඟපෑම.
0: ඉතින් ඕවා.
1: දැන් රිසල්ට් එකේනවා. ලැහැත්ති වෙන රිසල්ට් එකේනවා.
0: ඉතින් ඕවා හැමදාම මට අහගෙන ඉඳලා
1: ඉන්න. අයියේ මට කොරෝනා මට ප්‍රෙග්නන්ට්. අයියේ මට කොරෝනා මට මැටර්නිටි ලීව් ගන්න පුළුවන්ද? කොරෝනා වලට කවුද මම මැටර්නිටි ලීව් දෙන්නේ?
0: හරි හරි ඒවා ගොඩක් කාලෙකට
1: මාස 3කට ගෙදර. අපි නම් මෙහෙම ඇඹරුන්නේ නැහැ හොඳේ. දවස් 50ද 50ම ෂෝ එක කරා. මෙතන උදේ ඉඳන් රැගෙන
2: අයියේ දැන් මැරිලාද? අයියේ දැන් එනවද? අයියේ ඔබ නාවත් නංගි මල. අයියා ඔබ කොහෙද?
1: දෙවියනි ඔබ කොහෙද? අන්තිමරේදී දෙවියනි ඔබ කොහෙද? අයිය ඔබ නැත්තේ. මම රෙස්පොන්ඩ් කර නැතනම් අක්කේ අයියා කොහෙද?
0: අනේ අද්ද වගේ.
1: අනේ බුදු අක්කේ අයියා එන්නේ නැද්ද? අයියා මැරුණාද? සුදු මොඩි දැම්මා. කතා නම් කරන්න එපා. ඒ වගේ
0: නේ. දැක්කා අක්කේ රෑ. මොකද
1: අයියා කොක්කොල දැක්කා දැක්කේ. නේද කියන්නේ ඉතින් දවස් 3ක් තෝ එක කරගන්න බැරුණා නම් කැලින් කටින් ඉඳගෙන කාටද කතා කරන්නේ? කාටද කතා කරන්නේ?
0: හරි
1: මට දොස්තරගෙන්වත් නැහැනේ මේ තරම් උනන්දුවක් මගේ අසනීප සනීප කරගන්න. දොස්තරවත් මේ තරම් උනන්දුවක් නැහැ. මේ පවුලේ වෛද්‍යවරයා. පවුලේ වෛද්‍යවරයා වයින් කළා දාලා ගොයාව දාගන්න මම මෙතන.
0: රයිට්. ඉතින් ඇත්තටම නිින්ද නැතිවීම ඔවට හේතු. ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණයට හොඳ නිකන් ඇඟේ ඇතුලේ ඇයි මේ ඔක්කොම අපේ දුර්වල වෙනවානේ අරවින්ද. දවස පුරා වැඩ කරනවා, බෑඩ් එනර්ජි එනවා. ඉතින් ඕවා වලින් ඇඟේ ඇතුලේ ඔක්කොම දුර්වල
1: වෙනවා. මට හැබැයි මොන අසනීප තුන බෑඩ් එනර්ජි ආවේ නැහැ පහුගිය දවස් තුනේ. මං ගෙදර නීටියේ. පොඩ්ඩක් වැඩි නත්ත. ඒ
0: කියන්නේ බෑඩ් එනර්ජි
1: මගින්. ඒක නම් පොඩ්ඩක් මං හිතන්නේ චුට්ට දුර්දිගි කතාවක් වගේ නේ.
0: You hurt me.
1: අපි එක හරයි. ඉතින් මේ මොකද එලා තියෙන බෑඩ් එනර්ජි නෝ කමන්නේ. බෑඩ් එනර්ජි නෝ. ඉතින්
0: බෑඩ් එනර්ජි
1: නෝ. ඔව්.
0: ඉතින්
1: මේ දරු තෙන්නේ.
0: ඉතින් ඔවත්
1: ඉතින් කේකේව තියෙන.
0: ගානක් එක.
1: ඔබේ බයෝ රිද්මික් ස්ටයිල් එක වෙනස් වෙලා නෝ.
0: හරි.
1: බයෝ රිද්මික් මැට්‍රස් එකක් ගන්න. හ්ම්. අපේ මේ ලයිෆ් ස්ටයිල් එක අපේ මේ ජීවිතය ඇතුලේ දුවන බයොලොජිකල් ක්ලොක් එකක් තියෙනවා.
0: යා.
1: මේක ටිටික් ගාලා සද්දයෙන් නැති වුණාට
0: හරි.
1: මේක නියමයට වැඩ. මේක නියමයට වැඩ. හරියට වැඩ කරොත් එලාම් එකක් නැතුව ඔබට නෙගිට ගන්න පුළුවන්. එලාම් එකක් නැතුව ඔබට හැමදේම සෙන්ස් වෙන්න ගන්නවා.
0: යස් ඔකේ.
1: ඔබට ඒ සෙන්සර් එක ගෙවිලා කියලා දැනනවා නම් ඔන්න ඔබේ බයොරිද්මික් ස්ටයිල් එක අවුල් වෙනවා. හ්ම් හ්ම්. ඔය ඔබට ඕක විතරයි දැනෙන්නේ. තව දැනෙන්නේ නැති කෑලි ගොඩාක්. හ්ම් හ්ම්. මිනිස්සුන්ට මේ යුව කියන එකක් තියෙන බඩු జాතියක් තමයි අපි ඈ. මේ ඔක්කොම කාලෙත් එක්ක තමයි වෙනස් වෙලා තියෙන්නේ. අපි දැන් නැචරල් නැහැ. අපි ආටිෆිෂල්.
0: හරි.
1: අපි වටේම තියෙන එක එක වර්ගවල සිග්නල්ස් හැම මේ ඔක්කොම වෙලා දැන් අපිව නිකන් එක එක දේවල්ෙන් පිරීලා තියෙනවා. අපේ බයෝ රිද්ම් එක නැහැ. හ්ම් හ්ම්. එතනට ගියාම ඔබ යන්න ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් කොලඹ 7 වල තියෙන නිකන් නෙමෙයි ওই තැන්වල ඔබ දාලා තියෙන්නේ. ඒගොල්ලෝ ජැකට් එකක් අඳනවා. ඒ ජැකට් එක අඳලා පොඩි ක්‍රියාකාරකමක් දෙනවා. ඔබටම බලාගන්න විනාඩි 5යි යන්නේ. හ්ම් හ්ම්. මෙට්ට කරේ තියන් ඔබ ගෙදර යන්න. මෙට්ට ගත්ත කරට දිව්ව ගෙදර.
0: සල්ලි ගෙවල යන්න.
1: කොයි දුවන්නේ? මේ තෝබෙන් පස්සෙන් දුවන සල්ලි ඉල්ලන.
0: වැලන්ටිනෝ ඉටලි මේ අපි කතා කරේ ඒගොල්ලන්ගේ මැට්‍රස් රේන්ජ් එකේ එක මැට්‍රස් එකක් ගැන. ඒගොල්ලන්ට ඕනි මෙට්ට විකුණන්න නෙමෙයි, නිින්ද ඔබට දෙන්න තමයි ඒගොල්ලන්ට අවශ්‍ය.
1: ඒගොල්ලෝ විකුණන්නේ නිින්ද.
0: නිින්ද.
1: මේ ලෝකේ නිදාගන්න සැප අහිමි වෙච්ච අපි ඔබ වගේ මිනිස්සු 140ක් විතර ඉන්නවා. ඔබත් ඉතින් ඒ බෝට්ටුවෙම දන්නේ.
0: හරි.
1: බය වෙන්න එපා. සොලූෂන් එක අපි සතුයි. මෙට්ට જાති 7-8ක්ම තියෙනවා.
0: හරි.
1: එක එක දේවල් වලට. ඒගොල්ලන්ට ඒගොල්ලෝ ගාවට ගියාම ඔබට හරියන්නේ මොන වගේ මැට්‍රස් එකක්ද කියලා මිනිත්තු දෙකකින් කියන්න පුළුවන්. ඒගොල්ලෝ ගාව පොඩි ගැජමැටික්ස් වගේක් තියෙනවා. ඔබටම තේරෙනවා. එන්න සර් යන්න. මෙන්න මේක නිදාගෙන
0: බලන්න.
1: හිඩවලි මේක මාට සපයි.
0: හොඳ නින්ද.
1: සෝ එතන අයියෙන් කරවන්න පස්සේ අනිත් කස්ටමර්ස්ලා බය වෙන්නේ
0: නැද්ද? Good night. Right.
1: ඔබට හැම වෙලාකම උදේ නිදාගත්තත් ගුඩ් නයිට් කීගේ තමයි. උදේ වැටුණත් ගුඩ් නයිට්, දවල් වැටුණත් ගුඩ් නයිට්, රෑ වැටුණත් ගුඩ් නයිට්. ආ මෙට්ට. ඒක නම්
0: ඇත්ත. කියන කොටත්
1: ඔබට මෙට්ටයක් ඕනේ නෑ. ඔබට නිින්ද ඕනේ. එන්න. දෙන්නන් නිින්ද කියලා තමයි. Sleep Makers Private Limited කියන්නේ මේ.
0: Yes.
1: ඒගොල්ලන්ගේ Valentino Italy mattress ගැන තමයි අපි මේ පාරම් බාන්නේ. කමක් නැහැ මේවා ගැන ලොරි ටෝක් දුන්නට බඩු හොඳයිනේ.
0: අන්න ඒකනේ කියන්නේ. දැන් අපි යමු ඔබේ ගෙදර තියෙන දොරේ ප්‍රශ්න විසඳන්න යමුකෝ. දාල්ලා තියෙන්නේ ඇලුමිනියම් දොරක්. හරි. හොඳ තීරණයක් අරගෙන තියෙනවා. ලී වලින් දාන්නේ
1: ඇලුමිනියම් දොරක්. දාලා තියෙන්නේ මේ දාලා තියෙන ඇලුමිනියම් දොරක් නෙමෙයි මේක
0: වෙන මොකක්ද? මේක ස්ටුඩියෝස් වලට දාන්නේ.
1: ඇලුමිනියම් දොරල් දාන හරියන්නේ නැහැ නේ. මෙයාට දාන පැඩඩ් ඩෝස් මේක දාලා තියෙන්නේ. ඒ වගේ වෙනම කතා රයිට්. ගෙවල් වලට දැන් ඇලුමිනියම් දොරවල් දානවා. මහ දොරටත් දානවනේ මේ ඉන්ඩෝ එක.
0: ඔව් ඔව්.
1: සද්දන්ත පතාක යෝධ සයිස් දාන්න පුළුවන් ඇලුමිනියම් කරපුවාම.
0: හරි.
1: ශක්තියෙන් වැඩි බරෙන් අඩුයි අවුරුදු ගණනාවක් පවතිනවා හැබැයි.
0: හැබැයි ඔබ හරි ඇලුමිනියම් දොරක් දාගන්න ඕනි. අන්න ඒකනේ කේස් එක.
1: හරි ඇලුමිනියම් සිස්ටම් එකක් පාවිච්චි කරන්න ඕනි. දොර සහ ඒකට එන උපාංග සරණේරුවේ ඉඳලා අල්ලුවේ ඉඳලා ලොක් එකේ ඉඳලා.
0: හරි ඔකේ.
1: ආන් ඔබ එහෙම කරගත්තොත් ජීවිත කාලෙටම එක දොරයි. පළවෙනි දවසේ හයි කරා වගේ මැරෙනවා වැහෙනවා. බබෙක් වගේ. හිමීට වැහිලා ගාල ලොක් වෙනවා.
0: ඔකේ.
1: හිමීට වැහිලා ගාල ලොක් වෙනවා.
0: ඇහුණත් සනීපයි. හැබැයි
1: ඒ සනීප සද්ද තියෙනවා නේද සමහර ඒවා
0: වැහෙනවා. ආසෙ හිතනවා.
1: හරිම සැටිස්ෆයි. ඒ කියන්නේ හරි ස්ලයිඩින් ඩෝ එකක්. හරි රෝලර්ස් දාලා, හරි චැනල්ස් දාලා, හරි බරට හරි ඝනකමට පාවිච්චි කරලා ප්‍රොෆයිල් එක සෙට් කරපුවාම ඒ දොර තල්ලු කරනකොට තල්ලු කරන මිලියට තියෙන තරි සැටිස්ෆයිඩ් ෆීල් එක.
0: 100%යි.
1: සීංගල යනවා, සංගල වෙනවා.
0: ආසයිනේ.
1: ලස්සනට ගිහලා හේත් වෙනවා. ලස්සනට ගිහලා ලොක් වෙනවා.
0: චීස් කැල්ල කපනවා.
1: ආසාවේ බැරුවා. ආයි පාත් වෙලා කිචි විචි ගානේම ක්‍රාම් බ්‍රාන් ගානේම.
0: හරි.
1: හරිද? ඒ ඒ WWC නේ. ඇරියොත් ඇරිය වැහුවොත් වැහුවා සීන් නේ. AA WW. ඉවනේ පුතේ.
0: එනයි තිය යන්න ඕනි තැනත් අපි මතක් කරන්න.
1: අන්න ඒකනේ ඒක කියන්නේ බෑ දැන්. ඕ නේ ඒක හරි කරගෙන හොඳ විද්වත් කියමලක් නේද? යාර දැන තැන දැන් නැත්තම් ඉතින් ආයි මුල තැනටම තමයි යන්නේ. එහෙම ඇලුමිනියම් හොයන්න ඔබ යන්න ඕනේ ඇලුමෙක්ස් එකට.
0: ඇලුමෙක්ස්?
1: ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමිතිය. ජාත්‍යන්තරයෙන් තහවුරු කරපු ප්‍රමිතිය. ලෝකේ තියෙන හොඳම බිල්ඩින් සිස්ටම්ස් වලින් එකක් කියලා ජාත්‍යන්තරයේ සහතික දීලා පිළියම් තියෙන ඇලුමෙක්ස් ගැන. කතා වෙච්චරයි.
0: රයිට්. අද මම ඔයාව ගෙදර ගිහලා බස්සන පොරොන්දුව පිට තමයි ඔයාව රස්සාවට අරගෙන ආවේ. ඉතින් අරවින්ද අපි බජාජ් ප්ලැටිනා එකේ තමයි අද යන්නේ. ඔයාට පිටිපස්සේ සීට් එක ඉඳ ගන්න පුළුවන්. මේක හොඳ දිග සීට් එකක් තියෙනවානේ. හොඳ සනීපට යන්න පුළුවන් දිග සීට් එකක් තියෙනවා. මම දැකලා තියෙනවා සමහරක් ඔය නිකන් බයික්ස් වල
1: පිටිපස්සේ යන මිනිහා ඉස්සරහ මිනිහා කරේ යන්නේ. ඒක අපි කියනවා කරේ නගර. කරේ නගර. ඔව් කහින්න කහින්න හොඳ කහින්න. මගේ කැස්සත් එක්කම
0: එක සැරේට
1: මම මේ මගේ කැස්සත් අරන් ජීවත් වෙන්න ඕනේ. දැන් මම අලුත්
0: මගේ මට ඒක ඕනේ.
1: මගේ කැස්සතරන් ජීවත් වෙන්න ඕනේ මේ මිස් අපරාධ කියන්න බෑ මිස්.
0: ඉතින් අරවින්ද ඔයාට ඉඳ ගන්න හොඳ. ඔයා දැන් අසනීපෙන් ඉන්නවනේ. හොඳට දිගා වෙලා සැප පහසු ඉඳ ගන්න ලොකු දිග සීට් එකක් තියෙනවා අපේ බජාජ් ප්ලැටිනා බයික් එකේ. දැන් සමහරක් වෙලාවට දැන් ඔයා හිතන්නකෝ මම ඔයාවත් බස්සලා ආයි මෙහෙට කොච්චාවට ගිහිල්ලා එහෙම එනකොට කියන උගලම්ම බස්සන යන්න ඕනේ ඩොටේ ඩොටේ ගිහිලා ආයි අරේ අනකොට හිතන්න අරවින්ද ලොකු දුරක්. ඔයා සමහරක් විට කියයි අයියෝ අයියෝ එහෙම කරන්න එපා නංගි ඔයා දුර වැඩි මෙහෙමයි අමාරුයි බයික් එකකනේ එහෙම නෑ. කොච්චර දුර දිව්වත් ප්‍රශ්නයක් නෑ. ලීටරයකට කිලෝමීටර් 107කට වඩා දුර දුවන්න පුළුවන් බයික් එකක් තමයි බජාජ් ප්ලැටිනා කියලා කියන්නේ. හැඩකාර වැඩකාරයා කියලා කියන්නේ අන්න ඒ නිසා. අපි දෙන හරි ලස්සනට ඉඳීනේ බයික් එක යනකම්. මම පැදගෙන යනවා, ඔයා පිටිපස්සේ යනවා. කැහ කැහ. හැබැයි මම මේ අල්ලන්නේ
1: නරකද? මම පැදගෙන යනවා, ඔයා පිටිපස්සේ හැරිලා කැහ කැහ.
0: නෑ මම අරගෙන යන්න මම
1: පොඩ්ඩක්. ඔයා මගේ පැත්තට හැරෙන්නත් එපා. ඔයා බයිසිකල් අනිත් පැත්තට ගන්න. පිටිපස්සෙන් එන මිනිස්සු පේර පැත්තට. ආලා ඔයා අස්තය පදිනවා වගේ පත්තර පත්තර ඔයා යනවා.
0: එහෙම
1: නැහැ මම. ඔයාලට ඩබල් පවර් සෙට් එන්ජිමක් වගේ තමයි මේ යන්නේ. එහෙම හොඳ නැද්ද? එතකොට බැරිය ඔයාට ඔය දැන් මයික් එක වහලා කැහපු කැහිල්ලම කැබ් බැලු. කත් නරකනේ.
0: නෑ ඔයාව මම පොරොන්දුනානේ.
1: බයිසිකලේ හැඩකාරය වැඩකාරයා ලෙඩ්ඩු දෙන්න තමයි යන්නේ. මේ වයිනේ.
0: ඒ වුණා අපි ලෙඩ පාට පේන්නේ නැහැ. ඒ තරම් ලස්සන ලුක් එකක් තමයි බයික් එකට තියෙන්නේ.
1: හොඳ ජැකට් එකක් එහෙම ගන්න
0: ඕනේ.
1: නැත්තම් මහ ගන්න ඕනේ. වාගේ ශරීරයට ගැළපෙන්නේ නැව නම් මං හිතන්නේ ඇති කියලා.
0: මේ
1: හැඩයට මහපු ජැකට්. අනේ
0: hina වෙන්නේ කොතනද කියලා පොඩ්ඩක් කියන්න. hina වෙන්නේ.
1: මොළේ ඉඳලා hina වෙන්නේ ගත්තම එතන. මේ හැඩයට ජැකට්. මේ හැඩයට.
0: අමුතුම හැඩය නුඹේ.
1: අමුතුම හැඩේ නේද?
0: අනිතික මේකේ ආරක්ෂාව ගැනත් අපිට හොඳ තක්සේරුවක් දෙන්න පුළුවන්. ඇන්ටි ස්කිඩ් බ්‍රේක් සිස්ටම් එකක් තමයි තියෙන්නේ.
1: ඇන්ටි කෙනෙක් එනවා බඩින්.
0: ඇන්ටි කෙනෙක් එවල තමයි නවත්තන්නේ. නියමයිනේ.
1: ඇන්ටි ස්කිඩ් බයික්ස් වල තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි හදිස්සියට බ්‍රේක් පාරක් ගාපම ඉස්සරහ රෝදේ නතර වෙලා පිටිපස්සෙ රෝදේ ඇදිලා පිටිපස්සෙ රෝදේත් ඉස්සරහ රෝදේ ගාවට එන්න යනවා.
0: ලිස්සල එනවා.
1: පුදුම හදිස්සියක්. ඉතින් ඒවෙන් වෙච්ච අනතුරු බොහොමයි.
0: හරි ඔකේ.
1: ඉතින් ඇන්ටි ස්කිඩ් බ්‍රේක් සිස්ටම් එකක් තියෙනවා කියන්නේම ඔබ බලාපොරොත්තු වෙච්ච ලොකුම සේෆ්ටි ෆීචර් එක මෙතන තියෙනවා.
0: හරි එහෙනම් ප්‍රෝ අපි ගියා සතුටින් පරිස්සමෙන් ඉන්න. හෙට හම් වෙමු හෙට සිකුරාදා. නේ.
1: හෙට සිකුරාදා නේ.
0: හ්ම්
1: හ්ම් හ්ම්. අද ඉතින් වැඩ කරානේ. හෙට ආයි බ්‍රේක් එකක් ගන්න වෙයි වගේ. හෙට තාපෝ සුනිල්ලායට එන්න කියන්න වෙයි වගේ.
0: යන් යන් යන් වත්තම් කරන් යන්නත් එපා මේවල් එඩ ගොඩවල්. අයියෝ මම කරන හින්දා හොඳ හෙන්න හෙන්න හරි හෙන්න කරට
1: හෙන්න හෙන්න හෙන්න. අරට ගන්නවා යන් මං අරවින්
0: අයිශාරියා සුබ දවසක්.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: රැටිනා 100 ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. DRL හෙඩ්ලයිට්, ඇන්ටි ස්කිඩ් බ්‍රේකින් සිස්ටම් සහ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. David Peters Motor Company Private Limited
2: අරිගේ හරිම තැනට ගිහින් ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටික ලංකා ටයිල්ස්.
5: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
6: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවී. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
7: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනි.
8: මොකක් හරි නෙවෙයි. ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
9: වැඩි දියුණු කළ brand new Bajaj ත්‍රිරෝද රථය.
10: David Peters Motor Company Private Limited within.
11: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 732 1000. NIBM The City University, the place to be.
12: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉතල පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112 200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
13: Siri Board සමාජිකයන් සඳහා Cargill's Food City within Megawattam. Gold Supreme Chicken Sausages. ඉතිරි රුපියල් 320. Flora Fat Spread. ඉතිරි රුපියල් 225. Munchy Super Cream Cracker. ඉතිරි රුපියල් 50. Glowguard Toothpaste. ඉතිරි රුපියල් 110. Cargill's Food City.
14: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.

0: හරිගේ හරිම තැනට ගිහින්ද එල්ෝල්සයකෙන් ලෝන්න එක් ගත්ත
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්නඕන
2: එල්ෝල්C ෆනන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
3: මට ඇපල් මලක් දෙන්න
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයිත්
3: අයියා මට මල් ගොඩාක් දීලා
2: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15

0: ජලාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථය ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙති 0114 700 550.
2: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0111 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
3: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් බියෝ TV.
4: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
5: එතෙන්දි පොඩ්ඩක් වේගෙත් වැඩි.
6: ගන්නවා ලයිසන් එක.
7: දැන් හරිනේ අමාරු.
5: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
4: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
5: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
4: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
5: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ.
4: ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකෝ.
5: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
4: වැඩ නීති නේද?
8: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම්ගේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: හොඳමදේ අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුකිරිය මාතලේ නානම්මල ධනේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක් හොඳමදේ අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
1: සුබ දවසක්
0: අලුත් වෙලා
1: පහසු වෙලා
2: තෑගි වැඩි වෙලා
1: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
0: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
5: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අද මෙන්න ළඟම ඇති Burger King එකට delivery කරගන්න අමතන්න 01121123123
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
7: SLT Mobitel Pure TV
8: නීලවිකාශය බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75ක් දක්වා සුපිරි පොලියක් අමතන්න 01115411411 නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි

0: දශම දෙකෙන් 98.4 සියත දිවයින පුරා
1: උදේ 10 විනාඩි 15යි දැන්.

0: කතා ටොප් ස්ටෝරි.
1: ඩෙංගු මරණ 45ක් දක්වා ඉහළට. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු මරණ ගණන 45ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 65,000 ඉක්මවා ගොස් ඇති බවයි. ජනවාරි පළමුවදා සිට ඊයේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 65,034ක්. ජූලි මාසයේ ගත වූ දින 8 තුළ පමණක් ඩෙංගු රෝගීන් 9,654 දෙනෙකු වාර්තා වුණා. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. එම සංඛ්‍යාව 34,268ක්. එය දිවයිනෙන් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් අතරින් ප්‍රතිශතයක් ලෙස 52.69% බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. දිවයින පුරා ඩෙංගු අධිඅවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොටස 175ක් වාර්තා වුණා.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

LCDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාරෝහකි.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් 2026 ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
1: SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශක
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා
4: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
5: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-732-1000 NIB The City University The place to be.
6: සිරි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වොට්සිටි වෙතින් මෙගා වට්ටම් කෝලෝ පිටිකල පොල්කිරි ඉතිරි රුපියල් 250යි වටවලතේ ඉතිරි රුපියල් 310යි මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 240යි රැන්ඩා බේබි රත්මල් සබන් 5 පැක් එක ඉතිරි රුපියල් 200යි කාගිල්ස් වොට්සිටි
7: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම
8: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉතල පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 011-2200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
9: ගාලු කොටුව නිර්මාණය කළේ කුමන ජාතිකයන් විසින්ද? 1. ලන්දේසි 2. පෘතුගීසි.
7: සියතසි පොකට් මනි අම්මලාගෙන් අහන ප්‍රශ්නවලට අද උත්තර දුන්නේ සූර්ය වැවෙන් නිරෝෂා තමයන්ති.
10: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
7: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0814යි 151-151ට දැන්ම වට්ස්ඇප් කරන්න.
11: පොකට් මනි
7: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
11: අනුග්‍රහය
12: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.99 සර්වෝදය ඩෙවලප්මන් ෆයිනෑන්ස් 2011-42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
13: ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
14: මුළු පවුලටම මගේ ගානටම
13: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන ගුණය.
7: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
12: ඔනර් සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.

අහස සාමාන්‍ය පෙළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.

0: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර Book My Show within win කරවා ගන්න නිල විකාශන සහකරු SLT Mobitel BOT
1: Kofrai RBD Poitel හැට වසරකට වැඩි විශ්වාසයෙන්
2: මුළු පවුලටම මගේ ගානටම
3: 98.2 98.4

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: උදේ 10යි විනාඩි 40යි දැන් වෙලාව පරක්කු වෙන වෙලාවක් නෑ මට යන්න ඕන තිලකවර්ධන සෙලූල් එක පැත්තට. අපි දැන් පහුගිය දවස් ටිකේම ඔබට මතක් කරා යාළගේ ස්මාර්ට් ෆෝන් එකක් ගෙවන්න දෙන වැඩේ ගැන. වැඩේ පොඩ්ඩක් අලුත් වෙලා තියෙනවා. දැන් යාළ කලින් ෆෝන් එකේ ඩවුන් පේමන්ට් එක විදිහට ඔබට දාන්න කිව්වා 130යි. ගෙවාගෙන යන මාස 24කුත් දෙනවා කිව්වා. මොකක්ද අලුතෙන් කරලා තියෙන්නේ? දැන් එහෙම ටික ටික ගෙවන්න ගන්න හැම ස්මාර්ට් ෆෝන් එකක් එක්කම යාළ ෆ්‍රී පවර් බැංක් එකක් දෙනවා. කොහොමද වැඩේ? ඔබට තෝරගන්න ෆෝන්ස් ලොකු රේන්ජ් එකක් තියෙනවා. 130 ඩවුන් පේමන්ට් එක කරන්න ඕන. පොඩි දේවල් ටිකක් කරන්න තියෙන්නේ. යනකොට ඔබත් එක්ක ගැරන්ට් කෙනෙක් එකගෙන යන්න. දෙන්නගෙම ID cards අරගෙන යන්න. ඊට පස්සේ 130 ඩවුන් පේමන්ට් එක කරන්න. ෆෝන් එක අරගෙන ඒ වෙලාවෙම ගෙදර ඉන්න පුළුවන්කම තියෙනවා.

0: සියද පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය සීඩීබී එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම සීඩීබී ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 සීඩීබී රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්.
3: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගර් කින් වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති බර්ගර් කින් එකට ඩෙලිවරි කරගන්න අමතන්න 011 2 123 123.
4: ඔබගේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුකිරිය මාතලේ නානම්මල ධනේ මුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්. හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්.
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න
7: ඕනේ. LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
8: 20 and upgrade 20 and upgrade.
9: අලුත් සොංග එකක්ද?
8: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
10: Upgrade වෙන්න laptops ගන්න. Singer එකට අදම එන්න.
11: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
12: SLT Mobitel Pure TV. නීල විකාශක
13: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
14: 100% ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
15: කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
16: ඔබගේ මංගල දිනේ රණින් සරසන්න නවතම මෝස්තර හා විලාසිතාවලින් නිමු මංගලාභරණ ආකර්ෂණීය වට්ටම් සහ වරප්‍රසාද රසක් සමග මිල තෙල් ගැනීමට ජූනි මාස 10, 11 සහ 12 BMICH පරිශ්‍රයේ පැවැත්වෙන ද වෙඩි ෂෝ ප්‍රදර්ශනයේ ස්වර්ණ මහල් කුටිය වෙත පැමිණෙන්න. මංගලාභරණ මිලදී ගැනීමේදී පාරිභෝගිකින්ට විශේෂ ජීවිත රක්ෂණාවලියක් සමග සුවිශේෂී වාසි රසක් හිමිවේ. ස්වර්ණ මහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
17: ඔයා උයන්න දන්නවද?
18: මම Facebook එකේ උයන වීඩියෝ දානවා.
17: උයන හැටි මිනිස්සුන්ට කියලා දීලා දානවා. දැන් මේ මිනිස්සු ඒව බලාගෙන හදනවද කැමරාද?
18: මම Facebook එකේ බලන්න ගොඩාක් ප්‍රතිචාර තියෙනවා කැමරට.
17: අපෝ බෑ, මං Facebook එකක් නැහැ. Facebook එකේ ඉන්න බොරු.
0: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය.
14: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස
15: 98.2 98.4

0: क्या था टॉप स्टोरी।
1: ලක්ෂ්මන් යාපාට එරෙහිව තවත් නඩුවක්. අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අභිවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණයේ හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා. ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ 2013 වසරේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ආයෝජන මණ්ඩලයේ කටයුත්තක් ඉටු කර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 10ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් පනතේ චෝදනා දෙකක් යටතේ මෙම චෝදනා ඉදිරිපත් කර තිබෙනවා. දැන් තවත් දේශීය පුවතක්. අඟනුකොළ පැලස්ස බූස සහ වැලිකඩ යන බන්ධනාගාරවලදී රැඳවියන් තුන්දෙනෙකු මේ යාමේ සිද්ධි සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ අදාළ බන්ධනාගාර අයත් පොලිස් ස්ථානමකින් එම විමර්ශන ක්‍රියාත්මක කරන බවයි. මේකම බන්ධනාගාරයේ සිට අඟනුකොළ පැලස්ස බන්ධනාගාරයට සහ බූසට මාරුකර යවූ රැඳවියන් දෙදෙනෙකු හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයන් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගියා. මේ ගම බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයට මාරුකර යවූ රැඳවියෙකුද සියදිවි විහානි කරගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. එම රැඳවියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද සිදු කිරීමට නියමිතයි. සියතමිලංග ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: ප්‍රවෘතිවලට එහාගිය ප්‍රවෘත්ති.
1: මදුරුවන් රෝගන ස්ථාන තවදුරටත් පරිසරයේ තිබුණොත් මේ රෝගය හොයාගැනීමට හෝ රෝගීන් සංඛ්‍යාව අඩු කර ගැනීමට සහ අවසානයේදී මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට අපහසු වෙනවා. ඒ නිසා සිළු දිනාගෙම නැවත නැවත පුනපුන අපි ඉල්ලා සිටිනවා මේ සඳහා සහයෝගය දක්වන්න. ඔබගේ ගැවට පරිශ්‍රයේ රාජකාරී කරන ස්ථාන, තමන්ගේ දරුවා යන පාසල, යන ආගමික සිද්ධස්ථාන මේවා පිරිසිදුව තබා ගැනීම සඳහා ඔබගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහාගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම
2: ඇලුමිනියම්මනේ
3: මහත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්
4: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතික ලත් ඇලුමෙක්ස් ඇලුමිනියම් ඕනතරම් ඇලුමෙක්ස් නම් ඉස්ත

0: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත් කම.
2: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
2: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආසා හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52 වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5 පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉති නේද?
5: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ බ්‍රාන්කා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: නුන දසුදු කොටි ගෙන ඒ ඩිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with සුදු කොටි
1: ගොඩක් ආදරේ

Singapura. උදේ 11 විනාඩි 24යි දැන් වෙලාව. වීකෙන්ඩ් එකේ කරනවා කියලා ගොඩාක් පොරොන්දු අපි දෙන්නේ සතියේ මැද්දේ. එකපිට හිතන්න දැන් ඔබ පොරොන්දු වෙලා තියෙනවා සෙනසුරාදාට වයිෆ් එක්ක යනවා කියලා තිලකවර්ධනෙකට මොන හරි ඇඳුමක් ගන්න. හැබැයි ඔබට සෙනසුරාද උදෙන්ම හිතෙනවා අද මම කොහෙවත් යන්න ඕනේ නැහැ. අද මම ගෙදරට වෙලා ඉන්න ඕන දවස කියලා. ඒ තීරණයම ඔබ දවසම හිටියොත් එදා දවසේ කෑම වේලුනොත් නැති වෙන්න පුළුවන්. අන්න ඒකට තමයි ඔබට උදව්වට එන්නේ තිලකවර්ධන ඔන්ලයින් ස්ටෝර් එක. දන්නවනේ ලංකාවේ ඕනම තැනකට ඇඳුමක් ගෙන්න ගන්න පුළුවන් විශ්වාසදායකම platform එකක් තමයි තිලකවර්ධන textiles online store කියලා කියන්නේ. දැන් ඕක පෙන්වුවට පස්සේ කියයි කොහොමද දැන් මේ ඇඳුම් බැඳම කොහොමද මට තියෙන්නේ කියලා මම දන්නෙත් නැහැ. ඒ වගේ ප්‍රශ්නයක් ඔබට එන්න පුළුවන්. ඒකටත් විසඳුම දීලා තිනවා තිලකවර්ධන textiles online store එකේ ලංකාවේ පළවෙනි වතාවට virtual ඇඳුමක් fit on කරලා බලන්න පුළුවන්. කරන්න තියෙන ඔබ කැමති ඇඳුමක් select කරගන්න. එතන තියෙන photo එකක් upload කරන්න පොඩි තනක්. upload කරාට පස්සේ ඔන්න එවෙලෙම image එක generate කරලා දෙනවා. මේ ඇඳුම ඇඳම ඔබ කොහොමද ඉන්නේ කියලා. දැන් wife නම් try කරලා බලන්නේ ඒ ඇඳුම ඇඳම wife ඔබේ කැතද? ඈ එහෙම ඔබට බලා ගන්න පුළුවන්. ඒක නම් කරන්න දෙයක් නැහැ කැතුනොත් ඊට පස්සේ. ඊට පස්සේ කියන්නේ ඇඳුම set උනොත්, ඒ කියන්නේ set උනේ නැති උනොත් ගෙනාවට පස්සේ මාරු කරගන්නේ කොහොමද? ඒකටත් දවස් 21ක් ඔබට දීලා තිනවා. product එක ඔබ අතර හම්බෙලා දවස් 21ක් ඇතුළත ළඟම තියෙන තිලකවර්ධන textiles outlet එකට ගිහිල්ලා ඔබට ඇඳුම මාරු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම මේ gift එකක් විදියට නම් මේක යවන්නේ ඒකට ලස්සන box එකක දාලා wrap කරලා ඒ විදියටත් ඔබට තිලකවර්ධන textiles online store එකෙන් යවන්න පුළුවන්කම තියෙනවා. කොළඹ කිරිබත් ගොඩවට කෙනෙක් නම් ඔන්න සුභාරංචියක් තියෙනවා. ඕඩක දාලා පැය 3ක් ඇතුළත ඔබට ඔබේ ඇඳුම ඒ product එක ගෙන්න ගන්න පුළුවන්කම දීලා තියෙනවා. හරිනේ එහෙනම් සෙනසුරාදා දවසේ ඔහොම ප්‍රශ්නයක් ආවොත් තිලකවර්ධන textiles online store එක try කරලා බලන්න.

0: සෝඩියම් කියන එක අපේ ශරීර නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
1: හරි.
0: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
1: ලුණු නිෂ්පාදනය කරනවා.
0: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රන් වල ලේවාය වල දාන්න ඕනේ නේද? අපි ඔහුරලා තියෙන පැකට් වලට දාලා කඩේට දානවනේ.
2: මුලටම දාන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
3: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
4: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
6: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබාගත හැකි.
7: සුබ දවසක්
8: අලුත් වෙලා
9: පහසු වෙලා තෑගි වැඩි වෙලා
10: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
11: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0716066222 Prime Residences
12: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා ඔයත් වහලට වකි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
16: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගකින් වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති බර්ගකින් එකට
3: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම තේකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හිත දවසකට පළමු පියවරයි
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 705 515 අමතන්න

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: ඩෙංගු මරණ 45ක් දක්වා ඉහළට කොළඹ සරසවිසිසුන් 71 දිනකට ඩෙංගු වැලිකඩ රඳවියකු මේයයි මද්‍රව්‍ය ජාවාරම් කළ සැකකාරියකගේ කෝටි 5ක දේපළත් හිටුවයි ඉරානයෙන් ඇමරිකානු කඳවුරුවලට ප්‍රතිප්‍රහාර
0: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා
0: සියත පාත්‍රේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
4: 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්
5: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණීය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
6: ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 715 555 අමතන්න.

0: පරම්පරාගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
1: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්. ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011 8 32 1000 NIBM The City University The place to be. ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා. 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න. SLT Mobitel Pure TV නීලවිකාශක
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 1187 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමග 98.2 98.4

0: සේදාගෙනන දැන් වෙලාවදවල් දොළහයි විනාඩිය එකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්, පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අදම එන්න, අදම අරන් යන්න. අමතන්න 0114700.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: ඩෙංගු මරණ 45ක් දක්වා ඉහළට. කොළඹ සරසවි සිසුන් 71 දිනකට ඩෙංගු. බැලිකඩ රැඳවියකු මියයයි. ලක්ෂ්මන් යාපාට තවත් නඩුවක්. මද්‍රව්‍ය ජාවාරම් කළ සැකකාරියකගේ කෝටි 5ක දේපලත් හිටුවයි. ඉරානයෙන් ඇමරිකානු කඳවුරුවලට ප්‍රතිප්‍රහාර.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: අඟුණුකොළ පැලස්ස, බූස සහ වැලිකඩ යන බන්ධනාගාරවලදී රැඳවියන් තුන්දෙනෙකු මෙයාමේ සිද්ධි සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ අදාළ බන්ධනාගාර අයත් පොලිස් ස්ථාන මගින් එම විමර්ශන ක්‍රියාත්මක කරන බවයි. මේගම බන්ධනාගාරයේ සිට අඟුණුකොළ පැලස්ස සහ බූස බන්ධනාගාරවලට මාරු කර යවූ රැඳවියන් දෙදෙනෙකු හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයන් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගියා. මේගමෝ බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යවූ රැඳවියෙකුද සියදිවි හානි කරගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. එම රැඳවියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද සිදු කිරීමට නියමිතයි. මේ අතර සිරකරුවන්ට බන්ධනාගාර තුළ සිදුවන වදහිංසා සම්බන්ධයෙන් සොයාපැලීමට බැදිහත් වන ලෙස ජාත්‍යන්තර සහය ඉල්ලා ඇති බවයි සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා සඳහන් කළේ.
3: පරීක්ෂණ වාර්තා කඩනම් කළා, ඒ මරණයන්ට හේතුව මොකක්ද කියලා හොයාගෙන ඒවාට යම් කිසි බන්ධනාගාරවලදී සම්බන්ධ නම් වහාම ඒගොල්ලන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක් කරයි කියලා අපි විශ්වාස කරනවා. එහෙම නැත්නම් බන්ධනාගාර බාර ප්‍රධානි බලධාරීන් මේ සිද්ධිය දිහා තවදුරටත් නිසල්මන්ව බලා ඉන්නවා. කියන්නේ මේ තත්ත්වය දිගින් දිගටම දෙගුණ තෙගුණ වෙලා විශාල විනාශයකට තමයි මේ යමින් පිරින්නේ කියන එක තමයි අපේ නිරීක්ෂණය.
1: මේ අතර මේගම බන්ධනාගාරයේ රඳවා සිටි කාන්තා රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ දිනේදී අදාළ රැඳවියන් වාරියපොළ සහ බෝගම්බර යන බන්ධනාගාර වෙත මාරු කර යවා ඇති බවයි. අදාළ බන්ධනාගාරයේ රඳවා සිටි විදේශීය කාන්තා රැඳවියන් පිරිසක්ද ඒ අතරට ඇතුළත්. මේගම බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමග එහි රඳවා සිටි කාන්තා රැඳවියන් පිරිසක්ද විරෝධතාවයක නිරත වී සිටියා. මෙවන විට ක්‍රමානුකූලව එම රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත යොමු කරමින් සිටින බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක AC ගජනායක පැවසුවේ. මේකම බන්ධනාගාරයේ සිටි රැඳවියන් දහසකට අධික පිරිසක් මෙවන විට වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මේකම බන්ධනාගාරයේ සියලුම රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා බන්ධනාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට නියමිත බවයි. බන්ධනාගාරයේ ගැටුමෙන් තුවාල ලැබූ 31 දෙනෙකු තවදුරටත් මේගම රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ගැටුමෙන් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ 29ක් දක්වායි. ඉන් 8 දෙනෙකු බන්ධනාගාර නිලධාරීන්. මේ අතර හිඟයකින් තොරව බන්ධනාගාර රෝහලවලට ඖෂධ ලබා දී ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
4: පෙන්ඩෝල් විතරක් තියෙනවා කියන එක අපි පිළිගන්නේ. අපි දැක්ක මීගම බන්ධනාගාරයේ සිරකරුවන් විසින් අපේ රෝහලේ ඖෂධ ගබඩාව කඩලා දාලා තියුණා. එතකොට එතනත් ඖෂධ විශාල ප්‍රමාණයක් තියුණා. ඒ කියන්නේ බන්ධනාගාරවල රෝහලේ තත්ත්වය මත තිබිය යුතු අවශ්‍ය සියලුම බෙහෙත් බන්ධනාගාරවලට අපි සලසලා තියෙනවා. දැනට ක්‍රියා කරගෙන යනවා. විශේෂයෙන්ම ජාතික රෝහලේ වගේ සිරකරුවන් සඳහා වූ වෙනම වාට්ටුවක් සකසන්න තියෙන අවශ්‍යතාව පිළිබඳ, මොකද රෝගීන්ගේ සහ සිරකරුවන්ගේ ආරක්ෂා වෙනුවෙන් පහුගිය කාලය තුළ හොඳින් එළියේ ඉන්න හැම කෙනෙම ලෙඩ වෙන්නේ බන්ධනාගාරට ගියාම. ඒක නිසා බන්ධනාගාර සේවකයන් සෑහෙන ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවා මේ සිරකරුවන් රෝහල් කරා රැගෙන යාමට. මොකද ඔවුන්ගේ ඔක්කොම මෙඩිකල් චෙකප් දාන්නේ, ඔක්කොම රෝගීන් තත්ත්වයන් නැති වෙන්නේ, බයිපාස් කරන්නේ, ස්ටෙන්ට් දාන්නේ, ඔක්කොම කරන්නේ වරදකට අහු වුණාට පස්සේ. ඒක නිකන් මෙඩිකල් චෙකප් කරන අවස්ථාව බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා සෑහෙන සිරකරුවන් ප්‍රමාණයක් අපේ සාමාන්‍ය රෝහල් පද්ධතිය තුළ ප්‍රතිකාර ගන්නවා.
1: කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 71 දෙනෙකුට ඩෙංගු රෝගය වැළඳී ඇති බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක පවසනවා. ඉන් සිසුන් 5 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි උපකුලපතිවරයා සඳහන් කළේ. වර්තා වූ ඩෙංගු රෝගී සිසුන්ගෙන් බහුතරයක් වාර්තා වී ඇත්තේ ශාස්ත්‍ර පීඨෙන්. සතියක කාලයක් පීඨ කිහිපයක දේශන කටයුතු ඔන්ලයින් මගින් සිදු කිරීමට තීරණය කෙරුණා. මෙම තත්ත්වය තුළ කිසිදු ආකාරයකින් විශ්වවිද්‍යාලය වසා දැමීමක් සිදු නොකරන බවයි කොළඹ විශ්වවිද්‍යාලය උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක පැවසුවේ. ගත වූ පැය 24 තුළ ඩෙංගු රෝගීන් 1300 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩපළන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර සඳහන් කළා.
5: ජනතාවකින් ඉල්ලා හිටිනවා තමන්ගේ පිරිසිදු නොකරගත් පරිසර සහ තමන්ගේ පොදු ස්ථාන මේවා පුළුවන් තරම් එක්මනට මේවා ඩෙංගු මදුරුවන් බෝ වෙන ස්ථාන ඉවත් කරලා මේ ඩෙංගු වදුර අවම කර ගැනීමට දායක වෙන්න කියලා. මොකද ඉදිරි අනා කාලයේදීත් වෙයි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා වතුර එකතු වෙන මේ මදුරුවන් බෝ වෙන ස්ථාන තිබුණොත් වදුර සහ ඒකෙන් ඇතිවන පළවිපාක ඉදිරියටත් අත්විඳින්න සිද්ධ වෙනවා.
1: වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු මරණ කරන 45ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 65,000 ඉක්මවා ගොස් ඇති බවයි. ජනවාරි පළමුවනදා සිට ඊයේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 65,034ක්. ජූලි මාසයේ ගත වූ දින 8 තුළ පමණක් ඩෙංගු රෝගීන් 9,654 දෙනෙකු වාර්තා වුණා. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. එම සංඛ්‍යාව 34,268ක්. එය දිවෙනෙන් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් අතරින් ප්‍රතිශතයක් ලෙස 52.69% බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. දිවයින පුරා ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොටස 175ක් වාර්තා වුණා. ඩෙංගු අධි අවදානම් ප්‍රදේශවල තවදුරටත් ඩෙංගු මර්ධන මෙහෙයුම් ක්‍රියාත්මකයි. අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා. ඔහුට චෝදනා එළ වී ඇත්තේ 2013 වසරේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ආයෝජන මණ්ඩලයේ කටයුත්තක් ඉටු කර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 10ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන්. අල්ලස් පනතේ චෝදනා දෙකක් යටතේ ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් කෙරුණා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පනත සංශෝධනය කිරීමට පියවර ගන්නා බව රජය පවසනවා. බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිතුම සුනිල් සෙනවි මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.ජේ. විජයරත්න යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් සංරක්ෂිත ඉඩම්වල අනවසර නිවාස ඉදිකිරීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශයක් කළා.
6: දැන් ඔබතුමා විමසන මේ පල්ලෙමලුව රජමාලිගා භූමිය ඒක මොනතරම් ඓතිහාසික ස්ථානයක්ද කියනවනම් පැරණි රජමාලිගා භූමිය අදින් වසර 430කට පමණ පෙර මහනුවර යුගයේ රජවරුන් දස දෙනෙක් වසර 200ක් පමණ භාවිත කළ භූමියක්. එතකොට ඒක මීට වසර කිහිපයකට කලින් නම් අපි හඳුනගෙන ගැසට් කරන්නේ. ඒ වෙනකොට විශාල ජනතාවක් එතනට ඇවිල්ලා තිබෙනවා නම් කොහොමද ඒක උනේ කියන එක අප විමසන්න ඕන. සම්බන්ධීකරණ කමිටු මීට කලිනුත් දිගට මේ ප්‍රදේශවල ක්‍රියාත්මක වුණා. මෙතන නිවාස 34ක් අනවසර භුක්ති විඳින ඉඩම් තියෙනවා එතන 11. මේ ඔක්කොටම අදාළ ලිපිලේඛන මෙතන තිබෙනවා ගරු මන්ත්‍රීතුමනි. නමුත් අපේ ප්‍රවේශයක් තිබෙනවා මෙබඳු තැන් සියල්ල හඳුනගෙන නිසි පරිදි ජනතාවට ගැටලුවක් ඇති නොවන විදියට නැවත පදිංචි කරන්න.
1: පෙරාතනිය පරණ පාලම මේ වසර අවසන් කිරීමට පෙර ප්‍රතිසංස්කරණය කර අවසන් කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළා.
7: ගලගෙදරට එක්ස්ප්‍රස් වේ එක හදලව හදන ගමන්ම අපි ඒක ගන්නෝරුවට යම්කිසි මොහොතක කනෙක් කිරීම බලාපොරොත්තුවෙන් තමයි අපි එක්ස්ටෙන්ෂන් එක තියන්නේ. ගලගෙදර ඉවර කරන්නේ ගන්නෝරුව හදන්න යම්කිසි කාලයක බලාගෙන. පේරාදෙනිය පාලම ළඟ තියෙන එතන 2 flyovers දෙකක් අපි හදනවා. ඊට පස්සේ මහයියා උමග අපි මේ අවුරුද්දාග ඉවර කරනවා. ඊට පස්සේ විදියංගපාලම මාවත අංගිතන දැනට හදලා අවසන් හෝ ඇදීගෙන යනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන ගරු මන්ත්‍රීතුමා මේ වසර අවසන් වෙන්න පෙර පේරාදෙනිය පාලම පරණ පාලම අලුත්
1: ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක අමාත්‍ය අනිල් ජන්තකින් විමසා සිටියා.
8: මීට සුමානෙ දෙකකට ඉස්සලා ජනාධිපති පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වා US ඩොලර් බිලියන් 1ක් ඒ කියන්නේ බිලියන් 380ක් බිලියන් 340ක් විතර ප්‍රමාණයක් අපනයන ක්ෂේත්‍රයේ අපේ රටට සල්ලි ඇවිල්ලා නැහැ කියලා. ඒ ප්‍රකාශය මම හිතන්නේ අනිවාර්යයෙන්ම සෝදිසි කරන්න අවශ්‍ය වෙනවා. වගේම මේ ක්‍රිප්ටෝ කරන්සි මම මීට පෙර අහපු ප්‍රශ්නේ තුලින් ඔබේ අන්තර්ගත වෙලා තියෙන අටේ තාම මේ සම්බන්ධයෙන් නීතිමය භාවය තියෙනවද නැද්ද කියන එකේ ප්‍රශ්න ඉස්මතු වෙන්නේ ඔය නිසයි.
9: අපි දැන් මේ පිළිබඳව පරීක්ෂණ සිදු වෙමින් තියෙනවා. ඒ පිළිබඳව ජම් කණ්ඩායම් අත්අඩංගුවට පත් කරගෙනත් තියෙනවා. මෙය තනි පුද්ගලයෙක් විතරක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමනි, මේක ජාලයක් විදිහට ඔපරේට් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ඒකයි අර අපි ක්ෂණිකව තීන්දුවක් ගත්තේ ආනයන ලියාපදිංචි කරන කණ්ඩායම් වලට මේ LC අරින එක සම්බන්ධ කරන්න කියලා මේ රෙකන්සිලේ. දැන් ඒක වේගෙන් සිද්ධ වෙමින් යනවා. මම කියන්නේ නැහැ, දැන් අපි මේ පද්ධතිය ඇතුලේ විවිධ වූ ක්‍රමවේදවල ලූපෝල්ස් ගොඩක් තියෙන නිසා තමයි විවිධ ක්‍රම අරගෙන අනීතික විදිහට මේ ගනුදෙනු කරලා තියෙන්නේ. අපි පියවරෙන් පියවර උත්සාහ කරමින් තිබෙන්නේ බොතුමාලගේ අදහසුත් අරගෙන මේක ශක්තිමත් කරගෙන මේ නීතිරෝධි ගනුදෙනු ඉවත් කරගන්න තමයි. නමුත් කෙසේ වෙතත් අපි ක්‍රිප්ටෝ කරන්සි වලට ආවොත් ඒක ට්‍රේඩින් අපි එලව් කරන්නේ නැහැ. මොකද ඒ පිළිබඳ රෙගියුලේට් කරන තාම තත්ත්වයක් ඇති වෙලා නැහැ. නමුත් අර සර්විස් ප්‍රොවයිඩර්ස් ලාගේ තත්ත්වය අපි පත් කරලා තියෙන්නේ ෆයිනෑන්ෂල් ඇක්ෂන් ටාස්ක් ෆෝස් එකේ ක්‍රියාදාමයක් විදිහට. අපි ඇන්ටි මනි ලොන්ඩරින් සහ කවුන්ටරින් ද ෆයිනෑන්ස් ටෙරරිසම් කියන කාරණයක් එක්කලා අපි ඒ නිසා පළමුවෙන් සිදු කළ යුතු වන්නේ මෙන්න මේ නියාමන කාර්ය ශක්තිමත් කරගෙන ඉදිරියට ඒම.
1: බී කොවින්ගේ ගැටලුව විසඳීමට පියවර ගත යුතු බව මහපරිමාණ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මේ අතර යලකන්නේ ගොයම් කැපීම මෙවර විට ආරම්භ වී ඇති බැවින් බී මිලදී ගැනීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්කුමාර නායක කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ යලකන්නේ බිමිලදී ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී දැනට වී තොග පවතින ගබඩාවල වී තොග හිස්කර නව වී මිලට ගැනීමට සූදානම් කිරීමේ කටයුතු සතොස සමග එක්ව සිදු කරන ලෙසද උපදෙස් ලබා දෙනු ලැබුවා. වී අලෙවි මණ්ඩලය ලබන 15 වනදා සිට වී මිලදී ගැනීම ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ. මේ අතර මෙවර විට ඇමරිකානු ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 346.86 මට්ටමේ පවතිනවා. ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය පවතින්නේ රුපියල් 331.34 ලෙසයි. මන්ත්‍රාව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදලින් කාන්තාවක් විසින් මිලදී ගෙන ඇති රුපියල් කෝටි 5කට අධික දේපළ භාවිතය දින 7ක කාලයකට අත්හිටුවීමට පියවරගෙන තිබෙනවා. උසවටකේ යව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් මද්‍රව්‍ය ජාවාරම් සිදු කර වත්කම් උපයාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත අදාළ විමර්ශනය ක්‍රියාත්මක කරනු ලැබුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසය මගින්. සැකකාරිය විසින් උසවටකේ යාවේ ඉඩමක ඉදිකරන ලද රුපියල් කෝටි 5ක වටිනාකමකින් යුත් දෙමහල් නිවස මෙන්ම වත්තල ප්‍රදේශයේ ඉඩමක ඉදිකළ රුපියල් 170ක් පමණ වූ නිවාස හා කඩකාමරය භාවිතය මෙලෙස අත්හිටවනු ලැබුවා. සැකකාරිය ප්‍රදේශයේ හැරගුස්සති අතර එය අතරංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර කාන්තාවකට සහ ඇගේ සමීපතමයන්ට අයත් මද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැලකෙන රුපියල් 150ක රථවාහන භාවිතය අත්හිටුවා තිබෙනවා. රුපියල් 120ක් වටිනා ත්‍රීරෝත රථ දෙකක් සහ රුපියල් 130ක් වටිනා බස් රථයක් ඊට අයත්. කුවෙට් සහ බහරේනේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ඉරානය විසින් ඩ්‍රෝන් සහ මිසයිල් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ ඇමරිකාව විසින් ඉරානයට එරෙහිව එල්ල කළ නවතම ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායට අයත් නාවික සහ ගුවන් හමුදාවෙක්ව මෙම ප්‍රහාර එල්ල කළා. එම බලකාය පැවසුවේ ඉරානයේ දකුණු වෙරළබඩ ප්‍රදේශවලට සහ නැගෙනහිර ඉරානයේ පාලම් දෙකකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරවලින් පසු මෙම මෙහෙයුම සිදු කළ බවයි. ප්‍රහාරයේ ඉලක්ක අතරට බහරේනේ පිහිටි ජෆයා නාවික හමුදා කඳවුරද ඇතුළත්. පර්සියානු බොක්කේ පිහිටි ඇමරිකානු නාවික හමුදාවේ ප්‍රධාන කඳවුරු වන ජෆයාහි ඇමරිකානු පස්වන නාවික බලෑනිය ස්ථානගත කර තිබෙනවා. ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය අනතුරංගවා ඇත්තේ ඇමරිකාව නැවතත් ප්‍රතිප්‍රහාර එල්ල කළහොත් කලාපයේ පිහිටිය අනෙකුත් ඇමරිකානු හමුදා කඳවුරුද ඉලක්ක කරන බවටයි. ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහමඩ් බාගර් ගලිබාෆ්ද ඇමරිකාවට අනතුරංගවා සිටිනවා. සිය එක්ස් කිනම ඔස්සේ සටහනක් තබමින් ඔහු පැවසුවේ ඇමරිකාව පහර දුනහොත් ඔවුන්ටද ප්‍රතිප්‍රහාර ලැබෙන බවයි. හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත වන්නේ ඇමරිකාවේ තර්ජනවලින් නොව ඉරානයේ එකඟතාවය මත යනුවෙන්ද ඔහු ප්‍රකාශ කළා. යලි සිරස්තල. ඩෙංගු මරණ 45ක් දක්වා ඉහළට. කොළඹ සරසවි සිසුන් 71 දෙනෙකුට ඩෙංගු. බැලිකට රඳවියක මෙයයි. ලක්ෂ්මන් යාපාට තවත් නඩුවක්. මද්‍රව්‍ය ජාවාරම් කළ සැකකාරියකගේ කෝටි 5ක දේපළත් හිටවයි. ඉරානයෙන් ඇමරිකානු කඳවුරුවලට ප්‍රතිප්‍රහාර. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්තිනිමයි. මම සිතාරා අතුකෝරළ. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එත ක්‍රඳි සිටින්න පෑන් පෙපුවත් සමක.
0: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: talk of the town.
1: අපේම සංස්කෘතිය ලෝකෙටම අරන් යන අපිට ඉන්න ටැලන්ටඩ් ආටිස්ට් කෙනෙක් තමයි අමන්ද උත්පලි.
2: ඔන්න යා මේ පාර රජිනට ඇඳ වෙනම ස්ටේජ් එකකට අරන් යන ලෑස්ති.
3: රජිනට ඇඳා රජකුමරිට ඇඳා
4: රජිනට ඇඳා ලයිව් ඔන් ස්ටේජ් මගේ කොන්සර්ට් එක සෑහෙන නිහඬතාවයකින් පස්සේ වුණ මේ අවුරුදු 2026 කලින් වතාවන් තුනටම වඩා දැවැන්ත විදිහට තමයි මේ වතාවේ කරන්න ලෑස්ති වෙලා ඉන්නේ.
1: රහසකුත් තියෙනව නේද?
4: රහස තමයි පාත්තගේ මගේ ගීතයක් එදා දවසට එළිදක්වන්න ලෑස්ති වෙලා තමයි ඉන්නේ කොන්සර්ට් එක වෙලාවට.
2: එදාට තව කවුද පර්ෆෝම් කරන්නේ?
4: මුලින්දම මාතකේ හිටපු දෙන්න තමයි රොඩ්නි මාමයි උදේෂින්දල අයියයි. මේ අවුරුද්දේ දැවැන්ත වැඩක් නිසාම තවත් දැවැන්තයෝ දෙන්නෙක් සම්බන්ධ කරගන්නවා. එක්කෙනෙක් මගේ තාත්තා, අනිත් එක්කෙනා තමයි විමල් අයියා.
1: කවද්ද කීයටද වැඩේ තියෙන්නේ?
4: නිව්සියස් කොලෙජ් ඔඩිටෝරියම් එකේ සැප්තැම්බර් 12 වෙනිදා හවස 7ට. වෙනත් සුසංයෝග බලන්නත් කැමති හැමෝටම ආරාධනා කරනවා.
2: තැන්ක්‍යූ අමන්දියා සීතත් එක්තුණාට.
4: බොහොම ස්තුතියි මෙහෙම කතා කරලා මගේ ප්‍රසංගය ගැන කියන්න ඉඩක් මට ලැබලා දුන්න.
0: Talk of the town.
1: DJ Khaled album එකක් release කරනවා කිව්වොත් fans ලහන ඊළඟ ප්‍රශ්නේ තමයි මේ පාර කවුද feature කරන්නේ කියන එක.
2: මොකද Khaledගේ album එකක් කියන්නේ ගොඩක් singers ලා එකට sing කරන වැඩක්නේ.
1: මේ album එක release වෙන්නේ මේ මාසේ 17 වෙනිදා. ඒකේ නම Alarm of God.
2: album එක announce කරපු ගමන්ම release කරපු one of them song එකක් මේ විදිහ ලෝකෙ පුරාම viral වෙලා තියෙනවා.
0: Talk of the town.
5: අනුවටයි 0.2 අනුවටයි 0.4 දිව

0: CDP ස්ථාවර තැන්පතුවෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
1: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න. 0.117 NIBM The City University The Place to Be. ඔනර් සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
2: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
5: සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. finishing වහලක් නම් color of තමයි.
1: අපොස සාමාන්‍ය පිළි පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0.111 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්. සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත Voice of Family. ටැලන්ටිකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBA එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන 7th බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්.
3: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. බර්ගර් කින් වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති බර්ගර් කින් එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 011 2123 123.
4: හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුකිරිය මාතලේ නානම්මල ධනේ මුල්ල ගම්බල. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
5: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක
8: 20 and upgrade.
9: අලුත් සොන් එකක්ද?
8: නෑ, දැන් සිංගර් එකකින් Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
9: Upgrade වෙන laptops ගන්න සිංගර් එකට අදම එන්න.
0: CDB එක run ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට run සහනයක්. CDB run ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
10: ඔයා උයන්න දන්නවද?
11: ඕ, මම Facebook එකේ උයන වීඩියෝ දානවා.
10: උයන හැටි මිනිස්සුන්ට කියලා දීලා දානවා. ඒ මිනිස්සු ඒව බලාගෙන හදනවද කෑමද?
11: මම Facebook එකේ බලන්න ගොඩාක් ප්‍රතිචාර තියෙනවා කෑමට.
10: අපෝ බෑ, මං Facebook එකක් නැහැ. Facebook එකේ ඉන්න
12: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය.
13: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: සියත හගෙන ඉන්න දැන් වෙලාව දවල් 1යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නවා නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: theater top story
1: ඉරානයේ ඉලක්ක 170කට ඇමරිකාවෙන් ප්‍රහාර. පැය 48ක් තුල ඉරානයේ ඉලක්ක 170කට ප්‍රහාර එල්ල කළ බව ඇමරිකාව පවසනවා. එම ඉලක්ක අතර ඉරානයේ ගුවන් ආරක්ෂක පද්ධති හමුදා අනහා පාලන මධ්‍යස්ථානද ඇතුළත්. ඇමරිකාව විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර තවදුරටත් පුළුල් කර ඇත්තේ ඉරානය සමග පවතින සටන් විරාමය අවසන් බවට තමන් විශ්වාස කරන්නේ ඇයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ ප්‍රකාශ කිරීමත් සමගයි. ඇමරිකාවේ ප්‍රහාරවලට ඉරානයද ප්‍රති ප්‍රහාර එල්ල කර තිබෙනවා. කුවෙට් සහ බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා කඳුරු ඉලක්ක කර ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාර එල්ල කළේ ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය විසින්. එම බලකාය පැවසුවේ ඉරානයේ දකුණු වෙරළපඩ ප්‍රදේශවලට සහ නැගෙනහිර ඉරානයේ පාලම් දෙකකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරවලින් පසු මෙම මෙහෙයුම සිදු කළ බවයි.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: 98.2 98.4

0: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනේ සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 477. Global University Partners, No. 221, Dharmapala Mavata, Colombo 7.

0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch ratings A-LKA Outlook stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: Siri board සමාජිකයන් සඳහා Cargill's වර්ෂදි වෙතින් මෙගාවට්ටම් Gold Supreme Chicken Sausages. ඉතිරි රුපියල් 320යි. Flora Fat Spread. ඉතිරි රුපියල් 225යි. Munchy Super Cream Cracker. ඉතිරි රුපියල් 50යි. Glowguard Toothpaste. ඉතිරි රුපියල් 110යි. Cargill's වර්ෂදි
3: 20 and upgrade.
4: අලුත් song එකක්ද?
3: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
4: Upgrade වෙන laptops ගන්න. Singer එකට අදම එන්න.
5: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටු වල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
6: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
7: ගන්නවා ලයිසන් එක.
8: දැන් හරිනේ අමාරු.
5: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලි අනුපාත 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩා නීති නේද?
9: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමගම් කේ. ඩාකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: දෙන්න දසුදු කොටි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් කදරේ
3: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
4: ඔය ඉන්නේ දහවෙනි ඔලමුලනේ එයාගේ තාත්තා නමවිල්
5: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්
6: කාජිරිය ගොබ්බයා
7: එයි කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ
3: නිලබල කරේති ඔලමුල පුරේ
5: සඳදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සීත ටීවී තුලින්
8: 98.2 98.4

0: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
1: CB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 011 545 411. නැතහොත් ළඟම ඇති CB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
4: හරි.
3: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
4: ලුණු නිෂ්පාදනය කරනවා.
3: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රයමල ලේවාය වල දාන්න ඕනේ නේද? අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
5: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. CFM Breakfast Drive.
6: අනුග්‍රහය. පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
10: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus. සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
13: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
17: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
18: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
19: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීටර්ස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විත්.
20: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy flagship experience center world place colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හිට දවසකට පළමු පියවරයි
4: LLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 715555 අමතන්න
5: කැපුවා නේද double ඉර double pocket ඇඳන් ඒ මැදට double දාලා කන් අප දෙකකුත් ගහලා
6: ඇරලා හමි
5: ඇහුන් නැද්ද මං කියපුවා
6: නෑ නෑ අහන් හිටියේ
5: මොනවද අහන් හිටියේ
6: එකම ආටිස්ගේ double double සින්දු
5: හෑ
6: ඔහුරාලා හමි one and only සින්දු සියත
1: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
7: අනුග්‍රහය
8: දැනෙන්න අඳින්න රිසිසේ
7: Dilika Vardhan Textile

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශක.
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන.
8: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
9: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB ද සිටි යුනිවර්සිටි සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0111 732 1000. NIB ද සිටි යුනිවර්සිටි, the place to be.
10: ඔනර් සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111738388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
12: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
13: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
14: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
15: සියත පොකට් මනි.
16: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
17: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
18: මොකද මේ වගේ කියන්නේ?
16: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
18: සාස් ලංකාවට වෙලා කොමතන මව හොයාගත්තේ.
13: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
19: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

0: අවස දෙකයි විනාඩි 3යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 011 1147 100.

0: Theater Top Story.
1: නව බන්ධනාකාර ස්ථාපිත කිරීම ගැන නිවේදනයක්. මේකමුව බන්ධනාකාරයේ ප්‍රතිසංස්කරණය කිරීම අවසන් කරන තෙක් තාවකාලික පදනමින් මහමුතර සහ පැරණි බෝකම්බර පරිශ්‍රවල බන්ධනාකාර පිහිටවන බව අධිකන අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශය සඳහන් කළේ බන්ධනාකාරයේ ඇති වූ ගැටුමින් එම පරිශ්‍රය දැඩි ලෙස විනාශයට පත් ඇති බවයි. ඒ අපරාධ ස්ථානයක් බවටද සැලකෙන බවයි අමාත්‍යංශය සඳහන් කළේ. එම පරිශ්‍ර තුළ රැඳවියන් රඳවා තිබීම නුසුදුසු බවට තීරණය කර ඇත්තේ බන්ධනාකාර පරිපාලනය විසින්. විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසු මේකමුව බන්ධනාකාර පරිශ්‍රය ප්‍රතිසංස්කරණය කඩිනමින් ආරම්භ කිරීමට හැකිවන පරිදි රැඳවියන් බහුතරයක් මාරුකර යබා ඇත්තේ වෙනත් බන්ධනාකාර වෙතයි. බන්ධනාකාරවල සිටින රැඳවියන් සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් සුදුසු පරිශ්‍ර වෙත රැඳවියන් යම් ප්‍රමාණයක් යොමු කිරීමේ අවශ්‍යතාවය පැන නැගී ඇති බවයි අධිකන අමාත්‍යංශය සඳහන් කළේ. දැන් තවත් දේශීය පුවතක්. විමල් වීරවංශට එරෙහිව කොළඹ වාණිජ මහාධිකරණය ලබා දී ඇති නියෝගයට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබෙනවා. විමල් වීරවංශ රචිත නැත්ත වෙනුවට ඇත්ත නැමැති ග්‍රන්ථයේ ඇතුළත් ඇතැම් ලේඛනවලින් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වාගේ බුද්ධිමය දේපලායිතිය උල්ලංඝනය කළ බවට තීන්දු කළේ කොළඹ වාණිජ මහාධිකරණය විසින්. එහිදී ටිල්වින් සිල්වාට රුපියල් මිලියන 1 වන්දියක් ලැබෙන ලෙස විමල් වීරවංශට නියෝග කළා.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

good afternoon. හවස දෙකයි වෙනාඩි 11යි වෙලාව. අද නම් වෙලාව කියනවාද කියලා හොඳට කන දීගෙන අහන් හිටියේ කියලා මට එක්කෙනෙක් මෙසේජ් එකක් දාලා. හරියටම දෙකට නැත්නම් දෙක පහ වෙනකොටම කොහොමත් මම වෙලාව කියනවා. ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. හරිද? සතිය දවස් පහේම අනිවාර්යෙන් දෙකේ ඉඳන් හවස පහ වෙනකම් වෙලාව කියන්නේ මම තමයි. ලේසියකට ඒක වෙනස් වෙන්නේ නැහැ. මොකද නිවාඩුවක් ගන්නනේ. මෙහෙම කියලා එක දිගටම නිවාඩු ගන්න සිද්ධ වෙයිද දන්නේ නැහැ. සදාකාලිකවම නිවාඩු ගන්න සිද්ධ වෙයිද දන්නේ නැහැ. හරි හරි. අනාගතය ගැන හිත හිත බය වෙන්න ඕනේ නැහැ නේද? අතීතය ගැන හිත හිත පසුතැවෙන්න ඕනේ නැහැ. අපි වර්තමානයේ ජීවත් වෙමු. මේ මොහොතේ සතුටින් ඉමු. ඇවිල්ලා යන්න එන්න සින්දුවක්.

0: ප්‍රතිවලට එහා කිය ප්‍රවෘත්ති.
1: විශාල ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වීම නිසා සෞන්දර්ය විශ්වවිද්‍යාලය තාවකාලික වසාදමන් සිද්ධ වෙනවා. දැන් මේ වන විට මොරටු විශ්වවිද්‍යාලයත් තාවකාලිකව වහර දාන්න සිද්ධ වෙනවා. දැන් මෙතන අපි තේරුම් ගන්න ඕනේ මොරටු විශ්වවිද්‍යාලය වැහුවා කියලා විතරක් ඒ ප්‍රදේශාශ්‍රිතව ගැටළු විසඳෙන්නේ නැහැ. මොකද ඒ ප්‍රදේශාශ්‍රිතව තාවකාලික නවාතැන් ගණනාවක් තියෙනවා. එතකොට විශාල පිරිසක් ජීවත් වෙනවා. එතකොට ඒ තදබදයේ ඇතුලේ ඩෙංගු රෝගය බෝ වෙන්න අවශ්‍ය පරිසරය නිකම්ම හැදෙනවා. එතකොට විශ්වවිද්‍යාලය වැහුව පමණින් නැවත විශ්වවිද්‍යාලය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වෙන එක නතර වෙන්නේ නැහැ. දැන් මෙරට පාසල පද්ධතියට බලපෑමෙමින් තියෙන්නේ
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා කිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හනහඬ බලා ගන්න.
3: NLP බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115411411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
4: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 8 32 1000. NIBM The City University. The place to be.

0: ബേബി സ്വാഭാവികമായി ആരക്ഷിത
1: പ്ലാറ്റിന 100 സ്റ്റൈലിഷ് പെനുമായി മൈലേജ് കൈ ദേകമ ഏകമ റൈഡ് ദേകെ ഡിആർഎൽ ഹെഡ്ലൈറ്റ് ആന്റി സ്കിഡ് ബ്രേക്കിംഗ് സിസ്റ്റം സഹ ഇലക്ട്രോണിക് ഫ്യൂൽ ഇഞ്ചക്ഷൻ താക്ഷണ സമഗി പ്ലാറ്റിന 100 ഹെഡ് വെഡ കാര്യ ഡേവിഡ് പീരിസ് മോട്ടോർ കമ്പനി പ്രൈവറ്റ് ലിമിറ്റഡ് വിത്ത്
2: ഫിനിഷിംഗ് വഹലക്ലേസ് കളർ ഓഫ് ഫ്ലോ വെജബേനാ സിപ് പെടഗനി കൽ ഭവതി അവ ലക്ഷണ നോവി ഓയത് വാലേത വർഷി വെണ്ണ ഫിനിഷിംഗ് വഹലക് നം കളർ ഓഫ് തമൈ
3: ഇതുരും ഗിനുമകട 7% ദക്വാ ഇക്കല്ല പോളിയക് എത്തലു പുതുമ ഹിതന വാസിയേക്ക് എൽബി പ്രീമിയർ സേവിങ്സ് ഇതുരു കരണ പുതുമ ഹത അമതന്ന ബിന്ദു 112200 ഫിച്ച് റേറ്റിംഗ് സൈ മൈനസ് എൽകെ ഔട്ട്ലുക് സ്റ്റേബിൾ ലയാപദിഞ്ചി മൂല്യ സമാഗമകി
4: യുഗദിവ്യയുടെ പിവിസേന ഒബട്ട് മേ ദിനവല സീതവേതി വിദുലി ഉപകരണ ഗൃഹപാണ്ഡ സന്ദഹാ സുവിശേഷി തീമനാ രസ വിസ്തര ബിന്ദു 76 സീത ഹദവത് ദിനു ഹിതവത് കമ
5: ගාලු කොටුව නිර්මාණය කළේ කුමන ජාතිකයන් විසින්ද? 1. ලන්දේසි 2. පෘතුගීසි.
4: පෘතුගීසි. සියලු පොකට් මනි අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ සූර්ය වැවෙන් නිරෝෂා තමයන්ති.
6: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
7: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714යි 151 152 දැන්ම WhatsApp කරන්න.
8: සියත පොකට් මනි.
9: හෙට උදේ 5යි කාලට සියතහන්න.
10: අනුග්‍රහය
11: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමගම් කේ බ්‍රාන්කා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
12: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
13: මාව දැකලා හැංගුණානේ
14: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි
12: කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්
15: මට එහෙම ඕන නෑ යකි මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්නේ නෑනි
12: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
4: සියත ටීවී තුලින්
16: 98.2 98.4

එකයි විනාඩි 27යි. මහනුවර මුල්ගම්පල කටි ගොඩක් ඉන්නෝ මා වහගෙන. අම්බෝ නම් සෙට් එකක් මේවලා. සුසිල් ජයරත්න, සත්සර, අසංක, නවීන්, ගවේෂ්, ශාන්ත, ඊළඟට ධනංජය කියලා එක්කෙනෙක් ඉන්නෝ. ධනංජය නෙමෙයි ධනංජය වෙන්නදනේ. මෙසේජස් ටයිප් කරනකොට අකුරු එහෙට්ට වෙලා මෙහෙට්ට වෙලා. කමන්නේ කමන්නේ වයිෆ උස්නා රිස්නා. මන් දන්නේ නම් දෙකද දන්නෙත් නෑ. රිස්ලාන්, රහීම්, හනිෂ්, ඊළඟට හසිෂ්, රාසික්, ෆයිසල් කුල් තමයි මෙසේජ් එක දාලා තියෙන. මන් දන්නේ නැහැ මේ නම් වලින් කීයක් හරිද කීයක් වැරදිද කියලා. ළඟින් යන නම් හරි කියවෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. චන්ද ලංකාවේ තාරුණී

එයාමට කියල තියෙන අනේ සුදු කොච්චෝ නිවාඩු නම් ගන්න එපා කියලා. නන්නන්නන්න ආදරෙන් ආව එකතු කරගන්නවා. රුක්මාලිනෝ මාව නැල්ලේ ඉති හිටපු දෙන්නේද? ගොඩි දවසකින් ආවේ කියලා තියෙන ඔවුමයි. ඔයා අන්තිමට මට දන්සලක් ගැන තමයි කිව්වේ නේද? එතනින් පස්සේ ඔයා ඔයා ගන්නත් නෑ. කමන්නේ අද ආවනේ ආදරෙන් එකතු කරගන්න. ආන්ටි දයානිත් ඉන්නවා මාව අහගෙන. අද පොඩ්ඩක් නිදහසේ ඉන්නවා නේද ආන්ටි? එනිසා මාත් හිතුවා ඔයාට අද වේලාසනම් සින්දුවක් දෙනවා කියලා.

Paralela, ne vei? Mă-ncinu, mă-ncinu. Italia, rapida. Hai. Ambo, mă-ncinu ke uai ke la. Sa tuta. Dinu, oia tahage na da, ha? Ata oia ageng saddeak nane. අද නැද්ද ජිම් එකේ කට්ටිය? නැත්තම් ඔයා ගෙදරද? කියලා එවන්න බලන්න.

0: අසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්ෂදී වෙතින් මෙගා වට්ටම් කෝලෝ පිටිකල පොල් කිරි ඉතිරි රුපියල් 250යි වටවල තේ ඉතිරි රුපියල් 310යි මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 240යි රැන්ඩා බේබි රත්මල් සබන් පහේ පැක් එක ඉතිරි රුපියල් 200යි කාගිල්ස් වර්ෂදී

తిలకవర్ధన టెక్స్టైల్స్ සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.

0: තපස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011544500. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: වර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7378 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.

0: මට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන කුණේ
2: සුබ දවස
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
2: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවස
0: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

ඒ සිින්දුව නං ඇකයන්න රොක්සාමිගේ වර්ෂන් එක නං සුපිරියක් කියල මට කියලවල තියෙනවා. රුකී දැන් දන්නවා කට්ටේනේ රොක්සාමි කියන්න කවුද කියලා. අර කැනඩා ෂෝ එකෙන් කොල්ල එලියට ආවනේ. කෝ දන්නාය කොබල මං කියන්නද කවුද කියලා? දන්න ඉස්සල කියලා ඉන්නකු කවුද කියලා ඉට පස්සේ මං කියන්න. ඉතාලයේ රබ්බඩා අද යාගේ එක්ස්ගර්ල්ෆ්‍රෙන්න්ගේ බර්ත්ඩේ. නම කිව්වත් හැමෝම දන්නවා, ඒ නිසා මම නම කියන්න හැ. කොහොම හරි එක්ස්ගර්ල්ෆ්‍රෙන්න්් උනහට මොකද විශ්කලාලු අනේ අනේ ඔන්න කොල්ල මෙදවස්සල තව අලුතින් කෙල්ලෙක් හොයන ගමන් ඉන්නේ. ඒ වුණාට එක්ස්ගර්ල්ෆ්‍රෙන්න්ගේ බර්ත්ඩේකටත් විශ් කරලා. යසයි එම තමයි තින්නේද? දවසක් හරි ආදරය කරපු අයනේ නේ. එම අමතක් කරන්න බෑ නේද? හිතේ කොනක ඉන්නවනේ. හැබැයි හිතේ කොනක නම් එයාට ඉන්න බැරිවේ. ලොකු ඉඩක් ඕනෙ වෙයි නේදානේ? මොකද කියන්නේ? ඔක්කොම විස්තර ටික කියලා දාන්නද මයික් එක ඔන්නලා තියෙන වෙලාවේ? එපාද කොල්ලා, හොඳ රවුමක් දාන ගමන් ඉන්නේ. මං දන්නේ කොයි රටේ දින්නේ කියලා. අම්මෝ, අත වැදෙන මයික් එකේ. මේ රාබඩාට අනම්මනක් කියන්න කියලා. අයිෂෝ, මම මෙතන රඟපානවානි කතා කරන අතරේ මේක මේ ටීවී ප්‍රෝග්‍රම් එකක් කියලා හිතාගෙන මෙතන රඟපපා කතා කරන්නේ. රේඩියෝ කියලා අමතක වෙනවා. ඉතින් රඟපාන්න කියලා මයික් එකේ චූටි ඇඟිල්ල වැදුනානේ. රිද්දෙනවා හොඳටම. අනේ ඉතින් අතක් වැදුනහම මේ අත අත ගන්නවත් කවුරුත් නැහැනේ. දැන් ඉතින් කට්ටි ඉදිරිපත් වෙයි. බලමු කවුද ඉදිරිපත් වෙන්නේ කියලා.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගණතෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
3: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගර් කිං වෙතින රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති බර්ගර් කිං එකට ඩෙලිවරි කරගන්න අමතන්න 0112 123 123.
4: ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන.
7: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
8: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ විතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel Bio.
9: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්‍රේ.
10: කොල්ල කෙල්ල

0: ලොතරැයි මණ්ඩලය
1: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
2: හොඳමදී අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීපව්‍යාප්ත ශාඛා ජලයක් සමගින් මුල් ඒරියාව අතුරුකිරිය මාතලේ නානම්මල ධනේමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක් හොඳමදී අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්
3: 20 an upgrade
4: අලුත් සොන් එකක්ද
3: නෑ දැන් සිංගල් කිං ASUS HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි so 20 an upgrade
5: වෙන laptops ගන්න සිංගල් එකට අදම එන්න
4: කෑමක නම් කෑම රසටම තිබුණා
6: පොඩි වෙනසක් 100%ක් පිළිසිත කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගොන එක්කලා
7: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසී
8: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115 411 411 නැතහොත් ලංකම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි
9: ඔයා උයන්න දන්නවද?
10: ඕ මම Facebook එකේ උයන වීඩියෝ දානවා.
9: උයන හැටි මිනිස්සුන්ට කියලා දීලා
10: දානවා.
9: ආ. දැන් මේ මිනිස්සු ඒව බලාගෙන හදනවද කැමදාද?
10: මම Facebook එකේ බලන්න ගොඩාක් ප්‍රතිචාර තියෙනවා කැමට.
9: අපෝ බෑ මං Facebook එකක් නැහැ. Facebook එකේ ඉන්න පොඩි.
11: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට. අනුග්‍රහය.
12: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස

0: දැමලාව හවස්ස තුනයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: किया था टॉप स्टोरी।
1: යෝෂිත කේ නඩුවක සාක්ෂි කැඳවයි. මුදල් විශුද්ධකරණයේ වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ නඩුව අද කොළඹ මහාධිකරණයේ හමුවේ යළි විභාගයට ගනු ලැබුවා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ රණතුංග ඉදිරියේ රාජ්‍ය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාරගේ මෙහෙවීම යටතේ සාක්ෂි ලබා දුන් යසාරාපේ නායක කියා සිටියේ නඩුවක පාදක වන දෙහිවල මිහිඳු මාවතේ පිහිටි නිවස යෝෂිත රාජපක්ෂ විසින් ඉදි කළ බවයි. තමන් ප්‍රධානත්වයේ දරූ රූපවාහිනී නාලිකාවේ වැඩ කටයුතු සඳහා යෝෂිත රාජපක්ෂ සහය ලබා දුන් බවද මහාධිකරණයේ හමුවේ සාක්ෂි ලබා දෙමින් යසාරාපේ නායක සඳහන් කළා. තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකු හෙදී නඩුවට අදාළව සාක්ෂි ලබා දුන්නා. වැඩිදුර සාක්ෂි විභාගය සඳහා නඩුව ලබන 17 වෙනිදා යළි කැඳවීමට නියමිතයි. දැන් ක්‍රීඩා පොතක්. වයස 19න් 15 ශ්‍රී ලංකා ඉන්දියා එක් දින තරගාවලියේ තුන්වන තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 291 ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකාව වයස 19න් 15 කණ්ඩායම එක් අඩුලක් තැවී ලකුණු 29ක් ලබාගෙන සිටිනවා. ඉන්දියා වයස 19න් 15 කණ්ඩායම නියමිත පන්දු අර 50 අවසානයේ කඩුලු 8ක් තැවී රැස්ක ලකුණු සංඛ්‍යාව 290ක්.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවේ

හවස 3යි විනාඩි 8යි වෙලාව. සමහර රටවල් තියෙනවා ආයි තින් කිව්වහම ඉතින් අපිට හිතෙන 100 සැප සම්පත් තියෙන සහ සියලුම මේ මොනවද ඒකට කියන්නේ? වචනේ ඉන්නේ නැහැ කියන්නකො බලන්නකො. හොඳට දෙකක් කියන්න හැදුවේ. ඒ වුණාට මේ වචනේ ඉන්නේ නැහැ. හොඳයි මට වචනේ ඉන්නේ නැති එක. නැත්තම් ඉතින් මොනවා කියවේද මන්දා මට. දැන් ඉතාලිය කියලා කිව්වහම නේද? අපි හිතන්නේ ඉතින් කිසිම මිස්ටේක් එකක් වෙන එකක් නැහැ. දැන් අපේ තැපැල් සේවයට වැඩිය ඒ තැපැල් සේවය හරි දියුණුයි නේ. ආයේ තාක්ෂණය අතින්ද අරකද මේකද මේ ඔහොම අපි හරි ලොකුවටනේ හිතාගෙන ඉන්නේ. ඒ වුණාට පෝස්ට් එකේ මොනා හරි යවුවොත් අපි අපේ පෝස්ට් එකේ අපි රෙජිස්ටර් පෝස්ට් හරි මොනා හරි යවයි කියමුකෝ. අපිට ෂුවර්නේ ගානට අදාළ කෙනාට පරිස්සමට හම්බ වෙනවා කියලා. ඒ වුණාට ඉතාලියේ අනේ මන් දන්නේ පුළුවන් තරම් උපරිමයෙන් නේ ගෙවන්න තියෙන ගානත් වැඩිපුර ගෙවලා දැම්මෙන් පස්සේ ඔන්න යවපු දේවල් නැති වෙලා රබඩා. ඔයාගේ රටේ තරම තමයි. ඉතින් බලන්නකෝ මහා ලොකුවට නේද විශාලයට තිබ්බට මොකද ඔය රට නේ මන් දන්නේ. මම කිව්වයි කියන්න හොඳේ මේවා මම කම්ප්ලේන් කළා කියලා කියන්න හරි. මොකද මේ යාළුවෙක්ට පොඩි තෑග්ගක් යවන වැඩක් කළා. ඒකේ වුණාට මේ එක තැනකින්නම් තව තැනකට පෝස්ට් ගිය තමයි යවන්න සිද්ධ වුණේ. ඒ වැඩේ ඒක හරියට වෙලා නැහැ. දැන් යවපු තෑග්ගත් නැහැ. තෑග්ග යවපු මිනිස්සුත් නැහැ. සල්ලිත් නැහැ, සනීපත් නැහැ. ඔන්න ඔහොමයි තත්ත්වය. ඇත්තට මේ අතින් බැලුවාම අපේ රට හොඳයි. දැන් සමහර ලෙඩ තියෙනවා. ඔය වගේ ලොකු රටවල් වල ඒ ලෙඩවල් වලට බෙහෙත් නැහැ. සමහර අය ඉන්නවා ලංකාවට ඇවිල්ලා බෙහෙත් කරගෙන යන්නේ. එහෙම තියෙනවා නේ. අන්න ඒකයි කතන්දරේ. දැන් කොහොම හරි මේ හැමදේම බැලුවාම අවසානයේදී මම තීරණය කරනවා ලංකාව තමයි ඉතින් නේ. ලංකාව තමයි ඉන්නවනම් හොඳම රට. සතුටින් සනීපෙන් පවුල අයත් එක්ක ආදරෙන් ඉන්නවනම් මේක තමයි සුදු රට. දැන් ඔය රට ගියපු කට්ටියටත් ඔය පේන්නේ ඉතින් නේ. ඔය තරු ඉස් වෙලා තියෙන්නේ ලහිරු. ආනේ ඇත්ත නමත් කියවුණා. සොරි හොඳේ. කලගල දමයන්ති ඔයත් ලෙඩ වෙලාද? අනේක් මන් සුවය ප්‍රාර්ථනා කරනවා. මොකද හෙඹිරිස්සාව කැස්ස වුණ මෙදස් ටිකේ හැමෝටම වගේ නේ තියෙන අසනීප තත්ත්වයන් තමයි. යෝ මොනව කරන්නද? ඊළඟට කවියක් කියවලා තියෙනවා දිනෝජ් කර්ණස් වල දමිත්. දමිත් කියලා තියෙනවා මෙන්න මෙහෙම. අතගිල්ලට මුදු දාමුද මේ පාර, වයස ගෙවි යයි ටික ටික සරුසාර, වෙමුද ගිහින් දෙවියන් හට අපි බාර, 19 වෙනි දට බඳිමුද කරකාර. අම්බෝ ස්ටෝක් කරන ලස්සන කොල්ල මේවන ඉන්නවනේ. හැබැයි මෙහෙමයි, මං ආස නෑ මගේ බර්ත්ඩේ දවසෙම කසාද කරගන්න මං ආස නෑ. මොකද මොකක් හරි අවුලක් වුණොත් ආයෙත් බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරලත් ඉවරයිනේ නේ. උපන්දිනේ දවසට සතුටු වෙන්න තියෙන එක නිකන් නේද නාස්ති කරගන්න ඕනේ නෑ. අනිත් පැත්තෙන් ගත්තහම දැන් වෙඩින් ඇනිවර්සරි එකක් කවදා හරි නේ සෙලිබ්‍රේට් කරන්න ගන්නවානේ. කසාදේ හොඳට ගියොත් මම කියන්නේ එතකොට අර බර්ත්ඩේ එකට තෑග්ගයි, වෙඩින් ඇනිවර්සරි එක වෙනුවෙන් තෑග්ගයි, ඒ ඔක්කොම එකටනේ හම්බ වෙන්නේ. වැඩේ පාඩුයි. ඉතින් ඔය ඔක්කොම හේතු කරගෙන කීයටවත් ජූලි 19 නම් කසාද බඳින්නේ නැත. වෙන දවසක බලමු හරිද? ඇත්ත කතාව ඔයා කිව්වේ වෙන රටකට ගියාට ගෙදර වගේ නෑ. අන්න ඒකයි මං කියන්නේ. මීගමුවේ කනිෂ්ක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. හායි මෙයාලා ධනංජය. ඔන්න මෙසේජ් එකක් දැම්ම. මෙයත් ඉන්නේ ඉතාලිය තමයි. ධනංජය මට කියන්නකෝ මෙය ඔගොලු මොන හරි පෝස්ට් එකේ යවලා ඉතාලියේදී නැති වෙලා තියෙනවද?
මොකක්ද අනේ මේ ඉතාලිය නැති වුණා කියන පාර්සල් එක කියලා ආලා දෙනවා ධනා. මෙහෙමයි සුදු, ඒක මට කියන්න බෑ, මගේ එකක් නෙවෙයි, මගේ යාළුවෙක්ගේ පාර්සල් එකක්. කොමාරි ඒක දැන් අතුරුදන්. ටැග් ගිහිල්ලා බාර දෙන්නම් කියපු යාළුවා, ඒ කියන්නේ පරිස්සමට පෝස්ට් එකේ හෝ වේවා කොහොම හරි ඒක ලැබෙන්න සලස්සන්නම් කියපු යාළුවා, එයා ට්‍රිප් එකක් ගිහිල්ලා ඔක්කොම පැත්තක දාලා. හනේ හනේ ධනංජය කියලා තිනවා කවදාවත් නැතිනම් වෙන්නේ නෑ කියලා. ඔය වෙලා තියෙන්නේ අධික විශ්වාසයෙන් ඉන්නපා කිසි දෙයක් ගැන. මොකද සමහර වෙලාවට අපිට වරදින්නෙම අන්නේ අධික විශ්වාසය නිසා. හරිද?

0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මදුරුවන් භෝජන ස්ථාන තවදුරටත් පරිසරයේ තිබුණොත් මේ රෝගය වගනීමට හෝ රෝගීන් සංඛ්‍යාව අඩු කර ගැනීමට සහ අවසානයේදී මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට අපහසු වෙනවා. ඒ නිසා සිල් දිනාගෙම නැවත නැවත පුනුපුනා අපි ඉල්ලා සිටිනවා මේ සඳහා සහයෝගය දක්වන්න. ඔබගේ ගැවට පරිසරයේ රාජකාරී කරන ස්ථාන, තමන්ගේ දරුවා යන පාසල, යන ආගමික සිද්ධස්ථාන මේවා පිරිසිදුව තබා ගැනීම සඳහා ඔබගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: Hello, hi, මම Jason. Higher Studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ.
6: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0.71 492 492 0.71 132 77.
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
8: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න, විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
9: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
10: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
11: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112 200 200. ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
12: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න, UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.112 800 200. NIBM The City University, the place to be.
13: 20 an upgrade.
14: අලුත් song එකක්ද?
13: නෑ, දැන් Singer එකකින් Asus, HP, Dell, Acer, MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 an upgrade.
14: Upgrade වෙන laptops ගන්න.

0: සමයයි.
1: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
1: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් ලුනේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ නීති නේද? ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
4: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
5: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
1: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
6: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
7: 98.2 98.4

නැකල යන සිදුවක් කෝනී කියල මෙසේජ් එකක් ඇවෙලා තිබ්බා. එනිසා තමයි ඔය කලින් වැඩ්ලිය එක මම ප්ලේ කළේ. අසංක හර්ෂ, මහේෂ්, සාරා, ඊළඟට අමිල, සන්දීප, සඳුනි මේ කට්ටියට තමයි ඒ වගේ නැකල යන සිදුවක් ඕනි කිව්වේ. දැන් ඒ මෙඩ්ලිය එක මදිනා. ඔන්න තව එකක් නැගල යන හින්දි සිදුවක්. හරිද? හොඳට නටන්න පුළුවන් එකක්. ලසන්ත මට මැසේජ් එකක් දාලා තියෙනවා. ලසන්ත පතිරණ, වලාකුළු ද්‍රෝණියක සෙනෙහසේ නැහැවි මුළු ලොවක් එළිය කරන නුඹයි සඳ සාවි. නොපෙනෙන ශිතිජයම නුඹ වෙතට යාවි. තරුවක්ම මම ඉඳිමි නුඹ නමින් පේවි. මටද ලිව්වේ කවිය? නැත්නම් වෙන කාට හරිද?

වෙන කාටදලු ලිව්වේ. වෙන කාටද ඔයාට කියන එක කියලා තියෙනවානේ. Thank you ලස්සන්ත ලස්සනයි ඒක. අද මට උම්ම දෙන්නත් අමතක වුණානේ මේ වැඩත් එක්ක. දැන් තමයි මතක් වුණේ.

CDP ස්ථාවර තැන්පතුවෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: අවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
3: හරි.
2: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
3: ලුණු නිෂ්පාදනය කරනවා.
2: යකඩ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රන් වල ලේවාය වල දාන්න ඕනේ නැහැ නේ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
4: මෙතන දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන් නැස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
3: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. Hutch හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
3: අලුත් වෙලා.
9: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: නුවර පාරට මීටර් 100ක් දුරේ නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222 Prime Residences.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
16: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩ කාරයා ඩේවිඩ් පීටර්ස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විත්
17: හිරි ගොවි දිවි සරුවේ මයි උපන්දි මෙන් මේ සෑම ඔබටයි පෙල්වත්ත නාම අපේ කිරිසන් නාමයයි
18: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: හැට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න
1: ඔබ අස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Vote Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න

0: Renacci.
1: රනාචික සින්දුව කෝනෙමයි කියල කනිෂ්කද කොයිද කියල තිබ්බා. එකයි මං කලින් සින්දු ෆ්ලේ කළේ. ඊට පස්සේ අංජුල හයි අවත් එකතු කරගන්න.

0: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: සුතුපාට මල්වැටුණු රතුපාට රැලිගවුම මතකද නග? එදා රවුන් කඩේ ළඟ මං හිටගෙන හිටිය මතකද නග?
2: මතකයි අයියෝ. ඉතින් හිටන් ඉඳලා වගේ කකුල් රිදුනද?
3: අනේ නිකන් ඉඳහන් නග. බහ දෙනකල් කොච්චර කල් හිටන් හිටියද?
2: අයියන්නේ මේ සෙනසුරාද මම බහ දෙන්නම්.
3: මොනවා? සිකුරා සෙනසුරාදට පහල වෙන්නයි යන්නේ.
2: හැබැයි බහ දෙන්නේ ඔයාට නෙවෙයි, රවුන් කඩේ අයිති අයියට.
0: ගයන්තෝ විජේරත්න සමග මේ සෙනසුරාදා උදේ 10ට සියතා 2020 ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ විතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් පියෝ TV.
4: ඉති බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115411411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාකාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
5: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
6: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 0112 123 123.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා.
8: ඇයි වැඩි වෙලා.
7: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
8: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයිම
10: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
11: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC Finance. හරියන්න හරිම තැන.
13: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
14: අපොස සාමාන්‍ය පෙළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0111 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
0: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ හෝ බලේලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
15: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
16: හොඳ ළමයා. 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
17: කොකෝ ෆ්‍රයි RPD පොතෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
18: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
19: ඔයා උයන්න දන්නවද?
1: ඕ, මම Facebook එකේ උයන වීඩියෝ දානවා.
19: උයන හැටි මිනිස්සුන්ට කියලා දීලා දානවා. දැන් මේ මිනිස්සු ඒව බලාගෙන හදනවද කෑම ගන්න?
1: මම Facebook එකේ බලන්න ගොඩාක් ප්‍රතිචාර තියෙනවා කෑම.
19: අපෝ බෑ, මං Facebook එක නෑ. Facebook එකේ ඉන්න පොඩි.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
3: අනුග්‍රහය.
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
4: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
6: දැන්ම දරුවගේ නම්යි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
4: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
10: සියත පොකට් මනි. අවිසා වේලට. අමුවටයි දශම හතරෙන්
20: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චගේ දවල් ෂෝ එක
21: යුකෙවලින් ඉන්නවා
22: ඕදත් අත් ද රේ ෂූ ලෝකෝචේ
21: ඉතාලියෙන් ඉන්නවා
23: සා ෆස් ටයි අපිත් අහන්න සීස
21: එතකොට කොරියා
24: සුදු කොච්චි මානි හරංගේයෝ
21: ජපාන් රොමේනියා
25: එවගෙම
20: ලෝකෙටම එකයි සනකෙලියක් තමයි සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
21: සතිය දවස්සල හවස දෙකට
24: සුදු කොච්චි මරු

0: දැන්වලාව හවස 4යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන වින්වයි 111 400 100.

0: यह था टॉप स्टोरी।
1: දෙදහස් අරසිය අනු අට දෙනෙකුට දකුණු කොරියාවේ රැකියා වරම්. 2025 කොරියා භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල අනුව පැවැත් වූ නිපුණතා පරීක්ෂණය හා කුසලතා පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව අයදුම්කරුවන් 2498 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අයදුම්කරුවන් 28204 දෙනෙකු ඉදිරිපත් වූ බවයි. නිෂ්පාදන හා ධීවර අංශවලට අදාළව පැවති මෙවර විභාගයෙන් සමත් වූ අයදුම්කරුවන් සංඛ්‍යාව 3839 දෙනෙක්. මෙම පිරිසෙන් පසු නිපුණතා පරීක්ෂණයකට හා කුසලතා පරීක්ෂණයට ඉදිරිපත් කළා. පසුගිය වසර තුළ දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත් ගිය ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 3812 දෙනෙක්. දැන් තවත් දේශීය පුවතක්. මේකමුව බන්ධනාගාරයේ ගැටුමින් තුවාල ලැබූ නිලධාරි දෙදෙනෙකු තවදුරටත් දැඩි සත්කාර එකකේ ප්‍රතිකාර ලබන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක එසි ගජනායක සඳහන් කළේ බන්ධනාගාර නිලධාරීන් 5 දිනකට ආසන්න පිරිසක් තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි. බන්ධනාගාරයේ ගැටුමින් තුවාල ලැබූ 31 දෙනෙකු තවදුරටත් මේකමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ගැටුමින් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ 29ක් දක්වායි. ඒ නට දිනක බන්ධනාගාර නිලධාරීන්
0: සියතා ටොප් ස්ටෝරි අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

හොරතල් වෙන්න ඉතින් තියෙන්නේ තව හරියටම පැයක් විතර තමයි. පැයකුත් නෑ විනාඩි 50ක් 51ක් විතර. කමන්නෑනේ. අපි පුළුවන් වෙලාවේ ආදරෙන් සතුටින් හොරතලෙන් ඉමු. හවස පහට හැබැයි මම යනවා. යන කලින් මාතලේ අලු විහාරෙන් මං දන්නේ හරියේ සසුන් කොන්ක්‍රීට් කියලා එකක් තියෙනවා නේද? ඒකේ දිස්නා ඉන්නවා දිස්නා. ඔ මට මේ දිස්නා කියලා එක්කෙනෙක් මැසේජ් එකක් දැම්මමයි. අපේ දිස්නාට අමතරව. හස්බන්ඩ් ශාමරේ ලකුපතා සසුන්. දෙවෙනි පුතා සඳුන්, දුව සඳුනි. මේ වෙලාවේ සිය තහන ඔක්කොම එකතු කරගන්න කියලා තිබ්බා.

දවස හතරයි වෙනාඩි 12යි වෙලාව. මේ සින්දුව මම ප්ලේ කරනවා නම් ප්ලේ කරන්නේ එක්කෙනෙක්ගේ විශේෂ ඉල්ලීමකට. රොමේනියාවේ අනු එයා තමයි මං හිතන්නේ මේ සින්දුව මම මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ප්ලේ කළා නම් ඒ හැම පාරම මගෙන් ඉල්ලුවේ. පුදුම ආසයි ආ මේ සින්දුවට. මොකද එයාගේ රෝස කුසුම වෙනුවෙන් තමයි එයා මේ සින්දුව හැමදාම මගෙන් ඉල්ලන්නේ. රෝස කුසුමට අදට හරියටම අවුරුද්දයි. දිනේත්‍ර දින්හස්. හලෝ චුඩුමණික. සුදු පුතු. සුදු බබා. සුදු බෝලේ. අම්මෝ නම් ගොඩක් කියන්න පුළුවන්. මොකද ඇත්තටම මේ සුදු බෝලයක් වගේ හරිම හුරතල් පුතණ්ඩියෙක් තමයි ඉන්නේ ලංකාවට ආපු එළේ මාව බලන්න තාම. ඉතින් දිනේත්‍ර දින්හස්, ජනම්දින් මුබාරක්. Many happy returns of the day. සුභම සුභ උපන්දිනයක් වේවා. විදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සපිරි සුපිරිම බර්ත්ඩේ එකක් වෙන්න ඕනි. අමේ තාත්තී මං හිතන්නේ ලංකාවට ආපු වෙලෙත් බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරලා තිබ්බා. ඊට පස්සේ රොමේනියාවට ගියන් පස්සේ එහෙ ෆොටෝ ෂූට් එකක් කරලා තිබ්බා. අද අම්මි ඔයා වෙනුවෙන් රසට කේක් එකක් හදලා, කප් කේක්ස් උත් හදලා. සෙලිබ්‍රේෂන්ස් නේ හැමතැනම. ෂෝ යන්නේ ලංකාවේ හිටියේ නම් මගේ පංගුවත් මට ඉල්ල ගන්න තිබ්බා නේද? කමන්නේ. කොමාරි අද දවස සතටින්ම ගෙවන්න. මොකද ෆස්ට් බර්ත්ඩේ නේ. ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ නේ. බබෙක්ගේ පළවෙනි උපන්දිනේ. ෂෝයි ෂෝයි.

දිනේත්‍ර දින්හස් රෝස කුසුමට විශ් කරන්න යාගේ අම්මී තාත්තිය විතරක් නෙවෙයි ආච්චිලා සීයලා පවුලේ කට්ටිය. අම්මෝ නෑදෑයෝ යාළුවෝ ගොඩාක් ඉන්නවා. චුඩිමැණිකට හැපි බර්ත්ඩේ කියන්න. ඒ ඔක්කොම ආදරෙන් මතක් කරනවා.

0: කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: රජයේ වගකීමක් තමයි ජනතාව ආරක්ෂා කිරීම.
2: විසින් ඕඩිනන්ස් එකේ තියෙන බලතල පාවිච්චි කරලා ආත්ම ආරක්ෂාවේ අයිතිය සහ සිටුේෂන් එක පාලනය කරන්න වෙඩි තබලා තියෙනවා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
3: වරප්‍රසාද තියෙනවා මේ
2: වරප්‍රසාද ඔක්කොටම තියෙනවා.
3: කවුද ඒ කල්ල තියන්නේ? එහෙම
2: මතක තියාන්නේ. එක වාචිකර ප්‍රශ්නකට තියෙන්නේ පිළිතුරු දෙන්නත් විනාඩි 6යි.
4: හයිනන්ගේ තව එක විනාඩියක් තියෙනවනේ.
2: ඒ විනාඩිය දෙන්න. මේ ජෝක් එකක් කරගන්න
4: එපා කරු. කිසිම ජෝක් එකක් නැහැ කරු කතා නායකතුමා.
3: මොකද්ද මේ විකාරේ?
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
7: Fry RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
8: මුළු පවුලටම මගේ ගානටම
7: Coco Fry සතුට රසය ගෙනෙන කුණේ
9: කඩුවෙල නගරයේ මැද New Bypass Road එකේ ඉදවන tallest and safest apartment experience එක OZ නිවාස ඒකක 351ක් ශ්‍රී ලංකාවේ විශාලතම rooftop garden එක සහ lifestyle facilities රසක් සමග 2 and 3 bedroom apartment එකක් මිලියන 35 සිට ඉහළට පහසු ගෙවීමේ ක්‍රම රසක් සමග වැඩි විස්තර සඳහා 0701 347777 ප්‍රයිම් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ භූමි රියල්ටි හෝල්ඩින්ග් සමතන්න.
10: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 732 1000. NIBM The City University, the place to be.
11: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
12: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර. ඕන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන්න ශ්‍රී ලංකාවේ 5G නායකයා.
15: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගා වට්ටම් ගෝල්ඩි සුප්‍රීම් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 320යි. ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 225යි. මංචි සුපර් ක්‍රීම් ක්‍රක ඉතිරි රුපියල් 50යි. ග්‍රෝගාඩ් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 110යි. කාගිල්ස් වර්සිටි
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
16: ගාලුකොටුව නිර්මාණය කළේ කුමන ජාතිකයන් විසින්ද? 1. ලන්දේසි 2. පෘතුගීසි.
17: පෘතුගීසි. සියලු පොකට් මනි අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ සූර්යවැවෙන් නිරෝෂා තමයන්ති.
18: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
17: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152 ට දැන්ම WhatsApp කරන්න.
5: සියත පොකට් මනි.
17: හෙට උදේ 5යි කාලට සියතහන්න.
5: අනුග්‍රහය
19: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook. ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි.
20: තුරට තනි වෙලා ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් ඉන්නවා
2: ගොඩාක් අද්දරේ ෂූ ලෝකෝචේ
1: ඉතාලියෙන් ඉන්නවා
3: සා ෆස්ටයි අපිට හන්න සීත
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි තරංගේයෝ
1: ජපාන් රොමේනියා එවගේම
0: ලෝකෙටම එකයි සනකෙලියක් තමයි සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්වල හවස දෙකට
4: සුදු කොච්චි මරු

හතරයි විනාඩි 28යි වෙලාව. රොටක්ස් කම්පනී එකේ ජී 2980 මොනරු කිරිල්ලි එක්ක යන ගමන් රංග අහගෙන යනවා මාව. රංග, ඔයා අයිය අයිස්ක්‍රීම් කන ගමන් මට ෆොටෝ එකක් එවලා තිබ්බා. මං ඒක දැක්කේ නෑ සුද්දා, දැන් තමයි දැක්කේ. මාර සීන් එක මිස්සුනා ඉතින් මට, සෝරි. ඉතින් මම මතක් කර කර අයිස්ක්‍රීම් කෑවා. රසයිද? ගොඩාක් ඉතින් කන්න පුරුදු වෙන්නත් එපා ඔය සීනි කෑම, හරිද? ඩුබයි වල බෝයිස සෙට් එක ඉන්නවා අදත් අහගෙන. කනිෂ්ක චලන, ඊළඟට මාපලගම, නදුන්, දිලිප් මල්ලි, දමිත් මල්ලි, අචින්ත මල්ලි, ලකා මල්ලි, මේ ඔක්කොම මල්ලිලා. මං හිතන්නේ කවිඳු තමයි අයියා නේ. කවිඳු අයිය තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට වැඩ කරන ගමන් ඉන්නේ කියලා කොරියාවේ මధుරංග මෙසේජ් එකක් දාලා තියෙනවා. සිය තහන ඔක්කොමයි, විශේෂයෙන් අපේ අපේ ස්ටාෆ් එක එකතු කරගෙන තියෙනවා. අනෝ, ජින්ජු කොල්ල ටිකත් එකතු කරගන්නවා කියලා තියෙනවා. ජින්ජු, අනේ ෂෝයේ නම අප්පා. අම්මයි තාත්තයි වයිෆෝයි දුවයි මේ ඔක්කොම එකතු කරගන්නවා කියලා තමයි මෙසේජ් එකේ තියෙන්නේ. ජින්ජු, කවුද මෙසේජ් එක දාලා තියෙන්නේ? පොඩ්ඩයින මට නම හොයාගන්න බෑ. මధుරංගනේ, හරි හරි, ඔයාගෙන කිව්වනේ. ඇල්බම් මුල්ලේ රන්වින් එකේ බොයිස් රට ටිකත් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ ආශිකි 2, මොකද්ද මොකද්ද මොකද්ද ආශිකි 2? අද නම් ආශිකි 2 කියලා තියෙනවා. ඒ කියන්නේ ඉතින් නේද? මන් දන්නවා සුමිහිරි පානේ එහෙම එකක් නේද? මට ආශිකියගේ සින්දුවක් ඔයගොල්ලන්ට දෙන්නත් හිතෙනවා. ඉන්න බලන්න, සුන් රහා හේ අහමුද? හැබැයි අද බ්‍රහස්පතින්දා, අද නෙවෙයි දවස හරින නේද? සිකුරාදට නේද ආශිකී 2 වෙන්න ඕනි? අනද්ද කොහොම හරි යාළුවන්ට කතා කරන්නේ ආශිකී 2 බලමු කියලලු. හොඳයි හොඳයි, අලුත් වැඩ කෑල්ලක්. ඊළඟට මේ අබුඩාබිල් සරත් අයියා මෙසේජ් එකක් දාලා තිනවා ආදරෙන් එකතු කරගන්නෝ. අරි චූටි බබාට විශ් කළා කියලා අබුඩාබිල් සරත් අයියත් කියලා තියෙනවා. ජයනාත්, ඔයාවත් ආදරෙන් මතක් කරනවා, එකතු කරගන්නවා. ඊළඟට මගේ සුදු මැණික මේ ටික සිහියට ගන්න, මට දුන්න ආදරේ කාටත් නොම දෙන්න, රන්මුදු මාල මගේ මැණිකට පළඳන්න, ළඟමද වැරදුනානේ, ළඟදිම දිනක මම එනවා ඉවසන්න. කඩුවල දිලාන්, ජනිත්, දර්ශන, රොෂාන්, නිලුපුල්, මලින්ද, ලියනගේ ඇතුළු කට්ටිය තමයි එකතු කරගන්න කියලා තියෙන මෙසේජ් එක දාලා තියෙන. කවුද? මෙතන නම් ගොඩක් තියෙන නිසා ඔයා කවුද කියලා මට හිතා ගන්න බෑ. කො නම එවන්නකෝ. ළඟදිම දිනක එනවා කිව්වට වැඩක් නෑනේ, ඉවසන්න කිව්වට වැඩක් නෑනේ. මට වාගේ නමවත් එවන්න නැතුව පොළොනරුව සුජිය ප්‍රින්ටර්ස් එකේ කට්ටියත් අම්බෝ කාලෙකට පස්සේ මෙසේජ් එකක් දාලා තියෙනවා. සුජීව ඇතුළු සෙට් එක මාදරෙන් එකතු කරගන්නවා කියලා. වර්ජිනියත් අනුගේ බබාට විශ් කළා කියලා එවලා තියෙනවා. රුමේනියාවේ ඉඳන් ශාලිකා මෙසේජ් එකක් දාලා තිබ්බා, එයාවත් ආදරෙන් එකතු කරගන්න ඕනේ. අම්බලංගොඩ ගවේෂ් ඉන්නවා. ගවේෂ් එක්ක කවුද ඔගලොන්ගේ අර අයියා? චන්දන අයියද? එයාවත් එකතු කරගමු නේද? එහෙනම් ආශිකී 2 වෙමු.

අර්ජිත් සිං කියලා තමල තාදු මෙසේජ්ජ එකක් දාලා තියෙනවා. මේ අර්ජිත් සිං නෙවෙයි, ඒ සින්දු කියන්නේ අන්කිත් තිවාරි. අන්කිත් තිවාරි ඇත්තටම ලස්සන වොයිස් එකක් තිබ්බට මොකද අර්ජිත් සිං තරම් සින්දු කිව්වේ නෑ ලොකුවට. අපරාධ ලස්සන වොයිස් එකක් ලංකාවට ආවා එක පාරක් කොන්සර්ට් එකකට. ඉන්නකෝ බලන්න මං ගත්ත ෆොටෝ එකක් ඇති. මං එවන්නම්.

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 111 377. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
1: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
2: අයියා මට මල් ගොඩක් දීලා.
1: ඔව්වා මොනවද නංගි, අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ
2: H15 පිස්සුවක්ම තමයි.
3: ඇලුමිනියම්මනේ.
4: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
5: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: ඉතුරු ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. ෆිච් රේටින්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
7: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම
8: සමපොස සාමාන්‍ය පිළිම පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0111 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.

දහස් විසි පවසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ටයිමි වන දැවන්ත බෝනස් ප්‍රතිලාභේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින් 98.2 98.4

අවස 4 විනාඩි 47 වෙලාව. ඊජේ අනුර, හයි. ඔයාට තමයි මේ සින්දුව. උපුල් වැල්ලවායේ උපුල්, ඔයත් අහගෙන හිටියා නේද? ඔයා ඉල්ලපු සින්දුව දෙන්න වෙන්නේ නෑ සුත්තා. ඒක ගොඩාක් ස්ලෝ. ඔයා වුණාට මාතක රණ්ඩු කරන්න බලාගෙන ඉන්න කියලා මං දන්නවා. කමන්නෑ. මං ආසයි ඉඳලා හිටලා පොඩි රණ්ඩුවක් වලියක් එම දාගන්න. ඊට පස්සේ ආය ආලු වෙනවනේ අපි නේද? ප්‍රවේණියාවේ දිනේෂ්, ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා. නුවන් කොල්ලා, හලෝ. මේ සින්දුවටත් එක්ක

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
3: හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් දැන් දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ගණේමුල්ල ගම්බල. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්. හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරියක්.
4: කලින් එකට එකක් දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 011 2 123 123.
5: Platina 100 stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන්. DRL headlight, anti-skid braking system සහ electronic fuel injection තාක්ෂණය සමගින් Platina 100 හැඩ වැඩ කාර්යා. David Peters Motor Company Private Limited
6: Loyha Premier League 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර Book My Show within වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT Mobitel BOTV.
7: අද කෑම එක නම් කෑම රසටම තිබුණා
8: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPT පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
9: කොකෝ ෆ්‍රයි RPT පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසෙයි.
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුර කතන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
10: 20 and upgrade.
11: අලුත් song එකක්ද?
10: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
12: Upgrade වෙන්න laptops ගන්න Singer එකට අදම එන්න.
13: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
14: ඔබගේ මංගල දිනේ රණින් සරසන්න නවතම මෝස්තර හා විලාසිතාවලින් නිමෝ මංගලාභරණ ආකර්ෂණීය වට්ටම් සහ වරප්‍රසාද රසක් සමග මිලදී ගැනීමට ජූලි මාස 10, 11, 12 BMICH පරිශ්‍රයේ පැවැත්වෙන ද වෙඩි ෂෝ ප්‍රදර්ශනයේ ස්වර්ණ මහල් කුටිය වෙත පැමිණෙන්න. මංගලාභරණ මිලදී ගැනීමේදී පාරිභෝගිකින්ට විශේෂ ජීවිත රක්ෂණාවලණයක් සමග සුවිශේෂී වාසි රසක් දෙහිමිවේ. ස්වර්ණ මහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
15: මේක තමයි විස්තරේ. දන්න ඕන පත්තරේ.

0: අනුග්‍රහය
1: නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන හාරසියක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
2: අනුවටයි දශම හතරෙන් පැල් මඩුල්ලට.

යන්න හදන්නේ මලියා. ඔයත් තහන් ඉඳලානේ දැන්නේ දන්නේ. කමන්නේ අන්තිම සින්දුවට ආවත් එකතු කරගන්න. WhatsApp messages ගොඩාක් තිබ්බා. ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා කියලා තමයි කියන්න වෙන්නේ. වෙලාව මදි දැන් ඒකයි.

පාරම් මං යනවා. අපි හෙට හම්බෙමුනේ පුරුදු විදියට. හෙට ෆ්‍රයිඩේ හවස දෙකට මං එන්න. එහෙනම් බයි.

මලියා කියලා තියෙනවා මරු සින්දුවක්ලු දැම්මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න. මොකද හෙට පාදයාත්‍රාව යනවලු ඒගොල්ලෝ. මාවත් මතක් කරන්න ඕනේ හොඳේ. මං ආගේ සුදු කොච්චියා.

0: සුබ සන්ධ්‍යාවක් හවස පහය දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් 3-wheel එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3-wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: यह था टॉप स्टोरी।
1: දිස්ත්‍රික් වලට වෙන්වෙන් වශයෙන් මුදල් සංචිත. ඉදිරි අයවැයෙන් සෑම දිස්ත්‍රික්කයකටම වෙන්වෙන් වශයෙන් මුදල් සංචිතයක් ලබා දීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු සඳහන් කළේ ඉන් හදිසි පාලම් මාර්ග හෝ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ කටයුතු මධ්‍යම රජයේ අනුමැතිය එනතෙක් ප්‍රමාද නොකර ඍජුවම දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ඉටු කිරීමට අවස්ථාව හිමිවන බවයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ පැවති දිස්ත්‍රික් ලේකම් සමුළුවට එක්වෙමින්. අධි අවදානම් ලෙස හඳුනාගත් ප්‍රදේශවල ජනතාවට නැවත පදිංචිවීමට ඉඩ නොදෙන ලෙසත්, එවැනි ප්‍රදේශ සඳහා විදුලිය සහ ජලය වැනි මූලික පහසුකම් සඳහා අනුමැතිය ලබා නොදීමට ප්‍රාදේශීය ලේකම්වරුන් පියවර ගත යුතු බවත් දැනුම් දුන්නා. මධ්‍යම කඳුකරයේ සංවේදී භූමිය කළමනාකරණය කිරීම සඳහා විශේෂ බලතල සහිත අධිකාරියක් පිහිටවීමේ පනත් කෙටුම් පත සකස් කර අවසන්. ලබන වසරේදී නව අධිකාරිය කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි සාකච්ඡාවේදී සඳහන් වුණේ. යුද්ධයෙන් අවතැන් වූ පවුල් 13,000ක් ලබන වසරේදී නැවත පදිංචි කිරීමට සැලසුම් කර ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: நாடகம்.
1: மக்களோ,
2: ஹவுடி சண்டி, ஹவுடி ஹவுடி
1: ஹவுடி சாலி. ඔයා කරන දේවල් මේ කරේ ඒ ඉස්සර.
2: දැන් මොකද දැන් මං කරද්දී කරේ ඊට ඊට විරුද්ධයක දැන් කරන්නේ.
1: ඊට වඩා නිර්මාණශීලී.
2: ආ.
1: වඩා පිස්සු හැදෙන එකක් තමයි මම කරන්නේ.
2: දැන් කළා ඔය ඒකද කළේ? ඒකද දැන් කළේ?
1: ඒක තමයි මේක.
2: ඔය කොලේ.
1: ඉතින් කොහමද?
2: කොහමද කියන්න සැන්නේ මම මේ මටයි චාලිටයි වෙච්ච හරි වැඩක් මතක් වෙලා මං ආවේ.
1: හැමදාම ඔයාලට එක එක දේවල් වෙනවා.
2: නෑ නෑ මේ ළඟකදී වෙච්ච එකක් නෙවෙයි. මේ යම් කාලයකට කලින්.
1: හා මෙහෙදි ටෙක්සාස්
2: ඉදදී. ඕ ටෙක්සාස් ඉදදී අපි වතාවක් ගියා ජපානේ.
1: ආහා.
2: හරි. ජපානේ ගිහිල්ලා ඉතින් අපිට ටුවර් ගයිඩ් කෙනෙක් හම්බුණා. මිනිහට මං කිව්වා කන්දක් නගින්න යන්න ඕනේ
1: කියලා.
2: කෙලින්ම මිනිහා කිව්වා යන් ෆුජියාම නගින්න.
1: අම්මෝ ගිනි කන්දක්.
2: ඊට පස්සේ මම බැලුවා මම එන කම්මැලිදේ මෙයා ඌජියාමා නගිනවා කියන්නේ සෑහෙන උඩ නගින්න බෑ කොච්චර මේ උඩ නැගලා මහන්සි වෙන්න බෑ ඊට ටික කොටට බේර ගන්න පුළුවන් තැනක් නැද්ද
1: ඊට පස්සේ
2: කියුවාම මේ ලේසියට යන්න පුළුවන් තැනක් නේද? කොහොම ඉක්මනට යන්න පුළුවන් තැනක් නේද? මං කිව්වා ඔව්. අඩුවේ මහන්සි වෙන්න පුළුවන් තැනක් නේද?
1: මං කිව්වා ඔව්.
2: ඔය කිව්වාම මිනිහා එක්කන් ගියා තැනකට කොහමද දන්නවද සැන්ඩි?
1: පොඩි කන්දක්.
2: පොඩි කන්දක්.
1: කොහෙද මකලෝ මේ පොඩි කන්ද?
2: චර පොඩි කන්දක්ද කියනවා නම්. මේක තමයි ලෝකේ
1: කොටම
2: නිවේදිකාව.
1: නෑ නෑ
2: මෙන්න මේක තමයි ලෝකෙ කොටම
1: නිවේදිකාව.
2: කුඩාම කන්ද කියලා මේකට කියන්න පුළුවන්. හරි. මවුන්ට් හියෝරි.
1: මවුන්ට් හියෝරි.
2: මවුන්ට් හියෝරි. ඒක මේ ජපානයේ සෙන්ඩායි කියන පළාතේ තමයි මේක තියෙන්නේ.
1: හරි.
2: අපි එක්කගෙන ගියා. අපි එක්කගෙන ගිහිල්ලා එක තැනකින් වාහන නවත්තලා මෙතන ඉඳන් අපිට පයින් යන්න තියෙනවා
1: කන්දට.
2: කන්දට කන්දට. අපි දැන් පයින් යනවා. යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා යනවා. කිලෝමීටර් එකක් විතර ගිහම ඔන්න අපි ආව කන්ද පාමුලට. හරි
1: හරි.
2: කන්ද පාමුල මෙහෙම හිටගෙන මෙහෙම ඇස් මට්ටමෙන් බැලුවම කන්දෙන් මුදුන පේන.
1: අනේ ඉතින් ඇයි ඒකද?
2: අනේ ඉතින් කියන්නේ
1: මදිනේ.
2: නෑ නෑ ලේසියෙන් නගින්න පුළුවන් කන්ද.
1: නගින්න බෑනේ ඉතින් ඇස් මට්ටමෙන් පේනවනේ.
2: නෑ නෑ නගින්න උල පඩි හයක් තියනවා නගින්න. පඩි හයක් නැගලා ඕනේ කන්දේ මුදුනට යන්න. මං
1: කන්දේ වට ප්‍රමාණය
2: වට ප්‍රමාණය මැන්නේ නෑ. අපි ගිහිල්ලා ටේප් අරගෙන
1: මේක
2: හරියටම අඩි 9.8 උසයි.
1: අඩි 9.8.
2: අඩි 9.8 ලෝකේ කොටම කන්ද අපි
1: තරණය කළා.
2: මායි චාලි නැග්ග පඩි 6යි අඩි 9.8. හරියටම මීටර් වලින් කිව්වොත් මීටර් 3යි. ජපානේ සෙන්ඩායි වල මවුන්ට් හියෝරි. හියෝරි කන්ද.
1: අද කඳු ගැනද? අද උස කඳු, කොට කඳු, පැතලි කඳු, මහත කඳු.
2: කලබල නැතුව ඉන්නකෝ හවසාය. අමාර වෙනකම් වෙලාව තියෙනවනේ.
1: ඕකේ ඕකේ. හොඳ හොඳ ලාඩක්. හා පිළිවෙලකට යන්න. හොඳ හොඳ ලාඩක්.
2: හොඳ ලාඩම් ගහන්න කලින් මේ කවුද අපි කින්නේ?
1: අද අපි කතා කරන්න එපේ මේ මාළුවේ පුංචි කාර්නිවස ගැන. කඳු ගැන කිව්වට පස්සේ ඒවත් අමතක වෙනවා.
2: ඒකම අමතක වෙනවා. රයිට්. එහෙනම් අද දැන් කියන්න අර
1: හොඳ හොඳ ලාඩම්
2: හැන්දෑ ජාමේ.
3: Mmm.

0: හවස පහයි විනාඩි 16යි.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමග.
2: Fry RBD Poltel 60 වසරකට වැඩි විශ්වාසයෙන්
3: මුළු පවුලටම මගේ ගානටම
2: Coco Fry සතුටු රසය ගෙනෙන කුල
4: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින රසම රස Spicy Crispy Chicken Burgers දෙකක් රුපියල් 1450කට අද මෙන්න ළඟම ඇති Burger King එකට ඩෙලිවරි කරගන්න අමතන්න 0112 123 123
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න
6: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක් දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි කාලකින්දලා මගේ බනත් පොඩ්ඩක් වැඩි කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි
7: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි
8: ගන්නවා ලයිසන් එක
9: දැන් හරිනේ අමාරු
7: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි
6: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක් හැබැයි කොච්චර වැඩි වුණත් ආසා හිතෙන එක දෙයක් නම් තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය
7: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.75ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය
6: 13.19 කෝල් එකක් ගන්නකෝ
7: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉති නේද
10: හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචි කාර් නිවස
11: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්ති දෙන්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසිලීන් ටයිල් එකතුවන නජෙස්ටිකා ලංකා ටයිල්ස්

0: පිළිකු වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: හරිගේ හරිම තැනට ගියහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC ෆයිනෑන්ස්, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන.
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV.
6: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000. NIBM The City University. The place to be.
7: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න. Asset Line Finance. අමතන්න 011-1400.
8: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
9: 100% ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි ආර්.පී.ඩී. පොල්තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
10: කොකෝ ෆ්‍රයි ආර්.පී.ඩී. පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
11: ඇලුමිනියම්මනේ.
12: මාත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
13: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕනතරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: Theater Tele Depaya Alut kalawakata tele natya pelak balanna
15: Oya inne 10 වෙනි ඔලමුලනේ එයාගේ තාත්තා නම වෙයි
16: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්
17: රාජිරිය ගොබ්බයා
18: එයි කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ
19: නිලබල කරේති ඔලමුල පුරේ
20: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත TV තුලින්
21: 98.2 98.4

හවස පහයි විනාඩි 21යි වෙලාව. අපි කොහරි සුපර් මාකට් එකකට ගියාට පස්සේ අපිට හැම දෙයක්ම එකම තැනකින් මිලදී ගන්න තියෙනවා නම් ඒක වඩාත් පහසුයි. හැබැයි හැම දෙයක්ම එකම තැනකින් මිලදී ගත්තට ඒ හැමදේම හොඳම දෙයක් වෙනවා නෝ. තව කොච්චර හොඳද නේ? ඉතින් ඒ වගේ තැනක් තමයි කසාගල ග්‍රීන් සුපර් කියලා කියන්නේ. දැන් මේ වෙද්දි ලංකාව පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. මාතලේ, හතුරුගිරිය, මුල්ලේරියාව, නාරම්මල, ගණේමුල්ල, ගම්පල මේ වගේ ශාඛා ගොඩාක් ව්‍යාප්ත වෙලා තියෙනවා දිවයින පුරාම. ඉතින් ඔබට ආරාධනා කරනවා කසාගල ග්‍රීන් සුපර් වෙත පියනා ගන්න. එතන තියෙන හොඳම දේවල් සහ අනිත් එක තමයි සාධාරණ මිල ගණන් වලට ඔබට භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. එළබළු, පළතුරු, එතකොට ග්‍රොසරි අයිටම්ස් මේ හැම දෙයක්ම කසාගල ග්‍රීන් සුපර් වෙතින් ඔබට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා.

0: ล้านดัง
1: มักกะโล
2: ฮะ
1: มุกัตตาร์คาลิงเกปุกัตตาว
2: บอดมัลทิโอรีคัตตาว
1: โอ้ลูกเกโคตมะคันดลู
2: โ
1: กมดาปิโคตมะคันดเกอนานิติกะเมปาดิหายักกะกีทีเอ็นเน
2: โอ้เมเฮมัยเอกඒගොල්ලෝ ලෝකේ කොටම කන්දටත් වඩා ඕක ඒගොල්ලෝ නම් කරන්නේ ජපානේ කට්ටිය කියන්නේ ලෝකේ නගින්න ලේසිම කන්ද. ලෝකේ නගින්න ලේසිම කන්ද කියලා තමයි ඒක ප්‍රොමෝට් කරන්නේ. ඒක ඇත්තටම මේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්න පාවිච්චි කරන පොඩි වැඩක්
1: ඉතින්. නැත්තම් නිකන් මේ කන්දක් මනින්න කන්දක් කියන්න ගොඩාක් සාධක තියෙනවා. එහෙම සාධක තියෙන හින්දා තමයි මේක කොටම කන්ද වෙන්නේ. එහෙම එකක් නෙවෙයිනේ.
2: එහෙමත් ඇති. ඒ වුණාට ඒගොල්ලෝ ඒක අරගෙන යන්න අර මිනිස්සුන්ට තියෙනවනේ. මිනිස්සු කොහෙ රටක තොටක ඇවිදින්න ගියාම තව එවුන් ගිහිල්ලා බලන තැනක් තියෙනවනම් ඕන බඩ කඩුත්තුවක් එදෙන්න මිනිස්සුන්ට යන්න ඕන වෙනවා. එහෙම ලෝකේ සමහර තැන් සමහර නෙවෙයි ගොඩාක් රටවල් වල තියෙනවා. ඇත්තටම ගිහිල්ලා බැලුවාම මෙලෝ රහක් නැහැ. හැබැයි ඒකට හොඳ කැම්පේන් එකක් කරලා හොඳ ස්ටෝරි එකක් හදලා
1: ඔව්
2: ඒක ඒ රටට ආවොත් ඉතින් ගිහිල්ලා බලන්න ඕන තැනක් බවට පත් කරලා තියෙනවා.
1: ලංකාවෙත් මම නම් කියන්නේ මගලෝ කන්දක් හරි අල්ලන් පොඩි මාගරින් පාරක් ප්‍රොමෝෂන් පාරක් දැම්ම නම් හරි.
2: සංචාරක ව්‍යාපාරය කියන්නේ කොහොමටත් කතා තමයි. කතාව උඩ තමයි වැඩේ තියෙන්නේ. ඉතින් ඒ කතාව හරියට හදාගත්තොත්
1: ගොඩ තමයි
2: මිනිස්සු ඒ කතාව පස්සේ වැටිලා ඇති තරම් දේවල් බලන් එනවා. මං ඒ වගේ තව එකක් කියන්නම්. මේක මේ ඇමරිකාවේ පිහිටලා තියෙන උද්‍යානයක් සැන්ඩි. මේක තමයි ලෝකේ කුඩාම උද්‍යානය.
1: කුඩාම උද්‍යානය
2: පුංචිම පාක් එක.
1: හරි.
2: දැන් ඔයාලට හිතනවනේ පුංචිම පාක් එක කියලා කිව්වහම මේ පාක් එක ඇතුළට ගියාම ගහයි බංකුවයි පොඩි අලපාරයි තියෙන පොඩි
1: එහෙම
2: ගන්නේ දොළුවට එන්නේ
1: ලෝකෙ එක්කෙනෙක් දෙන්නිට වගේ ගිහින් ඉඳගෙන ඉන්න පුළුවන්.
2: එහෙම ගන්න හිතෙන්නේ රයිට්. මේක පිහිටලා තියෙන්නේ ඇමරිකාවේ මිල්ලෙන්ස් පාක් කියන ප්‍රදේශයේ. මේ පාක් එක පටන් ගන්න 1948.
1: ආ
2: හරි. 48 අවුරුද්ද දවසක් ඒ පැත්තේ හිටපු ජර්නලිස්ට් කෙනෙක් මාධ්‍යවේදී මිනිහා දකිනවා ලයිට් කණුවක් හිටවන්න හාරලා අතෑරලා දාලා තියෙන පුංචි වලක්.
1: හරි.
2: කියන්නේ අතෑරලා දාලා කියන්නේ ලයිට් කණුව ප්ලෑන් එක පොඩ්ඩක් වෙනස් කරලා වෙන තැනක තමයි හිටවල තියෙන්නේ. එතන තියෙනවා හාරපු පොඩි වලක් පාරයිනේ. මිනිහා මේක දැකලා නිකන් ජොලියට වගේ මේ වල වැහෙන්න පස්සේ එහෙම දාලා තියෙනවා. ඒ පස් උඩින් මිනිහා මල් පැල කීපයක් හිටවනවා. හරි. ඊට පස්සේ අර මේ ලෙප්‍රිකෝන්ලා ඉන්නේ මේ ඔය මිදුල ලස්සන කරන්න තියන්නේ පුංචි ප්‍රතිමා. අර කොට හාදේව මෙහෙම රැවුල දිග අරේම ඒ හාදෙන් නම් එහෙමත් තියෙනවා. මේ ලෙප්‍රිකෝන් කෙනෙක්වත් ඒක එතන මල් පැල අතරින් තියලා මේක පැට්‍රික්ෝ ටූල්ගේ උද්‍යානය කියලා බෝඩ් එකක් ගහනවා. හරි. ටික දවසක් මේක මෙහෙම තිබුණාම ඒක මිනිස්සුන්ගේ අවධානයට ලක් වෙලා අනිත් මිනිස්සුත් මේ ජෝක් එක ඒගොල්ලන්ගේ ප්‍රදේශයේ තියෙන සංකේතාත්මක උද්‍යානයක් හැටියට බාර ගන්න. මේකට තව තව අය මල් පැල හිටවල වතුර දාලා මේක මේන්ටේන් කරලා පවත්වාගෙන එන්න පටන් ගන්නවා. තාමත් අදටත් මේ කියන උද්‍යානය තියෙනවා. මම මේකේ සයිස් එක කියන්නම්.
1: හරි.
2: ඉච්චි වලක හදපු උද්‍යානයක්. මේකේ සයිස් එක වර්ග මීටර්
1: හරි
2: 0.03
1: වර්ග මීටර්
2: 0.03. ඒ කියන්නේ මීටරේ කොටුවක් ගහලා ඒ කොටු වෙනුත් තුනෙන් පංගුවක් වගේ සයිස් එකක් තියෙන ලෝකේ කුඩාම උද්‍යානය. දැන් අදටත් ඇමරිකාවට එන මිනිස්සු මේ පළාතෙන් ගියොත් ඒ පැත්තට ගියොත් අනිවාර්යෙන් ගිහිල්ලා බලලා පින්තූරයක් එහෙම ගන්න තැනක් බවට පත් වෙලා තියෙනවා මේ පැට්‍රික් ඕටූල්ගේ උද්‍යානය ලෝකේ කුඩාම උද්‍යානය.
1: බලන්න මේ ආතල් එකට කරපු වැඩ.
2: ඕන ලණුවක් මිනිස්සුන්ට ගිල්ලන්න පුළුවන් හරියට ඇබරුව.

0: කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත අමතන්න 0112200
1: පරම්පරා ගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ Alumex.
2: ඇලුමිනියම් ඕන තරම් Alumex නම්
3: ඉස්තපස සාමාන්‍ය පිළිම පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න අමතන්න 0112 544 5000 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
4: 20 and upgrade.
5: අලුත් සොන් එකක්ද?
4: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
6: Upgrade වෙන laptops ගන්න Singer එකට අදම එන්න.

0: ලැබේ. ස්වභාවිකයි, ආරක්ෂිතයි.
1: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩිය. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, අයිෆෝන් ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ ෂොපින්, බිල් පේමන්ට්ස්, ඕනම දෙයකට කෑෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
2: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.

0: අපකින්
1: පහසුව සලසයි සුහදව සලකයි එල්බී රන්නය.
2: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මධ්‍යවට ඩබල් දාලා කන් අප දෙකකුත් දාලා
3: ඇරලහමි
2: ඇහුන් නැද්ද මං කියපුවා
3: නෑ නෑ අහන් හිටියේ
2: මොනවද අහන් හිටියේ
3: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
2: හෑ
3: ඔහුරලහමි one and only සින්දු සියත
1: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
4: අනුග්‍රහය.

0: එන්ඩ සැන්ඩි යන්ඩ ප්ලේන් එක
1: ප්ලේන් එක යන්න ආසයි අවිත්.
0: යන්ගෙන කඩවත.
1: කඩවත කියින් කොහොමද ප්ලේන් එක යන්න?
0: ඇයි කඩවත නුවර පාරයිනේ අර ප්ලේන් එකක් හදනවනේ. පුංචිකාර්නිවසේ.
1: පුංචිකාර්නිවසේ අලුත් ප්‍රොජෙක්ට් එක නේද?
0: ප්‍රොජෙක්ට් එක.
1: මොකද මොකද ඒකට කියන නම?
0: ඒකට කියන නම මියුර් එයා එන්ටර්ටේන්මන්ට් ටර්මිනල් කියලා තමයි මේක හඳුන්වන්නේ. දැන් ගිහිල්ලා ඒ ප්ලේන් එකට නගින්න දෙන එකක් නැහැ තාම.
1: ඒක හදන ගමන්නේ.
0: හදන ගමන්නේ. ඒ දවස අපි දෙන්න තමයි කවදා හරි රටට
1: කියන්නේ.
0: කියන්නේ. ඒ කියන්නේ අපි නිවස මේ වෙන කාටවත් කියන්නේ
1: නැහැ. අපි හෙලි කරනවා.
0: හෙලි කරනවා.
1: අපි රටට හෙලි කරනවා.
0: ඒ අතින් මහර වැඩක් අපි දෙන්න කරන්නේ. අපි දෙන්න මහර වටින වැඩක්
1: නෙවෙයි. හැම දෙයක්ම හෙලි කරනවා වගේ කිව්වම බර වැඩිනේ මකල.
0: හෙලි කරනවා හෙලි කරනවා ගම මට නිකන් එන්නේ නිකන්
1: වත්ත සුදු වෙනවා.
0: සිකත්තයි ගෝඩියයි අරගෙන අපි දෙන්න ඈ ලොකු වාටිය ලොකු තොප්පි දෙකකුත් දාගෙන හෙලි කරනවා හෙලි කරනවා කි කි
1: ඒ හෙලි කරනවා.
0: ඔව් ඒක වගේ තමයි ඔක්කො. ඉතින් කොහොම හරි මේ මියුරයා එන්ටර්ටේන්මන්ට් ටර්මිනල් ළඟදිම ඊළඟ අදීරේ මොකද වෙන්නේ කියලා පුංචි කාර්නිවස් අපිට කියයි. එතකොට අපි ඔයාලට කියනවා. එතකන් අපි කියනවා පුංචි කාර්නිවස් තමයි ලංකාවේ සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගන්නවා නම් විශේෂයෙන් යන්න පුළුවන් හොඳම තැන. යන්න එතෙන්ට යන ඕනම වෙලාවක වාහන 400ක විතර එකතුවක් එතන තියෙනවා. ඔයා කැමති වාහනේ වාට තෝරගන්න පුළුවන්. තනියෙන්ම යන්න එපා වාහනයක් තෝරගන්න යනකොට.
1: කාත් එක්කද යන්න ඕනේ?
0: විශේෂයෙන්ම ගෙදර උන් දැව එක්කගෙන යන්න. ඈ ඊට පස්සේ වාහනේ තෝරලා බේරලා අරගෙන ගියාම බට්ටික හම්බෙන්නේ නැහැ හරියට. බල්ලකොට වාහනේ පාටට කැමති නැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙන බුලේ හින්ද ගෙදර උන් දැවත් එක්කගෙන යන්න. දැන් ගෙදර උන් දැ යනවා නම් වාහනයක් ගන්න ඒත් මේ ගෙදර මායි නෑ කවුද
1: මායියා කියන්නේ? මෙයා
0: මායියා කියන්නේ බිරිඳන්නේ නේද? වාහේ කියන්නේ පුරුෂයාට. ආ ඒ වාහෙත් එක්කගෙන

0: සැන්ඩි ඇමරිකාවේ නෙබ්‍රස්කාවල
1: ඇමරිකාවේ නෙබ්‍රස්කා හාහා
0: නෙබ්‍රස්කාවල තාලි මතකයිනේ නෙබ්‍රස්කා නෙබ්‍රස්කාවල හිටියා ජෝර්ජ් රේන්ඩර්ස් කියලා මනුස්සෙක් ජෝර්ජ් රේන්ඩර්ස්ගේ පුතා ජිම් රේන්ඩර්ස් ජිම් රේන්ඩර්ස් ඉගෙන ගත්තේ එංගලන්තේ
1: හරි
0: එංගලන්තේදි ජිම් රේන්ඩර්ස් දැකලා තියෙනවා ස්ටෝන් හෙන්ජ් එක ස්ටෝන් හෙන්ජ් කියලා කියන්න ගල්ගඩි වලින් හදපු පරණ ඉදිකිරීමක නටබුන් වගේක් තියෙනවා ඒ ගැන හරි වාද විවාද කවුරුත් හරියටම දන්නේ නැහැ මේ ස්ටෝන් හෙන්ජ් කියන්නේ මොකද්ද මේක මොකද දේවස්ථානයක්ද රැස්වීම ශාලාවක්ද මොකද්ද කියලා හරියටම අදහසක් නැහැ හැබැයි මේ මොකද්දෝ එකක් තියෙනවා ඒක ටිකක් අමුතු ආකාරයක ඉදිකිරීමක ඉතුරු බිතුරු මේක දැකලා මේ ජිම්ටත් මේ ගොඩනැගිල්ල මේ නටබුන් ටික දැකලා මේ හරි ආසය හිතනවා මේ හරි අමුතු අයිටම් එකක් මේක හරි ගති මේ වගේ එකක් ඇමරිකාවේ හදන්න පුළුවන් නම් නියමයි පොඩි ඇමරිකන් ගතියක් ඒකට දීලා කියලා හිත හිත තමයි මිනිහා හිටි.
1: හරි.
0: පස්සේ කාලෙක එයා ආපහු නෙබ්‍රාස්කා වලට ඇවිල්ලා එතකොට ජෝර්ජ් රේන්ඩර්ස් ඒ කියන්නේ ජිම් රේන්ඩර්ස්ගේ තාත්තා මැරිලා ජිම් රේන්ඩර්ස්ට ඕන වෙනවා තාත්තා වෙනුවෙන් තාත්තට ට්‍රිබියුට් එකක් තාත්තට ගෞරවයක් හැටියට තාත්තාව මතක් වෙන්න මොකක් හරි එකක් හදන්න. එතකොට මෙයාට හිතෙනවා තාත්තව මතක් වෙන්න අර එංගලන්තෙදි මං දැක්ක ස්ටෝන් හෙන්ජ් එක වගේ එකක් අපේ ෆාම් ලෑන්ඩ් එකේ හදන්න පුළුවන් නම් ඒක නියමයි. ඊට පස්සේ මේකට පොඩි ඇමරිකන් ට්විස්ට් එකක් ගේන්න මිනිහා තීරණය කරනවා ඇමරිකන් ස්ටයිල් පරණ කාර් වලින් හදනවා කියලා. දැන් ඇමරිකන් ස්ටයිල් කාර් කිව්වම අර ඉස්රායි පිටිපස්සයි දෙකම හතරයි පොඩි වෙන වෙන මොඩල් එකක් වෙන හැඩයක් තමයි පරණ ඇමරිකන් කාර්ස් වල තිබුණේ. ඒ පරණ

0: මොඩල් එක ඇමරිකන් කාස් ගෙනල්ල ඇමරිකන් කාස් නහයෙන් බිම හිටවල ඒවා උඩාර ස්ටෝන් හෙන්ජකේ විදිහම අනුකරණය කරමින් ඇමරිකන් කාර් වලින් මිනිහ හදනවා නෙබ්‍රාස්කාවල කා හෙන්ජක. කාහෙන්ජ් කියලා තමයි ඒකට කියන්න ස්ටෝන් හෙන්ජ් ඒ පැත්ත කාර්වලින් හදනවා ඒකට එහින්ද කියනවා කාහෙන්ජ් කියලා. ඉතින් දැන් අද මේ වෙනකොට ඇමරිකාවේ නෙබ්‍රාස්කාවල කියන්නේ ඒ පළාතට යන එන මිනිස්සු අනිවාර්යෙන්ම නරඹන්න යන ලස්සන ඇමරිකන් ස්ටැචු එකක් ඇමරිකන් ස්මාරකයක් හැටියට කාහෙන්ජ් එක පවතිනවා. 1987 තමයි ජිම් රේන්ඩර්ස් මේක හදලා තියෙන්නේ. දැන් එතකොට අවුරුදු 40ක් විතර වෙන්න එනවා. තව සංචාරක ආකර්ෂණය දිනාගත්ත තැනක්. ඉතින් මිනිස්සුන්ව මොනවහරි දෙයක් බලන්න ගෙන්න ගන්න බලන්න පොළඹව ගන්න ඒක මාර විශාල එකක් ලෝකෙ ලොකුම එක ලෝකෙ දැවැන්තම එක ලෝකෙ පළවෙනිම එක එහෙම නැත්නම් ලෝකෙ පොඩිම එක එහෙම වෙන්න ඕනේ නැහැ. හැබැයි ඒක පිටිපස්සේ මිනිස්සුන්ට නිකන් අල්ලල යන
1: දැනෙන
0: කතන්දරයක් තිබුණොත් හරි. එච්චර තමයි ඉතින්.
1: එච්චරයි.
0: ඒක ගැද එච්චරයි.
2: ලන්ඩන්.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින්.

0: Διδάχας Πισιπάμας SLIC Life GV Direction Οπποίμιαν Τέμιουνα Τέβεντ Μπόνες Πρατιλάβη Αγαία Ρουπέλ Κούτι Εκδάχας Χάρασε Χέτα Ικμαβάι Σουηλανκά Insurance Life Πιέκουμεν Μαυκουμεν
1: Αμμά, ஒண்ணு மங்கது ஒக்கும கேமடிக்க கேவ.
2: හොඳல அம்மையா. சீட்டு சீயா பிரிசுது கொக்கோ ஃப்ரை ஆர்பிடி பொதில்லக்கு பொட்டு சதரின் தியான்னு கேமரசட்டு பொடி வெனசக்கலா.
0: கொக்கோ ஃப்ரை ஆர்பிடி பொல்தில் ஹட்ட வசரக்கட வெடி விஷ்வாசி.
3: හොඳபதி அடுப மிலட கசாகில கிரீன் சூப்பர் தென் பேப்பர் வியாப்த சாக்கா ஜாலியக் சமகேன் முல்லேரியாவ அதுரகிரிய மாதலே நானம்மல தனி முல்ல கம்பல கசாகில கிரீன் சூப்பர் ஜீவிதேடி திரியாக். හොඳමද අඩුම මිලට කසාගල ග්‍රීන් සුප ජීවිතයටේ තෙරයා
4: බැංකුවෙන් නුබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115411411 නැතහොත් ළඟම ඇති STB බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
6: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 0112123123.
7: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන Majestica Lanka Tiles.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
9: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB in the City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් Business, Computing, Interior හෝ Fashion Designing, AI and Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011 732 1000. NIB in the City University, the place to be.
10: ඔනර් සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ හෝ බලේලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
11: අද කෑමක නම් කෑම රසටම තිබුණා
2: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි ආර්.බී.ඩී. පොල්තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
0: කොකෝ ෆ්‍රයි ආර්.බී.ඩී. පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාස
9: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: ඔබගේ මංගල දිනේ රණින් සරසන්න නවතම මෝස්තර හා විලාසිතාවලින් නිමව මංගලාභරණ ආකර්ෂණීය වට්ටම් සහ වරප්‍රසාද රසක් සමග මිලදී ගැනීමට ජූනි මාස 10, 11 සහ 12 BMICH පරිශ්‍රයේ පැවැත්වෙන ද වෙඩි ෂෝ ප්‍රදර්ශනයේ ස්වර්ණ මහල් කුටිය වෙත පැමිණෙන්න. මංගලාභරණ මිලදී ගැනීමේදී පාරිභෝගිකින්ට විශේෂ ජීවිත රක්ෂණාවලියක් සමග සුවිශේෂී වාසි රසක් හිමිවේ. ස්වර්ණ මහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
9: අපොස සාමාන්‍ය පිළිම් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න අමතන්න 0111 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා
12: පහසු වෙලා තෑගි වැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
13: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලයේ
8: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 737 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
14: 98.4 98.4

அமுத்தன்ன வின்வாய் 1114 700.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: මේකමුව බන්ධනාකාරය ගැන පරිපාලනයෙන් තීරණයක් තවත් නිලධහරින් දෙදෙනෙකු බරපතල තත්ත්වේ කොරියා රැකියාවලට 2498 දෙනෙකු සුදුසුකම් ලබයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 දෙනෙකුට ඩෙංගු නැත්ත වෙනුවට ඇත්ත ගැන විමල්ගේ අභියාචනය නිෂ්ප්‍රභයි. පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයට සියල්ල සූදානම්.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
4: 98.2 98.4

0: 라당.
1: 샌디 앞이 야무 크로에시아어 발라.
2: 크로에시아어.
1: 아이 와해도 부르면 거기 크로에시아어게 크로에시아어 놓고.
2: 네버리라가.
1: 어머 하드네 크로에시아어 앞이 안네요. 자그레브 키에나 발라드. 미해 티에나와 빈두누 사바드타반게 카우트카가레 케라. Museum.
2: Bindunu Sabadithavayange
1: Kautukagare. Museum of Broken Relationships. Lassana kathawak thiyenne.
2: Hari.
1: Lassana kathawak. Me kathave innawa.
2: Mata love music ekak denna
1: ganna. Ah denna. Cutting epa, cutting epa.
2: Hari.
1: Cutting epa, aadare panaduwa.
2: Paladore.
1: Tarunek saha taruniyak premaniya sambandheka velila hitiya. එක්කෙනෙක් කියන්නේ ඔලින්කා සහ ඩ්‍රේසන් කියන දෙන්න. එහෙම ඉඳලා ඉතින් අර ආදරයට ඉතින් එයා මෙයාට මොනා හරි දෙනවා, මෙයා එයාට මොනවා හරි දෙනවා, ලිපි හුවමාරු කරගන්නවා, තෑගි අරන් දෙනවා. ඊට පස්සේ දෙන්නත් එක්කම ගිය කොහෙ හරි තැනකින් මතක හිටින්න සිහිවටනයක් අරගෙන ආදි. එහෙමනේ ඉතින් මේ ප්‍රේම කරද්දි. එහෙම ඉඳලා මේ දෙන්නගේ සම්බන්ධය ඉවර වුණා. හරි. හැබැයි දෙන්න තරහ නැහැ. කතා බහ කරනවා. යහළුකම් තියෙනවා.
2: හරි.
1: ඒ තියෙන ගමන් කතා වෙනවා. අම්මෝ අපි ඉතින් අර ලව් කරන කාලේ එකතු කරපු දේවල් නේද? ඒවා හරිනම් කෞතුකාගාරයක තියන්න වටින තරම් දේවල් ඊතර තියෙන කොච්චරද මම ඔයාලට පස්සේ මම ඔයාලට අරද්දුන්නේ අර මේක. ඊතර ඔයා මට දුන්නේ අර අහවල් එක. ඒ ඔක්කොම අල්ලග ඔහොම කියලා මේක නිකන් වරින් වර ඒගොල්ලෝ කතා බහ වෙලා අවසානයේදී එක වෙලාවක ඒගොල්ලෝ තීරණය කරනවා මේ විහිළුවට විහිළුවට කතා වෙන එක ඇත්තක් බවට පත් කරන්න. ඒගොල්ලන්ගේ ආදර කතාවේ ලස්සන ලස්සන පුංචි සීවරණ ටික තියන්න තමයි ඉස්සෙල්ලම මේ බිඳුනු සම්බන්ධතාවයේ කෞතුකාගාරය නිර්මාණය කරන්නේ. ඊට පස්සේ ටික ටික කාලයක් එක්ක එක ඒකට තව තව කට්ටිය ගෙනල්ලා තමන්ගේ ආදරයන් බිඳ වැටුනහම ඒවැ මතක සීවටන හුවමාරු කරගත්ත ඇඳුම් පැළඳුම් තෑගි භෝග ලියපු ලියුම් මෙහෙම ගෙනල්ලා මේ කෞතුකාගාරයට බාර දීලා බාර දීලා බාර දීලා දැන් ක්‍රොයේෂියාවේ මං කොහේ කියලාද මේ කිව්වේ සැග්‍රෙබ් වල ක්‍රොයේෂියාවේ සැග්‍රෙබ් වල මේ මියුසියම් ඔෆ් බ්‍රෝකන් රිලේෂන්ෂිප්ස් කියන එක සංචාරක ආකර්ෂණය දිනාගත්ත ප්‍රධාන මධ්‍යස්ථානයක් හැටියට එහි ක්‍රියාත්මක වෙනවා.
2: හරි ලස්සනයි මක්
1: හරි මරු නේද? ඒකේ තියෙන අමුතු නිකන්
2: අනිත් ඒ වගේ අදහසක් එනවා කියන්නේ
1: එනවා කියන්නේ නේද? ඉතින් මේ කියන්නේ ප්‍රේමයක් හොම්බෙන් ගියාට කමක් නැහැ මේ වගේ වටින කියන අදහසක් ලෝකෙට එනවනම් මේකේ ඔය තග්ගල් ගිල බූට් එකක් කල්පනා කරලා බලන්න මොනවද මේ ලෝකෙට කරන්න පුළුවන්.

0: ඔස්ට්‍රේලියාවේ තියෙනවා සැන්ඩි මරු තැනක් හරිද?
1: ඔස්ට්‍රේලියාවේ?
0: ඔව්, ඔස්ට්‍රේලියාවේ මේ සිඩ්නි වල තියෙනවා. එකත් මේ සංචාරක ආකර්ෂණයේ දිනාගත්ත තැනක් හරිද? මෙතන ඇවිල්ලා මේකට කියන්නේ මේ ද ලොකු අලි.
1: අලි ගෙඩියක්?
0: ද ලොකු අලි. ද බිග් පොටැටෝ.
1: ද ලොකු අලි.
0: හරි. සිඩ්නි වලිනුත් කිලෝමීටර 130ක් විතර ඈත තැනක තමයි මේක තියෙන්නේ. විශාල
1: ගලක්.
0: අලගෙඩියක්. ඇත්ත අලගෙඩියක් නෙවෙයි. විශාල අලගෙඩියක් වශයෙන් නිර්මාණය කරපු මේක ෆයිබර් වලින් හදලා තියෙන්නේ. මීටර් 10ක් විතර දිග තඩි අලයක්. හරිද? ඒකට කියන්නේ ද බිග් පොටැටෝ
1: කියලා.
0: ඉතින් ඒ පැත්තේ යන මිනිස්සු, ඒ කියන්නේ ඒ ප්‍රදේශයේ අල වගාව ප්‍රචලිතයි. ඒ හින්දා ඒක සංකේතවත් කරන්න තමයි ඒක හදලා තියෙන්නේ. ඒකත් සංචාරක ආකර්ෂණයක්. ඔය අරුණහම ඔස්ට්‍රේලියාව මේ වැඩේට හරිම හපන් ඈ. මේ ගැඩි පොඩි ඒවා ලොකුවට හදලා තියෙනවා.
1: පොඩි ඒවා ලොකු කරලා පෙන්නනවා.
0: පෙන්නනවා පෙන්නනවා. ඒගොල්ලන්ගේ තියෙනවා ලොකු කෙසෙල් ගෙඩිය කියලා තැනක් තියෙනවා. ද බිග් බනානා. එතන හදලා තියෙනවා ෆයිබර් වලින් විශාල කෙසෙල් ගෙඩියක්. ඊට පස්සේ තියෙනවා ද බිග් පයිනැපල්. ලොකු අන්නාසිය. ලොකු ඉස්සා කියලා එකක්
1: තියෙනවා.
0: ඔයිස්සෝ ඉන්නවා. ඒ ද බිග් ප්‍රෝන් කියලා එකක් හදලා තියෙනවා. ඔය බිග් පොටේටෝ කියන්නේ එහෙම එකක්. ඉතින් මේ ඇත්තටම සංචාරක ආකර්ෂණය දිනාගන්න තැනක් නිර්මාණය කරන එක කෙතර අමාරු නෑ. ඒකට ටිකක් එෆර්ට් එකක් දාන්න ඕනේ. ස්ටෝරි එක හරියට හදන්න ඕනේ. දැන් දකුණු කොරියාවේ තියෙනවා මේ, ඔයා දන්නවද, අර දකුණු කොරියාවේ ලෝක ප්‍රසිද්ධ වෙච්ච ගායකයෙක් ඉන්නේ සයි.
1: සයි.
0: සයි කියලා අර මේ එයාගේ සින්දුවක් තියෙන ගංගම් ස්ටයිල් කියලා. අන්නේ ගංගම් ස්ටයිල් සින්දුවේ තියෙනවා එයාගේ පොඩි ඩාන්ස් මූව් එකක්
1: සුවිශේෂී.
0: ඒ ඩාන්ස් මූව් එකේදී සයි අත් දෙක තියාගන්න විදිහට හදපු අත් දෙකක් තියෙනවා දකුණු කොරියාවේ එක්තරා තැනක.
1: ඒ එයාගේ සින්දුවෙන් පස්සේද නැත්නම්
0: සින්දුවෙන් පස්සේ? සින්දුවෙන් පස්සේ. එයාගේ අත් දෙක ඒ ඩාන්ස් මූව් එකේදී හදපු ලොකු අත් දෙකක් තියෙනවා. ඒ අත් දෙකවට නිතරම මේ සයිගේ ගංගම් ස්ටයිල් සින්දුව හයියෙන් දාලා තියෙන්නේ. ඉතින් ටුවරිස්ලා ඇවිල්ලා අර අත් දෙක යට පොඩ්ඩක් ඉඳලා ගංගම් ස්ටයිල් සින්දුවට නටලා ඒ නටන එකේ පොඩි වීඩියෝ එකක් අරගෙන ඒක අප්ලෝඩ් කරලා විනෝද වෙලා යනවා. වෙන ඇති දෙයක් නැහැ.
1: ඒක තමයි සතුටේ.
0: ඒක තමයි ඉතින් වැඩේ. එහෙම ඉතින්
1: මේ සමහර විට දැන් ওই කඩවෙත හදනවනේ ප්ලේන් එක.
0: ඔව්.
1: මිනිස්සු එයි. ප්ලේන් එක බලන්න.
0: ඔව්, එන්නිට තේරෙන්නිට
1: තියෙනවා.
0: එහෙම එන්න තැනට වැඩ සලස්සන්න පුළුවන්.
1: ඔව්, මාළුවේ පුංචි කාණියෝස දැන් ඒ වෙද්දි දැන් මේ වෙනකොටත් ඒගොල්ලෝ වැඩේ හදාගෙන යන ගමන්නේ.
0: ගමන්නේ. අපි බලමු ඉතින් ඒගොල්ලෝ එන්න තැනට වැඩේ සලස්සයිද කියලා. දැනට අපි කියන්නේ නම විතරයි.
1: ඔව්.
0: මියුර් එයා එන්ටර්ටේන්මන්ට් ටර්මිනල්. ඒක තමයි ඔය කඩවත නුවර පාර ආසන්නේ ප්ලේන් එකක් හදාගෙන යනවා ඔයගොල්ලෝ දැක්කනම්. ඒක පුංචි කාර්නිවසේ ප්‍රොජෙක්ට් එකක්. ප්‍රොජෙක්ට් එකේ නම තමයි මියුර් එයා එන්ටර්ටේන්මන්ට් ටර්මිනල්. එතන වෙන්න යන්නේ මොකද කියලා එයාලා පස්සේ කියයි. එතකන් ඉතින් දැනට ඔයගොල්ලන්ට මාහරි වාහන විශ්වාසයක් කරගන්න ඕන නම්, තමන්ගේ වාහනේ විකුණ ගන්න ඕන නම්, එහෙම නැත්නම් වාහනයක් අලුතෙන් ගන්න ඕන නම් යන්න මාළඹේ පුංචි කාර්නිවසට. එතන ඉතින් වාහන හොඳයි, තත්ත්ව පරීක්ෂාවට ලක් කරලා තියෙන්නේ, ඩොකියුමෙන්ට්ස් චෙක් කරලා තියෙන්නේ, එන කෙනා විශ්වාසයෙන් ගන්නවා, විකුණන කෙනාටත් ලේසි කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.
1: ඒක හැමෝම දන්න කාරණයක් මේ වෙද්දි.
0: මම දැන් කීපාරක් කියලා තමයි මටම කියලා එපා වෙලා
1: තියෙන්නේ. අනිත් එක කටපාඩම්.
0: ඕ. මිනිස්සු ඒක දන්නවා. ඒ හින්දා යන්න මාළඹේ පුංචි කාර්නිවසට. පුංචි කාර්නිවස වාහන උද්‍යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර, මාළඹේ.

අපි ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන්නේ ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න. 0115 732 1000. NIB The City University, the place to be.
4: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
5: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකින් 1000කට වැඩි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone නැතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න.
8: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත් කම.
9: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
10: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
11: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතය සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
9: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0715 492 492 0715 132 77.
12: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: Padang.
1: මකලෝ, අපේ ගමේ හදන ලොකුම පොල් ගෙඩිය සංචාරක ආකර්ෂණය දිනාගන්න.
2: මොනවද හදන්නේ? ඔයා ගොළුද?
1: පොල් නෙලිවල.
2: පොල් නෙලි එකතු කරලා එකතු කරලා හදනවා.
1: ලොකුම පොල් ගෙඩිය හදන.
2: ඔයාගේද අදහස?
1: මගේ අදහස. ඒ දැන් ආවේ.
2: ඔළුව හැපිච්ච වෙලාවක අදහස ආවේ. තත්ත නිකම්ම ආවද?
1: නිකම්ම ආවේ.
2: ඔළුව මේ හොල්ලලා හොල්ලලා බිමට හැලුවාම අදහස වැටෙනවද? නෑ නෑ, හැබැයි හැබැයි ඔයා ඔය කියන වැඩේ වුණත් ඒක කොයිතරම් මෝඩ අදහසක් වුණත් චාලි, ඒක පවා වැඩ කරන්න ඉඩ තියෙනවා. එහෙම එහෙම වැඩ කරලා තියෙනවා. දැන් මං වාට එහෙම තැනක් කියන්න තව එකක්. මේක තියෙන්නේ කොහෙද? මේක තියෙන්නේ කෝක සිටි.
1: කෝක සිටි කොහෙද?
2: කෝක සිටි තියෙන්නේ ඇමරිකාවේ. එහෙ තියෙනවා ලෝකයේ විශාලතම නූල් බෝලය. හරිද? ලෝකෙ ලොකුම නූල්
1: බෝලේ.
2: මේක මේ 1953 ඒ කාලෙ හිටපු ෆ්‍රෑන්ක් ස්ටෝබර් කියලා හාදේකුට හිතිච්ච එකක්. මිනිහා ළඟ ඉතුරු වෙලා තිබිච්ච නූල් බෝලයක් ගෙනල්ලා ඒක මේ තැනක එල්ලලා දවසින් දවස හම්බෙන නූල් කෑලි ගෙනල්ලා ඒ නූල් බෝලේ වටේ ඔතනවා.
1: ඔතන
2: ඒක ලොකු වෙනවනේ. අන්තිමට දැන් මේ ෆ්‍රෑන්ක් ස්ටෝබර් මැරෙනකොට, ඒ කියන්නේ 1974, එතකොට වෙන්න එන්න දොයිය පතන් නූල් කෑලි එකතු කරපු නූල් බෝලයක් හැදිලා තියෙනවා. ඒ ගමේ මිනිස්සු ඒ නූල් බෝලෙට අමතක වෙන්න දුන්නේ නැහැ. එදා ඉඳන් මේ වෙනකන් තාමත් ඒගොල්ලෝ වරින් වර ඒකේ දැන් නම් ඒක වාර්ෂික උත්සවයක් හැටියට අවුරුද්දකට සැරයක් ගමේම කට්ටිය එකතු වෙලා සංචාරකයොත් ඇවිල්ලා මේ නූල් බෝලෙට නූල් ඔතනවා. මේ වෙනකොට නිකන් ටොන් 9ක විතර බර විශාල නූල් පන්දුවක් එතන නිර්මාණය වෙලා තියෙනවා. මීටර් 12ක විතර වර්ග ප්‍රමාණයක් තියෙන විශාල නූල් බෝලයක්, වට ප්‍රමාණය මීටර් 12ක විතර. ටොන් මං කීයද කිව්වේ බර කියලා? ටොන් 9ක් විතර බර විශාල නූල් බෝලයක් දැන් එතන හැදිලා තියෙනවා. ඒක බලන්න මිනිස්සුත් වෙනවා. ඒක නූල් ලොතන්න මිනිස්සු වෙනවා. බලන්න මේ හරිම සරල පුංචි දෙයක් මිනිස්සුන්ට එකතු වුණාම දීර්ඝ කාලයක් පවතින ලොකු ලස්සන කතාවක් බවට පෙරලන්න පුළුවන්. දැන් ඒකේ තියෙන අර යකාගේ නූල් පන්දුව නූල් ලොතලා මැරලා ගියා පිස්සුනා කියලා අහක බලා ගන්න නැතුව අනිත් මිනිස්සුත් ඒකට තමන්ගේ කොටස එකතු කරන්න පටන් ගත්තාම ඒක ලස්සන කතාවක් වෙලා ලෝකෙ පුරා පැතිරලා ගිහිල්ලා ලෝකෙ මිනිස්සු අතින් සල්ලි වියදම් කරගෙන බලන්න එන නූල් බෝලයක් බවට පත් වෙලා තියෙනවා.
1: ලෝකේ
2: පොඩි නූල් බෝලයක් වගේ පැටලිල්ලක් තමයි. හැබැයි ඒක ඇතුලේ ලස්සන ගැට වැටිච්ච තනුත්
1: තියෙන. දවසක ඔයත් එයි අපේ ගෙදර.
2: මම පොල් ලෙලි වලේ හදපු පොල් ගෙඩිය බලන්න. එන්න හදන්න හදාගෙන යන්කො.
1: එහෙනම් අපි හෙට හම්බෙමු.
2: ඔව්, අද ගිහිල්ලා ඔයා පොල් ලෙලි තලන්න ඕනේ ඇතිනේ. පොල් ගෙඩිය හදන්න.
1: එහෙට එන්න පොඩක් පරක්කුයි.
2: ලන්ඩන්.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: බන්ධනාගාර ගැටුමෙන් මියගිය 24 දෙනෙකුගේ මරණ පරීක්ෂණ අවසන්. මීගමුව බන්ධනාගාරය අපරාධ ස්ථානයක් බව පරිපාලනය කියයි. ඩෙංගු මැඩලීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 දෙනෙකුට ඩෙංගු. නැත්ත වෙනුවට ඇත්ත ගැන විමල්ගේ අභියාචනය නිෂ්ප්‍රභයි. ඉරානයේ ඉලක් 170කට ඇමරිකාවෙන් ප්‍රහාර.
0: දේශීය සියත. Local news on theater. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මේගමුව බන්ධනාකාරයේ ගැටුමින් තුවාල් ලැබූ නිලධහරින් දෙදෙනෙකු තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව බන්ධනාකාර දෙපාර්තමේන්තුව පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක AC ගජනායක සඳහන් කළේ බන්ධනාකාර නිලධහරින් 5 දෙනෙකුට ආසන්න පිරිසක් තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි. බන්ධනාකාරයේ ගැටුමින් තුවාල් ලැබූ 31 දෙනෙකු තවදුරටත් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ගැටුමින් මියගිය සංඛ්‍යාව ඉහළ කුස් ඇත්තේ 29 දෙනෙකු දක්වායි. ඉන් 8 දෙනෙකු බන්ධනාගාර නිලධහරින්. 24 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ අවසන් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. සියත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඉන් 14 දෙනෙකු වෙඩිවැදීමෙන්ද 9 දෙනෙකු පහරදීම් හේතුවෙන්ද මියගොස් ඇති බවට අනාවරණ වී ඇති බවයි. එක් මරණයක් සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී ඇති බවද සියත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා. අගුණුකොළ පැලස්ස, බූස්ස සහ වැලිකඩ යන බන්ධනාගාරවලදී රැඳවියන් 3 දෙනෙකු මෙයාමේ සිද්ධි සම්බන්ධයෙන් පොලිසියෙන් විමර්ශන ක්‍රියාත්මකයි. පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ අදාළ බන්ධනාගාර අයත් පොලිස් තහන මගින් එම විමර්ශන ක්‍රියාත්මක කරන බවයි. මේගමුව බන්ධනාගාරයේ සිට අගුණුකොළ පැලස්ස බන්ධනාගාරයට සහ බූස්ස බන්ධනාගාරයට මාරු කර යවූ රැඳවියන් 2 දෙනෙකු හදිසියේ ඇති වූ රෝගී තත්වයන් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගියා. මේගමුව බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යවූ රැඳවියෙකුද සියදිවි හානි කරගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. මේගමුව බන්ධනාගාරයේ රඳවා සිටි කාන්තා රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත යොමු කළා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ දිනේදී අදාළ රැඳවියන් වාරියපොළ සහ බෝගම්බර යන බන්ධනාගාර වෙත මාරු කර යවා ඇති බවයි. අදාළ බන්ධනාගාරයේ රඳවා සිටි විදේශීය කාන්තා රැඳවියන් පිරිසක්ද ඒ අතරට ඇතුළත්. මේගමුව බන්ධනාකාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයත් සමග එහි රඳවා සිටි කාන්තා රැඳවියන් පිරිසක්ද විරෝධතාවයක නිරත වී සිටියා. මේ වන විට ක්‍රමානුකූලව එම රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත යොමු කරමින් සිටින බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක AC ගජනායක පැවසුවේ. මීගමුව බන්ධනාගාරයේ සිටි රැඳවියන් 10කට අධික පිරිසක් මේ වන විට වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මීගමුව බන්ධනාගාරයේ සියලුම රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා බන්ධනාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට නියමිත බවයි. මේ අතර ප්‍රතිසංස්කරණය කිරීම අවසන් කරන තෙක් තාවකාලික පදනමින් මහමෝදර සහ පැරණි බෝගම්බර පරිශ්‍රවල බන්ධනාගාර පිහිටුවන බව අධිකරණ අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශය සඳහන් කළේ බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් එම පරිශ්‍රය දැඩි ලෙස විනාශයට පත්ව ඇති බවයි. එය අපරාධ ස්ථානයක් බවටද සැලකෙන බවයි අමාත්‍යංශය සඳහන් කළේ. එම පරිශ්‍රය තුළ රැඳවියන් රඳවා තැබීම නුසුදුසු බවට තීරණය කර ඇත්තේ බන්ධනාගාර පරිපාලනය විසින්. විමර්ශන කටයුතු අවසාන වීමෙන් පසු මීගමුව බන්ධනාගාර පරිශ්‍රය ප්‍රතිසංස්කරණය කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට හැකිවන පරිදි රැඳවියන් බහුතරයක් මාරු කර ඇත්තේ වෙනත් බන්ධනාගාර වෙතයි. බන්ධනාගාරවල සිටින රැඳවියන් සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් සුදුසු පරිශ්‍ර වෙත රැඳවියන් යම් ප්‍රමාණයක් යොමු කිරීමේ අවශ්‍යතාව පැනනැගී ඇති බවයි අධිකරණ අමාත්‍යංශය සඳහන් කළේ. රැඳවියන්ගේ තදබතිය හේතුවෙන් බන්ධනාගාර පවත්වාගෙන යාමේදී අනතුරුදායක තත්ත්ව උද්ගත විය හැකි බවයි සිරකරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානයේ සභාපති නීතිඥ සේනක පෙරේරා පැවසුවේ.
3: අපි බැලුමකට හුලං ගහන්න ඕන ප්‍රමාණයක් තියෙනවානේ. ඊට වඩා ගැහුවොත් ඒක පුපුරලා යනවානේ. ඕක ඕනම කෙනෙක් දන්නවා. ඕක පොඩි ළමෙක් පව දන්න දෙයක්. ඉතින් ඒ පොඩි ළමෙක් පවා දන්න දෙය තමයි අපි කිව්වේ වන්දනාගාර පුපුරලා යන්න නියමිතයි. මේ විදිහට සිරකරුවන් සාල වශයෙන් මේ වන්දනාගාර වලට දැමීම තුලින් රදබදයක් එක්කම එන ඒ අයගේ තියෙන සනීපාරක්ෂක සහ අනිකුත් පහසුකම් වල ගැටලු තුලින් මම හිතන්නේ මේක ඉස්සරහට වන්දනාගාර පවත්වගෙන යාම සාල අනතුරුදායක තත්වයකට පත් වෙලා තමයි තියෙන්නේ.
1: බන්ධනාගාර තුල පවතින තදබදය සඳහා විසඳුම් ලබා නොදුනහොත් ඉදිරියේදී සෙසු බන්ධනාගාරවලද ගැටුම් ඇතිවිය හැකි බවයි නීතිඥ නාමල් රාජපක්ෂ කියා සිටියේ.
4: 10000 වල දැන් 4000 ඉන්නවා 4000ම මේ වගේ වුණාම පැපේ පුපුරනවා පුපුරුවාම ඒකෙන් ප්‍රයෝජන ගන්න යම්කම් කණ්ඩායම් ඉන්නවා ඒක තමයි හේතුනේ මේ අධිකරණ ඇමතිකමට මේක තේරෙන මිනිස්සෙක් මේක ඇවිල්ලා මේක කරන්නේ අවුරුදු දෙකක් ගිහිල්ලා මම විජේස රාජපක්ෂලා මොනතරම් දුර්වලකම් තිබුණත් මේක ඉක්මනට කරේ නැත්තම් මේක ගාලට යනවා මේක වැලිකට යනවා මේක හැමතැනටම පුපුරනවා.
1: බන්ධනාගාර රෝහල්වල කිසිදු ඖෂධ හිඟයක් නොමැති බව සෞඛ්‍ය නියෝජ්‍ය මාත්‍ය හංසක විජේමුණි පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමින්.
5: බන්ධනාගාර රෝහලට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව තියෙනවා, පෙන්ඩෝල් විතරක් තියෙනවා කියන එක අපි පිළිගන්නේ. අපි දැක්ක මීගම් බන්ධනාගාරයේ තිරකරුවන් විසින් අපේ රෝහලේ ඖෂධ ගබඩාව කඩලා දාලා තියුණා. ඒතකොට එතනත් ඖෂධ විශාල ප්‍රමාණයක් තියුණා. ඒ කියන්නේ ඒ බන්ධනාගාරවල රෝහලේ තත්ත්වය මත තිබිය යුතු අවශ්‍ය සියලුම බෙහෙත් බන්ධනාගාරවලට අපි සලසලා තියෙනවා. ඒ වගේම අපි දැනට ක්‍රියා කරගෙන යනවා විශේෂයෙන්ම ජාතික රෝහලේ වගේ සිරකරුවන් සඳහා වූ වෙනම වාට්ටුවක් සකසන්න තියෙන අවශ්‍යතාව පිළිබඳ මොකද රෝගීන්ගේ සහ සිරකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්.
1: සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන සඳහන් කළේ අධිකරණ අමාත්‍යවරයා නිසි පරිදි කටයුතු නොකිරීම හේතුවෙන් මීගමුව බන්ධනාගාර ගැටුම උත්සන්න වූ බවයි. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් අමාත්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
6: ඉරිදා දවසේ සිද්ධ වෙච්ච සිදුවීමට කාටවත් වග කියන්න බෑ. හැබැයි සඳුදා දවසේ සිද්ධ වෙච්ච සම්පූර්ණ ක්‍රියාවලියට වග කියන්න ඕනේ බන්ධනාගාර ඇමතිවරයා. මේ මරණ 27න් 25කට වග කියන්න ඕනේ බන්ධනාගාර ඇමතිවරයාගේ අදූරදර්ශී සහ අකාර්යක්ෂම වැඩපිළිවෙල. ඇත්තටම බන්ධනාගාර ඇමතිවරයා තමයි මේ සමූල ඝාතනයේ මිනීමරුවා. ආණ්ඩුව පැත්තෙන් අමාත්‍යවරයාගේ නියෝගය ආවනම් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මේ බන්ධනාගාරයේ වටේට යනවා. ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ගිහිල්ලා මේ කැරල්ල පාලනයට අවශ්‍ය ආකාරයට ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ වෙනුවට කළේ මොකද්ද? නිරායුධ නිලධාරීන් පිරිසක් මේ ස්ථානයට යවලා ඒ අයගේ ජීවිත අනතුරේ දැම්මා. ඔහු ඒ වගකීම බාරගත්තා. ඒ බාර ගැනීම පිළිබඳව ඉදිරි කාල සීමාවේදී ආණ්ඩුවෙන් ඉල්ලනවා ස්වාධීනව පරීක්ෂණයක් කරලා මේ ඇමතිවරයාට විරුද්ධව කටයුතු කරන්න කියලා.
1: මේ ඔහුට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය මාත්‍ය සුනිල් වටගල
7: මාර කතාවක් කියනවා. බලන්නකෝ, බන්ධනාගාර ඇතුලේ තියෙන මද්‍රව්‍ය ජාලය වළක්වන්නත් ඒවායේ ඔත්තු සපයන එක වළක්වන්නත් හැකියාවක් තිබුණේ නෑ මන්ත්‍රීතුමාට. අන්න මන්ත්‍රීතුමා ඔයාට හොඳ උත්තරයක් දුන්නා. අර එක අම්ම කෙනෙක් තනි වාක්‍යයකින් උත්තරයක් දුන්නා. මොකද්ද? හරි සංවේදී කතාවක්. ඒ සංවේදී කතාව ඇතුලේ කියන්නේ තිරේ ඉන්නේ දරුවා මගෙලේ, මේකට වග කියන්න ඕන හිටපු දේශපාලඥයා සහ කියලා තව කතාවක් කියනවා. එතකොට මේක ක්‍රියේට් කළේ ඔබතුමා මැරලා ඉපදිලා නැහැ. මේ බන්ධනාගාරය ඇතුලේ තියෙන ඛේදවාචකයක් කරේ නිර්මාපකයෝ අපිට ඇඟිල්ල දික් කළා කියනවා. ඇයි වත්මන් නැමැති මේක නැවැත්වුවේ නැත්තේ කියලා. එක පුදුම කතාවක්.
1: නියෝජ්‍ය මාත්‍ය කෞශල්‍ය ආරියරත්න සඳහන් කළේ පොදුජන පෙරමුණේ සමාජිකයන්ට පමණක් නොව සමගී ජනබලවේගයේ සමාජිකයන්ටද මේවන විට මද්‍රව්‍ය පිළිබඳ චෝදනා එල්ලවන බවයි.
8: යොහාන් වික්‍රමසිංහ කියලා හිටපු පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක් ප්‍රාදේශීය සභාවේ ගිය සැරේ සමගී ජනබලවේගයේ වත්තල පැත්තේ කොට්ටාෂ අපේක්ෂකයෙක් අද උදේත් මද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් ඉඳලා අහු වුණා. ඒ නිසා මද්‍රව්‍ය කියන එක පාතාල ක්‍රියාකාරකම් කියන එක ගැන කප් එක ගහලා හිටියේ පොහොට්ටුව. හැබැයි අපි දන්නවා දැන් සමගි ජන බලවේගයටත් ඒ පිළිබඳ චෝදනාවලින් ගැලවෙන්න බැහැ. ඔබතුමාලා සතුටු වෙන්න තව ටික දවසකින් පාතාලයෙන් කප්පම් ගන්න කෙනෙක් තමයි සජබි මේ උපනායකයා වෙන්න හිටියේ. ඔබතුමාලා සතුටු වෙන්න අපේ ආණ්ඩුව ආවේ නැත්තම් චාරිත් අවේසිංහ අද උපනායක.
1: විවිධ දූෂණ වංචාවලට සම්බන්ධ පිරිස් ඕනෑම දේශපාලන පක්ෂයක සිටිය හැකි බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ.
9: මත්ද්‍රව්‍ය භාවිතය, මත්ද්‍රව්‍ය ජාවාරම, මිනීමැරුම, කප්පම, මේ යනාදී ක්‍රියාවන් සහ මුලින්ම බැහැර කරපු දේශපාලන ව්‍යාපාරයක් සමගි ජනබලවේ.
6: වගකීමෙන් කියන්න පුළුවන්ද ජනතාව විමුක්ති පෙරමුණට සම්බන්ධ කිසිම දේශපාලඥයෙක් මේ වනතෙක් කුඩු ජාවාරමට, කුඩු භාවිතයට අහු වෙලා නැහැ කියලා කියන්න පුළුවන්ද? වැරදි කරන අය හැම පැත්තකම ඉන්නවා. අපේ කෞශල්‍යා මැතිනිය කාන්තාවක් මං හිතනවා මවක් කියලා, අඩුම ගානේ ඔබතුමියගෙන් ඉල්ලීමක් කරනවා. ඒ අපචාර ක්‍රියාවන් තුළ විඳිඳින් බවට පත්වුණු 40,000ක් දරුවෝ ඉන්නවා. අන්න ඒක පිළිබඳවත් අවධානය යොමු කරලා රටට වටිනාකමක් එකතු කරන ක්‍රියාවක නිරතවන්නේ ආරාධනා කරනවා.
1: මහමැතිවරණ සමයේදී චරිත් අබේසිංහ විසින් විපක්ෂ නායකවරයාට රුපියල් කෝටි 400ක මුදලක් ලබා දී ඇති බවට නියෝජ්‍ය මාත්‍ය කෞශල්‍යා ආරියරත්න සිදු කළ ප්‍රකාශයකටද විපක්ෂ නායකවරයා හිදී ප්‍රතිචාර දැක්වුවා.
8: එතුමා කිව්වා මේ කුඩු භාවිත කරන්න අය ඉන්න පුළුවන් ඕන තැනක කියලා. මං කියන්නේ ඒක තමයි අපේ විසණය. අපි කොහෙවත් කුඩු පාතාල ගනුදෙනු කරන අයගෙන්, මුදල් විශුද්ධිකරණය සම්බන්ධව පිටරට චෝදනා ලබා දඬුවම් විඳපු අයගෙන්, කප්පන් අරගෙන ජාවාරම් කාරයෝ අපේ තනතුරු වලට පත් කළ නැහැ, කෘත්‍යාධිකාරී මණ්ඩලවල නැහැ. මම එතුමට කියනවා ජනාධිපතිවරණයෙන් පස්සේ මහමැතිවරණයේදී චරිත් අබේසිංහ රුපියල් කෝටියක් ඔබතුමාට ගෙනල්ලා දුන්නේ නැහැ කියලා පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න.
6: මං ඔබතුමියගෙන් අහන්න කැමති වශයෙන්ම ඇයි මේ වගේ අමු පට්ටපල් බොරු කියන්නේ? ඔබතුමිය මේ වගේ බොරුවක්, මුසාවක්, මුලාවක් කරපු එක ගැන මම පුදුම වෙන්නේ නැහැ. මොකද ජනතා විමුක්ති පෙරමුණත් කප් ගහලා තියන්නේ බොරු කීම ටොම්පච කාර්යෝ ටිකක් නේ ඉන්නේ.
1: අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේ විපක්ෂ නායකවරයාට පාර්ලිමේන්තුවේ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් භාවයක් නොමැති බවයි.
10: එතුමා අභියෝගයක් කරනවා කුඩු ජාවාරමට සම්බන්ධ ජයිපේ දේශපාලඥයෝ ඉන්නවද නම් කියන්න කියලා. මං ආයේ එතුමගෙන් නම අහන්නේ නැහැ. කියන්න ඔයාම නම කියන්න කිව්වනම් මෙතන වෙදි ඉල්ලේ අපිට චෝදනාවක් කරලා එහෙමනම් නම කියන්න ඕනේ එතුමනේ. දැන් එහෙනම් අපි නම් ටිකක් කියන්න ඕනේ යාව සතුරු කරන්න. එයා දන්නේ නැහැ නම් මෙහෙම විපක්ෂ නායකවරයෙක් ලැබීම ගැන ආණ්ඩු පක්ෂයට කියලා අපි සතුරු වෙනවා. මොකද හේතුව ඉතින් අපිට අභියෝගයක් නැහැනේ. හැබැයි ඔබතුමාල කනගාටුවට පත් වෙන්න ඕන මොකක් හරි ක්‍රමයකට මෙතුමම හදා ගන්න. ඒ කියන්නේ අඩුතරමේ කතාවක් ලියලා දීලා මෙන්න මේකයි අද මාතෘකාව, මේකයි අද විෂය, මේකයි විපක්ෂ නායකතුමනි අද දවසේ කතා කරන්න ඕන කියලා පොඩ්ඩක් කියා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ ගැන නෑ නෑ, ඇත්තටම විපක්ෂ නායකකමට සුදුසු අය ඉන්නවා. මේ ඉස්සරහ පේලියෙත් ඉන්නවා, ඔබතුමාල අතර ඉන්නවා, අපි දන්නවා. එන්න අමාරු, ඒකයි තියෙන ප්‍රශ්නේ. අපි ප්‍රාර්ථනා කරනවා මුජිබ ඒ අවස්ථාව කොළඹ දිස්ත්‍රික්කයෙන් ලැබේවා කියලා.
1: හිසිඩම් සහ වසාදමා ඇති නිවාස ඩෙංගු මර්ධන කටයුතු වලට බාධාවක් වී ඇති බව කොළඹ දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අමිත් කුමාර් සඳහන් කළේ ඉදිරි දින තුන ඇතුළත සියලු හිස් ඉඩම් සහ වසාදමා ඇති නිවාස පරීක්ෂා කිරීමට අයිතිකරුවන් කටයුතු කළ යුතු බවයි.
11: හිස්සිඩම් සහ වසාදමා ඇති නිවාස මේ අවස්ථාවේදී අපිට ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. හිස්සිඩම සහ වසා ඇති නිවාසක් ඇතනම් කරුණාකරලා මේ දින දෙක තුන

0: රට තුළ පමණක් ඩෙංගු රෝගීන් 9,654 දෙනෙකු වාර්තා වුණා. දිවයින පුරා හඳුනාගෙන ඇති ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂ සංඛ්‍යාව 175ක්. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර සඳහන් කළේ රෝහල් රැසක ධාරිතාව ඉක්මවා යාම හේතුවෙන් අමතර වාට්ටු විවෘත කිරීමට සිදු ඇති බවයි.
1: රෝහල් තත්ත්වය ගත්තොත් ප්‍රධාන රෝහල් තවමත් දැඩි පීඩනයක සිටිනවා. ඒගොල්ලන්ගේ වාට්ටුවල තියෙන තදබදය නිසා සමහර රෝහල් අලුතින් වාට්ටු විවෘත කරලා තිනවා. ඒ නිසා ජනතාවකින් ඉල්ලා හිටිනවා තමන්ගේ පිරිසිදු නොකරගත් පරිසර සහ තමන්ගේ පොදු ස්ථාන පුළුවන් තරම් එක්මනට මේවා ඩෙංගු මදුරුවන් බෝ වෙන ස්ථාන ඉවත් කරලා මේ ඩෙංගු උවදුර ආවම කර ගැනීමට.
0: මේ අතර ඩෙංගු මර්ධන කටයුතු සඳහා දායක වූ කොළඹ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 දෙනෙකුටද මේ වන විට ඩෙංගු රෝගය වැළඳී ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ. අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් ඥාපා අබේවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම අද කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කරනු ලැබුවා. ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ 2013 වසරේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ආයෝජන මණ්ඩලයේ කටයුත්තක් ඉටුකර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 110,000 අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන්. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මෙම නඩුව ගොනු කර ඇත්තේ අල්ලස් පනතට අදාළ චෝදනා දෙකක් යටතේ. මේ අතර මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගනු ලැබුවා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංගි ඉදිරියේ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාරගේ මෙහෙයවීම යටතේ සාක්ෂි ලබා දුන් යසාර අබේනායක කියා සිටියේ නඩුවට පාදක වන දෙහිවල මිහිඳු මහවතේ පිහිටි නිවස යෝෂිත රාජපක්ෂ විසින් ඉදි කළ බවයි. තමන් ප්‍රධානත්වය දැරූ රූපවාහිනී නාලිකාවේ කටයුතු සඳහා යෝෂිත රාජපක්ෂ සහාය දුන් බවද මහාධිකරණය හමුවේ සාක්ෂි ලබා දෙමින් යසාර අබේනායක සඳහන් කළා. ඉන් අනතුරුව සාක්ෂි ලබා දුන්නේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින්. ඔහු සඳහන් කළේ රත්මලාන කෙකටිය පාරේ පිහිටි තම ඉඩමක් අලවියට සූදානම් වූ අවස්ථාවේදී අතරමැදියෙකු විසින් ගැනුම්කරුවෙකු රැගෙන ආ බවයි. ගැනුම්කරු පිළිබඳව තමන් නොදැන සිටි බවද රුපියල් මිලියන 34.5 ඉඩම අලවි කළ බවද ඔහු සඳහන් කළා. පසුව ඉඩමේ ගැනුම්කර ලෙස ඩේසි ෆොරස්ට් නැමැති කාන්තාවක් පෙනී සිටි බවයි සාක්ෂිකරු අධිකරණය හමුවේ සාක්ෂි ලබා දෙමින් පැවසුවේ. වැඩිදුර සාක්ෂි විභාගය සඳහා නඩුව ලබන 17 වනදා කැඳවීමට නියමිතයි. මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ රීපෙත් සම ලබන 23 වනදා දක්වා කල් තිබුණා. කොළඹ වාණිජ්‍ය මහාධිකරණය විසින් ලබා දී ඇති නියෝගයකට එරෙහිව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඉදිරිපත් කළ අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණය අද නිෂ්ප්‍රභ කළා. කොළඹ වාණිජ්‍ය මහාධිකරණය නියෝග කර තිබුණේ විමල් වීරවංශ විසින් රචිත නැත්ත වෙනුවට ඇත්ත නැමැති ග්‍රන්ථයේ ඇතුළත් ඇතැම් ලේඛනවලින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාගේ බුද්ධිමය දේපල අයිතිය උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙසයි. එම නියෝගයට එරෙහිව විමල් වීරවංශ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අදාළ අභිහාචනය ගොනු කළා. එය අද කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ග්‍රන්ථය ප්‍රකාශයට පත්කිරීම අලවිය හා බෙදාහැරීම වළක්වමින් වාණිජ මහාධිකරණය විසින් නිකුත් කළ තහනම් නියෝගය වෙනස් කරනු ලැබුවා. එම තහනම් නියෝගය අදාළ වන්නේ ග්‍රන්ථය ඇතුළත් කර ඇති වගඋත්තරකාර ටිල්වින් සිල්වාගේ ලේඛනවලට පමණක් බවයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ. 2025 කොරියා භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල අනුව පැවැත්වූ නිපුණතා පරීක්ෂණයේ හා කුසලතා පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව අයදුම්කරුවන් 2498 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අයදුම්කරුවන් 28,204 දෙනෙකු ඉදිරිපත් වූ බවයි. නිෂ්පාදන හා දිවර අංශවලට අදාළව පැවති මෙවර විභාගයෙන් සමත් වූ අයදුම්කරුවන් සංඛ්‍යාව 3839 දෙනෙක්. ඉන්පසු මෙම පිරිස නිපුණතා පරීක්ෂණයකට හා කුසලතා පරීක්ෂණයකට ඉදිරිපත් කළා. පසුගිය වසර තුළ දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 3812 දෙනෙක්. පැය 48ක් තුළ ඉරානයේ ඉලක්ක 170කට ප්‍රහාර එල්ල කළ බව ඇමරිකාව පවසනවා. එම ඉලක් අතර ඉරානයේ ගුවන් ආරක්ෂක

0: ති හමුදා අනහා පාලන මධ්‍යස්ථානද ඇතුළත්. අමරිකා විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර තවදුරටත් පුළුල් කර ඇත්තේ ඉරානය සමඟ පවතින සටන් විරාමය අවසන් බවට තමන් විශ්වාස කරන්නේ යැයි අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ ප්‍රකාශ කිරීමත් සමඟයි. අමරිකාවේ ප්‍රහාරවලට ඉරානයද ප්‍රතිප්‍රහාර එල්ල කර තිබෙනවා. කුවෙට් සහ බහරේනයේ පිහිටි අමරිකා හමුදා කඳවුරු ඉලක්ක කර ඩ්‍රෝන හා මිසයිල් ප්‍රහාර එල්ල කළේ ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය විසින්. සුපබෝල් මෙගා චාන්ස් නමින් විශේෂ ලොතරයි පතක් වෙළඳපළට නිකුත් කර තිබෙනවා. ඒ සංවර්ධන ලොතරයි මණ්ඩලයේ සභාපති නීතිඥ හේමන්ත ස්වර්ණතිලක ඇතුළු කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන්. මෙම විශේෂ දිනුම් මැදීම ලබන 28 වනදා සිදු කිරීමට නියමිතයි. සුපබෝල් මෙගා චාන්ස් ලොතරයි පත මගින් සුපුරුදු ත්‍යාගවලට අමතරව සුවිශේෂී මුදල් ත්‍යාග රැසක් දිනා ගැනීමේ අවස්ථාව හිමිවනු ඇති. රුපියල් 100,000 සහ රුපියල් 50,000 මුදල් ත්‍යාග රැසක්ද ජයග්‍රාහකයන්ට දිනාගත හැකි බවයි සංවර්ධන ලොතරයි මණ්ඩලය සඳහන් කළේ. මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටේ තරග අද ආරම්භ වීමට නියමිතයි. පළමු තරගයේ පැවැත්වෙන්නේ ප්‍රංශය සහ මොරොක්කෝ අතරයි. මෙම කණ්ඩායම් දෙකට අමතරව ස්පාඤ්ඤය, බෙල්ජියම, නෝර්වේ, එංගලන්තය, ආජන්ටිනාව සහ ස්විස්තලන්තය අර්ධ අවසන් පූර්ව වටේට සුදුසුකම් ලැබුවා. මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ වැඩි අවස්ථාවක් ප්‍රංශයට පවතින බව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ හිටපු නායක මොහොමඩ් අමනුල්ලා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වෙමින්.
1: FIFA World Cup 2026 ලොකු කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටේ කණ්ඩායම් 8 මේ වෙද්දි තේරිලා ඉවරයි. තරගාවලියේ තියෙන උණුසුම ගැන කතා කළොත්
2: හොඳම ටීම් තුන තමයි මම දකින දේ ෆ්‍රාන්සු, ස්පේනුයි, පෝර්චුගල් කියලා. නමුත් පෝර්චුගල් අවුට් කරනවා. නමුත් ෆුට්බෝල් අපි බලුවාම ඒ ටීම් තුන තමයි හොඳ දෙන්නේ. නමුත් මේ පැත්තම ටීම් කොහොමද හදන්නේ? මේ මොය වගේම මොරෝකෝ, දෙතුපලදම හොඳ සෙල්ලංගා. යෝ ටෙප් වාඩි තුන සෙල්ලංගා.
1: මෙවර නෝර්වේ කණ්ඩායමේ ජයග්‍රහණය ගැන හැමෝම කතා කරනවා.
2: ඒත් වශයෙන්ම නෝර්වේ ටීම් එක ආලන් කියන ප්ලේ කෙනෙක් ඉන්න ආයතන ටොප් ස්කෝර් එකෙන් ඉන්නේ. එයාවිලා මෙන් සිටි ශ්‍රී ලංකා ප්‍රමා. උඹ ප්ලේ කෙනෙක් ආගේ ස්ට්‍රෙන්ත් එක වැඩි. මොස් පවර්ෆුල් ස්ට්‍රයිකර්. එයාගේ ස්ට්‍රයිකර් මැතිනන පුළුවන්. නමුත් ට්‍රෝෆි එකට යන තරම් මට අමාරු වෙයි කියලා හිතනවා. මේ තමයි ඒක මෙච්චර දුර ආපු දෙයක්. ඒක නම් ලොකු ගමනක්. ඒ වගේ අපි කියන්නේ කොත් මෙස්සි සාමාන්‍යයෙන් ලොකුම පිළිගත් ක්‍රීඩකයෙක් විශේෂවම කවුරුත් පිළිගත් ක්‍රීඩකයෙක් වෙයි වැෂන් ක්‍රිෂ්ණමයක් කියලා ඔහුගේ පර්ෆෝමන්ස් තාම තියෙනවා. ස්කෝරින් එකේ ඉන්නවා, ගෝල් ස්කෝරින් එකේ තියෙනවා. අමත අපිට අමත ප්ලේ කරන ෆ්‍රාන්සිස් මෙම්බර්ස්. එයා තමයි මේ ඉන්න ටුර්නමන්ට් එකේම දක්ෂම ගෝල් ස්කෝරර් කෙනෙක් වශයෙන්, දක්ෂම කැපි වෙන රෙඩික වශයෙන්. එයාගේ ස්පීඩ් එක මම හිතන්නේ ඒ වගේ අහලන්ත දෙන්න තමයි ඉන්න හොඳම ස්ට්‍රයිකර්ස් ලා දෙන්න. දැනට මෙසි ගෝල් 8ක ඉන්නවා, ගෝල් 7ක් මෙම්බර්ස් අරන් ඉන්නවා, ගෝල් 7ක් ආලන් අරන් දිනවා තමයි.
1: ඒ වගේම ආජන්ටිනාව හා ප්‍රංශය සුපුරුදු දක්ෂතා අතරට පැමිණ තිබෙනවා. මේ කණ්ඩායම් වල ඉන්න සුපිරි තරවල දක්ෂතා ජයග්‍රහණයට ප්‍රධාන වශයෙන් ඉවහල් වෙනව නේද?
2: මගේ හැමදේම ෆේස් ලා තිබ්බේ ෆ්‍රාන්ස් එක. ස්පේන් ෆ්‍රාන්ස් එක ඉන්න එක ෆ්‍රාන්ස් ස්පේන් අනිවාර්යෙන්ම આવොත් දෙන්නම සෙමිෆයිනල් එකට වැටෙනවා. ඒකට එක ටීම් එක ඩ්‍රොප් වෙනවා.
1: ලොකු කුසලන පාපන්දු තරගාවලී අවසන් මහා තරගය ගැන පුරෝකතනයක් කරන්න පුළුවන්ද?
2: මම හිතනවා පුසුව ෆයිනල් එකට ෆ්‍රාන්ස් බොහෝ දුරට ෆ්‍රාන්ස්යි. අනිත් ටීම් එක ඒ පැත්තෙන් අත් වශයෙන්ම මම දැනට තියෙන විදිහට පර්ෆෝමන්ස් එකෙන් මට කියන්න අමාරුයි. ඒකලා හරි ලක් වලින් එන ඇටි අගෙන එදා දවස කොහොමද වෙන්නේ කියලා පිට වෙන ටීම්ස් තමයි තියෙන බොහෝ දුරට.
1: FIFA World Cup
0: 2026 යලි සිරස්තල. බන්ධනාකාර ගැටුමින් මියගිය 24 දෙනෙකුගේ මරණ පරීක්ෂණ අවසන්. මේකමුව බන්ධනාකාරය අපරාධ ස්ථානයක් බව පරිපාලනය කියයි. ඩෙංගු මැඩලීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 දෙනෙකුට ඩෙංගු. නැත්ත වෙනුවට ඇත්ත ගැන විමල්ගේ අභියාචනය නිෂ්ප්‍රභයි. ඉරානයේ ඉලක්ක 170කට අමරිකාවෙන් ප්‍රහාර. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුභරාත්‍රියක්.
3: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: town.
1: අපේම සංස්කෘතිය ලෝකෙටම අරන් යන අපිට ඉන්න ටැලන්ටඩ් ආටිස්ට් කෙනෙක් තමයි අමන්ද උත්පලී.
2: ඔන්න යා මේ පාර රජිනට ඇඳ වෙනම ස්ටේජ් එකකට අරන් යන ලෑස්ති.
3: රජිනට ඇඳා රජකුමරිට ඇඳා
4: රජිනට ඇඳා ලයිව් ඔන් ස්ටේජ් මගේ කොන්සර්ට් එක සෑහෙන නිහඬතාවයකින් පස්සේ වුණ මේ අවුරුදු 2026 කලින් වතාවන් තුනටම වඩා දැවැන්ත විදිහට තමයි මේ වතාවේ කරන්න ලෑස්ති වෙලා ඉන්නේ.
1: රහසකුත් තියෙනව නේද?
4: රහස තමයි තාත්තගේ මගේ ගීතයක් එදා දවසට එළිදක්වන්න ලෑස්ති වෙලා තමයි ඉන්නේ කොන්සර්ට් එක වෙලාවට.
2: එදාට තව කවුද පර්ෆෝම් කරන්නේ?
4: මුලින්දම මාතකේ හිටපු දෙන්න තමයි රොඩ්නි මාමයි උදේෂින්දල අයියයි. මේ අවුරුද්දේ දැවැන්ත වැඩක් නිසාම තවත් දැවැන්තයෝ දෙන්නෙක් සම්බන්ධ කරගන්න එක්කෙනෙක් මගේ තාත්තා. අනිත් එක්කෙනා තමයි විමල් අයියා.
1: කවද්ද කීයටද වැඩේ තියෙන්නේ?
4: නිව්සියස් කොලෙජ් ඔඩිටෝරියම් එකේ සැප්තැම්බර් 12 වෙනිදා හවස 7ට. වෙනත් සුසංයෝග බලන්නත් කැමති හැමෝටම ආරාධනා කරනවා.
2: තැන්කියු අමන්දියා සීතත් එක්ක එකතුනාට.
4: බොහොම ස්තුතියි මෙහෙම කතා කරලා මගේ ප්‍රසංගය ගැන කියන්න ඉඩක් මට ලැබලා දුන්නට.
0: Talk of the town.
1: DJ Khaled album එකක් release කරනවා කිව්වොත් fans ලහන ඊළඟ ප්‍රශ්නේ තමයි මේ පාර කවුද feature කරන්නේ කියන එක.
2: මොකද Khaled-ගේ album එකක් කියන්නේ ගොඩක් singers ලා එකට sing කරන වැඩක්නේ.
1: මේ album එක release වෙන්නේ මේ මාසේ 17 වෙනිදා. ඒකේ නම Alarm of God.
2: album එක announce කරපු ගමන්ම release කරපු one of them song එකක් මේ විදිහට ලෝකෙ පුරාම viral වෙලා තියෙනවා.
0: Talk of the town.

0: ලේවාර්තා බලලා තනීම ලෙඩේ තීරණය කරගන්න එපා.
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
0: මේ දවසර රටේ පවතින ඩෙංගු රෝගී තත්ත්වයත් ඒ වගේම වෙනත් වෛරස් ආසාදනත් නිසා වෛද්‍යවරු විදිහට අපිට නිතර නිතර කියන්න වෙනවා රෝගීන්ට රුධිර පරීක්ෂණ වාර්තා කරගන්න කියලා. සමහරු කරන වැරදි දෙයක් තමයි මෙවැනි වාර්තාවක් ගත්තට පස්සේ අන්තර්ජාලය මගින් හරි එහෙම නැතිනම් වෛද්‍යරෙක් නොවන වෙනත් කෙනෙකුගෙන් හරි දැනගෙන මෙම වාර්තා තනියම විශ්ලේෂණය කරන්න යෑම. මෙවැනි දේවල් කිරීම මගින් ඔබට භයානක ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. රුධිර පරීක්ෂණ වාර්තාවක් කියන්නේ වෛද්‍යරෙකුට රෝගියෙක්ට තියෙන රෝගය හරියටම දැනගන්න තියෙන එක මෙවලමක් පමණයි. නිශ්චිත රෝග විනිශ්චයක් සඳහා තවත් කරුණු කාරණා කීපයක් වෛද්‍යවරයෙකු විසින් සලකා බලනවා. මේ අතර ඉතාම වැදගත් කාරණාවක් තමයි වෛද්‍යවරයා විසින් ඔබව පරීක්ෂා කරලා බලලා ඔහු සොයාගෙන රෝග ලක්ෂණ. ඩෙංගු රෝගය වැනි වෛරස් ආසාදනවලදීත් වෛද්‍යවරයාට රුධිර පරීක්ෂණ වාර්තාව කියන්නේ එක මෙවලමක් පමණයි. ඒ නිසා සෑම විටම රුධිර පරීක්ෂණ වාර්තාවක් ලබාගත් පසු ඒ වෛද්‍යවරයාට පෙන්වා අදාළ වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සිය තහන්න.
1: ඔබේ නොදන්න මෙඩිසින්. මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
2: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: අසීමාන්තික අවකාශයක පූර්වත්වය අත්වි දෙන්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011173888388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: 98.4 දෙනියයට
7: දැන් වෙලාව රාත්‍රී 7:02.
8: වේලාව ඔබ වෙත ගෙනාවේ
9: brand new උනත් registered උනත් 3 wheel එකක් ගන්නව නම් asset line finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න asset line finance 011 4 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

ඉතිං ඉතිං කොහොමද? මොකද කරන්නේ? කොහෙද ඉන්නේ? මොනාදත් අපි කතා කරන්නේ? වෙලාවත් චුට්ට මතක් කරලා ඉන්නන් ඉතින් නේද? ප්‍රෝග්‍රෑම් එක කරන්න පටන් ගත්ත විතරයි කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒවා හිමීට හිමීට කිසිම හදිස්සියක් නැතුව පැය දෙකක් පුරාවට අපිට කතා කරන්න පුළුවන්. රාත්‍රී 7:08 මේ අහන්නකෝ. අපේ පැය පටන් ගනිද්දිම මට මෙහෙම කියන්නත් හිතෙනවා. ඔයා කැමතිද ඔයාට ඔයාව බාධකයක් වදයක් වගේ තේරෙනවට? ඊටත් වඩා ඔයා කැමතිද කාටාරි හිතනවනම් අනේ මං මෙයාට වදයක් නේද, අනේ මං මෙයාට බාධාවක් නේද? කවුරු කොහොම මොන විදිහට හිතුවත් ඔයාගේ හිත දන්නවා ඔයා බාධකයක්ද නැත්ද කියන එක. මුළු දවසම වැඩ කරලා එහෙමත් නැත්තං ඔයාගේ දේවල් කරලා මේ හෙටත් එළිවෙන්න ලං වෙද්දී, හැබැයි අලුත් විදිහට හිතන පැය දෙකක් මේ විදිහට ඔයාළඟට එද්දී ඔයාට මහන්සි වෙන්නත් පුළුවන්. හැබැයි end of the day ඔයාට දැනුනොත් ඔයා වදයක් කියලා, මට මහන්සි, ඇයි මෙහෙම වෙන්නේ? එතකොට කෙනෙක් තනි වෙන්න පුළුවන්. හැබැයි ඔයා තනි නැහැ අනේ. මිච්චර ඔයාගේ පස්සේ එන්නේ, ඔයාගේ ළඟින් ඉන්නේ ඔයාට ගොඩාක් ආදරේ හින්දායි. ඉතින් එන්න විශ්මී ඉන්න පැය දෙකක් ඔයත් එක්ක හරියටම භවයෙන් භවේ පතාගෙන ඇවිත් වගේ නේද? පින්ද 7:11, 98:02, 98:04 අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න අමතක කරන්න එපා.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: රජයේ වගකීමක් තමයි ජනතාව ආරක්ෂා කිරීම.
2: කිසිම ඕඩිනන්ස් එකේ තියෙන බලතල පාවිච්චි කළා ආත්ම ආරක්ෂාවේ අයිතිය සහ සිටුේෂන් එක පාලනය කරන්න වෙඩි තබලා
0: තියෙනවා. බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
3: වරප්‍රසාද තියෙනවා මේ
4: වරප්‍රසාද ඔක්කොටම තියෙනවා.
5: කවුද ඒක කළේ තියන්නේ එහෙම?
4: මතක තියාන්නේ එක වාටිකරු පස්සෙකට තියන්නේ පිළිතුරු දෙන්නත් විනාඩි 6යි.
6: හයිලන්ඩියේ තව එක විනාඩියක් තියෙනවනේ. ඒ විනාඩිය දෙන්න.
4: මේ ජෝක් එකක් කරගන්න
6: එපා කරු. කිසිම ජෝක් එකක් නැහැ කරු කතානායකතුමා.
5: මොකද්ද මේ විකාරේ?
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
7: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල් ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718312477 Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල්
9: සමාගමේ ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
10: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: අයියා මට ඇපල් මලක් දෙන්න.
12: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
11: අයියා මට මල් ගොඩක් දීලා.
12: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
11: හච් 15 පිස්සුවක්ම තමයි.
9: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LK Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
13: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768833444 සීත හදවත් දිනු හිතවත්කම.
14: ජීබී බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115411411 නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.

0: Anuna nasudu kotigena e Disney.
1: Danin Anna. Sathi dawasala hawasa dekata.
2: Theater hot and spicy with Sudu Kochi.
1: Godak kadare.
3: Theater Teli Depaya. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: මාව දැකලා හැංගුණානේ.
5: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
3: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
6: මට එහෙම ඕනේ යකි. මට එහෙම ඕන මම මේ මිහිල කසාද වෙනගන්නේ නැහෙනි.
3: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සීත ටීවී තුලින්.
7: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
8: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
9: හරි හරි අපි බලමුකෝ එහෙනම් සීත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
10: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරමනවා.
11: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
12: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
13: සියත පොකට් මනි අනුග්‍රහය.
14: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

වෙලාව රාත්‍රී 7යි විනාඩි 27යි. මේ අහන්නකෝ, සමහර වෙලාවට කෙනෙක් කියන දේවල් කොච්චර බලපානවනම් අපි නිහඬ වෙලා හිතනවනම් අපි ඇත්තටම එයාට වැරද්දක් කරලා තියනවද? අපි ඇත්තටම එයා හිතන තරම් නරකද? ඇයි යාට ඒ විදිහටම හිතෙන්නේ? දවසක් හොඳින් ඉන්නවා, ආයි පහුවෙනිදට හිනා වෙලා ඉන්නවා, ආයෙත් සද්දයක් නැතුව ඉන්නවා, ආයෙත් දැක්කේ නෑ වගේ ඉන්නවා. ඇයි ආයෙ විදිහට ඉන්නේ? ඇයි මං විතරක් හොයලා බලන්නේ? ඇයි මං විතරක් ඒ විදිහට කතා කරන්නේ? ඇයි මටම කෑ ගහන්නේ? ඇයි මගේ අඩුපාඩුම දකින්නේ? ඇයි මගේ එක හොඳක් පේන්නේ නැත්තේ? ඔය වගේ ගොඩාක් දේවල් ආදරණීය හිතකට හිතෙන්න පුළුවන්. හැබැයි මට කියන්න තියෙන හරිම පුංචි ලේසි දෙයක්, මිනිස්සු හැම තමයි ඒ විදිහට හිත හදාගන්න. මොකද ඔයා කියන කෙනා කොයිම වෙලාවකවත් ප්‍රතික්ෂේප වෙන්න ඕන කෙනෙක් නෙවෙයි. ඔයා කියන කෙනා ඒ වගේ කතාවලට එහෙම හිතන විදිහට ඩිසර්ව් කෙනෙක් නෙවෙයි. ඒ විශ්වාසයෙන් ඉන්න කෙනෙක්ට ඔයාව හරි කරදරයක්, හරිම මේක ලොකු බාධාවක් වගේ හිතෙනවා නම්, ඔයාට ඒක කලින්ම හිතෙනවා නම් ඔයා එතනින් අයින් වෙන්න. මොකද තවත් එල්ලි එල්ලි රැඳිලා බලාගෙන ඔයාගේ කාලෙත් නාස්ති කරගෙන ඒ විදිහට ඉන්න ඕනේ. හැබැයි ඔයාගේ ජීවිතයට හරිම ආදරයක්, ඔයා ගැන හොයන, ඔයාගේ පුංචි දේත් අගය කරන, ඔයාගේ හිනාවත් එයාගේ ජීවිතයට එළියක් වෙන කෙනෙක් නම් ඔයාව වචනකින්වත් එයා යාව රිද්දගත්තත් ඔයාව නම් කවමදාක්වත් රිද්දන්නේ නැහැ. අද අපි කතා කරන්නේ කාටවත් බාධාවක් වෙවි ඉන්න එපා කියලා. ඔයාට මොකද හිතෙන්නේ? ඔයාට මොනාද කියන්න තියෙන්නේ? ඔයාට මොනාද ලියන්න තියෙන්නේ? ඒ හැම දෙම WhatsApp message එකකින් 0711982984 අපේ WhatsApp number එකට හරි සියත ආදර රේඛා අපේ FB page එකට ඇවිත් අත post එක යටින් comment එකක් තියන්න. අපි බලමු කට්ටිය මොනාද ලියන්නේ කියලා.

0: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB in the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 8320000 NIB in the City University, the place to be.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එක නෙවෙයි.
4: හරි.
3: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
4: ලුණු නිෂ්පාදනය කරනවා.
3: යකඩ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රමල ලේවාය වල දාන්න ඕනේ නැහැ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
5: මුලටම දාන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
6: ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0710666222 Prime Residences.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
14: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
15: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 header වැඩකාරයා david pirs motor company private limited with

0: හැට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිවෝ ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
4: LOLC Finance හරියන්න හරිම තැන
5: වැඩි විස්තර සඳහා 011157515555 අමතන්න
6: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා
7: ඈරාලා හමි
6: ඇහුන් නැද්ද මං කියපුවා
7: නෑ නෑ අහන් හිටියේ
6: මොනවද අහන් හිටියේ
7: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
6: හෑ
7: ඔහුරාලා හමි වන් ඇන් ඔන්ලි සින්දු සියත
1: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
8: අනුග්‍රහය
9: දැනෙන්න අඳින්න රිසිසේ
8: Dilakavardhan Textile

මන් දන්නවා මං හරි ලස්සනට ආදරය කරන්න දන්නවා කියලා. මන් දන්නවා මං ආදරය කරන කෙනාගේ හිත කොයිම විදිහටවත් රිද්දන්නෙත් නෑ කියලා. මන් දන්නවා මගේ ළඟ ඉන්නේ ආදරණීය මිනිස්සු විතරයි කියලත්. හැබැයි මට නිකං හරි දැනුනොත් කාට හරි මං ඩිස්ටර්බ් වෙනවා, කාට හරි මං බාධාවක් වෙනවා, ඔන්න මං එතනින් අයින් වෙනවා. මේ පය ඉවර වෙන තව විනාඩි 20ක් විතර තියෙනවා. ඒ හින්දා කරුණා කරලා මැසේජ් එකක් එවන්න ඕනේ හරිද? 0711 982 984 අපි 100 WhatsApp නම්බරකට.

රාත්‍රී 7යි විනාඩි 48යි. අපි කෙනෙක් එක්ක කතා කරද්දී නැත්තම් යාළුවෙක් එක්ක එකට ජීවත් වෙද්දී අපි එයාට fully open වෙලා කතා කරද්දී අපි මේ මිනිස්සුන් අඳුන ගන්න පටන් ගන්නවා. අපි ඉතින් ආශ්‍රය කරන්න ඕනේනේ කෙනෙක් මොන වගේද, එයා කැමති මොනාටද, එයා කන්න කැමති මොනාද, එයා තනියෙන් ඉති මොනාද කරන්න කැමති, මොන වගේ හිතන කෙනෙක්ද. ඔය වගේ ගොඩක් දේවල් තියෙනවනේ නේද? ඒ වගේ කෙනෙක් තමයි හැමදාමත් සියත ආදරේ කහන අපේ జగත්. පුංචි වෙනස්කමක් වුණත් හරි ඉක්මනට යට තේරෙනවා. හැබැයි කවියකුත් එවලම තමයි මගෙන් ප්‍රශ්න අහන්නේ. ඔව් జగත්, මගේ කතාහඬ චුට්ටක් විතර වෙනස් වෙලා කියලා මටත් තේරුණා. ඔයත් ඒක හරියටම අඳුනගත්තා නේද? හැමදාම ඉතින් ගොඩක් සුවෙන් ඉන්න අමාරුයි. පොඩි හැම්බිරිස්සාවක් එහෙම ඇවිල්ලා හැබැයි මං කතා කරන එක නතර කරන්නේ නැහැ. జగත් මෙන්න මේ විදිහට කියනවා, අමාවක සඳ රැක ඝනදුර වගේ හදවත් ඇතරිදී ආදර රේඛා තුලින් ඝනදුර යනවා ඈතට ඉන් මිදී. රසික සිත් තුල පිරී තියනවා ඔබේ සිනහ පොදි. සුළඟේ ඇතිලා එන්න හිතනවා විශ්මි ඔබ ළඟටම ඇති. ඔයා ඇවිත් තමයි ඉන්නේ. ඒ හින්දා මොන දැන් මං යනවා කමෙන්ට්ස් වලටත් කවුද කමෙන්ට් කරලා තියෙන්නේ කියලා බලන්න. අද මං ඔගලන් එක්ක බෙදාගත්තේ කාටවත් කරදරයක් වෙන්න එපා, කාටවත් බාධාවක් වෙවි ඉන්න එපා කියලානේ. එතකොට කඳුළු උල්පත මෙන්න මේ විදිහට කමෙන්ට් කරලා තියෙනවා, කඳුළු වලින් සමුදුන්න ආදර මතක විතරක් තියාගෙන නැගින් කිරිල්ලියට අවසරයි පියාඹන්න නිදහසේ. මතක විතරක් අපි තියාගමු. කෙනෙක්ට යන්න ඕනේ නම් එයාට යන්න දෙන්න. හැබැයි මතක කියන දේ කාටවත්ම ඔළුවෙන් අයින් කරන්න බෑ, හිතින් අයින් කරන්න බෑ. හැබැයි හොඳ මතක විතරක් ඔළුවේ තියාගන්න. තේරුණාද? එතකොට නුවන්ත පැතුම් ලියනවා, යන්න නොකියා යන්න කීවම ඉන්නේ කොහොමද නුඹ ළඟින්? ආදරේ හඳුනන්නේවත් නැති ඔයා සතුටින් ඉන්න දැන් කියලා. ලෑස්ති කරගත්තා හින්දි සොන් එකක්. අලුත් පැයකින් තමයි අපි අය හම්බ වෙන්නේ. පැයක්ම තියෙනවනේ. 0711982894 අපේ වට්සප් නම්බරකට හරි ආදර රේකවුන්සියත FM අපේ ෆේස්බුක් පේජ් එකට හරි කමෙන්ට් එකක් තියන්න. හිමීට හිමීට හුස්ම අරන් කතා කරමු.

0: සියද පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය සීඩීබී එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම සීඩීබී ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 සීඩීබී රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 7155555 අමතන්න.
5: සිරි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වොට්සටි වෙතින් මෙගා වට්ටම් කෝලෝ පිටිකල පොල්කිරි ඉතිරි රුපියල් 250යි. වටවල තේ ඉතිරි රුපියල් 310යි. මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 240යි. ෆැන්ඩා බේබි රත්මල් සබන් 5 පැක් එක ඉතිරි රුපියල් 200යි. කාගිල්ස් වොට්සටි
6: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමික්.
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමික්ස් නම් ඉස්තරම්.
8: නුබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 011 5 411 411 නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
9: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
10: SLT Mobitel Pure TV නීල විකාශක
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
1: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනි දෙන්න.
11: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 011 7414 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100 FM අහන්න.
1: ප්‍රශ්න 4යි රුපියල් 5

0: දම්බලව රාත්‍රී 8 විනාඩි 3යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් CT100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 011 4700.

කවුරු දන්නේ නැති වුණත් මන් දන්නවනේ ඔයා ගැන. ඒ හින්දානේ අපි මේ විදිහට අපේ ආදර සතිය දෙවනි පැයට අන්තිම පැයට මේ විදිහට එන්නේ නේද? ඔයා මං ගැන දන්න හින්දායි, මං ඔයා ගැන දන්න හින්දායි මේ විදිහට එකට අලුත් පැයකට එන්නේ. රාත්‍රිය 8යි විනාඩි 9යි. මේ අහන්නකෝ, මං හිතනවා මම මේ කියන්න යන දේ වැරදි නෑ කියලා. හැබැයි මං වැරදි නම් මාව නිවැරදි කරන්නත් ඔයා දැනගන්න ඕනේ. හරිද? අපි හැමෝගෙම, අපි හැමෝම ඇතුලේ ඉන්නවා හොඳ මනුස්සෙක් වගේම නරක මනුස්සෙක්. සාමාන්‍යයෙන් අපි කතා කරද්දී, අපි ගනුදෙනු කරද්දී, අපි වැඩ කරද්දී, අපි එකට ජීවත් වෙද්දී අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ පොලයිට්ලි, හරිම ගරුත්වයකින්, ලස්සනට කාගේවත් හිත රිදෙන්නේ නැති වෙන්න කතා බහ කරන්න, දේවල් කියන්න කරන්න. හැබැයි දන්නවද, ඔයාට දැනিলা තියනවද, සාමාන්‍යයෙන් අපි හැමෝගෙම ඇතුලේ හොඳ මනුස්සෙක් වගේම නරක මනුස්සෙක් ඉන්නවා. සාමාන්‍යයෙන් මෙහෙමයි, නරකයි කියන්නත් බෑ, ටිකක් හොඳ නැති කෙනෙක් ඉන්න පුළුවන්. ඒ කෙනා එළියට එන්නේ කෙනෙක්ට දරා ගන්න බැරි තරම් දරුණු, බැරිම තරම් පීඩනයක් දැනුණාට පස්සේ කියලා තමයි විශ්මි හිතන්නේ. හරියට ගොඩාක් දුක හිතෙද්දී, නැත්නම් ගොඩක් හේන්ති ගිහින් ඉද්දී, හරියට ලේසි විදිහට කිව්වොත් කොහොමද, මානසිකව වැටිලා ඉද්දී, අඬද්දී, එයා වීක් වෙලා ඉද්දී, හුඟක් අය කරන්නේ අපේ වෙලාවේ හැසිරීම දිහා බලලා අපිව විනිශ්චය කරන එක. හරියට ජජ් කරනවා කෙනෙක් වීක් වෙලා ඉද්දී. හැබැයි ඒක කරන්න හොඳ දෙයක්ද? හැබැයි ඔයා දන්නවා මේ මෙයාගේ හැටි නෙවෙයි. මේ දැන් ඉන්නේ ලොකු පීඩනයක. අපේ නරකම මානසිකත්වයන් තේරුම් ගන්න එක මනුස්සෙක් අපි හැමෝගෙම ජීවිතවල ඉන්නවා. ඉතින් මං කියන්නේ කවදාවත් ඒ කෙනාව ඒ මනුස්සකම් වලින් පිරීලා ඉන්න ඒ මනුස්සයව කවමදාකවත් නැති කරගන්න එපා. මොකද එයා නැති වුණා කියන්නේ එයා සදහටම ඔයාගේ ජීවිතෙන් නැති වෙනවා කියන එක. මොකද එයා කැමති නැහැ ඔයා දුකෙන් ඉද්දී, ඔයා පීඩනෙන් ඉද්දී, ඔයා කේන්තියෙන් ඉද්දී ඔයාව කවමදාකවත් අත්හරින්න. මොකද ලෝකයා දහහක් දේවල් හිතුවත්, දහහක් දේවල් කිව්වත් එයා විතරයි දෙපාරක් හිතන්නේ නැතුව ඔයාගේ පැත්තෙන් හිටගන්නේ.

මේ පැයේදිත් ඔයාගේ හිතට දැනෙන ඕනම දෙයක් වචන කරලා එවන්න ඕනේ හරිද? 0711 982 984 අපේ WhatsApp නම්බර් එකට හරි. ආදරේ කවුන්සියත් FM අපේ Facebook page එකට આવીත් අත පෝස්ට් එක යටින් කමෙන්ට් එකක් තියන්න.

0: පද්ධතිවලට එහා කිය ප්‍රවෘති.
1: හිස්සිටන් සහ වසා දමා ඇති නිවාස මේ අවස්ථාවේදී අපිට ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. හිස්සිටමා සහ වසා ඇති නිවසක් ඇත්නම් කරුණාකරලා මේ දින දෙක තුන ඇතුළත පරීක්ෂා කරලා මදුරන් බොහෝයක ස්ථාන ඇත්නම් නිවැරදි කරන ලෙස කරුණාවෙන් දැනුවත් කිරීමක් කරනවා. ඔබ හිතනවා නම් සමාජයේ ඉහළ තනතුරක් දරනවා, ඉහළ වගකීමක් දරනවා කියලා, ඒක ඩෙංගු මදුරුවාට සහ රෝගයට අදාළ වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මදුරන් බොහෝ ස්ථාන ටික විනාශ කරන්න ඕන. ජුනි මාසයට පමණක් නිවාස 494කට, රජයේ සහ පුද්ගලික ආයතන 134කට, පාසල් 4කටත්, ආගමික ස්ථාන 2කටත් අපි නීතිමය කටයුතු ආරම්භ කරනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000 NIB The City University, The Place to Be.
3: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 011-2200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: ගාලු කොටුව නිර්මාණය කළේ කුමන ජාතිකයන් විසින්ද? 1. ලන්දේසි, 2. පෘතුගීසි.
5: පෘතුගීසි. සියලු පොකට් මනි අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ සූර්ය වැවෙන් නිරෝෂා තමයන්ති.
6: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
5: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714යි 151යි 152ට දැන්ම WhatsApp කරන්න.
7: සියත පොකට් මනි.
5: හෙට උදේ 5යි කාලට සියතහන්න.
8: අනුග්‍රහය
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011-42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමගම් කේ බ්‍රාන්කා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
10: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
11: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
12: මන් නම් හිතන්නේ නැහැ.
10: දකින හින පිනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
13: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
14: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
10: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
15: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
16: නිමතන මිතේ

වෙලාව රාත්‍රී 8:00 විනාඩි 28යි. යන්න හදන්නේ කමෙන්ට්ස් වලටයි මැසේජස් වලටයි. කවුද සියත ආදරේ කහගෙන ඉඳලා මට ලිව්වේ කියලා බලන්න. මෙහෙම මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා, අක්කේ මගේ මැසේජ් එක මුළු ලෝකෙටම ඇහෙන්න කියන්න කියලා. තරුෂි තමයි මේ විදිහට මැසේජ් එක එවලා තියෙන්නේ. ඔන්න තරුෂි, සියත FM ආදර රේඛා විෂ්මි මුළු ලෝකෙටම ඇහෙන්න කියන්නයි හදන්නේ. එයා මට කැමති කිව්වා. වෙන මොන සතුටක්ද නේද තරුෂි? කන්ග්‍රැචුලේෂන්ස්. ඔන්න අද තමයි තරුෂිට මට මතකයි ඔයා කලිනුත් මැසේජස් එවලා තියෙනවා. වෙනදට ටිකක් හිනාවක් නැති මැසේජස් තමයි එවන්නේ. හැබැයි තරුෂිකේ වැඩේ හරි ගිහින් හැමෝටගේම ජීවිතේ ආදරේ හිතන විදිහ ඒ විදිහටම ඒ විදිහට නෙමෙයි, හිතනවටත් වඩා වැටියෙන් ලස්සනට ලැබෙන්න ඕනෙමයි. ඉතින් තරුෂිටයි තරුෂිගේ එයාටයි තාම නම කියන්න බෑලු නේද? දෙන්නටම ලස්සන ජීවිතයක් එකට යන්න පුළුවන් විශ්වසනීය ආදරින් පිරුණු ජීවිතයක් ලැබෙන්න ඕනේ. හරිම සතුටුයි. ඒත් එක්කම තව මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා මෙන්න මේ විදිහට කියලා. 1000ක් වැඩ ඇසෙත් ආයම ඔයාවම තෝරන් දුර ඉඳන් හරි ඔයාටම ආදරය කරනවා කියලා. අපි අතර කී දෙනෙක් ඇතිද දුර ඉඳන් එහෙම ආදරය කරනනේ? ඔයත් එහෙම කෙනෙක්ද? නැත්නම් ඔය වෙනස් විදිහ කෙනෙක්ද? ඒ ගැනත් අපිට ලියන්නකෝ බලන්න. ඉසුරු මංචනායකගේ කමෙන්ට් එකත් කියවලාම මේ සින්දුව අහමු නේද? ඉසුරු කියනවා, ඔයස් මායිමට මං ඉන්න එකත් වදයක් නං, නොපෙනීම ඉන්නං ඒත් මතක තියාගන්න, මං ඔයා දිහා බලන් ඉන්න, ඔයාට නොතේරෙන්න. අද කට්ටියටම එකම විදිහට හිතෙන්නේ. හොඳයි හොඳයි, මේ විදිහත් හොඳයි. මැසේජ් එකක් එවන්න. තව හරියටම පැය භාගයක් තමයි අපි දෙන්නට කතා කරන්න තියෙන්නේ.

0: අරිගියේ හරිම තැනට ගියහින්ද. එල්ලෝල්සේකෙන් ලෝන් එක ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස්, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
3: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
4: Hi, I'm Shania, foreign campus.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBX රොන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන්.
3: සුදු පාට මල් වැටුණු රතු පාට රැලි ගවුම මතකද නග? එදා රවුම් කඩේ ළඟ මං හිටගෙන හිටිය මතකද නග?
4: මතකයි අයියෝ. ඉතින් හිටන් ඉඳලා වගේ කකුල් රිදුනද?
5: අනේ නිකන් ඉඳහන් නග. බහ දෙනකල් කොච්චර කල් හිටන් හිටියද?
4: අයියන්නේ මේ සෙනසුරාද මම බහ දෙන්නම්.
5: මොනවා? සිකුරා සෙනසුරාදර පහළ වෙන්නයි යන්නේ.
4: හැබැයි බහ දෙන්නේ ඔයාට නෙවෙයි, රවුම් කඩේ අයිති අයියට.
6: ගායන්තෝ විජේරත්න සමග මේ සෙනසුරාදා උදේ 10ට සියත 2020.
4: බලන්න මක්කලෝ, අද ඔයා මේ කතා කරන දේවල් ඔළුවේ හැප්පුණාට පස්සේ වෙන දේවල් නේ.
7: ඔළුව කොහෙද වැදුනහම මිනිසුන්ට සිද්ධ වෙන දේවල්.
4: ඕ,
7: හිතා ගන්න බැරි දේවල් නේ.
4: ඒකනේ මක්කලෝ.
7: වඩත් මේව කරලා බලන්න තිබුණ ඔළුවක් තිබ්බා.
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
0: CDBX එක රන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් අය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. ශ්‍රී ලංකා

දේශීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරලිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

රාත්‍රී 8යි විනාඩි 55යි. හැබැයි විශ්මිනං එහෙම පමා වෙලා නෑ වෙලාවට තමයි වැඩ කතා ඔක්කොම වෙලාවට එහෙමෙන් චුට්ටක් පමා වෙන්න පුළුවන් පරක්කු වෙන්න පුළුවන් වෙලාවල් නැතුව නෙවෙයි හරිද? හැබැයි මට පේන විදිහට අපේ පවනි නම් චුට්ටක් විතර පමා වෙලා තමයි ඇවිත් තියෙන්නේ. මොකද පවනි කොහොමද? ඔයා ඉල්ලන සින්දුවට මමත් ගොඩාක් ආදරෙයි. විතුලියසේ යලි ඇවිදින්. හැබැයි අදට මට ඔයා ළඟින් යන්න වෙලාවනේ ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා මම අනිත් දවසේ කියන්නේ ආයේ ආදර රේඛා කරන්නේ සඳු දටනේ. මම ෆුල් ට්‍රයි කරනවා ඔයාට ඒ සින්දුව දෙන්න. මං හිතනවා ඔයා යසස් මැද කෙතරගේ මේ සින්දුවටත් කැමතියි කියලා. ඉතින් තරහ නෑ නේද? පවනි, thank you so much. සීත ආදර රේඛාන් ඉඳලා අපිට මැසේජ් එකක් එව්වට. එතකොට රුක්ෂාන් මොරටුවේ ඉඳලා අදත් සීත අහගෙන ඉන්නවා. ප්‍රෝග්‍රෑම් එක ගොඩක් හොඳයි කියලා තියෙනවා. ඇල්පිටිය සඳමාලිවත් එකතු කරගන්න කියලා තියෙනවා. දෙන්නම සතුටින් ආදරෙන් ඉන්න ඕනේ. බොහොම ස්තුතියි සීත ආදර රේඛාන් ඉඳලා විශ්මිට මැසේජ් එකක් එව්වට. දැන් ඉතින් මෙහෙම බලන්නත් පුළුවන් නේ? ආ නෑ නෑ, එහෙම බලමු අපි.

යන්න කලින් මේ සින්දුවටම අපේ කුසල් හැමදාමත් සියත ආදරේ කහන් ඉඳලා මැසේජස් එවනවා. ඔයාවත් එකතු කරගන්නවා. එහෙනම් අපි අය හම්බෙමු අලුත් සතියකින් අලුත් විදිහට. එතකන් ඔයාගේ හිත කාටවත්ම රිත්තන්න ඉඩ තියන්න බැහැරිද? හැබැයි කාටහරි ඔයාව වදයක් වගේ බාධාවක් වගේ තේරෙනවනම් ඒ වගේ තැනක රැඳෙන්න තහනම් ඔයාට.

එහෙනම් හිතන්නේ මොනවාද? ඒ දේවල් හිතනටත් වඩා වැටියෙන් ලස්සනට ජීවිතයට ලැබෙන්න ඕනේ. ගිහින් යන්න. විශ්මි ඔයා හිතනටත් වඩා ආදරය කහන ඔයාට ගොඩාක් ආදරේ. සුබ රාත්‍රියක්.

0: දැන් වෙලාව රෑ 9යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් 3 wheel එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 ICIC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: ජාතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: හිස්සිඩම් සහ වසා දමා ඇති නිවාස මේ අවස්ථාවේදී අපිට ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. හිස්සිඩම සහ වසා ඇති නිවසක් ඇතනම් කරුණාකරලා මේ දින දෙක තුන ඇතුළත පරීක්ෂා කරලා මදුරන් බෝයගේ ස්ථාන ඇතනම් නිවැරදි කරන ලෙස කරුණාවෙන් දැනුවත් කිරීමක් කරනවා. ඔබ හිතනවා නම් සමාජයේ ඉහළ තනතුරක් දරනවා, ඉහළ වගකීමක් දරනවා කියලා, ඒක ඩෙංගු මදුරු වාට සහ රෝගයට අදාළ වෙන්නේ නැහැ. නිසා අනිවාර්යයෙන්ම මදුරන් බෝයින් ස්ථාන ටික විනාශ කරන්න ඕන. ජුනි මාසයේ පමණක් නිවාස 494කට, රජයේ සහ පුද්ගලික ආයතන 134කට, පාසල් 4කට, ආගමික ස්ථාන දෙකකටත් අපි නීතිමය කටයුතු ආරම්භ කරනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.

0: Nada su tu kotigen e Disney.
1: Danin Anna. Sati tawasla hawas dekata.
2: Theater hot and spicy with Sudu Kochi.
1: Godak kadare.
3: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. Kata karanna 0718492492 0718132177.
6: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
7: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
8: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
9: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
10: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
11: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
12: සියත පොකට් මනි. අනුග්‍රහය.
13: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
14: Theater Tele Depair. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
15: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවිල්.
16: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් උණු පුදුම රජෙක්.
17: කාජිරිය ගොබ්බයා.
18: ඒයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
14: නිලබල කරේති ඔලමුල පුරේ.
16: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට
19: සියත TV තුලින්
20: 98.2 98.4 දිව.

0: හරිගියේ හරිම තැනට ගියහින්ද. එල්ලෝල්සේකෙන් ලෝන් එක ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස්, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-5715-555 අමතන්න.
3: හිනා වෙන්න මෙන්න වෙලාව.
4: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
5: හරි.
4: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
5: ලුණු නිෂ්පාදනය කරනවා.
4: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රන් වල ලේවාය වල දාන්න ඕනේ නැහැ නේ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
6: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. CFM Breakfast Drive.
7: අනුග්‍රහය.
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම වී.
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
11: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා.
12: පහසු වෙලා.
13: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0710-666-222 Prime Residences.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
18: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
19: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: අට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගකින් වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති බර්ගකින් එකට
3: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම තේකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හිට දවසකට පළමු පියවරයි
4: LOLC Finance හරියන්න හරිම තැන
5: වැඩි විස්තර සඳහා 011 705 515 අමතන්න

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන්.
3: සුදු පාට මල් වැටුණු රතු පාට රැලි ගවුම මතකද නග? එදා රවුම් කඩේ ළඟ මං හිටගෙන හිටිය මතකද නග?
4: මතකයි අයියෝ. ඉතින් හිටන් ඉඳලා වගේ කකුල් රිදුනද?
5: අනේ නිකන් ඉඳහන් නග. බහ දෙනකල් කොච්චර කල් හිටන් හිටියද?
4: අයියන්නේ මේ සෙනසුරාද මම බහ දෙන්නම්.
5: මොනවා? සිකුර සෙනසුරාදට පහල වෙන්නයි යන්නේ.
4: හැබැයි බහ දෙන්නේ ඔයාට නෙවෙයි. රවුම් කඩේ අයිති අයියට.
6: ගායන්ත විජේරත්න සමග මේ සෙනසුරාදා උදේ 10ට සියත 2020
4: බලන්න මක්කලෝ. අද ඔයා මේ කතා කරන දේවල් ඔළුවේ හැප්පුණාට පස්සේ වෙන දේවල් නේ.
7: ඔළුව කොහෙද ගැදුනම් මිනිසුන්ට සිද්ධ වෙන දේවල්. හිතා ගන්න බැරි දේවල් නේ.
4: ඒකනේ මක්කලෝ.
7: වඩත් මේව කරලා බලන්න දුන්න ඔළුවත් තිබ්බා.
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
10: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp මැසේජ් එකක්.
9: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
10: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
11: සියත පොකට් මනී.

0: වෙලාව රාත්‍රී 10යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි, helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 01114700.

අද රෑ 10යි ගී 10යි ප්‍රෝග්‍රෑම් එකත් එක්ක මම තමාවලත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතින් මම ඉපදුනේ 1991 වර්ෂයේ සැප්තැම්බර් 12. දැනට මට අවුරුදු 33ක් විතර වෙනවා. ඉතින් මම පොඩි කාලේ පාසල් ගියේ ගම්පල ප්‍රදේශයේ උඩරට රාජධානිය තමයි මම ජීවත් වුනේ. බොහොම සුන්දර, හරිම කඳුකර පරිසරයක්, හැමතැනම ගස්කොළන්. ඉතින් පළවෙනි පාසල මගේ ගම්පල ගංගසිරිපුර විද්‍යාලය. හරි සුන්දර මතක ටිකක් තියෙනවා. මොකද මම පළවෙනිම මගේ වන් මෑන් ෂෝ එක කරද්දි මං හිතන්නේ මට අවුරුදු 5ක් හරි 6ක් හරි සීදු සකුරා සංගීත කණ්ඩායම තමයි එතකොට ඒක ප්ලේ කරේ 1995 හරි 6 හරි. ඉතින් මගේ සංගීත ජීවිතේ පටන් ගැම්ම තමයි ගම්පල ප්‍රදේශයේ. ඉතින් ගංගසිරිපුර පාසලට යන ගමන් මම ඊට පස්සේ ග්‍රේඩ් 5 වලින් විතර මිගම මාර්සිලා විද්‍යාලයට ඇතුළු වෙනවා. ඉතින් මාර්සිලා විද්‍යාලේ මට ගොඩක් වෙස්ටර්න් මියුසික් කියන දේ ඇත්තටම ඉගෙන ගන්න ලැබෙනවා. චර්ච් එකත් එක්ක මම සම්බන්ධ වෙනවා. කතෝලික ආගම හදාරනවා. නමුත් මම ඇත්තටම බෞද්ධෙක්. ඉතින් විශේෂම දේ තමයි මේ පළාත් දෙකෙන් මට උඩ රට සම්ප්‍රදාය තිබුණ සංගීත රට මට පුංචි කාලේ ඔළුවට වැටුණා. ඒ වගේම තමයි මීගමුට මම පාසල් යනවත් එක්කම මම හිතන්නේ මගේ සංගීත ප්‍රදේශයේ වෙනස් වෙනවත් එක්ක මේ සංගීත මේ මීගම පැත්තේ තියෙන සංගීත රටා මට හෙන්න ගත්තා. ඒ වෙස්ටර්න් ගොඩක් චර්ච් වල මියුසික්. පාසල් යන කාලේ ක්‍රීඩාවට දක්ෂයි. සින්දු කිවි හරිම අඩුවෙන්. නමුත් ජාතික කණ්ඩායමට නියෝජනය කරා ෆුට්බෝල් වලින්. විදේශගත වෙලා පාවා තියෙනවා. නමුත් මගේ කකුලේ ආබාධයක් ආපු නිසා මම ටීම් එකකින් ඉවත් වුණා කියලා. ආයෙත් නමුත් මේ ටුවර්ස් යන අතරතුරෙත් මම ජාතික කණ්ඩායම නියෝජනය කරන අතරේ එයාලා ගොඩක් අහන්න කැමතිනේ මගේ හඩින් ගීත. ආයෙත් මම අපි ට්‍රැවල් කරද්දී මම තමයි සින්දු කියන්නේ. බස් එකේ මයික් එක අරගෙන හැමෝටම සින්දු කියනවා. ඒකම තමයි පාසල් කාලේ මගේ යාළුවෝ ගොඩක් ස්පෝර්ට්ස් කරපු යාළුවෝ තමයි ඉන්නේ. දසුන්, ශානක, දුෂ්මන් ජමීර. එතකොට මේ වගේ ගොඩක් මාර්ස්ටයිකේ මියුසිෂියන්ස් අද ගොඩක් එක්ක ඇසුරු ගන්න ලැබුණා. නමුත් මම ස්කෝලෙන් අවුට් වෙනවත් එක්කම ඇත්තටම සංගීත ශාස්ත්‍රයට තමයි ආවේ. මොකද එන්න සිද්ධ වුණා මගේ ගීත ප්‍රසිද්ධ වෙනවත් එක්කම. ඉතින් අනිත් දේවල් හැමදේම අතහැරලා මම සංගීත ශාස්ත්‍රයේ තාමත් ඉන්න අවුරුදු 15ක් තිස්සේ අද මගේ කතාව කියන්න යන්නේ මේ සින්දු 10ක් විතරක් නෙවෙයි. මේක මගේ ජීවිත කතාව ඇතුලේ තියෙන රසතැන්. කොහොමද මට මියුසික් කියන දේ පුංචි කාලේ දැන් ඇහුනේ? ලොකු වෙද්දී මම කොහොමද වෙනස් වුනේ? මේ හැමදේමත් එක්ක ජීවිතේ වෙච්ච දේවල් සින්දු 10කින් ඔයාලට කියන්න තමයි මේ උත්සාහ කරන්නේ. අහගෙන ඉන්න කොහෙවත් යන්න බෑ. මම විරාජ් පෙරේරා. මගේ 10වෙනි ගීතයේ විදිහට මම තෝරගන්නේ මට මේ ලෝකෙට ආපුවම පළවෙනියටම හිච්ච ගීතය. 10වෙනියට මේක තෝරගන්න හේතුව තමයි මේක අන්තිමට කිව්වොත් මේකේ කතාවේ කන්ටිනියුටි එක නැති වෙන නිසා, ඔයාලට තේරුම් ගන්න අමාරු නිසා. පුතුනේ මේ අහගන්න පුතුනේ, මේ ගීතේ මට විශේෂ වෙන්නේ මම මේ ලෝකෙට ඇවිල්ලා අවුරුදු 3ක් විතර යද්දි මට වැඩිපුරම ඇහිච්ච ගීතය. අම්මා තමයි හැමතිස්සෙම ළඟින් ඉඳන් මට කියන්නේ. ඒතර මම අද සංගීත අධ්‍යක්ෂකවරයෙක් සහ ගායන ශිල්පියෙක් වෙලා ඉන්නවනම් මම හිතනවා මේ ගීතය අම්මා මාව නිදි කරවන්න ගායනා කරපු මේ ගීතය මාව සංගීත අධ්‍යක්ෂකවරයෙක් ගායන ශිල්පියෙක් දක්වා මේ ලංකාව ඇතුළේ ගෙනාව. ඉතින් මම ඊගිති පොඩි කොටසක් ගායනා කරන්න කැමතියි. මේක මගේ වර්ෂන් එක.

මේක හරි ලස්සන කතාවක් තියෙනවා. ඒක අපේ ජීවිතේට ආදේශ කරගත්තොත් මං හිතන්නේ අපේ පවුලේ අම්මට තාත්තට අපි පොඩි කාලේ ආපු කරදර වගේ. ඒ කියන්නේ වහලක් නැතු කුල්ලු කූඩුවක් තියදී වැස්සට තෙමෙනවා, පැටි අසනීප වෙනවා. ඒ වගේ අම්මට තාත්තට මම පොඩි කාලේ ලොකු ප්‍රශ්නයක් නැති කොහොමද අපිව ලස්සනට තියන්නේ. ඉතින් මට වැඩිපුරම ෆීල් වෙච්ච මෙලඩියක් තමයි මේ පුතුනේ මේ අහගන්න මේ ගීතේ. ඉතින් අද සාර්ථකව ගායනා කරන්න බැරි වුණා, නමුත් මගේ ජීවිතේ ආසම ගීතයක් තමයි පුතුනේ මේ අහගන්න.

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී විරාජ් පෙරේරා.
2: නවීන ගීතය ටිකක් වෙනස් ගීතයක්. මේක ඇත්තටම මම තෝරගන්න විශේෂම හේතුව තමා අවුරුදු 6-5 විතර කරපු වන් මෑන් ෂෝ එකේ මම ගුණදාස කපුගේ මහත්මයාගේ ගීත තමයි ගොඩක් ගායනා කරේ. සමහර විට අහගෙන ඉන්න අලුත් පරම්පරා කට්ටියට මේක බෝරින් වෙන්න පුළුවන්. නමුත් මම 1991 ඉපදිලා 95-96 වර්ෂ වගේ වෙද්දී මම හිතන්නේ හොඳම තත්ත්ව තිබිච්ච ගීත තමයි මම ඒ දවස්වල ගායනා කරේ ගුණදාස කපුගේ මහත්මයාගේ ගීත. සේනානායක වෙලියද්දි මහත්මයාත් ගායනා කරා. නමුත් මගේ වන් මෑන් ෂෝ එකට ඇතුළත් කරේ අම්මයි තාත්තයි ගුණදාස කපුගේ මහත්මයාගේ ගීතම 16ක්. ඒකේ තිබුණ දවසක් පැල නැති හිණ කියලා ගීතයක්. මේ ගීතය මට ගොඩක් විශේෂ ගීතයක් වුණා. මොකද ගොඩක් අය කියනවා ඇහිලා තියෙනවට පොඩි කාලේ ඒක හරිම ලස්සනට කියනවා හැමෝම මගෙන් ඒ ගීතය ඉල්ලනවා පොඩි කාලේ. ඉතින් ඒක නිසා මම හිතුවා 9 වෙනි ගීතය විදියට දවසක් පැල නැති හේනේ

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී විරාජ් පෙරේරා.
2: මම අටවෙනි ගීතය විදිහට තෝරගන්නේ ටිකක් වෙනස් කතාවක් මගේ ජීවිතේ වෙච්ච සහ මම අද ආදරය සම්බන්ධව ගායන ශිල්පියෙක් ඒ වගේම බුදුදහම ගැන සම්බන්ධ ගායන ශිල්පියෙක් විදිහට විශේෂම ආදරය ගැන කතා කරද්දී මට ආදරේ වේදනාව දැනුනේ මං හිතන්නේ ෆස්ට්ම දැනුණ ගමන් තමයි මට ආදර ගීතයක් ෆීල් වුණේ. ඒ කතාව කිව්වොත් එහෙම මං පුංචි කාලේ ගෑනු ළමයට ආදරේ කරා. පුංචි හිතක් තිබුණේ මට ආදරේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. නමුත් සමහර වෙලාවට එයා වෙන කොල්ලෙක් දිහා බැලුවත් මගේ හිත රිදෙන තරමට තමයි තිබුණේ. ඉතින් සමහරකට ඊට පස්සේ මට ආරංචි වුණා එයා වෙන කොල්ලෙක් කියලා කියලා. ඉතින් ඊට පස්සේ මට ඒක දරා ගැනීමට නොහැකි කාරණයක් වුණා. පුංචි කාලේ පුංචි හිත නිතින් තේරෙන්නේ නැහැ. දැන් නම් ඕන දෙයක් මට දරා ගන්න පුළුවන් ඕන දෙයක්. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ විරහ වේදනාවත් එක්ක මට දැනිච්ච පළවෙනි ගීතේ තමයි මං හිතන්නේ ඔය තනිකඩයි තාම ඔය මහදවත ගහන මේ ගීත නිර්මාණය වෙන්නේ. ඒ පොයින්ට් එක මං හිතන්නේ මගේ ජීවිතේ ගොඩක් වැදගත් වුණා. මට ෆීල් වෙච්ච පළවෙනි ගීතේ තමයි කට්ටිය පැරණි ජෝතිපාල මහත්මයාගේ ගීතය කොතැනක සිටියත් ඔබ මිලේ. මං ඒකේ වර්ස් එකට තමයි මම ආසම

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී විරාජ් පෙරේරා.
2: හත්වෙනි ගීතය ඉදිරිය මන් තෝරගන්නේ එකත් විරා ගීතයක්. දැන් වලට තේරෙන ඇති මුලින්නම් මේ කතාව අහගෙන හිටියානම් කොහොමද මේ චේන්ජ් එක එන්නේ කියලා. ඉතින් විරහ ගීත ඊට පස්සේ මට වැඩිපුර ෆීල් වෙන්න ගත්තා. ඒ සම්බන්ධ සහ ඒ විරහ වේදනාව දැනනවත් එක්කම මිනිසියෙක් විදියට මට තේරෙන පොඩි කාලයක් එද්දී විරහ ගීත මට ගොඩක් ලං වුණා. ඒකම මම හත්වෙනි ගීතය විදියට තෝරගන්නවා. සඳේ ඔබයිද මේ යාමේ මම බොහොම ආදරය කරන ගීතයක්. තුන්දෙනෙක් ගැන කතාවක්. කොහොමද ඒ වගේ දෙයකට ෆේස් කරන්න කියන ඉතින් මට අර කලින් තිබ්බ ආදර කතාවත් ඒකට සමහරක් විට හේතුවක් වෙන්නේ නැති වෙන කෙනෙක්ට ආදරය කරද්දී තුන් දිනෙට මැදි වෙලා තියෙන ආදර කතාවක්. ඊට පස්සේ මම යාළු වෙච්ච කෙනත් එක්ක ඉද්දි මෙයා ආපහු කතා කරනවා.

0: Сията. Red eye eye. Red eye eye.
1: අද සුදුරු මුණ ගැසීමා ජනප්‍රිය ගායන ශිල්පී විරාජ් පෙරේරා.
2: යාර මගේ ලයිෆ් එක ටික ටික වෙනස් වෙන්න ගත්තා. මම හින්දි ගීතවලට ගොඩාක් ඇලුම් කරන්න ගත්තා. ඒක පොඩි කාලේ ඉඳන්ම තිබුණ විශේෂ ගීතයක්. මම පළවෙනි ගායනා කරපු ගීතයක් මං හිතන්නේ හින්දි ගීතයක් වෙලා තිබුණා. මම පුතුනේ මේ අහගන්න මුලින්ම තෝරගත්තට ගොඩක් ගීත කියන්න බැරි නිසා මං කඩින් කඩ පෙන පෙන යන්නේ. ඉතින් ඊයස්සේ තමයි ආශික් කියන ෆිල්ම් එක ආවේ. ආශික්ගේ හැම ගීතයකටම මං ගොඩක් ආසයි. සුන් රහා හේ නාතු රෝ රහා හූ මේ කියන ගීතය මට විශේෂ ගීතයක්. දැන් වුණත් ඒකේ ඔරිජිනල් මියුසික් එක දුන්නොත් ඒ ගායකයාට සමානව හෝ ඊටත් වඩා උපරිමෙන් ගායනා කරනවා මට ඒක මට විශ්වාසයි. මොකද මට ඒක ඒ තරමට දැනෙච්ච නිසා ඒ ගීතය. නමුත් ගිටාර එක පාවිච්චි කරලා ගායනා කරද්දී කෝඩ්ස් වල ප්‍රශ්නයක් තියෙනවා. හරි ඔරිජිනල් කෝඩ් එක මම දන්නෙත් නෑ. නමුත් මම ඒකේ පොඩි කොටසක් ගායනා කරන්න උත්සාහ කරනවා.

0: කැසීම ජනප්‍රිය ගායන ශිල්පී විරාජ් පෙරේරා.
1: පස්සෙන ගීතය විදිහට මම තෝරගන්නේ මගේම ගීතයක්. මේ ගීතය මගේ ජීවිතය වෙනස් කරා කිව්වොත් හරි, මේක සුන්දරහය ගීතයත් එක්කත් සම්බන්ධයි. ඉතින් හදවත ගෙහෙන කියන ගීතය එක් විලන් කියන චිත්‍රපටයේ ගීතයක්. මීට කලින් ගොඩාක් කතන්දර තියෙනවා කියන ගීත ගැනද, ජීවිතයේ මේ අවුරුදු 33ක් ගෙවුණ හැටි කොහොමද මේ පොඩි වෙලාවට කියන්නේ. ඉතින් මම කඩින් කඩ වලට පෙන්නු කරන මොන වගේ ස්ටෙප්ස්ද මගේ ජීවිතයේ මේ ගී 10 ඇතුළත් වෙන්න හේතු කියලා. මේක මම හිතන්නේ ලංකාවේ වැඩිම ආදායම් ලැබු ගීතයක් වුණා. මම හිතන්නේ කෝටි 3-4කට ආසන්න සංඛ්‍යාවක් මුදල් උපයපු ගීතයක් වුණා, ඉන්දියා ගීතයක් වෙලා. හදවත ගහන එක පොඩි කොටසක් ගායනා කරන්නම්. විශේෂයෙන් මගේ ජීවිතය වෙනස් කරපු ගීතයක්, මගේ ඊට කලින් මාගේ දෑසින් සහ හෙමින් සැරේ කියන ගීතය ඇවිල්ලා තිබුණාට මාව ස්පෙෂලි හරි රාමුවට ඇතුළත් කරේ, හරි ගායකෙක් විදිහට මිනිස්සු අඳුරගත්තේ මගේ හදවත ගහන කියන ගීතය නිසා. ඉතින් සුන්රාය ගීතයයි මේකයි සමකාලීන පොඩ්ඩක් යන ගීතයක්. ඒක නිසා මම තේරි ගලියා කියන ගීතය සිංහලට හරවන්න කියලා තීරණය කරා. ඉතින් ඒක ඔයාලා ගොඩක් ආදරෙන් බාරගත්තා.

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී විරාජ් පෙරේරා.
2: හතරවෙනි ගීතේම ටක් ගාලා අපි බොහොම ඈත කාලෙදී ඔයාලට තරුණ පරම්පරාව කෙනෙක් අහගෙන ඉන්නවා නම් කුයිනි කියන ගීතය මියුසික් ඉන්ඩස්ට්‍රි එක තුළ වෙනසක් ඇති කරා සහ මම බොහොම ආසා ගීතයක්. ඒ තනුවට සහ ඒක මියුසික් රටාවලට මට බොහොම හිත ගිය පසු කාලෙන. ඉතින් කුයිනි ගීතය මම තෝරගන්නවා ඊට පස්සේ. මේක ඇත්තටම විශේෂ දේවල් නෑ. නමුත් මට මියුසිකලි මම මියුසික් ඩිරෙක්ටර් කෙනෙක් විදියට මගේ ජීවිතයේ එක එක ස්ටෙප්ස් වල මියුසිකලි කොහොමද ලෝකේ අප්ඩේට් වුනේ ඒ කියන දේ විග්‍රහ කරන්න තමයි මම මේ කුවේණී කියන ගීතය තෝරගන්නේ. විශේෂයෙන්ම මියුසිකලි ලංකාව වෙනස්ම තැනකට ගෙන ආපු ගීතයක්. අපිත් පුළුවන් තරම් උපරිම උත්සාහ කරා මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක තුල වෙනසක් කරන්න සහ නමුත් අපි ඒ දවසල මම ඒ දවසල විශේෂයෙන්ම හිටියේ රැල්ලේ ගීතවල. නමුත් රැල්ල කඩාගෙන ආපු ගීතය තමයි කුවේණී. ලොකුට සල්ලි හම්බ කරත් කොච්චර සල්ලි හම්බ කරත් මම හිතනවා මම විශ්වාස කරනවා ඉන්ඩස්ට්‍රි එක චේන්ජ් කරන ක්‍රියේටිවිටි එකක් කරා කියන්නේ මම හිතන්නේ යා ලෙජන්ඩ් කෙනෙක්. ඉතින් චරිත අත්තරගේ මම බොහොම ආදරය කරන චරිතයක්. මම කතා කරලා තියෙන බොහොම හරිම හොඳ චරිතයක්. ඒ වගේම තමයි එයා ඒ චේන්ජ් එක ගෙනාපු නිසා තමයි මට සිද්ධාර්ථ ගෞතම තථාගතයන් වගේ චේන්ජ් එකක් අරගන්න පුළුවන් වුණේ. මොකද එයා තිබ්බ රැල්ල ගැඩපු නිසා. ඉතින් හැමතිස්සෙම මම කියනවා කවුරු හරි අහගෙන ඉන්නවා නම් රැල්ලට යන්න හිතාගෙන ඉන්නවා නම් මුල් කාලේ ගියට කමන්නේ. වරැල්ල වෙනස් කරන කෙනෙක් වෙන්න, වරැල්ල වෙනස් කරන්න උත්සාහ කරන්න. ඉතින් එහෙම කෙනෙක් වුණොත් තමයි ලෝකේ මං හිතන්නේ මරණට පස්සෙත් තව මතක තියෙන්නේ.

0: Αξία. Red eye. Red eye.
1: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී විරාජ් පෙරේරා.
2: තුන්වෙනි ගීතය ආයෙත් නැවතත් හින්දි ගීතයකට මම එනවා. මොකද රහත් ෆටේලිකාන් කියන ගායන ශිල්පියා ඉන්දියාවේ ඉන්න සහ පකිස්තානයේ තමයි ඉන්නේ. නමුත් ඉන්දියාවේ රහත් ෆටේලිකාන් කියන ගායකයා ඉන්දියාවේ ලොකු ප්‍රසිද්ධියක් උසුලනවා. මේ අවස්ථාවේදීත් හැම අවස්ථාවේදීම කිට්ටු වෙන්න බැරි මගේ ලෝකේ ඉන්න දරුණුතම ගායකයෙක් තමයි රහත් ෆටේ අලි ඛාන්. කියන්නේ යාගේ පරම්පරාවෙන් දැන් තා මියුසික් ලි පැවතිගෙන යාගේ මාමද කවුද ඉන්නෝ නුෆ්‍රත් ෆටේ අලි ඛාන්. එයා හරි මාම. ඊටත් වැඩිය අමාරු ගායන ශිල්පියෙක්. ඉතින් මේ මන් දකින ලෝකේ භයානම ගායන ශිල්පියෝ අතරින් එක්කෙනෙක් තමයි රහත් ෆටේ අලි ඛාන්. ඉතින් ඔහුගේ වේරියේෂන් සහ ඔහුගේ රේන්ජ් එක මම හරිම කැමතියි. ටෝන් එක කොච්චර වයසට ගියත් එයාගේ වොයිස් එක වඩම තරුණ පෞරුෂයකට සහ තරුණ දේකට ගැලපෙනවා. ඉතින් ඒක නිසා මම තෝරගන්නවා ටිකක් වෙනස් ගීතයක්. ඔයාලා අහලා නැති රහත් ෆටේලිකාන් ගීතයක්. මේ ගීතය විශේෂයෙන්ම තනුව හරිම සුන්දරයි. අර මම මුලින්ම කිව්වා වගේ පුතුනේ මේ අහ ගන්න වගේම තනුවක් නමුත් ආදර ගීතයක්.
3: ඒසා දෙකා නැහි खूबसूरत कोई जिस मुझे से अजंता की मूरत कोई जिस मुझे से खिराहों में जादू कोई जिसमें नगमा कोई

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී විරාජ් පෙරේරා.
2: ඒ කලින් ගීතේ වල අහන්න ඇති ඒකේ තනුව යන ආකාරය සහ ඒක ගොඩක් ආසා කරන තනුවක්. ඉතින් දෙවෙනි ගීතේ තමයි අපි ඉන්නේ. දෙවෙනි ගීතයත් මේ තනුව හා සමානම තනුවක්. තනුවක් කියන්නේ මම හිතලා නෙමෙයි මේක නිර්මාණය කරේ. මේ ගීතය ඇත්තටම මගේ ගීතයක්. මාරම්බරි මගේ ඇල්බම් එකේ ෆස්ට් සොංග් එක මේ මාරම්බරි කියන ගීතය. මේ තනුව මම ගොඩක් තනි වෙලා හිටපු වෙලාවක, මම අසනීපෙන් හිටපු වෙලාවක, මට කවුරුත් බලන්න එන්න දෙන්නේ නැතුව තිබ්බ වෙලාවක මම නිර්මාණය කරපු ගීතයක්. ඉතින් මේ ගීතය මගේ බොහොම ගොඩක් තනි වෙලා හිටපු වෙලාවක නිර්මාණය වෙච්ච තනුවක් සහ පදවැලක් මගේ අතින්. මේකේ ලොකු කතාවක් තියෙනවා. ඒක මට ප්‍රසිද්ධිය කියන බැරි තරම් ටිකක් අඳුරු කතාවක්. නමුත් ඒ අඳුරු ජීවිතය ඇතුළේ ඉද්දි මම මගේ පෙම්වතියට සමහර දේවල් කියා ගන්න බැරිව හිටියා. මට දැනෙන ආදරේ මට පෙන්න ගන්න බැරුව හිටියා. ආදරේ දැනුණත් පෙන්වන්න තරම් මට ඔළුවේ කිසි දෙයක් තිබුණේ නැහැ. මට වෙන වෙන දේවල් තමයි ඔළුවේ තිබුණේ. ඉතින් ඒක මගේ අසරණතාවයක්. ජීවිතයේ ඕනම කෙනෙක්ට අසරණ තැන් එන්න පුළුවන්. තමන්ගේ ආදරණීයයන් මගහැරලා යන්න තරම් අසරණ තැන් එන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක මගේ අතින් නිර්මාණය වෙච්ච තනුවක් තමයි මාරම්බරි. මගේ හිතේ තියෙන දේ මම තනුවකට ගන්න උත්සාහ කරා. ඒක පසු කාලීනව මම රිලීස් කරා ඇල්බම් එකක් විදියට. මාරම්බරි ඇල්බම් එකේ තව ගීත ගොඩක් තියලා ඉන්නේ. නමුත් මම මාරම්බරි ගීතයේ දෙවෙනි ගීතයේ විදියට තෝරගන්නවා.
3: මාරම්බරි ඔබ නේ තමාගේ හද

0: ගීතයයි.
1: අද සුදුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී විරාජ් පෙරේරා.
2: ඇත්වල හන්නනැති මාරම්බරී මගේ ඇල්බම් එක ගීතයක් ඇය ගීතය ගොඩක් ජනප්‍රී නැති වුනත් බම හරිම මගේ ජීතයේ ආස කරන ගීතයක් ඉතින් උන්න අපේ අවසානයට ඇවිල තීර මන් තෝරගන්න අවසාන ගීතය පරවිනි ගීතය විදිහට මම තෝරගටයක් විශේෂ ගීතයක් ඊට කලින් ගොඩක් දේවල් කියන්න තියෙනවා වාලට මේ මේක බොහොම සුළු වෙලාකි මං වාලත් එක කරපු කතාබක් මේක ඇතුරු ගොඩක් වලට දැනෙන්නේ නැති තැන් තියෙනවා මගේ ජීවිතේ සහ මම දන්නවා මට ඔයාලගේ ජීවිතේ දැනෙන්නේ නැති තැන් තියෙනවා මගේ ජීවිත කතාවම කතා කරන්න ගියොත් ගොඩක් වෙලා යන නිසා මම මේ චුට්ට හැමදේම කිව්වේ ඉතින් දවසක මම කැමති කතාව සම්පූර්ණයෙන්ම එළියට දාන්න කොහොමද කියලා ඒකට කීක ප්ලෑන්ස් මම හිතේ තියාගෙන ඉන්නවා ඒවා ඉස්සරහට නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා විෂුවලි සහ ෆිල්ම් වලින් ඒ වගේ දේවල් ලොකු ප්ලෑන්ස් තියෙනවා ඉතින් අවසාන ගීතයේ විදිහට මම තෝරගන්නේ ඔයාලා බලලා නැත්තම් බලන්න සයිරා ෆිල්ම් එක මේ දවස්වල මම හිතන්නේ ගොඩක් ජනප්‍රිය වෛරල් විශ ෆිල්ම් එකක් 2025 මම හිතන්නේ ඒකේ ගීතවලට මම ගොඩාක් කැමතියි සහ මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ කියුණේ බොහොම චූටි ගීත ප්‍රමාණයක් නමුත් ලොකු ගීත ප්‍රමාණය මේ ලෝකේ තියෙනවා නමුත් තෝරගන්න පුළුවන් ගීත 10යි මම හිතනවා වෙනස් වැඩසටහනක් වෙන්න ඇති ඕනම කෙනෙක් ඒ ෆිල්ම් එක බලන්න යන අය ඒ ෆිල්ම් එකේ කෙනා තුලින් තමන්ව දකිනවා ඒක සාමාන්‍ය දෙයක් නමුත් මේක මට විශේෂිත වෙන්නේ සිග කෙනෙක් ගැන කතාවක් සිග කෙනෙක් ගැන ස්ටෝරියක් ඒක නිසා හැමතිස්සෙම සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදිහට ගායන ශිල්පියෙක් විදිහට මට සයිරා ෆිල්ම් එක විශේෂයි

0: රාත්‍රී 11යි විනාඩි 8යි
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් වුණත් රෙජිස්ටර්ඩ් වුණත් ෆ්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් වුණත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: Luna, da sudu koti gena e Disney.
1: Denen Anna. Sati etavasala havas dekata.
2: Siyata hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0718 112 777. Global University Partners, number 221, Dharmapala Mawatha, Colombo 7.
4: Theatre, Teli Depeya. Aluth kalawakata telinaatya pelak balanna.
5: Man hithuwa me oyalage gedara wedaganna weda karin kiyala. Kohomada me wage aluth innoda?
6: Mokada me wage kiyanne?
4: Samathana athi, samata hamuwa athi, dehadaka bendi sunduru aadarayaka kathawak.
7: Sahas Lankawata awilla. Kohomada thanne ma hoya gatte?
8: Eyath ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
9: 98.4න් හම්බන්තොටට සියත.

0: ඔබයි ඔබයි බිහි කළේ.
1: අම්මටයි දසම හතරෙන් අනතුරට.

0: සුදුපාට මල් වැටුණු රතුපාට රැලිගවුම මතකද නග? එදා රවුම් කඩේ ළඟ මං හිටගෙන හිටිය මතකද නග?
1: මතකයි අයියෝ. ඉතින් හිටන් ඉඳලා වාගේ කකුල් රිදුනද?
0: අනේ නිකන් ඉඳහන් නග. බහ දෙනකල් කොච්චර කල් හිටන් හිටියද?
1: අයියන්නේ මේ සෙනසුරාද මම බහ දෙන්නම්.
0: මොනවා? සිකුර සෙනසුරාදර පහල වෙන්නයි යන්නේ.
1: හැබැයි බහ දෙන්නේ ඔයාට නෙවෙයි, රවුම් කඩේ අයිති අයියට.
2: ගයන්ත විජේරත්න සමග මේ සෙනසුරාදා උදේ 10ට සියත 2020.
3: කැපුව නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා.
4: ඈරාලහමි
3: ඇහුන් නැද්ද මං කියපුවා?
4: නෑ නෑ අහන් හිටියේ.
3: මොනවද අහන් හිටියේ?
4: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
3: හෑ?
4: ඔහුරාලහමි one and only සින්දු සියත.
1: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
5: අනුග්‍රහය.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමි වුණ දෙවන බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
3: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: මාව දැකලා හැංගුණානේ.
5: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
3: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
6: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිහිර කසාද බඳගන්නේ නෑනි.
3: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
7: සියත TV තුලින්.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්තියක්ම උදාවන්නේය.

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකියි.

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් ඔබේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසිවිටකත් බියක්

சதகம் சீர்த்த බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

ලොකු අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ ආනුභාවයෙන්

සුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවති වන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙන හැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

තම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධිය.

සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන් විසින් රන් පතිකලිහා ඔටුන්ෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථාරත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත. සියලු අකුසල් වලින් දුර වී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමු කොකේ හෝ ෆ්‍රේක් නැවගේ පතිමුරේ සුන් ස්පයින මචං අද විතරයි සිකුරාදා
0: සියත දෙවයින පුරා
2: ඔයා මුණේ පිස්සුද?

0: Triata Pocket Money.
1: Good morning, Mashi.
2: Good morning, Nishan.
1: හැම වෙලාවෙම අලුත් දෙයක් ජීවිතේට ළඟා කරගන්න ඕනේ නම් අලුත් විදිහට බලන්න ඕනේ. හැමදාම පරණ විදිහට පුරුදු විදිහට බැලුවොත් එහෙම අපිට හැමදාම හැමදේම පේන්නේ එකම විදිහට වාශි. එහෙනම් ඔයාටත් ජීවිතේ වෙනස් විදිහට දකින්න ඕන නම් ඔයා ඔය හිතන විදිහ ටිකක් වෙනස් කරලා බලන්න. හැමදාම කොටුවේ ඇතුළේ ඉඳලා බලන්න එපා. කොටුවෙන් එළියට එන්න. Think out of the box. මේක තමයි ලෝකෙ දිනපු ජීවිතේ ජයගත්ත මිනිස්සුන්ගේ රහස.
2: අලුත් විදිහට බලනවා වගේම අලුත් විදිහට හිතන්න පුරුදු වෙන දවසක් තමයි මේ විදිහට පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මේ සතියට අපි පොකට් මනි අරගෙන එන අවසාන දවසේ ඊට පස්සේ ආය අලුත් සතිය ගෙන ඒ නිසා මේ පැත්තට මැසේජ් එකක් එවන්න කියලා මතක් කරනවා. 0714 151 151 තමයි අපි WhatsApp නම්බර් එක.
1: එහෙනම් උදේ හද වෙනකන් අපිත් එක්ක ආදරෙන් ඉන්න මනිෂාන්.
2: මම ආශී.